0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Jeevithe Dinamnata, positive vibes with Charge.
3: Aibhovan, Subodhasanak. එක කාලයක ජපානයේ රජ කෙනෙක් සෙන් මාස්ටර් කෙනෙක්ගෙන් උයන නිර්මාණය කරගැනීමේ කලාව ඉගෙන ගත්තා. අවුරුදු 3ක පුහුණුවකින් පස්සේ දවසක් ගුරුතුමා රජතුමාට කියනවා, මං එනවා ඔබ මාලිකාවේ හැදූ උයන බලන්න. ඒක තමයි ඔබේ අවුරුදු 3ක පරීක්ෂණය කියලා. රජතුමා මේ දිනය වෙනුවෙන් සේවකයන් දහසක් පමණ යොදවලා දින රාත්‍රී නොබලා උයන ඉතාම පරිපූර්ණ අයුරින් සෝදානම් කළා. කුණුරොඩු අයින් කළා. එකමක වැරැද්දක්වත්, ඒ කියන්නේ දිරාගිය කොලයක්වත් නැති වෙන විදිහට උයන අතිශයින්ම පිරිසිදු කරලා පරිපූර්ණ තත්වයට හැඩගැස්සෙව්වා. ගුරුතුමා නියමිත දිනේදී උයනට පැමිණලා එය නිරීක්ෂණය කරනකොට හරිම සන්සුන් ඒ වගේම දුබ්බර මුහුණුවරක් පෙන්නවා. රජතුමා බියටපත් වෙලා, ගුරුතුමනි, මගේ අතින් වැරැද්දක් සිදු වෙලා තියෙනවද? එතකොට ගුරුතුමා මෙහෙම උත්තර දුන්නා, රජතුමනි, මේ උයන හරිම ලස්සනයි, කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි රන්වන් කොළ, වියලි කොළ, ඒවකෝ සුනගට හැලෙන කහපාට කොළ ටිකක්වත් මෙතන පේන්නේ නැහනේ. ඔබ උයනේ තිබුණු හැම වියලි කොළයක්ම අයින් කරලා දාලා උයන කෘතිම පින්තූරයක් වගේ කරලා. මරණය, දිරායාම සහ අඩුපාඩු කියන්නේ ජීවිතේම කොටසක්. ඒක නැත්නම් මෙතන පණක් නැහැ කියලා. ඊට පස්සේ ගුරුතුමා බාල්දියක් අරගෙන උයනෙන් එපිට කුණු දාන තැන විසි කරලා තිබුණු වියලි කොළ එකතු කරගෙන උයනේ පාර පුරා විසිරුවලා හැරියා. සුලඟට ඒ කොළ පාවෙලා යනකොට උයනට අපූරු ජීවයක්, සංගීතයක් වගේම සොඳුරු බවක් එකතු වුණා. එතකොට ගුරුතුමා මෙන්න මේ ගැඹුරු දහම් කරුණ රජතුමාට පැහැදිලි කරලා දුන්නා. අන්න ඒ වගේ තමයි අපේ මේ මිනිස් මනසත්, අපේ මනසට එන සිතුවිලි, ඒ කියන්නේ අපේ අසම්පූර්ණකම්, දුක, සතුට, මේ වගේ හැමදේම කියන්නේ උයනට හැලෙන කොළ වගේ. අපේ වට විරුද්ධ වෙමින් අපේ මනස හිස් කරන්න හදනවට වඩා ඒ දිහා බලාගෙන ඉන්න නරඹන්නෙක් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අර ඍණාත්මක සිතුවිලි ඉබේම ඇවිල්ලා පහ වෙලා යනවා. ඔබ මතක තියාගන්න, දුක, අසම්පූර්ණකම් නැති ජීවිතයක් අපි කාටවත් සම්පූර්ණින්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි අභෝගාත්මක කාල සීමාවන් වලදී ඔබේ ජීවිතයේ පාලනය ඔබ සතුව තියාගන්න. හැම විටම ස්වභාවිකත්වයට ගරු කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
3: positive vibes with Charmy.

0: වෙලා උදේ 6යි.
1: මේ පැයි මොයිම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපර් කවලක්.

0: අයිබෝන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහටයි ආරම්භ කරන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩි විසහ ලක්කඩ ප්‍රතිංශය ගෙනෙන තොරතුරු ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද පුවත්පත් සියල්ලෙහිම ප්‍රධාන සිරස්තලය රාජතාන්ත්‍රික සාකච්ඡා සාර්ථකයි අනෝජන්ගේ මරණ දඩුවම අත්හිටවයි ශ්‍රී ලංකා රජයේ අභියාචනයට සෞදි රජයෙන් ප්‍රතිචාර මහින්දාලුද්ගෙදර අයද දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙනවා අනෝජන් පෝරකයෙන් ගැලවෙයි සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි කියලා. ඒත් එක්කම දිනමින පුවත්පතත් අදතරතුර සටහන් කරලා තියෙනවා අනෝජන්ගේ මරණ දඩුවම ඉවත් කරයි සෞදි රජුට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තුතිපුදයි කියලාත් අද සඳහන් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතවයි සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට මේ සම්බන්ධයෙන් අද තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. Anujan's death penalty set aside. Diplomatic overtures bear fruit. For the more in detail, Foreign Affairs and Foreign Employment Deputy Minister Arun Hemachandra confirmed that on 13th of October 2026, the Supreme Court of Saudi Arabia has set aside the Court of Appeal judgment imposing the death penalty imposed on Sri Lanka employee in Saudi Arabia, Anojan Sivarasa, and therefore the death sentence under that judgment has been set aside. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු දෙවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. අකිත පෙරේරායි සහ චතුර පමුණුවයි අද වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම 2026 වර්ෂයේ ඔක්තෝබර් මාස 13 වෙනිදා අවලංගු කිරීම ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් වේ තිබෙනවා. අනෝජන්ගේ දඬුවම ගැන ඉන්දියා මාධ්‍ය පවා දැඩි උනන්දුවෙන් පුවත් ප්‍රචාරය කර තිබුණා. අනෝජන් වෙනුවෙන් සෞදි අරාබියට ගිය ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමේ සමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා BBC සිංහල සේවයට සඳහන් කර සිටියේ මීට පෙර සෞදි අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර ඇති බවත් මේ වන විට ඔවුන් එම නඩු තීන්දුව අධ්‍යයනය කරමින් සිටින බවත් කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා අකිත පෙරේරා දිවයින පුවත්පතටම සෞදි රජුට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විපක්ෂ නායක තුතිපුදයි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයාට නියම කර තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවරගෙන තිබෙනවා. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. අනෝජන්ගේ මරණීය දඬුවම ඉවත් කළ සෞදි රජුට කෘතඥතාව පළ කරනවා. බානගල උපතිස්ස නාහිමි කියයි කියලා තමයි අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ දිවයින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට. ඒත් එක්කම අද සඳහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ ජනපති සෞදි රජයට ස්තුති කරයි. උපාලි කරුණාරත්නයි අද වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් ඩේල් නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. ප්‍රෙසිඩන්ට් ඔපොසිෂන් ලීඩර් එක්ස්ටෙන්ඩ් ග්‍රැටිටියුඩ් ටු සෞදි අරේබියා. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය අගය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා කියලයි අද වාර්තාව. එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ මෙම තීරණය අනෝජන්ටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් ඔහුගේ නඩුව පිළිබඳ දැඩි අවධානයකින් පසු වුණු සියලු ශ්‍රී ලාංකිකයන්ටත් මහත් සහනයක් ගෙන දෙන බවයි. එතෙකම අද තවත් පුවතක් මේ සියලුම පුවත්පත් සටහන් කළ තියෙන පුවතක් වෙත අවධානය. රජයේ මුදල් රුපියල් මිලියන 7.8ක් අවභාවිතය. බැසිල් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු. රුසියාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව කියමින් මහින්දගේ රුව සහිත ටී-ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදා දීලා. සුභාෂිනී සේනානායකයි අද වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ටී-ෂර්ට් සිද්ධිය බැසිල් වහා අල්ලනු සිංහල ඉංග්‍රීසි දෙබසින්ම වරෙන්තු කියලයි සඳහන් වෙන්නේ. ඉන්ටර්පෝල් රතු නිවේදන ගන්නත් ඉල්ලීම් කියලත් අද මනෝප්‍රිය ගුණසේකර ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. It's more than the Daily News newspaper. International warrant for Basil's arrest. For the more in detail, the Fourth Magistrate Court yesterday issued an international warrant for former Economic Development Minister Basil Rajapaksha of allegations of misusing funds belonging to the Sri Lanka Tourism Promotion Bureau to support the 2014 Uwa Provincial Council election campaign. සුභාෂිනී සේනානායක දිනමිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙනවා. දිගින් දිගටම අධිකරණය මගහැර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ජාත්‍යන්තර වරෙන්තුවක් ඊයේ නිකුත් කර තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර බැසිල් රාජපක්ෂ යන අය ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි බවට කළ දැනුම් දීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට prison denies improper removal of venerable Nyanasara Thera's robe. For the more in detail, the prison department yesterday denied claims that the robes of venerable Galagadate Nyanasara Thera was forcibly removed inside the prison. අද මේ සම්බන්ධිනුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ කොහොමද කියලා බලන්න. නිකාය නෙපා කියනතුරු සිරගත හිමිනමක් චීවරය සහිතව පිටතට වැඩම කරවන්න කමිටුවෙන් යෝජනා කර ඇතැයි අධිකරණ ඇමති කියයි. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතයි සටහන් කරන්නේ රන්මලි සෝමසිරි වාර්තාව අරගෙනවා. භික්ෂුන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය ඇඳ සිටීමට අවසරය ලබා දීමට අදාළව නීති සැකසීමට බන්ධනාගාර ආඥාපනත යටතේ ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව යෝජනා කොට ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තිබුණා. භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී සහ බන්ධනාගාරයෙන් බැහැර කරන විට සිවුර පැලඳ සිටීමට අදාළ නියෝග සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙලෙසින් අදහස් පළ කළා.
1: එම වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කොට 356 අ යනුවෙන් කොටසකුත් 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයකුත් යෝජනා කොට තිබෙනවා. ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි සොකිය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දීලා ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න දින 10ක් දීලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට. ඒ වගේම යම් හේකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවක් වුණොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතෙන් කොටසක් එකතු වෙලා සංශෝධනයක් එනවා බලාත්මකයකට. ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාවකදී වඩාත් පැහැදිලි කරනවා නම් ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. ඒ අවසරය දිගටම පවතිනවා. ස්වාමින් වහන්සේ අයත් පාර්ශ්වෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තුරු ඒ අයිතිය ඔහුට තිබෙනවා. මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ.
0: Committee recommends amending order 550 to allow monks to attend court in robes. For the more detail, the committee appointed to update the rules and regulations and standing orders under the prison ordinance in its interim report
2: submitted to the President has recommended to amend the Prison Standing Order 356 by attending a subsection 356 and to issue an interim directive to amend Departmental Order 550.
0: අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිනෝ දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු විදිහට සිරගත භික්ෂූන්ගේ නීති රෙගුලාසි ආවත් කාලීන කිරීම විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට කියලායි සඳහන් කළානේ උපාලී කරුණාරත්න වාර්තාව අරගෙන එනවා බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත් කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකාමාචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත බාර දෙනු ලැබුවා කියලායි සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා බන්ධනාගාර රෙගුලාසි යවත් කාලීන කෙරෙන කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන්නේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න අද සටහන් කළා තියෙනවා ඒත් එක්කම ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම බල රහිත කරන්න පෙත්සම් විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් අභ්‍යාචනාදී කරන සභාපති විනිසුරු රොහාන්ත ඉවත් වෙයි කියලා තද ඒජේ අබේනායක දිවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් කළා තියෙනවා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 8 වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලදී කියලායි සඳහන් කරන්නේ අදාළ කරුණු අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණා ඒ අනුව භික්ෂුන් වහන්සේ සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසි වලට අදාළ සංශෝධිත යෝජනා මෙසේ ඉදිරිපත් කර තිබෙනවා කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා විසින් වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත බාර දෙනු ලැබුවා කමිටු සමාජිකයන් වන අධිකරණ සහ ජාතික ඒකා භද්‍රතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ත පේරිස් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන AC ගජනායක යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියා කියලාද ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු විදිහට. එතකම මේ ඥානසාර හිමියන්ගේ පෙත්සම් සලකා බලන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් කියලා තද සඳහන් කළා තිබෙනවා. සිරදඩුවම් නියම වූ ගලගොඩාතේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන්ගෙන් තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බලා ඒ සඳහා අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ මේව තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙනවා රැඳි සිටින FM 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක වෙලාව 6:15
3: ක්‍රිමි රාජ 75 වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛ කැපන කිරිවත්තුඩුව ක්‍රිමි රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියේ මේ මාස 17 වෙනිදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලින් ෂීට්.

0: වෙලාව 2:06 විනාඩි 21යි අපේ සෝදානම් පුවත්පත්වල සටහන් කරලා තියෙන තොරතුරු වලට අවධානය යොමු කරන්න අවදානම් සහ අනතුරු සහගත මාර්ග සම්බන්ධයෙන් වහාම ළඟම පොලිසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ආපදා අවස්ථාවකදී ජනතාවට සහාය වීම සඳහා සහන කණ්ඩායම් පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක FU වොට්ල මහතා පවසන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ පොලිස් වසම්හි යම්කිසි අනතුරුදායක ඒ වගේම අවදානම් සහිත මාර්ගයක් හෝ ස්ථානයක් පිළිබඳ යම්කිසි තොරතුරක් ඔබට සැකයක් පහළ වෙන්නේ නම් ඔබේ පිළිබඳ සැලකිලිමත් වෙලා කඩිනමින් ඔබගේ වසමේ ස්ථානාධිපතිවරයාව එහෙම නැත්නම් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව හමු වී මේ පිළිබඳව සාකච්ඡා කොට ඔවුන්ව දැනුවත් කිරීම අවශ්‍ය බව අපි නැවතත් මතක් කරන්නට අවශ්‍යයි. දැන් මෙම දැනුවත් කිරීම හරහා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය සෙසු රජයේම පුද්ගලික ආයතන සමග සම්බන්ධීකරණය වෙලා ඔබගේ ආරක්ෂාව තහවුරු කරන්නට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන බව අපි නැවතත් මහජනතාවට මතක් කරනවා. දැන් විශේෂයෙන් ඔබගේ දේපළ ඒ වගේම නිවාස ආරක්ෂා කිරීමට මහජන ආරක්ෂක කමිටු සමග සම්බන්ධීකරණය වෙලා විවිධ ආරක්ෂක සහන සේවාවන් වගේම මොර සංචාරක කටයුතුත් මේ වන විට සූදානමින් සිටින බව අපි මතක් කරන්නට අවශ්‍යයි.
0: ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි. සම්මුඛ පරීක්ෂණ වලට 17000ක්. අද දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ඒත් එක්කම ලාකණි ප්‍රවෘත්ති අංශයත් තොරතුරු අරගෙන එනවා. ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති තරඟ විභාගයෙන් සමත් වූවන් 17000ක් සඳහා පළමු වටේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළා.
2: අපේ ඊළඟ ප්‍රියවර තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ප්‍රතිඵල තෝරාගත් අයවලුන්ගේ අපේක්ෂකයන්ගේ නම් දැන් අපි නිකුත් කරමින් පවතින මේ අවස්ථාව වෙන විට අපේ වෙබ් එක හරහා සියලු පළාත්වලට අදාළව ඒක නිකුත් වීම කරනවා. මොකද මේක ජාතික මට්ටමින් ජාතික පාසල් සහ පළාත් පාසල් කියන දෙකටම මේ ගුරුවරුන් බදවා ගැනීම කරනු ලබනවා. ඒක නිසා ජාතික මට්ටමින් වගේම පළාත් මට්ටමිනුත් මේ සම්මුඛ පරීක්ෂණයට කරන ලද තෝරා ගැනීම පිළිබඳව ඒ නාම ලේඛන අපි දැන් ප්‍රසිද්ධ කරමින් පවතිනවා. ඒ සඳහා අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ යම් කාලයක් ගත වෙයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අනිල වෙබ් පිටුවට පිවිසීමෙන් ප්‍රතිඵල ඔබට බලා ගන්න පුළුවන් වෙයි. නමුත් මම කාරුණික ඉල්ලීමක් කරනවා ඒක ඒ ප්‍රතිඵල අප්ලෝඩ් කිරීමට ගත වෙන වේලාවත් සමග යම් කිසි ආකාරයකට තදවදයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඉවසීමෙන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමන්ගේ ඒ ප්‍රතිඵල බලා ගන්න කියන ඉල්ලීමක් කරනවා. අපිට පුළුවන් වෙයි ඒ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම නිකුත් කරලා අවසන් කරන්න. ඊළඟට පවත්වන සම්මුඛ පරීක්ෂණ සඳහා පළමු වටය සම්මුඛ පරීක්ෂණ සඳහා අපි කැඳවනු ලබන්නේ 17000ක පිරිසක්. ඒ 17000කගේ පිරිස නම් අපි නිවේදනය කරනවා නැත්නම් නිකුත් කරනු ලබනවා. මේ වන විට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ගුරු පුරප්පාඩු 23000ක් සම්පූර්ණ කිරීමට. මේ විභාගය තුලින් මේ ගුරු පුරප්පාඩු 23000 සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා. නමුත් මෙතනදී අර ඒ විභාගයේ තියෙන ක්‍රමවේදය අනුව ඉල්ලුම් කිරීම, විෂයන් තෝරා ගැනීම, පළාත් සහ ජාතික වශයෙන් බෙදීම ආදී වශයෙන් මේ සියලු කරුණු පදනම් කරගත්තාම අපිට මේ අවස්ථාවේදී පළමු අවස්ථාවේදී අපිට කැඳවන්න පුළුවන් වෙන්නේ 17000කට ආසන්න ප්‍රමාණය සම්මුඛ පරීක්ෂණ සඳහා. නමුත් අපි ඉදිරියේදී ඒ සම්මුඛ පරීක්ෂණත් සමගම ඊළඟ වටයකටත් ගිහිල්ලා මේ 23000 කියන සංඛ්‍යාව අපි සම්පූර්ණ කරනවා මේ විභාගය තුලින්.
0: එයාබස් ගනුදෙනුව නාමල්ට අධිචෝදනා, කපිලගේ බෙරයට සහ චමල්ගේ පුතාට ජාත්‍යන්තර වරෙන්තු, FCID අධිකරණයට දැනුම් දෙයි. සුභාෂිනී සේනානායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩිනමින් අධිචෝදනා ගොනු කරන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය ඊයේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියා. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවත් ආරක්ෂක හේතු මත අධිචෝදනා ගොනු කිරීම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් හමුවේ කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා කියලයි සඳහන් වෙන්නේ. අධිචෝදනා ගොනු කර අධිකරණයට වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිව්වැනි සැකකාර නාමල් රාජපක්ෂ එදිනට බන්ධනාගාරයේ සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුව ලබන නොවැම්බර් මාස 18 වනිදා දක්වා කල්තබන ලෙස නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දෙදහස් විසිහතරේදී ගල්ලඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගමේ ඩුබායි ලිපිනය බොරු එකක්. විශේෂ ජනපති පරීක්ෂණ කොමිසමේදී අනාවරණය වෙයි. අද නුවන් ජයවික්‍රමයි වාර්තාව අරගෙන එන්නේ දිනවින පුවත්පතට. ආන්දෝලනාත්මක අයුරින් 2024 වර්ෂයේදී ගල්ලඟුරු ටෙන්ඩරයක් ලබාගත් පොටෙන්ෂියා සමාගමේ ලිපිනය ලෙස ඩුබාහි ලිපිනයක් සඳහන්ව තිබුණද එම ස්ථානයේ එවැනි සමාගමක් නැති බවට තහවුරු වී ඇති බවත් එම සමාගමේ එක් අධ්‍යක්ෂකවරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු වූ ගිහාන් බෙන්රගම නැමැත්තාගේ පුත්‍රයෙකු බවත් මෙරටට ගල් අඟුරු ආනයනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඉක්ුද්දා අනාවරණය වුණා කියලයි සඳහන් වෙන්නේ. මෙම තොරතුරු හෙළිවූයේ හිටපු විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පවිත්‍රා දේවි වන්නියාරච්චි කොමිසම හමුවේ දුන් සාක්ෂියෙන් කියලයි අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. මෙම සමාගම පිළිබඳව පැහැදිලිව දන්නේ දැයි කොමිසමේ කොමසාරිස්වරුන් කළ විමසීමට හිටපු ඇමතිවරිය නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැහැ කියලත් අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. සතොස සේවකයින් දේශපාලන කටයුතු වලට යෙදවුවයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එරෙහි නඩුව යලි 28 වෙනිදා කියලත් අද සඳහන් කරනවා. පාරින්දයා ගුණදාස, රොෂෙල් ප්‍රනාන්දු සහ කියලා නදීෂානි බණ්ඩාරයි වාර්තාව අරගෙන එන්නේ. වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නියමිත රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතු වලට යෙදවූ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් විතිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ලබන 28 වෙනිදා යලි කැඳවීමට කොළඹ මහාධිකරණයේ ඊයේ නියෝග කළා. නඩුකරය මහාධිකරණ වෙනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙසේ නියෝග කළා කියලා තමයි අද සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතය ජයන්ත සමරවීර මොහොමඩ් මුසම්මීල්ට එරෙහි නඩුව නීතිපතිට කියලා අද සුභාෂිනී සේනානායක දිනමෙන්ට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව. කපිල චන්ද්‍රසේනගේ දුරකථනය ගැන අපරාධ කොට්ටාසේ විමර්ශන සෑහීමකට පත්විය නොහැකි. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කරනවා කියලා සුභාෂිනී සේනානායකයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යබස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් වූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා වන අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපල් ජංගම දුරකථනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවට පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා යවන ලෙසට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ඊයේ නියෝග කළා කියලා තමයි අද සටහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්. අද ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ සුජිත් හේවාජුලිගේ වැඩිදුර තොරතුරු සටහන් කරනවා. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බවයි ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ. ශ්‍රීලංකාවේ රාජපක්ෂ මහත්මිය ලබන 16 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ රුපියල් කෝටියක රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව පෙරේදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදී අලස් කොමිසම විසින් මෙම නඩුව පවරනු ලැබුවා. ඒ රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියා කියලත් අද සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. එතකම අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තිනවා ඩිමෙන්ෂියා රෝගීන් ලක්ෂ දෙකක්. මහවැස්සට දිසා 8කට ණය අවදානම්. නිදහසේ පා ගමන අද කොළඹට. මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ විරාමයේ අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 30යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊ ඔක්තෝබර් මාසේ 14 වෙනිදා බදාදා දවස මහජන සම්පත 6340 වන ජයග්‍රහණ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක සටහන් වෙනවා. අංක 1 අංක 3 අංක බිඳුව අංක 2 නැවතත් අංක 2 සහ අවසානයටත් අංක 2 විදිහට. ගොවිසෙත 4582 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ H ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක සටහන් වෙනවා. අංක 1 අංක 17 අංක 59 සහ අවසානයට අංක 80 විදිහට. මෙගාපව 2688 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ J ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි සුපිරි අංකයේ අංක 4 අනිකුත් ජයග්‍රහයි අංක සටහන් වෙනවා. නැවතත් අංක 4 අංක 10 අංක 30 සහ අවසානයට අංක 48 විදිහට. ධන නිධානය 2370 වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක අංක 7 අංක 11 අංක 55 සහ අවසානයට අංක 61 විදිහටයි සටහන් වෙන්නේ. හදහන 1649 වන ජයග්‍රහ දිනුම් වාරයේ මිතුන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක අංක 10 අංක 23 අංක 27 සහ අවසානයට අංක 43 විදිහට සටහන් වෙනවා. අද සම්පත 915 වන ජයග්‍රහයි දිනුම් වාරයේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක අංක බිඳුව අංක 2 නැවතත් අංක 2 සහ අවසානයටත් අංක 2යි. අද සම්පත 915 වන ජයග්‍රහයි දිනුම් වාරයේ ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහයි අංක බවට පත් වුණේ. NLB ජය 608 වන ජයග්‍රහ දිනුම් වාරයේ M ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 5 අංක 2 අංක 3 සහ අවසානයට අංක බිඳුව විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 456 වන ජයග්‍රහ දිනුම් වාරයේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක අංක 22 අංක 48 සහ අවසානයට අංක 60 විදිහට සටහන් වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙතින් හඳුන්වා දුන් නවතම ලොතරැයි පත ආයිබෝ තුන්වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ V ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක සටහන් වෙන අංක බිඳුව අංක 9 අංක 1 සහ අවසානයටත් අංක 9 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩියෙන් මිලදී ගන්න.
4: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:34යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කඩමි කෝටි යටේ NLB තනඩි තහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා

වෙලාවදී 6 විනාඩි 40 එපිසෝඩනම අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ තොරතුරු වලට අවධානය යොමු කරන්න. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සබරගමුව මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි සල්පයක් ඇතිවිය හැකි, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතකම අපි විරාමයේ ප්‍රථමව සඳහන් කරා ලංකාදීප පුවත්පතේ සටහන් වෙනවා මහා වැස්සට දිසා අටක නාය අවදානම් ගොඩනැගිලි පර්යේෂණ කියයි කියලායි වාර්තා වෙන්නේ. නිමල කොඩිතුවක් අරගෙන එනවා අද තොරතුරු ලංකාදීප පුවත්පතට. දිවයිනට බලපා ඇති තද වැසි තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක අටක නායෑම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා. ඒ අනුව හම්බන්තොට, කළුතර, කෑගල්ල, රත්නපුර, මාතලේ, මාතර, මහනුවර සහ නුවර එළියේ යන දිස්ත්‍රික්ක සඳහා අද පස්වරු 4 දක්වා මෙම නායෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා කියලත් එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේට අමතරව රත්නපුර නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායෑම් දෙවන අදියරේ නිවේදන නිකුත් කර ඇතැයිද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා. තද වැස්ස පහව ගියත් ගැඹුරු නායෑම් සක්‍රිය වීමේ අවදානම් තත්වයක් පවතින බවයි එම ආයතනය සඳහන් කරන්නේ. එම ප්‍රදේශවල පවතින බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම සංවිධානය මහජනතාවට දැනුම් දෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන. ඩිමෙන්ෂියා රෝගීන් ලක්ෂ දෙකක් මල්මි පබසරා අද ලංකාදීපට වාර්තාව අරගෙන එනවා. ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියා රෝගීන් ලක්ෂ දෙකක් පමණ සිටින බවට හඳුනාගෙන ඇතැයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නර්මදා ගුණතිලක මහත්මිය සඳහන් කරනවා. ලෝපුරා ඩිමෙන්ෂියා රෝගීන් 5,70,00,000ක් සිටින බවත් කෝටියක පමණ පිරිසක් වාර්ෂිකව මෙම රෝගයට ගොදුරවන බවත් ඇය සඳහන් කළා. ඩිමෙන්ෂියා රෝගීන් ස්නායු දුබල වී මතක අහිමිවීම, භාෂාමය ගැටලු ඇතිවීම, තීරණ ගැනීමේ හැකියාව අහිමිවීම සහ කිසියම් කාර්යයකට අවධානය දීමේ හැකියාව දුර්වල වී යන බවද එතුමිය වැඩිදුරටත් සඳහන් කළා. මෙම රෝගය වැඩිහිටියන් අතර සුලභ බවත්, ඇල්සයිමර් ඩිමෙන්ෂියා තත්වය වැඩිහිටියන්ගෙන් 60%ක පමණ දක්නට ලැබෙන බවත් තමයි ඇය සඳහන් කළේ. ඇතැම් විටක ඩිමෙන්ෂියා රෝගය වයස අවුරුදු 40-50 අතර උදවියටද ඇතිවිය හැකි බවයි නර්මදා ගුණතිලක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රට පුරා යලි ගෑස් හිඟයක්. තැන් තැන්වල පොලිම් බස්නාහිරට සතියකින් ඇවිල්ලා නැහැ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. යොහාන් බහසුරයි අද වාර්තාව අරගෙන එන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට. රටපුරා නැවතත් ගෘහස්ත ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි සඳහන් වෙන්නේ. ගෑස් පාරිභෝගිකයන් මේ නිසා දැඩි අසීරු තත්වයකට පත්ව සිටිනවා කියලාද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. ගෑස් හිඟ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට පොලිම්වල කාලය ගත කිරීමට සිදු වී තිබෙනවා. කොළඹ ඇතුළුව බස්නාහිර පළාත තුළ බොහෝ ප්‍රදේශවල සති 3ක පමණ කාලයක සිට ලාෆ් ගෘහස්ත ගෑස් හිඟයක්ද, සතියක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් හිඟයක්ද ඇති බවයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ. පිටපළාත්වල මාසයක පමණ කාලයක සිට ලාෆ් ගෑස් නොමැති බවත් පාරිභෝගිකයන් සඳහන් කරනවා. ලාෆ් ගෑස් අලෙ විනියෝජිතයින් සඳහන් කරන්නේ සති 3ක පමණ කාලයක් තිස්සේ තොග නොලැබෙනු බවත්, ලාෆ් සමාගමෙන් ඒ පිළිබඳව විමසුවද නිසි පිළිතුරක් නොලැබෙන බවත් කියලත් සඳහන් වෙනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති චන ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව ඊයේ කළ විමසුමකදී සඳහන් කළේ පසුගිය දින දෙකක් පමණ ලිට්‍රෝ ගෑස් හිඟයක් පැවති බව.

තම සමාගමට මේ වන විට ගෑස් තොග ලැබී තිබීම නිසා අද වන විට එම හිඟය මගහැරී යනු ඇති බවත්ය කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන. ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක්ගෙන් ලාෆ් ගෑස් හිඟය පිළිබඳ කළ විමසුමකදී සඳහන් කළේ තම සමාගමේ ගෑස් තොග පිළිබඳව ගැටලුවක් ඇති බවත් ඉදිරි දින කිහිපයේදී තොග ලැබීමට නියමිත බවත් කියලයි අද වැඩිදුර සටහන ලංකාදීප පුවත්පත අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. ඒ වගේම මේ නිදහසේ පාගමන අද කොළඹට කියලත් සඳහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ඡායාරූපත් සමගින්. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ඥානසාර හිමි නිදහස් පාගමන පස්වැනි දිනටත් ජනතා හරසර මැද නිට්ටඹුවෙන් කඩවතට කියලයි අද සඳහන් කරලා තියෙන්නේ ඡායාරූප සමගින් ඇතුල් පිටුවල තොරතුරු විදිහට. එතකම රංජන් කස්තුරි ලංකාදීපට ගෙනෙන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා බන්ධනාගාරගතව සිටින ගලගුණත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් එක්ව ඉක්උද්දා ආරම්භ කළ සිවුරට යුක්තිය නිදහසේ පාගමන දින 6ක චාරිකාවකින් පසුව අද කොළඹට පැමිණීමට නියමිතයි. පාගමනේ පස්වැනි දිනේ වූ ඊයේ නිට්ටඹුව නගරයෙන් ඇරඹි පාගමන පස්වරුවේ කඩවත නගරය දක්වා ගමන් කෙරුණා. ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා විවිධ වැකිලියු බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පාගමන ඉකුත් 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරුණා. එදින මහා සංඝරත්නය සහ විශාල පිරිසක් පාගමනට එක්ව සිටියා කියලයි සඳහන් වෙන්නේ. පළමු දිනේ පාගමන මහනුවර සිට කඩුගන්නාව දක්වා ගමන් කෙරුණා. දෙවැනි දිනේදී කඩුගන්නාවෙන් ආරම්භ වූ පාගමන කෑගල නගරයෙන් නිමා කෙරුණා. තෙවැනි දින කෑගල නගරයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාගමන වරකපල නගරය දක්වා පැමිණ තිබුණා කියලයි සඳහන් වෙන්නේ. පාගමනට සහාය දැක්වීම සඳහා බොහෝ පිරිස් මග දෙපස රැස්ව සිටි අතර ගිහි පැවිදි පිරිස් වෙත දානමාන ආදීන් පහසුකම් සැපුවා කියලත් සඳහන් වෙනවා. නිදහසේ පාගමන අද පසුරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසරින් නිමා කිරීමට නියමිතයි කියලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ප්‍රථම අද පුවත්පත්වල වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තිබුණේ ප්‍රධාන සිරස්තලවල තොරතුරු. අපේ කෙටි විරාමයක් ලබා ගන්නයි සෝදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන් සොබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ලක්කන මෝර්නින් නිවුස් ඇලට් තුලින් රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලට් එක.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:52 වෙනාඩි 52යි.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි.
0: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලින් ෂීට්.

0: වෙලාව 2යි විනාඩි 53 එපිසෝඩානම් විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් සමාගම් මූලස්ථානයට හූති මිසයිල් ප්‍රහාරයක්. අද ඡායාරූප සමගින ඊතරතුරු සටහන් වෙන්නේ තෙල් මිලත් ඉහළට කියලා සඳහන් කරලා තියෙනවා. සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් සමාගමේ මූලස්ථාන ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන්ගෙන් මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ලොව විශාලතම තෙල් සහ ස්වභාවික ගෑස් නිෂ්පාදකයන් වන ඇරම්කෝ සමාගමේ දහ්රාන් නගරයේ පිහිටියම මූලස්ථාන සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයෙන් ගින්නක්ද හටගෙන ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි තහවුරු වෙන්නේ. ගිනි නිවන ඒකකයේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කිරීමට සමත් වූ බව සෞදි බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා කියලා තද වාර්තා වෙනවා. රැම්කෝ මූලස්ථානයට ප්‍රහාර එල්ල වී ඇත්තේ යේමනයේ සනා අගනුවර පිහිටි හූති කැරලිකරුවන්ගේ තෙල් ගබඩා පහසුකම්වලට සෞදි අරාබිය ඇතුළු මිත්‍ර සංවිධානයෙන් ගුවන් ප්‍රහාරයක් සිදු කිරීමෙන් පැය කිහිපයකට පසු බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්න කියලාද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා. මේ ප්‍රහාරයත් සමගින් තෙල් සැපයුම පිළිබඳව මතුවී ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල යළි ඉහළ ගිය බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ පසුවර වන විට බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 106.20ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.89ක් දක්වා ඉහළ ගිය බවයි වාර්තා වෙන්නේ කියලා සඳහන් කරනවා. මීට අමතරව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අබුඩාබි නුවර නිපදවන ලබන ලෝක ප්‍රකට මොමන් සැහැළු වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා කියලායි අද මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ දිනමින පුවත්පත විදෙස් තොරතුරු විදිහට. මිනිත්තු 90ක සැත්කම සාර්ථක බවට වතිකාණයෙන් නිවේදනයක්. පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. පෙනහළු පිළිකා රෝගී තත්වයකින් පෙළෙන බවට හඳුනාගත් පාප් වහන්සේගේ දකුණු පෙනහැල්ලේ කොටසක් ඉවත් කිරීම සඳහා මිනිත්තු 90ක සැත්කමක් සිදු කළ බව වතිකාණයේ නිවේදනය කර තිබෙනවා. රෝමේ ජෙමේලි රෝහලේදී සිදු කළෙම සැත්කම කිසිදු සංකූලතාවයකින් තොරව සාර්ථක වූ බවයි වෛද්‍ය වාර්තාවක් නිකුත් කරමින් වතිකාණය වැඩිදුරටත් සඳහන් කරන්න කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 16 හැවිරිදි තරුණියකට අතවර කළ රොබෝවක් ජර්මානු පොලිසිය බාරයට. අද මේ සම්බන්ධයෙන් රොබෝගේ ඡායාරූපයකුත් සමගින් ඊතරතුරු සටහන් කරලා තියෙන්නේ. රොබෝව පාලනය කළ තරුණයන් දෙදෙනාත් අත්අඩංගුවට කියලා සඳහන් වෙනවා. 16 හැවිරිදි තරුණියකට අතවර කිරීමට මානව රූපී රොබෝවක් භාවිතා කළ තරුණීන් දෙදෙනෙකුට එරෙහිව ජර්මානු පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. තරුණයන් දෙදෙනා විසින් පාලනය කරනු ලැබූ මේ රොබෝ යන්ත්‍රය ජර්මනියේ ක්ලෝන් නගරයේ ජනාකීර්ණ වීදියක අවන්හලක් ඉදිරිපිට සිටීම තරුණිය වෙත ගොස් ඇගේ පසුපස පෙදෙස ග්‍රහණය කර ගැනීමත් සමග ඇය කෑකසමින් ඉවතර දිව යන ආකාරයත් දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් වීමෙන් පසු පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම සිදුවීමට සැකපිට අවුරුදු 16 සහ 19 යන වයස් කාණ්ඩවල පසුවන තරුණීන් දෙදෙනෙක් අතනංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ කියලත් අද වාර්තා වෙනවා. අපේ සූදානම් ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: කුසල් 20:20 වාර්තාවක් පිහිටුවයි. පාකිස්තානයට එරෙහි අවසන් 20:20 තරගයේදී ශ්‍රී ලංකාව පිළ කඩලු අටක විශිෂ්ට ජයක් වාර්තා කළ අතර කුසල් මෙන්ඩිස් 20:20 තරග ආකෘතියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට පත් වී වාර්තාවක් පිහිටවුවා කියලායි සඳහන් වෙන්නේ. පැතුම් නිශාංක ලකුණු 2784ක් ලබා ගනිමින් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයාව සිටි අතර කුසල් මෙන්ඩිස් පෙරේදා තරගයේදී නොදැවි රැස් කළ ලකුණු 87ක් සමගින් 20:20 තරග බිමේ ලකුණු 2791ක් ලබා ගනිමින් පැතුම් අභිබවා ගියා කියලා සඳහන් කරනවා. යෝන් ප්‍රීඩිකාවෝ පාකිස්තානයේදී පිටපිට පස්වැනි ජයත් ලබයි. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව අරගෙනනේ. ලිමාසා තිලකරත්න ඇතුළු පන්දු යවන්නියන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිටපිට පස්වැනි ජයක් ග්‍රහණයත් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19 පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටේ නිමා කරමින් ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා පිළ හමුවේ බංග්ලාදේශයේ කඩුලු 8කින් පරාජය වුණා කියලායි සඳහන් වෙන්නේ. මෙතන තමයි අද ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරනවා කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ ඥානසාර හිමි ලාල්කාන්තගේ හොඳ යාළුවෙක්ලු. අන්න දැක්කද මෙයාලා යාළුවන්ටත් විශේෂයක් කරන්නේ නැහැ කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප. අනෝජන්ගේ මරණ දඩුවම අත්හිටවලාලු. දැන් ජයග්‍රහණයට පියවරු 100ක් ඉදීවි කියලයි සඳහන් කරලා තියෙන්නේ. දිවයින ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක්. ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ඉල්ලන පාදයාත්‍රාව අද කොළඹට එනවලු. හිස් අතින්ම විසර යන්න වෙයිද දන්නේ නැහැ කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් වෙන්නේ. ශ්‍රී සමයන් කාටුනේ නදට අපි ලක්කන මෝර්නින් නිව්ස් සැලට් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. දිවයින පුවත්පතේ ලෝක යුද්ධයක් තිබුණත් ආණ්ඩුවේ හොඳකම නිසා ඒක දැනෙන්නේ නැහැ කියලා ලාල්කාන්ත කියනවා. බදු දැනිල්ලම මද කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එකනේ අමාරු කියලා තමයි අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙන්නේ. තමයි අද පුවත්පත් වල කාටුන්ස් විදිහට සටහන් වෙලා තිබුණේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිව්ස් සැලට් තුලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
1: සම අනුග්‍රහය දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථික වඩනෙන්වීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මුදන්න.
3: Good morning, 7:00 දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
6: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම ගෙනවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දන් දීමයි
7: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB Rolodos 077-3211-400 දිවයින පුරා ව්‍යවසායකින් 14014 ජාතික ආර්ථිකයේ වඩරෙන් වීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
7: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
10: Good morning. උදේ 7 විනාඩි 6යි. අද බ්‍රහස්පතින්දා දවස. එතකොට මේ සතියේ සිකුරාදා දවසට හරි ෆිට් එකේ වැඩ කරන්න බලය ජවය දෙන දවසක් තමයි මේ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ. මොකද සති අන්තය පටන් ගන්නවනේ හෙටි. එතකොට ඉතින් අද අපි හරිම සතරින් තමයි වැඩට යන්නේ එන්නේ. හරි. මෙහෙ මොනිෂෝ එක පටන් ගන්න කලින් මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනේ කියලා. අපේ ජීවිතවල සමහර දේවල් තියෙනවා කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නේ නැහැ අමතක කරන්නත් බෑ අපි හිතමුකෝ පොඩි කාලේ ඉස්කෝලේ කරපු දඟ වැඩක් නැත්තම් කාගෙන් හරි හොඳට බැනුම් අහපු සිදුවීමක් එහෙම වෙන්න පුළා නැත්තම් ඉස්කෝලෙන් හරි ගෙදර අම්මගෙන් තාත්තගෙන් හරි හොඳට ගුටි කාපු දවසක් එතකොට දැන් ඒ දවස්වල අපිට මේ මතකේ මොනාහරි මතකයක් දැන් අතීතයේ තියෙන මතකවලින් සමහරක් මතක ඒ කාලේදී සිද්ධ වෙනකොට අපිට ඒ කාලේ දැනෙච්ච හැඟීම නෙවෙයි දැන් මේ වර්තමානයේදී ඒ සිදුවීම මතක් වෙද්දී අපේ හිතට දැනෙන්නේ ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන් අපෝය මමද හේ මම මොනවද ඒ කරේ ඒ කාලේ කියලා නැත්තම් සතුටක් ඇති වෙන්න පුළුවන් එහෙම කාලෙකත් මම පහු කරානේ මගේ ඒ ප්‍රශ්නෙට මේ විදිහට මුහුණ දුන්නානේ නැත්තම් ලස්සන අතීතයක් මට තිබ්බානේ එහෙම කියලා සමහර මතක තියෙන්න පුළුවන් අපි මතක් කරනකොට අයියෝ අපරාදේ කියලා අපි දුක් වෙනවා. ඇයි මම එහෙම කරේ? ඇයි එදා එහෙම කරේ නැත්තම්? අද මට මෙහෙම වෙන්නේ නැහැ කියලා හිතන මතක තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොන මතක වුණත් දැන් අපි වර්තමානයේ මතක් කරනකොට සතුටු හිතෙන එහෙමත් නැත්නම් අපිට ආස හිතෙන මතක විතරක් අපේ අතීතයට එකතු කරගන්නවා නම් හොඳයි කියන එක තමයි මං මේ වෙලාවේ ඔයාට කියන්න කැමති. මොකද සමහර මතක තියෙනවා අපේ අනාගතය පවා විනාශ කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තිත්ත අතීත තියෙනවනේ ඒවා අමතක කරලා දාලා සතුටු හිතන එවගේම අපේ ඉදිරියට ශක්තියක් වෙන මතක විතරක් තියාගන්න කියලා ඔන්න උදේ පාන්දරම මම මතක් කරනවා. එහෙනම් මෙන්න මේ විදිහට මොනිෂායික වැඩ ටික පටන් ගන්නවා. මං අනු

0: Lakhanda Radio ITN Gama pohasat karana vivasayaka balakaya Divayana pura vivasayakin 14,014 Jathika arthike wadanenwima wenuwen RDB vivasayaka balakaya Obat ekwanna 1985 matanna
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න.
3: Good morning, සුබෝදයසන.
4: Good morning.
3: ඕනම වැඩක ප්‍රමිතිය කියලා එකක්
4: තියෙනවා.
3: يعني quality එක.
4: ඔව්.
3: ඒකට damage වෙනවට කවුරු කැමති නැහැ.
4: අනිවාර්යයෙන්.
3: අපි කඩේකට ගිහිල්ලා බඩුවක් මොන හරි භාණ්ඩයක් ගන්නකොට අපි කාගෙන් හරි සේවාවක් ලබා ගන්නකොට අපි ඒකේ ප්‍රමිතිය කියලා එකක් බලාපොරොත්තු වෙනවා.
4: ඔව්.
3: ඉතින් ඊයේ තමයි ජාත්‍යන්තර ප්‍රමිති දිනේ. ඉතින් මේ වැඩසටහනේ ප්‍රමිතියක් නැති කරන්න තමයි මට අද උදේ ඕනුනේ.
4: නැති උනේ.
3: මම නොපමිනියා නෙවෙයි. මම මේ ප්‍රමිතියට යම්කිසි බලපෑමක් ද කියලා බැලුවා.
4: නෑ.
3: කියන්න මන් නැතුවත් කරයි යන්න පුළුවන්.
4: රවටුනා නොවේ මේවා විශ්වාස කරලා.
3: අර සමහර ආයතන වල මේ ලොකු මහත්තුරු හිතන් ඉන්නව නේද? ඒගොල්ලෝ නැත්තම් ආයතනෙ දුවන්නේ නැහැ කිය.
4: ඔව්.
3: හා සමහර ආයතන වල සේවකියොත් එහෙම හිතාගෙන
4: ඉන්නේ.
3: මම නැත්තම් අපේ ඔෆිස් එකේ වැඩ කරන්නේ.
4: ආයතනෙ කඩාගෙන වැටේ.
3: මමත් එහෙම හිතන් හිටියා. ඔය උනේ? ඔය ලස්සන උනේ? මන් නැති දවස් වල මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ.
4: යන්නේ.
3: මම නැති ඕපනින් ප්‍රෝග්‍රෑම් වල ඕපනින් මේ ගියේ නේද? يعني මෙතන අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි මම කියලා මම මේ වාට හේතු
4: ගන්නවා.
3: හරි. ඒ කියන්නේ ප්‍රමිතිය කියන එකට එහෙම මේ එතන මේ මිනිස්සයා හිටියේ නැහැ. එහෙම කියලා එකක් නැහැ. සිස්ටම් එකක් හදලා තියෙනවා නම් නේ. සිස්ටම් එකේ දුවනවා නම් මිනිස්සු මත නෙවෙයි නම් මේ ආයතනය හෝ මේ සමාජය ඉස්සරහට යන්නේ නේ. එතන මේ ප්‍රමිතියට හානියක් වෙන්නේ නැහැ. ඊයේ ජාත්‍යන්තර ප්‍රමිති දිනය. හරි. එතකොට ඇයි අපිට ප්‍රමිතියක් ඕන කරන්නේ හැම දෙයකම? හැම දෙයකටම ප්‍රමිතියක් ඕනි. ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනි. මිනිස්සෙක් ගම මිනිස්සයාට ප්‍රමිතියක් නැත්තම් කරන කියන වැඩවල නේද?
4: ක්වොලිටි එකක් නැත්තම්.
3: ක්වොලිටි එකක් නැත්තම් ඒ මිනිස්සයාට වටිනාකමක් නැහැ. මේ ඊ මිනිස්සයා නිකන් ඔහේ වැඩ කරන්නම් වාලි වැඩ කරන කෙනෙක්.
4: ඔව්.
3: ආයතනයක් උනත් එහෙමයි. මොකද ඒ අපේක්ෂිත අරමුණකට යන්න නේ ඒ ප්‍රමිතිය රැකගෙන යන්න ඕනේ. ওই ප්‍රමිතිය කියන එක තුල විනය කියලා එකක්
4: තියෙනවා.
3: ඔව්. ඉවසීම කියලා එකක්
4: තියෙනවා.
3: හා ඊට පස්සේ ගුණාත්මක බව කියලා කියන්නේ. ඕනම දෙයක දැන් කෑමක් නම් ප්‍රමිතිය මත සමහර විට ඒ ආහාරයේ ගුණාත්මක බව රැකෙනවා.
4: ඔව්.
3: නේ. ඒ නිසා අපි ඔය ගොඩාක් වෙලාවට ඔය විජේ නිෂ්පාදන කොළුබඩු ගැන කතා කරනකොට එහෙම කියනවා. සියලු ප්‍රමිති සහතික සහිතයි.
4: ඔව්.
3: ඒ කියන්නේ ඒකේ ආයි නරකක් කියන දෙයක් නැහැ. ඉතින් ඒ වගේ නිෂ්පාදනයක් විතරක් නෙවෙයි මිනිස්සෙක් වුණාම ඒ ප්‍රමිතිය කියන එක Tamanට අදාළ ප්‍රමිතියක් තියෙනවා. ඒක හදාගන්න ඕනේ. හා? එතකොට ප්‍රමිතිය කියලා කියන්නේ හුදෙක් ලේඛනයක් නෙවෙයි. සහතිකයක් නෙවෙයි. ගුණාත්මකතාවය සහ යහපත් භාවිතයන් පිළිබඳ මාර්ගෝපදේශ සපේන විශේෂ දැනුමක්. සාමූහික අත්දැකීමක්. ඔන්න ඕක තමයි අන්න ඒකට අදාළ එකක් තමයි ඔය ප්‍රමිතිය කියලා
4: කියන්නේ.
3: නිකන් මං උදේ පාන්දර මේගෙන මතක් කරේ ඇත්තටම අපේ සමාජය අද ප්‍රමිතියක් කියලා එකක් නැහැ.
4: ඔව්.
3: මිනිස්සුන්ට ප්‍රමිතියක් නැහැ.
4: අඩුයිනේ.
3: ඔව්. ගොඩාක් තැන්වල ප්‍රමිතියක් නැහැ. වැඩක් කරගන්න ගියාම ආයතනයකට ගියාම පාරේ බස් එකකට නැග්ගම හා නේද? ඔව් රෝහලට ගියාම කඩේට ගියාම ඒ තැනක කිසිම ක්වොලිටි එකක් නැහැ. මිනිස්සුන්ගේ නැති ක්වොලිටි එක තමයි ඒ වගේ තැන්වලින් පේන්නේ. එනිසා අපි මේ උදේ පාන්දරේ ගැන චුට්ටක් කතා කරන්න හිතුවා.
4: හරි.
3: හරි. අපි ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිෂ්පාදනය ගැන කතා කරන්න ඕනේ. පහුගිය කාලවල ඔය බේත් ගැන ලොකුම කතාව තිබුණේ ප්‍රමිතියක් නැති බේත් තියනවා කියලා.
4: ඔව්.
3: ප්‍රමිතියක් නැති බේත් ගේනවා කියලා. ඔය බේත් කියලා කිව්වම අපි ගොඩාක් වෙලාවට දැන් හොස්පිටල් එකට ගිහිල්ලා ගන්න ටිකයි සමහර ලාවට අපි කඩේට ගිහිල්ලා ගන්න ඖෂධ තියෙනවා.
4: ඔව්.
3: ඔළුව කැක්කුමක් කෙනෙකුට අපි කඩේට ගිහිල්ලා අන්න මඩ පෙති දෙකක් දෙ. එතකොට ඊට පස්සේ අපි කියනවා දතේ කැක්කුමක් ආවම ඒත් අපි ගිහිල්ලා මොකක් හරි ඖෂධයක් ගන්න.
4: ගන්නවා.
3: එතකොට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම නේ බඩේ අමාරුවක් වගේ හැදුනවා අපි ගිහිල්ලා ගන්න නම් ක්‍රිමිරාජ කරල් ගොලි.
4: ගොලි.
3: හරි. ඔය වගේ ගෙදර තියෙන ඕනේ ඖෂධ ටිකක් තියෙනවා ප්‍රමිතිය නුතු නිෂ්පාදනයක් විදිහට තමයි අපි ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරන්නේ වසර 77ක විශ්වාසයත් එක්ක.
4: ඔව් අපි මේ මතක් කරන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරන හින්දා. හරිද? ඒ හින්දා බයි නැතුව පාවිච්චි කරන්න පුළුවන් ශරීරයට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 01123889 තමයි ඔයගලගේ නම් එක. ක්‍රිමිරාජ පේයාව එතකොට වැල්මී පැණිය, කරල් ගුලි එතකොට මුඛසෝදන සඳුන් පැණිය, කුරුලැසු මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ඔබට මිලදී ගන්න පුළුවන්.
3: එවගේ මතක් කරනවා මේ පැයදීම රටම එකට ජාතික වැඩසටහන ගැන අපි හැමතිස්සම කියනවා නේද මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් විෂ මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීම උදෙසා ඔබට තියෙන වගකීම ගැන.
4: ඒ වගකීම තමයි ඒ වගේ තොරතුරක් දන්නවනම් එහෙම පිරිසක් ගැන හෝ පුද්ගලයෙක් ගැන හෝ ඔබ දන්නවනම් නැත්නම් ඔබ ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඔබේ යුතුකම තමයි 19:27ට කතා කරලා ඒ ගැන දැනුවත් කරන එක.
3: 7:19

0: මඩකුඹුරි රළුමාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
2: ඇසේ සුද ඇවිල්ලාද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: ටෙක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
5: ඔක්තෝබර් 15 මල්වත්තාවෙල මහාවිද්‍යාලය වැල්ලවාය
6: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේකයා සුරේකිමු මගතොට

0: ஹதாய் வினாடி விசி பஹாய் வெலா வ
1: ஹரி
0: ஹாய் ஹரி வெலா ஹரி
1: வெலா ஹரி ஹரி ஏட்டும் கேவு
0: அத உதே பாந்தர மே ஒய பிரமித்திய கேன கதா கல்லா மங்க மே படங்க தட்ட மட ஏக யாலு மெசேஜ் ஜெத்தால බලග වැඩ වල තියෙන ප්‍රමිතියක් නැහැ නේ. හරියද? නේද?
1: අපි කිව්වේ නැහැ නේ තියෙනවා
0: කියලා. මේ හැමෝටම තම තමන්ගේ තම තමන් දිහා බලනකොට ඒ වගේ ප්‍රමිතියක් නැති වැඩ තියෙනවා වින්න
1: පුළුවන්.
0: නේ? දැන් බලන්න ඔය අපි කතා කරනවානේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන ලෝකයක් ගැන.
1: ඔව්.
0: එතකොට දැන් මේ ඩිජිටල් යුගයට යන්නේ. එතකොට ඔය මොන යුගයට ගියත් අපි යන්න ඕනේ ප්‍රමිතියක් තියාගෙන නේ මම මේ ළඟදී දැක්ක මේ ලංකාවේ ඔය පවතින පාසල් වල ඒ කියන්නේ දැන් ගොඩාක් කාලවලට ඔය මේ ගම් වල ඇතුලේ තියෙන පාසල් වල ඉන්න දක්ෂ දරුවන්ට ගොඩාක් කාලවලට ජාතික මට්ටමට එන්න තියෙන අවස්ථා අඩුයි කියලා චෝදනාවක් තියෙනවා.
1: ඔව්.
0: මම මේ පහුගිය දවසක ගියා පානදුර රාජකීය විද්‍යාලයට.
1: හරි.
0: පානදුර රාජකීය විද්‍යාලය කියලා කියන්නේ මේ ගම් ඇතුලේ අර අලි ගහන පැත්තක තියෙන ස්කෝලයක් නෙමෙයිනේ.
1: ඔව්.
0: පානදුර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2යි දෙකයිද. හරි. ඉතාලම දක්ෂ ළමයි ඉන්නවා ඒගොල්ලන්ගේ මාධ්‍ය ඒකකේ.
1: අහහ.
0: ඔයා දන්නවද මේ මාධ්‍ය ඒකකේ පටන් අරගෙන තියෙන්නේ 1981 විතර. හරිද?
1: හරි.
0: එතකොට සමාවෙන්න. නෑ ඊටත් එහා ගිහිලා තියෙන. මගේ මතකේ හරිනම් ඔව් කියන්නේ මාධ්‍ය කියන්නේ මාධ්‍ය ඒකකයක් කියලා ගුවම අපි දන්න ඔය බ්‍රෝඩ්කාස්ට් යුනිට් එකක් කියලා කිය. අන්න එහෙමයක් පටන් අරගෙන තියෙන ඒගොල්ලෝ ඔය කොළඹ තියෙන ප්‍රධාන පාසල් වලටත් වැඩිය එහාට ගිය ඉතිහාසයක් එක්ක. හරි හැබැයි කවුරුත් දන්නේ මොකද ඒකට හේතුව අහවලා විසින් අහවල් දින පටන් ගත්තා කියලා ලිඛිත කොහෙවත්
1: සඳහනක් නැහැ
0: සාක්ෂියක් නැහැ හරි එතකොට දැන් මම මේක උදාහරණයක් ගත්තේ ඒ වගේ කොච්චර ඒවා තියෙනවද
1: හැංගිලා
0: තියෙනවද ඉතිහාසයේ සමහර ඒවා කොහෙවත් ලියලා නැත්නම් නේද ඒවා ඉතින් එහාට මේ මතු પરම්පරාවට දැනගන්න බලාගන්න දෙන්නේ ඔය මං ඊයේ අවසාගිය අපේ මේ කවුද අපේ කලමනාකාරතුමා?
1: ඔව්.
0: කපිල සමගිය අතර පොතක් දුන්නා කන්ද උඩරට ලේකන කලාව සම්බන්ධ. ඒවැ මේ ලියලා තියෙන ඒ කාලේ සිද්ධ වෙච්ච ඓතිහාසික දේවල්. ඔය අපි කියන්නේ ඔය ඊයේත් අපි මේ වගේ සිද්ධීමක් කිව්වේ.
1: ඔව්.
0: ඒව ලියලා තියෙන භාෂාව අද කාලේ අපිට කියවලා තේරුම් ගන්න පුළුවන් භාෂාවක් නැවි. හරි? ඒ කියන්නේ ඒ ඒ කාලේ තිබුණු ලේකන කලාවේ හැටි වෙන්නේ නැති.
1: ඔව්.
0: සාහිත්‍යය ටිකක් පොඩි බර වචන තියෙන. ඒ වචන කියව.
1: ඔව්.
0: ඒ වචනේ මොකද්ද ඒ කියන්නේ මොකද්ද කියලා ආයි කොහෙන් හරි හොයන්න වෙන වචන ටිකක්
1: තියෙනවා.
0: ඒ හින්දා සමහර තැන්වල ඉතිහාසයේ දැන් ඉන්න પરම්පරාවට කියවගන්න බැරි ප්‍රශ්නකුත්
1: තියෙනවා.
0: මම ඒක කියවලා ටික වෙලා කියවලා මම සර්ට කිව්වා සර් මට මේකේ තියෙනක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ඕකම ඇති කිව්වා ඒ කාලේ ගැන තේරුම් ගන්න. ඒ කාලේ සිද්ධ වෙච්ච ගොඩක් දේවල් වලට ඒ කාලේ මිනිස්සුන්ටවත් තේරිලා
1: නැහැ. හරි.
0: ඒ කියන්නේ අපි කියනවනේ අර ආහවල් ගිවිසුම ආහවල් මේ මෙහෙම වුණා මේ ලේඛනය එහෙම ඒ කාලේ මිනිස්සුන්ට ඒ ඒ කාලේ සිද්ධ වෙච්ච ලිපි ලේඛනවල ගනුදෙනු කරපු භාෂාව සමහර විට නේද ඒව සම්බන්ධ ලොකු අවබෝධයක් තිබිලා
1: නැහැ
0: ඒ නිසා ඉතින් වරදින්න තියෙන අවස්ථාව වැඩි
1: වැඩි
0: දැන් ගිවිසුමක් අරගෙන ඉන්න අවසන් කර කියවලා බලනවා තේරෙන්නේ
1: නැහැ නේ කවන්නේ අත්සන් කළාද
0: මොකක් කරේ අත්සන් ගන්න ඕකම නෙමෙයිද වෙන්නේ අපිට බැංකුවේ ලෝන් එකක් ගන්න ගියා. බැංකුවේ ලෝන් එකක් ගන්න ගියාම කොළ කීපයකට මෙතනින් සයින් කරන්න මෙතනින් සයින් කරන්න මෙතනින් සයින් කරන්න කියලා එයා පොඩි අර මෙහෙම කතිරයක් වගේ දාලා දෙනවා සයින් කර අපි කියවනවාද අපි ඕක?
1: අර ෆෝම් සෙට් එකම කියවන්න වෙලාවක් නැහැ නේ කියවන්නෙත් නැහනේ.
0: අපිට තේරෙන්නෙත් නැහැ.
1: තේරෙන්නෙත් නැහැ.
0: ගොඩක් වෙලාවට ඕක තනි කර ඉංග්‍රීසි නැති.
1: කොහොමද තේරෙන්නේ?
0: අස්සන් ටික ගහනවා සිටි සිටි සිටි සිටි ගා. හරි. අන්තිමට බැංකුවෙන් කියනවා ටික කාලයකට පස්සේ ඔයා මේ සයින් කරලා තියෙන්නේ ආ
1: කියවලා බැලුවේ නැද්ද
0: ඔව් වාහනයක් විකුණන්න ගියාම ඊට පස්සේ ෆිනෑන්ස් එකක් දාන්න ගියාම ඔය කියන කාරණාවලත් අපි ඔය වගේ වැඩ මූණ දෙනවා එතකොට ඔය කොච්චර ඔය අපි කියන ඔය නූතන ඩිජිටල් කරණේ වෙච්ච ලෝකෙ හිටියත් නේ සමහර දැන් තියෙනවා අපිට තේරුම් ගන්න බැරි තැන්. දැන් ඩිජිටල් අස්සනක් දාන්න දන්නවද? ඕ දැන් ගොඩක් ඩොකියුමෙන්ට්ස් වල නේද මේල් එකක් එහෙම දාලා කියනවා ඕකට අස්සනක් දාලා එවන්න කියලා. ඩිජිටල් අස්සනක් දාන විදිය ගැන හරියට තාම
1: දන්නේ නැහැ.
0: ලොකු අයිඩියා එකක් නැහැ ගොඩක් අය. දැන් අපි කියන ඔය කෝපරේට් එහෙම නැත්නම් අපි කියන ඉහළ පෙළේ නේද ව්‍යාපාර ගනුදෙනු කරන අයට පුළුවන් මේල් එකක් දාගන්න දන්නවා. මේල් එකක් ඒක කොහොමද ඊට පස්සේ PDF ද ෆෝමැට් මොනවාද? ඒව රස්සන දාලා කොහොමද යවන්නේ? ඉතින් ඔය වගේ එහෙම දන්නේ නැති මිනිස්සුත් මේ රටේ
1: ඉන්නවා.
0: ඒ නිසා මේ කොච්චර ඩිජිටල් කරන්නේ වුණා කිව්වත් සමහර තැන්වල අපි එන ගන්නවා. නේ?
1: ඔව්.
0: ඉතින් ඔය මම මේ QA ගොඩක් ඔය අර පාසල් වල සමහර තැන් තියෙනවා. මේ පාසල් නෙමෙයි අපේ ගම්වල සමහර තැන් තියෙනවා. ඉතින් ඒ ග්‍රාමීය ප්‍රජාවට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ගැන දැනුමක් නැහැ. ඉතින් අර එහෙම කොච්චර අකුරු ලියන්න පුළුවන් වුණා නේ? ඒ අකුරු ලියලා ඒ දේවල් කරගන්න ක්‍රමවේදය ගැන කිසිම අදහසක් නැහැ සමහරුන්ට.
1: ඔව්.
0: ඉතින් ඕවා ගැනත් කවුරු හරි නේ අවධානය යොමු කරන්න ඕනේ. ඉස්සර නම් අස්සනක් ඔය අස්සන කියන තැනින් අතර වුණොත් අස්සන කියන එකට අර තීන්තයේ මේ ඇඟිල්ල තියලා මෙහෙම තාම සරල ක්‍රමවේද තියෙනවා.
1: ඇඟිලි මාක් එක.
0: ඔව්. දැන් ඩිජිටල් අස්සන් ඉල්ලන්නේ ගොඩක්. බලන්න ඔයා දන්නවද කියලා ඩිජිටල් අස්සනක් එහෙම දාන්න.
1: බලන්න බලන්න. වෙලාවත් මතක් කරා නම් උදේ 7 වෙනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවස් ඔයා ගත්ත ටිකට් එක හයිබෝ. හයිබෝ කියලා කියන්නේ සෞඛ්‍ය නේද? සෞඛ්‍ය ශේත්‍රයේ වෙනුවෙන් ඔයාට දායකත්වයක් දෙන්න පුළුවන් තැනක්. ලංකාවේ සෞඛ්‍ය ශේත්‍රයේ සංවර්ධනයේ උදෙසා ඔයාගේ රුපියල් 40 වැය කරන්න ඕන අවස්ථාවක් තියෙනවා.
1: මේ ටිකට් එකෙන් දිනුමක් තිබ්බත් නැතත් ඔබ දහසක් හදවත් සූපත් කිරීමට දායක වෙනවා කියලා ඔයා දන්නවද? රුපියල් 40 වැය කරන්න දෙන්නේ ඒ හරහා රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ලොකු දායකත්වයක් ලබා දෙන්න ඔබට හැකියාවක් ලැබෙනවා මේ ආයුබෝල ලොතරැය හරහා.
0: හරි, එතකොට දැන් බලමු ආයුබෝල ලොතරැය ඊයේ දවසේ ප්‍රතිඵලය බලමු. ඊයේ ඔක්තෝබර් 14 වෙනිදා V අක්ෂරය අංක 0.9 අංක 1 අංක 9. ඊට පස්සේ සුබ දවසක් ලොතරැය මීන ලග්නේ අංක 22 අංක 48 සහ අංක 60. ජය ලොතරැය M අක්ෂරය අංක 5 අංක 2 අංක 3 සහ අංක 0. අද සම්පත ගත්තා නම් අංක 2 අංක 2 අංක 2 අංක 2 අංක 0 අංක 2 අංක 2 අංක 2 E අක්ෂරය. මම එකම අංක කියන්නේ කියලා බැලුවා. ඉතින් අංක 2ව තමයි ගොඩක්
1: තියෙන්නේ. ඉතින්
0: මුලින්ම තියෙන අංක 2ව 5ක් තියෙනවා. ඊට පස්සේ 0 ආයි 2 තුනක් තියෙනවා. ඊට පස්සේ තමයි යක්ෂරේ. හරි. හඳහන ලොතරැය මිතුන ලග්නය 10 23 27 43. ධන නිදානයේ W අක්ෂරය 7 11 55 61. මෙගා පවර් ගත්තා නම් J අක්ෂරය ප්‍රසාද අංකයන්ක 4, ජය අංක 4 10 30 48. ගොවිසත H අක්ෂරය 1 17 59 80. මහජන සම්පත E අක්ෂරය 1 3 0 2 2 2. ජයග්‍රහකයෙක් වෙනවා කියන එක විතරක්ම නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ඔයාලට පුළුවන් රටේ සංවර්ධන කාර්යයන් වලටත් දායකත්වය දෙන්න.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන මොනින් දේශාලු.
4: සම අනුග්‍රහය. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මුතන්න.

0: එක දවසකට ලෝකෙ හැමෝටම ඔයාට කතා කරලා දෙයක් කියන්න ලැබුණොත් ඔයා මොකද්ද කියන්නේ?
1: ලෝකෙ හැමෝටම හිතා ගන්න බෑ වගේ ලොකු chance එකක් මං කොහොමද ගන්න කියලා. ඔයා මොනවද කියන්නේ?
0: මං මුකුත් කියන්නේ.
1: ඇයි?
0: යන මං කියනේ මහන්න ලෑස්ති කවුරුත් නේ.
1: අහන පිරිසක් හිටියොත් දුකද කරන්නේ?
0: අඩුම තරමේ හිටපු ගෑන් ළමයෙක්වත් එහෙම මම කියන දෙයක් අහන්න ලෑස්ති උනේ නේ.
1: හා.
0: ඒ කියන්නේ එහෙම එකඟතාවයකට එන්න බැරි අයනි හිටියේ.
1: ඒකනේ කියේ.
0: ඔව් ඉතින් එහෙනම් මම ආයි කාටද මොනවද කියන්නේ? ලෝකෙට? ලෝකේ හයිද මම කියන්නේ?
1: අර එක්කෙනෙක් අහන්න බැරි නේද?
0: ඔව්. අර දැන් ආදරෙන් ඉන්න. එහෙම අයවත් අපි කියන එක අහන්නේ නැත්තම් මේ නන්නා දුනන මිනිස්සු අපි කියන ඒවා හයිද?
1: නෑ.
0: ඈ? එහෙනම් මම මගේ ඒ නිකරුණේ ඒ කාලේ වැය කරන්නේ නෑ. අද අපේ පෝස්ට් එක ඕක. එක දවසකට ලෝකෙ හැමෝටම ඔයා කියන දේ අහන්න වෙනවා නම් ඔයා මොකද්ද කියන්නේ? ඕක තමයි පෝස්ට් එක.
1: ඔන්න chance එක.
0: කමෙන්ට් එකක් දාන්න ලක්හන මෝනින් පේජ් එකේ. ලෝ ඇසියනි මේ ඔබටයි අවස්ථාව.
1: අසව් අසව්.
0: හරි. හරි. එතකොට ඇත්තටම කිව්වොත් මොනවද කියන්න බැරි? සාමය උදා වේවා. තෙල් මිල අඩු වේවා. ඊට පස්සේ තව මොනවද? සාමය කියන එක තුල ඇමරිකා ඉරානයි ප්‍රශ්නේ තියෙනවනේ. ශ්‍රී ලංකා ටීම් එක වැජ වේවා.
1: හැම ආයතනයකම පඩි වැඩි
0: වේවා. පඩි වැඩි වේවා. හැරගිය අය පැමිණේවා. නෑ උන්නේ.
1: එපා එපා.
0: ඒක උන්නේ.
1: හනේ ඒක එපා.
0: හැරගිය අය මොකටද ආයි?
1: ඒකනේ.
0: තව මොනවද තියෙන ප්‍රශ්න? සියල්ලන්ට සත්‍ය අවබෝධ වේවා. මං හිතනවා මම කියන එක ඇහුවොත් ඔන්න ඕක තමයි ඔයගලන්ට අහන්න වෙන්නේ. සත්‍ය අවබෝධ වේවා. නේ? ඕනම කෙනෙකුට ඕනම දෙයක් ගැන ඇත්ත නේ? ඇත්ත තේරුම් යනවා කියන එක. තමන්ට තමන් අවබෝධ වෙනවා කියන එක. තමන් කවුද? ඔය සමාජලට අපිට ඇවිල්ලා කියන්නේ. අපිට ඇවිල්ලා කියනවා මේ ඔයගලගේ ෂෝ එක මාරු. අපි එතකොට අපේ ඔළුවට දාගන්නවා. ලොකුවට ගන්න එපා. ලොකුවට ගන්න එපා.
1: හෙට ඔය කටින්ම අවුල් ගන්නත් පුළුවන්.
0: අන්න ඒක. ඔයගලගේ ෂෝ එක අහනවා. අපි හැමදාම අහනවා නියමයි මල්ලි. ඒ ගෑල්ලම ලස්සට කතා කරනවා මල්ලි කියනකොට මං මගේ ඔළුවෙන් කියනවා වැඩිය ගන්න එපා මේක ඔළුවට. හෙටම කියයි යර්ගි hina වෙනවා වැඩි. නේ.
1: අනිවාර්යෙන්ම.
0: ඒ වගේ තියෙනවා. ඔබටත් පුළුවන් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හරි. එහෙනම් ඕක තමයි පෝස්ට් එක පොඩි කමෙන්ට් එකක් දාන්න.
1: දාන්න.
0: මේ රයිනෝ රූෆින් ෂීට් ගැන කියනවා. මං ලෝකෙට මට අවස්ථාව කමුණා මං කියනවා වහල ගහනකොට රයිනෝ රූෆින් ෂීට් දාන්න. අර කියාගෙන එනකොට ඒ ඕඩර් එකේ එක තැනක තියෙන රයිනෝ රයිනෝ රූෆින්. මොකද මේකට හේතුව මේක දැන් ලංකාවේ තියෙන මාකට් එකේ තියෙන ලොකුම ඉල්ලුමක් තියෙන විශ්වාසවන්ත රූෆින් ෂීට් එක.
1: අපි එහෙම කියන්නේ වියදමත් අඩුයි. හරිද? එතකොට පෙනුමින් ඉහළයි. පෙනුමින් ඉහළයි කියලා අපි අදහස් කරන්නේ ඇතුළත තියෙන මැටි ආලේපනයක්. එතකොට ඒක ගේ ඇතුළට හොඳ පෙනුමක් අරගෙන දෙනවා වගේම ගේ ඇතුලේ සිසිල් බවින් ඔයාලට ඉන්න පුළුවන්. ඒ කියන්නේ එළිය කොච්චර රස්නේ තිබ්බත් ඒක කන්ට්‍රෝල් වෙලා තමයි ගේ ඇතුළට දැනෙන්නේ. ඒ වගේම පිටතින්

0: තියෙනවා ජල විකර්ෂ කාලේපනය. මේ හින්දා ලස්සන පෙනුමක් අරගෙන නෝ ඒ වගේම කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. වහල පෙනුම ආරක්ෂාව මේ හැමදේම පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිකල් පවතිනවා. මේ කාලයට ගැළපෙන ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ.
1: හරි. ඒ වගේම AWB රෝලර් ඩෝස් ගැන මතක් කරන්න ඕනේ. ඔයාගේ ගෙදර හදනකොට රෝලර් ඩෝ එකක් දානවා නම් නේ AWB රෝලර් ඩෝස්. හා එතකොට මේක ඇයි මෙච්චර විශ්වාසයෙන් කතා කරන්නේ මේ ගැන? රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස්. දාන්න ගෙදරට ඉලෙක්ට්‍රික් බැරියර්ස්. එතකොට නෑයෝ එහෙම ඉන්නේ.
0: ඉන්නේ.
1: ගේට්ටු දැම්මොත් ඔය ගේට්ටු තල්ලු කරගෙන එහෙන් එබිල බලලා හරි කොහොම හරි එනවනේ. ඉලෙක්ට්‍රික් බැරියර් එකක් දාන්න. තව වාඩ පුළුවන් ඕන්නම් නේද? ස්විං ගේට්ස් දාන්න. මේවා මේ ගොඩාක් ඒවා තියෙනවා අපි දන්නේ ඔය රෝලෝඩෝ එක විතරයි. හැබැයි AWB මේකේ මේ ඊළඟ ස්ටෙප් එකටත් ගිහිල්ලා තියෙනවා. දැන් බලන්න මේකේ ඔය මොබයිල් ඇප් එකෙන් ක්‍රියාත්මක වෙන නේ?
0: ඔව්.
1: රෝලෝඩෝස් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන ඔටෝමැටික් රිවර්ස් ෆන්ක්ෂන් කාර් එකක් වගේ.
0: ආ ඒකනේ.
1: ඔටෝමැටික් රිවර්ස් ෆන්ක්ෂන් එකත් එක තමයි මේ රෝලර් ඩෝ එකේ. එතකොට ඩෝ කම්ස් ඉන්ටු කැන්ටවෙට් ඇන් ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ද
0: එක්ස්කියුස් මී
1: ටෝඩ් ඔෆ් ද ජර්නල්. මේ අපිට තේරෙන්නේ නැති වුණාට මේවා ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයේ මේ. හරිද? මේවා අපි මේ කියවනකොට ඔබට තේරෙන්නේ නැතුව වගේ. ඒකයි මමත් වරද්දලා කියන්නේ. මගේ ඉස්සරහ ඉන්න කෙනාට තේරෙන්නේ
0: නැහැ. ඔව් මොනා කියවත් අහගෙන ඉන්නේ.
1: ඔව්. එතකොට motor and remote control. ඔය swing gate එකේ sliding gate එකේ.
0: හරි.
1: එතකොට වසර 10ක මේ වේ මොකද ඒක කියන්නේ වගකීම් සාර්ථක. වසර 25ක් ශේෂ්ත්‍රේ. call කරන්න 01112 78 33 31 හරි. AWP roller dose ගැන ඒ මතක් කරේ. හා ඒ වගේම පැලලත්ත කිරි පිටි ගැන මතක් කරන්න. ලංකාවේ අපිට උදේ පාන්දර බොන කිරි වීදුරේ ඉඳලා අපේ රටේ අභිමානය ගැන නේද හැඟීමක් තියෙනවා. මොකද මේ කිරි නිෂ්පාදන ටික හැදින්නේ අපේම කිරි ගොවියන් නේද? කිරි එළදෙනුන්ගෙන් ගත්ත කිරි ටික අන්තිමට හොඳ ප්‍රොඩක්ට් එකක් බවට පත් කළා. පියවරෙන් පියවර ඇවිල්ලා මාකට් එකට ඇවිල්ලා තමයි අපි ගන්න තැන්ට
0: එන්නේ.
1: හා ඒ නිසා වගකීමක් සහිතයි.
0: ඉතින් පෝෂණ ගුණය හොයන ඔයා, නැවුම් කිරි රස හොයන ඔයා සුපර් මාකට් එකට ගියත්, ග්‍රොසරි එකට ගියත්, ළඟ තියෙන කඩේට ගියත් නම කියලා ඉල්ලන්න ඕනේ, නම බලලා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන විතරයි.

0: උදේ 6 වෙන අඩි 55යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනටි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001 2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
8: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණික හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
9: උදේ 8 වෙන තව විනාඩි 3ක් තියෙනවා. එකම දේ කනගාව නේද? අවස්ථා කීපයකදී අපිට කවුරු හරි කියනකොට අපිට මොකද්ද ඒක දැනෙන්නේ? කොහොමද
10: දැනෙන්නේ?
9: වදයක්. යනවාකම මිනිස්සු මේ
10: තමයි. කොහොමද කියව කියව මෙතන?
9: එහෙම ඒකට හොඳම උදාහරණේ තමයි හස්බන්ඩ්ලා දානවා 5. එකම දේ මොකක් හරි දෙයක් වුණා කියන්නකෝ. ඒක අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා වුණත් එකම පොඩි අර
10: දිනවකවානුත් එක මතකයිනේ.
9: තාලේ විතරයි වෙනස් කියන. හැබැයි ඒක කියන. ආ ඒ වාට මතක නැද්ද ඔයා ඔයා ඒ කාලේ?
10: අහවල් දවස් අහවල් වෙලාවේ අහවල් තැන.
9: එතකොට තව ටිකක් තරහ ගියා. ඒ දවසට මතක් කරන්න ඕනද මම? ඔව් තමසෙට මෙහෙම
10: තමස බබා.
9: ඔව්. ඒ කොහොම වුණත් එකම දේ එහෙම කියනකොට වදයක් නොවන තැනුත් තියෙනවා. දැන් බලන්න අපි ළඟට එනවා ලොතරැයි විකුණන කෙනෙක්. එයා අපිට කියනවා ටිකට් එකක් ගන්න. අද අදිනවා.
10: ඕකමනි කියන්නේ?
9: අද අදිනවා. ඉතින් මේ ඇදගත්තා. කියලා ඉන්නේ අපි.
10: අපි දන්නවා.
9: අපි දන්නවා. මේ අපිට දිනුමක් දෙන්න ඇවිල්ලා ඉන්නේ. මේක අපිට වදයක් නෙවෙයි. සමහර කෙනෙක් මේක වදයක් විදියට දැක්කත් තව කෙනෙක්ට ඇදුන කියන ආරංචියක් අහම කොහොමද? දැන් ඔයා ටිකට් ගන්න නැහැ කියන්නේ කොහොමද? මං ඇවිල්ලා කියනෝ මට ලක්ෂ දෙකක් ඇදුනනේ.
10: වහෝ.
9: ඔයාට එනවා පොඩි මෙව්ව එකක් මාත් ගන්න ඕ. ඔව්. අරූට ඇදුනා නම් මට ඇදින්නේ තියෙනවා.
10: ඈ? එයාට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද?
9: අනේ වයි. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ අපිට හැම වෙලේම මතක් කරනවා දිනන්න අවස්ථාවක් තියෙනවා මෙන්න. මෙන්න ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න වියදම් කරන්න රුපියල් 40යි රුපියල් 40යි. එහෙ සමහරු ඉන්නෝ බීරි ඔව්.
10: ඔබ වෙනුවෙන්ම හඳුනලා දීපු අලුත්ම ලොතරැය තමයි මේ ආයිබෝ කියලා කියන්නේ. දිනමක් තිබුණත් නැතත් දහසක් හදවත් සූපත් කරන්න ඔයාට දායක වෙන්න පුළුවන් රුපියල් 40කින් මේ ලොතරැය මෙලදී ගත්තොත්.
9: ඒ වගේම අපි කටට රසට කැම ටික කන හදන විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ.
10: කෘතිම රසකාරක දාලා කැම රස කරන්නේ නැතුව නිකන් ලෙඩ හදාගන්නේ නැතුව කෘතිම රසකාරක කෘතිම වර්ණක මේ කිසිම දෙයක් නැති දේශීය අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන ස්වභාවික විදිහට නිෂ්පාදනය කරලා තියෙන විජය කුළුබඩු පාවිච්චි කරන්න කියලා අපි හැම වෙලේම ඔබට මතක් කරනවා.

0: උදෑසන වෙන 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: රජ කාලේ කතා, ඉතිහාස කතා. හරි. ඊට පස්සේ ඔය දෙවියන් ආශ්‍රිත කතා. එහෙම ඒවා තියෙනවනේ.
0: ඔව්.
3: දේව කතා. ඔය මාර ලස්සන ස්ටෝරි තියෙනවා. මට හම්බුණා මරු කතාව.
0: මොකක්ද අනේ?
3: දඹදිව මාදව නම් නුවර හිටියා දාන ශීල භාවනා කරගෙන, ඔය අපි කියන්නේ අකුසල.
0: ඔව්.
3: අකුසල නොකර ඉතාම දැහැමින් ජීවත් වෙච්ච රූප ශ්‍රීයෙන් අග්‍ර වෙච්ච බමුණුලියක්.
0: ආ, බමුණුලියක්.
3: බමුණුලියක්. කියන්නේ බැමිනියක්.
0: බැමිනියක්. ඔව්.
3: හරිනේ.
0: හරි.
3: එයා මහාලක්ෂ්මී පාර්වතී කියන දෙවගණන්ටත් වැඩිය ලස්සනයි. හරි. එතකොට මේ එයාගේ අසම සම රූපය දැක්ක බ්‍රහ්මයා, එතකොට විෂ්ණු දෙවියෝ,
0: හරි,
3: ශිව දෙවියෝ බැලුවා මෙයාව කොහොමද දැලී දාගන්නේ. හරි.
0: හරි.
3: ලස්සන කෙල්ලෙක් ඉන්නවා. يعني තමන්ගේ දැන් ඔය තමන්ගේ අයටත් වැඩිය ලස්සනයි. තමන් එක්ක يعني බිරිඳට වැඩිය ලස්සනයි කියලා නේද? කොහොමද මම මේ මෙමිනියව අල්ලගන්නේ? තුන් දෙනා ඉතින් හම්බෙච්චලාට කතා කරනවා. අර ලස්සනයි නේද?
0: හැබැයි
3: තුන් දෙනාට හොරෙන් හිතුවා මේ
0: අරයට කලින්.
3: ඔව්, යාචකයෝ වගේ වෙස්වලාගෙන යන්න. වෙස්වලාගෙන ඉතින් දවසක් ඔය බමුණගේ ගෙදරට ගියා. බමුණ ගෙදර හිටියේ නෑ, බැමිණිය විතරයි ගෙදර හිටියේ.
0: හරි.
3: ඉතින් ඔය බමුණුලිය මේ අය වාඩි කරවලා දන් දෙන්න සූදානම් වුණා. දානය දෙන්න සූදානම් වෙනකොට ඒගොල්ලෝ කිව්වා දානය වළක්වලා එයට කතා කරලා කිව්වා. තුන් දෙනා මෙහෙම කිව්වා, පින්වතිය අපට ඕමනා තොප මිස දානය නෙවෙයි.
0: කෙලින්ම කිව්වා.
3: කෙලින්මයි. දැන් වගේ මේ කෙලින්ම කිව්වා. මොනවා වුණත් මේ මහා බ්‍රහ්මයයි ශිව දෙවියෝයි, කවුද අනිත් එක්කෙනා මේ තව
0: එක්කෙනෙක්?
3: විෂ්ණු දෙවි. ලේසි නෑ හොරේ. හරි. ලොකු කැරක්ටර්ස් තුනක් නෙමේ. සමා වෙන්න. අගෞරව කරන්නේ.
0: ප්‍රබල චරිත
3: තුනක්. මේ ඉතිහාස කතාවක් ඇසුරෙන් මම කියන.
0: හරි.
3: ඉතින් දැන් කොහොම හරි මේ බැමිණියට තේරුණා. ආ, මාව දුන්න. හරි කියලා ගේ ඇතුළට ගියා. දැන් මේ තුන් දෙනා සැදී පැහැදී ඉන්නවා.
0: හෙඩ බලාපොරොත්තු
3: යන්නේ.
0: හරි.
3: ලැබෙන්නයි යන්නේ. තුන් දෙනා දැන් කියා ගන්නත් බෑ. යාචකයෝ වගේ
0: නේ. යාචකයෝනේ.
3: ශිව දැන් මේ කියලා කියන්නත්
0: බෑ. බෑ.
3: ඔව්. විෂ්ණු එහෙම කියන්නත් බෑ. දන්නේ නැහැ තුන් දෙනා.
0: දැන් තුන් දෙනා කාටද හම්බෙන්නේ කියලා දන්නේ නැහැ.
3: දැන් බලාපොරොත්තු සහගතව ඉන්නකොට මේ මේ බැමිණියගේ ගේ ඇතුළට ගිහිල්ලා පැන් කලයක් අරගෙන ආවා. දෝතට පැන් අරගෙන තමාගේ කුසල චරිතය සහ පතිවෘතතාව ඒ බලයත් සිහි කළා.
0: හරි.
3: තුන් දෙනාගේ ශරීරවලට මේ පැන් පොඩ ඉස්සක්.
0: හරි.
3: එතකොටම මේ තුන් දෙනා පොඩි කිරිදරුවෝ වගේ තුන් දෙනෙක් වුණා. හරි.
0: හරි.
3: ඊට පස්සේ ඉතින් බමුණු මේ බැමිණිය හිනා වෙලා තුන් දෙනාටම අතට අරන්, හා
0: අනේ ළමයි වගේ
3: වැඩලා කිච්චි පොච්චියෝ කියලා මේ පොඩි ළමයින්ට දෙන කෑම් බීම ටිකක් තියලා, අර තොටිලි වගේ එයා ගෙදර තියෙන ඔය ප්‍රෙදි කොට එහෙම දාලා හදලා ඉතින් තුන් දෙනා තියලා
0: සාලි.
3: ආවේ බැමිණිය අරගෙන යන. මේ අතර වාරේ ඔය බ්‍රහ්මයාගේ විෂ්ණු දෙවියන්ගේ, හරි, අර අනිත් එක්කෙනාගේ මේ භාර්යාව, කියන්නේ සරසවි උමා සහ ලක්ෂ්මි.
0: හරි. ඔව්.
3: ඉතින් මේගොල්ලෝ මේ පුරුෂීන්ගේ වියෝගය නිසා දුකටපත් වෙලා හිටියේ. ඉතින් යාචක විලාසයගෙන නර්ලෝවට බැස්සා ඒ තුන් දෙනා තමන්ගේ හස්බන්ඩ්ලව හොයන්. එනකොට ඉන්නවා මෙන්න ගේක ඉන්නවා පොඩි උන් තුන් දෙනෙක් කියලා. කියන්නේ කවුරු අඳුරගත්තේ නැතුණත් වයිෆ් අඳුරනවානේ. ඒ වගේ සිදුවීමක් මේ. හරි.
0: මොනා හිතෙන්නේ නැද්ද?
3: ඔව්. අන්න ඉන්න අපේ මිනිහා නේද අර ඒ වගේ. විෂ්ණු දෙවියෝ ඉන්නවා. විෂ්ණු දෙවියන්ගේ බිරිඳ හොයාගත්තා. ආ, අර ඉන්නේ තොටිල්ලේ. මොකක්හරි වැඩේ වැරදිලා තියෙන් කියලා මේ තුන් දෙනත් ගියා දැන් පුරුෂීන්ව බේරගන්න එපා කිව්වා. ඒ අන්න ඔයාගේ කෙනක් තියෙනවා. ඕ මගේ කියලා දරනේ වාගේ කෙනක් තියෙනවා. හරි පොඩි දෙබසුකුත් ගියා. මේ දෙන්න ඉතින් සිංගමන් අරන් අර බමුණු ගෙදරට ගියා. ගියාට පස්සේ ඉතින් බැමිණිය පළතුරු දන් දෙන්න සූදානම්. ඩසුකුවා නැහැ. අපිට දානේ නෙවෙයි ඕනේ, පළතුරු නෙවෙයි. අපිට අර පොඩි දරුව තුන් දෙනා දෙනවද? හා? අර ලස්සනයි නේද මේ කතාව? ඊට පස්සේ ඉතින් මේ අනේ පුළුවන් නම් අපිට ඒ දරුව තුන් දෙනා දෙන්න කියලා කිව්වොත් දරුව තුන් දෙනා ඉතින් දුන්නා.
0: දුන්නා.
3: ඉතින් දරු තුන් දෙනා දුන්නා. දුන්නාට පස්සේ ඒ යාචක ස්ත්‍රී නැවත ඉල්ලීමක් කරා, මේ මේගොල්ලෝ හිටි යථා තත්ත්වයට පත් කරලා දෙන්න පුළුවන් නම්
0: කරලවා දෙන්න
3: පුළුවන් නම් ඔයාට පුළුවන් නම් අනේ කරා. කරාට පස්සේ විලි ඇච්චාවේ බෑ. හරි. එතකොට අර විෂ්ණු දෙවියෝයි මහා බ්‍රහ්මයායි හරි මේ තුන් දෙනා අර තමන්ගේ බිරිඳලා ඉදිරියේ ලැජ්ජාවට පත් වුණා ශිව දෙවියෝ.
0: හරි නේද?
3: දේව කතාලංකාරයේ තමයි මේකේ 74 වෙනි කතාව තමයි ඔය මම කිව්වේ.
0: හරිම ලස්සනයි.
3: ඔය 1912 වසරේ තමයි මේක ප්‍රකාශිත තාම දුර්ලභ සාහිත්‍ය කෘතියක්. දේව කතාලංකාරය හොයාගෙන බලන්න පුළුවන්. රාජ්‍ය කලාභූෂණ නිමල් කුඩාතිහි මහත්තයා මේ ලිපිය ලියලා තිබ්බා. හරි. ඉතින් හරි ලස්සනයි මේ වගේ ඒවා ඉතිහාසයේ තියෙන ඒවා. ඉතින් කාට කාටත් ඉතින් අර දැන් කාලේ වෙන්නේත් ওই වගේම තමයි.
0: දෙයිය කියලාත් වෙනසක් නැහැනේ.
3: ලැජ්ජ වුණා.
0: දැන් ඉතින් කවර කතාවද? දැන් ඉන්න අයත් ගැන.
3: මේ බුත් වර්ධවා හිතන්න එපා. ඉතින් ඒක තමයි කතාව. චෝදනාවක් ඒ දන්නේ මේ. අන්න.
0: ඒ අපි චෝදනා කරේ
3: නෑ. නෑ නෑ අපිට චෝදනාවක් ඒ දන්නේ. අන්න අන්න අන්න අන්න.
0: දෙයියෝ ගැන කිව්වා.
3: දෙයියන්ව විහිළුවට ගත්තා කියලා නෑ. ඒ විහිළුවට ලක් වෙලා ඒගොල්ලෝ. මේ කතාවට අනු.
0: ඒගොල්ලෝ විහිම්බ.
3: ඒගොල්ලෝ විහිළුවට ලක් වෙච්ච එකක් තමයි මේ දේවාලංකාර කතා පොතේ තිබුණේ. 8:11.

0: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
1: Mei Pai Moima Matak Kirima Surekimu Magatoda
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුබ ගමනක්.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාවකින් මිලදී ගත හැකි.
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
3: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLB තනටි තහනේ ලොතරැය්‍යෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වර්ධනයීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මුතන්න
6: වසර 25ක විශ්වාසයේ AWB roller dose මල නොගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose manual සහ remote control මගින් ක්‍රියාත්මක කළ හැකි අතර mobile app මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-32-11-400
7: 75 වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම්රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්මදේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ ගුවන්විදුලියෙන් මේ මාස 17 වෙනිදා මහා සංග්‍රහණය 75 නමක් විශේෂී සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නේ යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය.
8: අවුරුදු 75ක් කියලා කිව්වම නේද? අම්මෝ.
9: සෙමසේ කාලයක් නෙවෙයි.
8: ක්‍රිමි රාජ අපේ අම්මලත් දන්නවා ආච්චිලත්
9: දන්නවා.
8: නේ? ඒ තරම් ලංකාවම දන්න විශ්වසනීය නමක් තමයි ක්‍රිමි රාජ කියලා කියන්නේ. කරල් ගුලි. කවුරු හරි දැන් ඔය 80 දශකයේ වගේ ඉපදිච්ච වැඩිමනොත් මේක 2010 ළමයින්ට මගහැරෙන්න පුළුවන්. ඔව්. 80 90 70 ඉතින් ගහට අපිට කොහොමත් එහෙමයි. ඒගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එකේ නම කියනකොට බොහොම ලස්සන පුංචි ළමා කාලයක් තියෙනවා. පොඩි කාලේ පොඩි බඩගි බිල්ලක් ආවත් ඉක්මනට දෙන්නේ කරල් ගුලියක්. කරල් ගුලි නේ. ඔව්. ඉතින් ක්‍රිමි රාජ නිෂ්පාදන ගැන මතක් කරන්නේ ඒ විශ්වාසයත් එක්ක.
9: ඔව්. ඉතින් වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන ගන්න පුළුවන් 01-1-253-889 ඕනම වෙළඳ සැලකින් ඔබට බිල දී ගන්න පුළුවන් ක්‍රිමි රාජ නිෂ්පාදන.
8: දැන් කාලේ ගොඩක් අයට දකින්න තියෙන්නේ කරල් සහ ගුලි කිව්වම වෙන මොන හරි නේ.
9: ඔව්.
8: නේ.
9: ඔව්.
8: ඔය කීක ගුලි වර්ගය
9: මොකද? ගුලි වර්ග.
8: ගුලි කාලාද කියලා තහ. නේ.
9: ඔව්.
8: හරි. මේ අපි කියන්නේ ওই විෂමද්‍රව්‍ය කියන්නේ. විෂමද්‍රව්‍ය වලින් තොර රටක් තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ වෙනුවෙන් අපිට තියෙන බලාපොරොත්තුවක් සම්වගකීමක්.
9: ඉතින් අපේ රටේ ජීවත් වෙන පුරවැසියෙක් විදියට ඔයාලට තියෙන එකම සහ ලොකුම වගකීම තමයි මේ පිළිබඳව දැනුවත් වෙලා අදාළ අංශ වෙත ඒ ගැන දැනුවත් කරන එක. 19:27 තමයි නම්බෙක. හැම කෙනෙක් ගැන දන්නවා නම් පිරිසක් ගැන දන්නවා නම් ටක්කාල කෝල් එකක් දීලා ඒ ජීවිත ගලව ගන්න දායකත්වයක් ලබා දෙන්න.
8: ඒ වගේම මේ පැයදී තමයි මතක් කරනවා කෑම රස කරන විජේ නිෂ්පාදන අතරේ තියෙන විජය 3-5 එක විශේෂයෙන්ම 3-5 කියලා කිව්වම ඔය කරි පවුඩර් නේ ගෙදරේම හදාගන්න 3-5 එකට ලොකු වෙලාවක් යනවනะ. අපි කරන්නේ කඩේට ගියා 3-5 පැකට් එකක් කිල්ලුවා ගෙනාවා දැම්මා. හරි ප්‍රොඩක්ට් එක හම්බුනේ නැත්තම් වැඩක් නැහැ. දැන් ඔය අඹ මාළුවක් එහෙම හදනකොට නේද 3-5 දානවනේ?
9: දානවා.
8: කොහොමද අඹ මාළුවක් හදන්නේ?
9: ඒක නම් මම පසු ඔය දනවත් කරන්නේ.
8: දන්නේ නැ. දන්නේ නැ.
9: දන්නෝ.
8: ඔන්න දැන් ඉන්න පරම්පරාව. ඔයා ඉතින් ඒ අනුවේ දශකයේ වෙලක් දන්නේ නැහැ කියන්නේ එතනින් හා මේ පැත්තට දන්නේ නැති වෙන්න
9: පුළුවන්.
8: හරි මෙහෙමයි උයන්න දැනගන්න ඕනේ. අවශ්‍ය කරන කලමනා ටික හරියට පාවිච්චි කරන්න දන්නවනම් નિયમિત ප්‍රමාණයන් වල එච්චරයි. ওই ටික දාලා ඔද්ද ලිපේ තියලා ඕන දීපංකරයක ගිහිල්ලා ඉන්න පුළුවන්.
9: නේ? ගින්දර අඩු කරලා.
8: විජේ නිෂ්පාදනය මතක් කරේ.
9: ඔව් ඉතින් ඔබට පුළුවන් ළඟම තියෙන සුපර් මාකට් එකකින් ග්‍රොසරි එකකින් නම කියලා නම බලලා නිෂ්පාදන ගන්න රසකාර කෘතිම රසකාරක දාලා කෑම එක රසකරා වගේ නෙවෙයි ලෙඩ රෝග හැදෙනවා ඉතින් ඒ හින්දා ප්‍රමිතියක් තියෙන කුළුබඩු වර්ග පාවිච්චි කරන්න කියලා තමයි මේ මතක් කරේ.
8: හරි එහෙමනම් අපි තව සින්දුවක් අහමු සින්දුවක් අහලා ඇවිල්ලා කතා කරමු.

0: ගෝවා ගෙඩියකුයි අගමැතිවරයාගේ ෆොටෝයෙකුයි මෙහෙම තියලා ලයිව් එකක් යනවා. ගෝවා ගෙඩියද අගමැතිකමද වැඩිපුරම කාලයක් තියෙන්නේ කියලා. කල්පවතින වඩාත් කල්පවතින දේ මොකද්ද කියලා. ගොඩාක් අය කමෙන්ට් කරන්න බලන්න. පුළුවන් අය කමෙන්ට් කරන්න බලන්න. අගමැතිකමද ගෝවා ගෙඩියද වැඩි කාලයක් තියෙන. ඔයා හිතන්නේ මොකද්ද?
1: ගෝවා ගෙඩියද?
0: අගමැතිකම වැඩිය ගෝවා ගෙඩිය කල්පවත්ම වැඩි.
1: වැඩි නේ.
0: මම මේක කියන්නේ මීට කාලෙකට කලින්. මට මතක විදියට ඔය ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ අගමැති.
1: හරි.
0: ලිස් ට්‍රස් ගේ කාලේ තමයි ඔය සිදුවීම සිද්ධ වුනේ. බ්‍රිතාන්‍ය පත්තරයකින් ගෝවා ගෙඩියක් තියලා පත්තරයකින් හොඳේ ලයිව් වීඩියෝ එකක් දැම්මා. අගමැතිනියද ගෝවා ගෙඩියද?
1: වැඩිකල් තියෙන.
0: වැඩිකල් ඉන්න කියලා. ගෝවා ගෙඩිය දින්න දෙයියනේ. හරි.
1: හරි.
0: මම මේ කිව්වේ එංගලන්තේ වැටුණ වැටිල්ල. එංගලන්තේ කියන රට දැන් වැටිලා තියෙන. මං කියන්නම් මේකට උදාහරණ.
1: මොකද?
0: ඔයා දන්නවද ඔය කැනඩාවේ අගමැති මාක් කර්නින් කලින් එංගලන්ත මහ බැංකුවේ හිටපු කෙනෙක්නේ.
1: හරි.
0: එයා 2016 දී කිව්වා බ්‍රිතාන්‍ය දුවන්නේ ආගන්තුකයන්ගේ කරුණාවෙන්. හරි. kindness of strangers. ඒ කියන්නේ පිටරට ආයෝජකයෝ ගැන කිව්වේ. අවුරුදු 6කට පස්සේ ආගන්තුකීන් ඒගොල්ලන්ගේ කරුණාව ඉවර කළා. 2022 දී අර 2016 තමයි අර කතාව කිව්වේ.
1: හරි.
0: 2022 එතකොට අවුරුදු 6යි. අවුරුදු 6කට පස්සේ ඒ කියන්නේ 2022 සැප්තැම්බර් වල බ්‍රිතාන්‍ය අලුත් ආණ්ඩුවක් ආවා. පවුම් බිලියන 45ක ටැක්ස් කපනවා කියලා කිව්වා. හැබැයි ඒකට සල්ලි හොයන ප්ලෑන් එකක් කිව්වේ නැහැ.
1: හරි.
0: දවස් 3ක් ඇතුළත බ්‍රිතාන්‍ය රජයේ ණය පොලිය 3.6 ඉඳන් 4.5ට පැන්නා. උඩට ගියා. පවුමේ වටිනාකම ඉතිහාසයේ අඩුම ගානට ආවා. විශ්‍රාම අරමුදල් කඩාගෙන වැටෙන්න ගියා. අන්තිමේදී එංගලන්ත මහ බැංකුවට මැදිහත් වෙලා පවුම් බිලියන 65ක ණයක් ගන්න සිද්ධ වුණා. බ්‍රිතාන්‍ය රජය දවස් 10න් ටැක්ස් කපන එක නැවැත්තුවා.
1: හරි.
0: දවස් 21න් මුදල් ඇමතිව ගෙදර යවුවා. දවස් 27න් තමයි අගමැතිනියත් අස්සලා ගියේ.
1: හා.
0: ගෝවා ගෙඩිය දවස් 24 රෙඩි තියාගන්න පුළුවන්.
1: තියාගන්න පුළුවන්නේ.
0: පුළුවන් වුණා. අගමැති ගියා. අගමැතිනිය ගියා දවස් 27.
1: ගෝවා ගෙඩිය තිබ්බා.
0: ඕක තමයි කතාව. හා. ණය දෙන අයගේ විශ්වාසය නැති වුණාම නේද? ආණ්ඩුවට කොච්චර ඉක්මනටම තමන්ගේ ගමන වෙනස් කරන්න පුළුවන්. නේ? බ්‍රිතාන්‍ය මාසයක් ඇතුළත හැමදේම වෙනස් කරා. එනිසා බ්‍රිතාන්‍යයට අද වෙන රටවලට වඩා ලොකු පොලියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. හා? වදන්නවද එංගලන්තයේ ඔය බංකොලොත් කියලා නම් කියන්න බෑ.
1: ඔව්.
0: ඒගොල්ලෝ හැම බංකොලොත් වෙන්නේ නැහැ. බංකොලොත් වුණත් ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. මංගොලොත් රාජ්‍යයක් කියලා එංගලන්තේ වගේ එකට
1: කියන්නේ.
0: පිස්සු හැතෙයි.
1: ගනේ.
0: තාමත් එංගලන්තේ අල්ලගෙන ඉන්නේ පිටරටින් ආපු මිනිස්සු. දැන් අපේ රටේ කොච්චර ඉන්නවද? නේ. වීසා එකක් දාගත්ත කියන්නේ ගියා ගොඩ දාගත්ත තමයි ඉතින්.
1: ඔව්.
0: ඉතින් පස්සේ ඉගෙන ගන්නවා කියේ කියේ ඉන්න පුළුවන්. එංගලන්තේ හන්දියේකට ගිහිල්ලා ලන්ඩන් හන්දියේ පොඩි රවුමක් දැම්මොත් වැඩියෙන්ම හම්බෙනවා ඉන්දියානු ජාතිකයෝ. පාකිස්තානු ජාතිකයෝ. ඔය අතරේ නිමල්ලා කමල්ලා සිරිපාල්ලා තියෙනවා.
1: ආ.
0: ඉතින් ගොඩක් පිටරටින් කළු ජාතිකයෝ ඉන්නවා.
1: ඔව්.
0: ඔය අපේ යාළුවෝ එහෙම කතා කරනකොට කියනවා වැඩියෙන්ම ඉන්නේ ඉන්දියානුව තමයි. ඉන්දියානු එතනට ඇවිල්ලා ගේමක් ගහලා දවසක එංගලන්තේ අල්ල ගන්නත් බැරි නෑ.
1: බැරි නෑ බැරි නෑ.
0: ඈ?
1: උලම් පුලම්.
0: ඉතින් ලෝකෙ කොහෙ ගියත් අපේ ඈත් ඉන්නවා ඉන්දියාව ඈත් ඉන්නවා. ඉන්දියාව තමයි හිතන්නේ වැඩිම.
1: වැඩි.
0: ලෝකෙ කොහෙ ගියත් ඉන්දියානු එක්ක ඉන්නවනේ.
1: නේ. දැන් අපි අපේ රටෙත් ඉන්නවනේ ඉන්දියාව ඈ වැඩිපුර.
0: ඉන්නවනේ. අපි දැන් හින්දියෙන් කතා කරමු.
1: දැන් ඉස්සරහට හින්දි ඉගෙන ගන්න වෙනවා අපිට. මේ යන විදියට.
0: අරේ බයියා.
1: පචාව්.
0: පචාව් බයියා. ක්‍යා නාම් තුමහේ? ගන්න හින්දි පුළුවා?
1: මට පුළුවා.
0: මොනවද පුළුවා?
1: මම ඔයා මෙන් පස්සේ
0: ආ බූග් ලගියේ. බූග් ලගියේ. කව් කව්. කව් කැන්ටින් කරතයි.
1: කැන්ටින් جاؤ.
0: කැන්ටින් جاؤ.
1: එහෙනම් ගියන් 8:34.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වෙලාව 8:40 43.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
1: සෑම සවිදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: සුරකිමු මකතොටා, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ඔක්තෝබර් 15 මල්වත්තාවෙල මහාවිද්‍යාලය වැල්ලවාය.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍යම තුබද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරැකිමු මගතොට.
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
5: සැල්ලෙන ලෙල්ලෙන දළුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
6: ඔයාලා මෙහෙන් දාලා යන අතරේ නවතින්න ඉවිලි ෆ්‍රයි එක.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස 4ට

0: 8:49.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ඔය දන්නවද කිඹුලාගේ කට ඇරියම ඇස් වැහෙනවනේ?
2: ඔව්.
0: සමහරුන්ගේ මිනිසුන්ගෙත් එහෙමයි.
2: කට ඇරියම ඇස් වැහෙනවනේ.
0: කට ඇරියොත් ඒගොල්ලන්ට මුකුත්
2: පේන්නේ නැහැ.
0: නේ ළඟ ඉන්නේ කවුද? එයා මොන වගේ කෙනෙක්ද? ආ ඒ පරිසරයේ මොකද්ද? සමහරුන්ගේ කට ඉස්සර වෙනකොට ওই ප්‍රශ්න එනවා.
2: එනවා.
0: ඒ හින්දා කට කියන එක පරිස්සම් කරගන්න ඕනේ.
2: කට හින්දා නහිනවනේ නේ.
0: ඇස් දෙකෙන් දකින හැමදේම නේද? තමයි අපි ගොඩක් වෙලාවට විශ්වාස කරන්නේ. කන් දෙකෙන් ඇහෙනවට වඩා අපි කියන ඇස් දෙකට දෙන්න ප්‍රයොරිටි. මොකද ඇස් දෙක අපිට බොරු කරන්නේ. ගොඩක් දේවල් වලදී එහෙමයි.
2: අපිට වැරදිලා ඇහෙන්න පුළුවන්.
0: ඔව්.
2: වැරදිලා පේන්නේ.
0: පේන්නේ. වැරදියට පෙවුනත් ඒක ආයි ඩබල් චෙක් කරන්න ආයි බලන්න පුළුවන්.
2: ඔව්.
0: ඔය ඇස්පිරීම ගැන කතා කරනකොට අපි හැමදාම කියනවා ලෙන්ස් ටෙක් ආයි කිය හොස්පිටල් එක ගැන. මේක තමයි ඔයාගේ ඇස් දෙකට අවශ්‍ය කරන සියලුම විදිය සත්කාර සඳහා අඩුම මුදලකට ලංකාවේ ඇස් සම්බන්ධ වැඩක් කරගන්න තියෙන ප්‍රමිතිගතම රජයේ අනුමත ආයතනය.
2: විශ්වාසවන්තම ආයතනය කියලත් කියන්න ඕනේ. 0706 478 478 0112 785 858 ඒගොල්ලන්ගේ නම්බර්ස් දෙක මෙතනට ගියාම ඉතාමත් සුහදශීලී විදිහට ඔයාලට පුළුවන් ඇසේ සුදෙවත් කිරීමේ සත්කම කරගන්න. එතකොට දියවැඩියා සායන තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, බාහිර රෝගියංශ තියෙනවා. මෙන්න මේ වගේ හැම සේවාවක් මෙතනට ගියාම ඔබට ලබා ගන්න පුළුවන්. රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බත්තරමුල්ල තමයි ඇඩ්‍රස් එක.
0: ඒගොල්ලන්ගේ නම්බර් දෙක ආයි මතක් කරමු.
2: 0706 478 478 0112 785 858
0: ලෙන්ස් එක අයිකිය හොස්පිටල් එක ගැන අනිත් ඕනම කෙනෙකුට නේද දැනුවත් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා විතරක් දැනගන්න ඕනේ පණිවිඩයක් නෙවෙයි මේක. කෙනෙක්ගේ ඇස් දෙකක් සනීප කරනවා කියලා කියන්නේ, හා පෙනීම දෙනවා කියලා කියන්නේ, ඇස් පරීක්ෂාවකට යොමු කරනවා කියලා කියන්නේ, ඒක මාර පිනක්. ඔයාගේ ඇස්වල ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට කවුරු හරි මේ වෙලාවේ මතකෙට එනවනම් එයාව මේ තැනට යොමු කරා.
2: ඔව්.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැනත් කියන්නම් මේ පැය යන්න කලින්. ලංකාවේ විශේෂයෙන්ම වහලවල් ගහන බාසුන්න හේලා මහත්තුරුනි ඔබටයි මේ කියන්නේ. වහලයක් කියලා කියන්නේ නේද ගෙදර බිත්ති හතර මත තියෙන ওই වහලේ.
2: ඔව්.
0: කාටවත් හිසට බරක් නොවෙන්න ඕනි.
2: හ්ම්.
0: ඉතින් හැමතිස්සෙම වහලේ දිහා බලාගෙන
2: හුල්ල හුල්ල
0: ඉන්න තියන්න එපා.
2: හ්ම්.
0: අන්න ඒ වෙනුවෙන් තමයි අපි කියන්නේ වහලේ ගහනකොට හොඳ ෂීට් එකක් පාවිච්චි කරන්න. රයිනෝ රූෆින් ප්‍රීමියර්
2: වියදමත් අඩුයි, එතකොට පෙනුමෙන් ඉහළයි, ශක්තිමත් බවෙන් ඉහළයි. එතකොට මේ අද කාලයට ගැලපෙනවා. මේ හැමදේමත් එක්කම ජල විකර්ෂකාලය පේන මැටිලේයර් එක. මේ හැමදේම ගැන දැන් අදම තෝරගන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
0: ඒ වගේම විජය නිවසින් එන විජය අපි කුරක් පිටි ගැන මතක් කරන්නම්. හැලප තලප ඕක හදාගේ පිට්ටු වගේ එකක් උදේට අපි හිතමු කුරක්කන් කැඳේ කැඳේ එකක් උදේට බිව්වා කියන්නේ.
2: එයාමයි
0: දැන් ඔය ජිම් එහෙම යන අය ඊට පස්සේ බතල කඩල පොඩි ප්‍රෝටීන් ටිකක් කාබෝහයිඩ්‍රේට් ටිකක් වැඩිපුර දානවනේ.
2: ඔව්.
0: ඊට පස්සේ දවල් කෑම එක ඕනනම් තව පොඩ්ඩක් අඩුවෙන් නේ චිකන් කෑලි දෙක තුනක් එහෙම කනයි ඉන්නවනේ. රෑට ටිකක් අඩු ඩයට් එකක්. ඔය ඔක්කොම කරනවා වගේ උදේට සාමාන්‍යයෙන් අපිට පුළුවන් නම් කුරක්කන් කැඳ එකක් බොන්න. ඒක මාර හයියක්. හොඳ පෝෂණයක් තියෙනවා කුරක්කන් කැඳවල. මේගෙන ඔබ දන්නවා අතීතයේ නේද අපේ අය කුරක්කන් කැඳ එකක් නේ කුරක්කන් තලපයක් එහෙම කාලා කරපු ක්‍රියාන්විතගෙන අහලා
2: තියෙනවනේ.
0: ඒ නිසා කුරක්කන් නිෂ්පාදනය ගන්නකොට විශේෂයෙන්ම කුරක්කන් පිටි විජේ නිෂ්පාදනය කියන නමින් ගන්න අමතක කරන්න එපා. අපි වෙලාව මතක් කරන්නම්.
2: උදෑසන 8:53.
0: සින්දුවකට යන්න හදන්නේ මෙන්න මේක තමයි සින්දුව. ඔයා කැමති?
2: මොකද්ද?

0: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: අංකයිකේ රූෆින් සහ සීලින් ෂීට්. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBI ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
4: අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙත ගෙන එමින්. 01175 75 100 අමතන්න. විෂන් කෙයා, විශ්වාසනීය දැක්ම.

0: පහෙන් 93.5 ලක්හඩ ලක්කාවටම ලක්හඩ පෙරනෝවරු
1: වෙලාව දිනවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්.එල්.බී. තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න. මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි. සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක් මෝ වැසි හටගත හැකි බව කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව මධ්‍යම සහ උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද ඒ අතර වනවා. ගිගුරුම් සතිවස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මේ අතර හග්ගල සිට සිල්මියාපුර හරහා උමා ඔය දක්වා ගලා බසින ජලමාර්ගයේ දිය පහට ගසාගෙන යමින් කාන්තාවක් අතුරුදන් වැති බව ආපදා කරුණාකර මධ්‍යස්ථානය සඳහන් කළා. හොමු සමුද්‍ර සන්ධිය ආසන්නයේදී යාත්‍රා දෙකක් අන්තරට ලක්ව තිබෙනවා. එක් යාත්‍රාවකට හඳුනා නොගත් වස්තුවකින් ප්‍රහාරයක් එල්ලි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අනෙක් යාත්‍රාව අන්තරට ලක්ව තිබෙන්නේ මොහොතේ ඇටවූ බෝම්බ වලට හසුවීමෙන්. පවතින වාතාවරණ හමුවෙන් ප්‍රදේශාශ්‍රිත නාවික ගමනාගමනයේද නතර කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. මේ අතර ඉරානය පවසන්නේ අමරිකාව තම ඉල්ලීම් පිළිගන්නාත් එක් අරගලිය අඛණ්ඩව සිදු කරන බවයි. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්නේ.
2: 24 පෑම සිරුවෙන්

0: Wonka the goodbye.
1: Meow. Meow.
0: अरे नहीं नहीं वो खाते वेला थी माटे बाहर शावते ही रहने
2: तारा गया मैं मुलिंग अपने पूसे लग रहा है इल्ल
1: मैं
0: मन हरी इल्ल ना
2: इडवासे
0: पूसे रे गेंद के इल्ल
2: गेंद यो ते हम वही नहीं पूसे अंडे गेंद यार ने तो
0: याना
2: Right, I mean, poos case.
0: Poos case? What case?
2: Padano, me poos or someone? Ah, alut peg in.
1: Meow.
2: Now I mean, I'll be high.
0: Honey,
2: alut peg. It order me poos or meow gun a mini soon to be tried. Why they call the poos a kisser heart and go to tau poos a
1: meow, my uncle. Meow.
2: Why they call the other? Then Poozik, a famous Tani Poozik, you know. It would eat the hand out Poozik, you know. Poozo then a moon to Munamila. Hi, Majang. That would be Miss Samuna. Good morning.
0: Good morning.
2: Come on. That was a humble mood. Emana. The house a hide to take a Poozik, you know, part of the gate, our Poozik, you know, Koyar Gil.
0: Anyone?
2: Well,
1: set up with the killer name.
2: Emigan, he did not moon to moon a bellua. Emana tongue. Loku ikam podi ke bayi dua no, gianu satu ikpini satu ikna ang ied mukakari vidiye kimi sendi.
0: Oh,
2: oya visa sekarang ada danna o very di pusek, tawat very di pusek itu miau gana kian ni, ikan ini mega kwenye neti thara. Hari?
0: Hari?
2: Api podi kali nama dekke pusang ke bahasa ab
1: miau,
2: kini kene.
0: Oh,
2: hebei satu vidya kyo sah satu esri pilihan tu parri shakyo. Visheshim Iksa Trajadani, Sussex Vishavithyali, Dr. Karen McComb, Kiena Kena, Veda Samedi, me Vidyatmaka Sangaravaka Tekinama Current Biology, E. Sangarav Ridripatkala Parishanek Yahuagata Dia, Oya Kiena Shabdia, Sampurnin Mavagi Nirmani Kariniti in a Manushin Winwin with Raiki.
0: Ah, I go Lapitaka Naki.
2: Oh, Getara Hadena Pusangi Mutumitu. Pinu ya Afrikaanu kelaya balalu. Kelaya balalu ni entah macam ni. Adatat wedi hiti biar patu nama. Tawat pusiku, tawat tekkinu kurang miau gani ni. Apa geval loli ini pusuk ya? Na orang tu dah kata tuada wedi kali ati sese manusia ni ke ikat a. Jiwa tuicce hurunu sate. Ane ekali egolangi hasrim me parishan kanda am ni rikshni kena. Itu kota dengan egolu kena me. Minisunta Pusangi Suanda Salakunu Valige Kuda Chalanian Emanetang Kang Pasta Kiring Wageva Sium Sharir Bashaman Tirungan Puluan Jatiak Nevikiel Manishogan Him Eva Tirungan Puluan Pirsa Nevi. Can Minisunta Badang Pusa Kandika Pastaganana May Pusa Mind the Mace on the High Killer Tirungan Bane?
0: Oh,
2: hurry. Eto Quarter Natavananakotnam Podi Mewakatino. The Vaitan Vatin Pusik. මේ මේ විදගෙන යන ගමන් තනකොළ පිස්සේ එකපාරට ගහද්දියා බලලා නැට්ට වෙනවා කියලා.
0: ආ.
2: එතකොට එයා මොකද්ද කරන්නේ?
0: කුරුමානවා කරා.
2: කුරුමානවා කල්ලන්න ලෑස්තියි. හරි. එයාට පොඩි චිල්ලයක් එනවා. කෑමක් කෑමක් කෑමක්.
0: ඒක නෑඟ හොල්ලන්නේ නෑ වලිගේ විතරයි.
2: ඔව්. එහෙම එකක් තියෙනවා. එතකොට එයා අපිත් එක්ක ඉන්න වෙලාවට තව ටිකක් තව වෙනස්.
0: අර මෝටර් එක ස්ටාර්ට් කරනවානේ.
2: එතකොට මේ අපි ගොඩාක් වෙලාවට සංවේදී වෙන්නේ මිනිස්සයා කියන කෙනා ශබ්දවලට. ශබ්දවලට ආසයි. ආ. සයිලන්ට් මිනිස්සුන්ට වැඩි ආසනේ නැහැ.
0: නෑ නෑ.
2: තේරෙනානේ. දැන් වට තේරෙනානේ හොඳ මුදා. අපි සයිලන්ට් මිනිස්සුන්ට වැඩි ආස ගොඩක් කෑ ගහලා
0: hina වෙලා
2: ශබ්ද දාලා රඟලා ඉන්න
0: අයට.
2: අන්න පූස අපිව තේරුම් ගත්තා. ශබ්ද දාලා ඉන්න ඕනේ මිනිස්සුත් එක්ක ඉන්නකොට.
0: හරි.
2: හා? Then, what the Kalatino, the Poos Petta, Tamangi, Amagin Kiril and Koto Sitala Ikean, Bayunham, Amagi Avadhanigan, Where Meowkino the Kalatino?
0: Oh,
2: Tiano.
0: Oh,
2: Eaya, E. Itan the Pavi Chicken.
0: Podicali.
2: Oh, Locuda Ham, a bayne.
0: Ah,
2: and Nega here. Ne?
0: Hari. Theruna.
2: Etogota Locuna passeth Minisudri, Meshabdi, Nagud, Minisunging, Shanika Avadhani, Labagan, Puluan Kilegulano. ඉතින් උන් තමන්ගේ ළමා කාලේ පාවිච්චි කරපු ඒ શબ્දය ආයෙමත් එළියට ගත්තා. ඒ නිසා තමයි මේ එයා ඔය අම්මට තාත්තට එහෙම නැත්නම් මිනිස්සුන්ට කතා කරන්න විතරක් මේක පාවිච්චි කරනවා කියලා කියන්නේ. කවදාවත් අඳුරන්නේ නැති නන්නාඳුරන පූසන් සඳහා වැඩිහිටි පූසෝ මියව් කියන්නේ.
0: නෑ නෑ නෑ. ඒගොල්ල වෙනම විදිහකට ගන් දෙනු
2: කරන්නේ. නන්නාඳුනන ලෙසේ මොලා පියනවා. මේගොල්ලෝ නේ කිසිම වගේ වගන්නේ.
0: ඒ කියන්නේ අපිව රවට්ටලා වගේද මේ පූසෝ?
2: නෑ ඒගොල්ලන්ගේ තියෙන්නේ චරිත දෙකක්. අපි ළඟදී වෙන එක.
0: ඔව්.
2: ඒගොල්ලන්ගේ පූස් සංහතිය ළඟ වෙන එක.
0: ඒගොල්ලන්ගේ જાතියද වෙන එක.
2: අපි වගේ තමයි. දැන් අපි අපේ සංහතියේදී චරිත කියනවා බලන්න.
0: එයක්ද උදේ ඉඳන් රා වෙනකම්.
2: ඉතින් වගේ ඔන්නෝකයි කතා.
0: පූස් සම්මාන වලින් දමල ගහන්න ඕනේ හරිනම් ඉතින් මේ රඟපාන ඉදිට.
2: මේ ගෙදර ඉන්න පූසා ගැන තව ටිකක් අද්දීනේ කියලා බලන්න. ඇත්තද කියලා. බලන්න. ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්න හම්බුණා මොනවද කතා කරන්නේ?
0: ලඟට ගිහලා බට අහගෙන ඉන්න.
2: අයි පැත්තේ. ආ යනි පැත්තේ. නෑනේ එහෙම නෑ.
0: එහෙම කරන්නේ.
2: ඔකෝල් දැකලා දිනවද එහෙම
0: නෑ.
2: අපි දැකලා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ලියා ගෝල් ටැබ්ලට් සම නිය හිස කෙස් සඳහා 3-in-1 සොලියුෂන් එකක් බයෝමරින් කොලජන් බයොටින් විටමින් C ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක වලින් පරිපූර්ණ ලියා ගෝල් ටැබ්ලට් පරිපූර්ණ සුන්දරත්වයක් ඔබට ලබා දෙයි

0: දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සංගීතය දහර සංගීතය දහර
2: මේ පැය මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
3: පාරමාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න
2: සුබකවලක් පරිස්සම් කිහිල්ලෙන්න
4: FM 93.5 FM 93.7 ලකන

0: હવે આ વિનાડી વિસી હાતર રાઈ વે લવ ઓક્ટોબર 15 ની દાત ઓ મગે આલુ કે ઉપાંદી ની થી નો હેપી બર્થડે મગે મિત્ર
1: કાઉદ
0: નામ કેન વે
1: બે
0: બે ઓકે ગેલમી
1: આ ઓકે
0: દેન યા દાનો એતી
1: હરે હરે હેપી બર્થડે
0: હરે હેપી બર્થડે દુએ ગેલમી કીબુગા માઈતી ને તરુણ વયસે દુએ એક પોડી એક કેની ચૂટી એક કેની
1: એનાં ગઈ નામ કેન
0: ને યાગે બર્થડે ક ચૂટી બબો ઓયાટ હેપી બર્થડે ઉમ્મા
1: හරි හරි ඕකේ
0: ලොකු ගෑනලම කුණත් ඒ මට්ටමින් විශ්වාස දෙන්න පුළුවන්
1: ඒක තමයි දෙකටම දෙන්නේ
0: හරි මේ පැය අපි අනුග්‍රහක මතක් කරන්න නැහැ නේ සාම
1: නෑ තමයි
0: හරි ඔය මගේ ආලුව එහෙම එවිලා ගොඩක් කලකට මාව ගෙදරින් අහනකොට මම අපේ ගෙදරට කියලා තින්නේ මම නෑ කියන්න කියලා
1: අනේ
0: ඈත එනකොට එහෙම මම හැංගෙනු
1: අයියෝ එහෙම මිත්‍රයන්ට ද්‍රෝහි වෙන්නේ
0: පාප මිත්‍රුනි පළතුරු කඩේකින් ඉදිලා මේ නරක් කියලා පරු වෙලා යන්න නියමිත මොනවා හරි ටිකක් අරන් කවදාවත් හොඳට අත දිගෑල්ල වියදම් කළා එහෙම කියන මිත්‍රය මට නෑ
1: නෑ
0: ඉතින් එහෙනම් මම මගේ මිත්‍රෙන්ට කියලා දෙනවා ඔබලා අපේ ගර්ල් පැත්තේ එන්න එපා සමහර ඇවිල්ලා එම ගේට්ටුවට තට්ටු කරලා ගිය අවස්ථාවත් නැතුවම නෙවෙයි කලින් ඇහුවොත් ගෙදර ඉන්නවද කියලා එන්නද කියලා මං කියන්නේ නෑ මචං කොළඹත් නෑ දොරේ ඉන්නේ සෝරි හා
1: ගෙදරත් නෑ කොළඹත් නෑ
0: ගෙදරක තාප්පයක් ගහලා ගේට්ටුවක් දාලා තියෙන එකේ වාසිය ඕක තමයි
1: එතකොට එවිකම් කරලා බලන්න බෑනේ
0: නෑ තන් අර ගාලා කඩාගත්ත මේ වගේ එක පාට ගෙලින්ම විදුලේ
1: ඇතුලේ
0: හරි ඔයා ගෙදර තාප්පේ ගහලා තියෙන්නේ ලස්සන ගේට්ටුවක් දාමු අපි කියන්නේ රෝලර් ඩෝ එකක් දාමු
1: හා
0: ගේට්ටුවක් නෙමෙයි රෝලර්
1: ඩෝ එකක් දාමු
0: හා ඉතින් නෑන් ඕකේ AWB රෝලර් ඩෝස් වලට දුන්නොත් වසර 10ක විශ්වාසයත් එක වගකීමත් එක්ක ඒගොල්ලන්ට ශේෂ්ත්‍රයේ වසර 25ක වගකීම එහෙම නැත්නම් විශ්වාසය තියෙනවා 0112 78 33 කියන නම්බරේ කතා කරන්න පුළුවන් මෙතෙන්දී ඔයාලට කැමති විදිහට පාට තෝරගන්න පුළුවන්
1: ලස්සන කලර්ස් ටිකක් තියෙනවා
0: තාප්පෙට කැමති නෙමෙයි තාප්පෙට ගැළපෙන විදිහට එහෙම නැත්නම් අල්ලපු ගෙදර අය දාලා తీරට වැඩිය ලස්සන එකක් පාට සා සයිස් එක අල්ලපු ගෙදර තියෙන සාමාන්‍ය රිමෝට් එකෙන් කන්ට්‍රෝල් වෙන ගන්න ඔයා දාන්න ඕනේ ඇප් එකකින් කරන එක
1: මොබයිල් ඇප් එකකින් කොහමද
0: සාමාන්‍යයෙන් ගොඩක් අය එහෙමයි මම ඒකයි කියන්නේ
1: ඔව්
0: අනිත් අයත් එක්ක පොඩි තරගයක් ඉන්නවනේ එහෙම ඕනේ නැහැ ඔයාලට පුළුවන් විදියට ඔයාගේ ආර්ථිකයට ගැළපෙන විදියට නේද මේක අපි කරගමු එතකොට ස්විංග් ගේට්ස් ස්ලයිඩින් ගේට්ස් එතකොට ඔටෝමැටික් රිවර්ස් ෆන්ක්ෂන් ඊට පස්සේ AWB ස්විංග් ගේට්ස් ෆීචර්ස් ගොඩක් තියෙනවා ඉතින් මේ ඔක්කොම අතින් දින්න නම් ඔයා අනිවාර්යෙන්ම AWB එකට කෝල් එකක් දෙන්න. ඒ වගේම මේ පැයදිත් අප මතක් කරනවාට ක්‍රිමිරාජ් නිෂ්පාදන ගැන.
1: ඔව්, ඔයාලට පුළුවන් ක්‍රිමිරාජ් නිවසින් මෙන්න මේකෙන නිෂ්පාදන මිලදී ගන්න. හන්දි තෛලයේ තියෙනවා, කුලස් හොයේ තියෙනවා, නාගරාජ තෛලයේ තියෙනවා, සර්වේශාදි තෛලයේ තියෙනවා, සඳුන් පැණිය තියෙනවා, ක්‍රිමිරාජ් කරල් කුලි තියෙනවා, වැල්මේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ් පෙයාව තියෙනවා. ඕනම ලෙඩකට ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන් බයි නැතුව පාවිච්චි කරන්න. 0112 753 889 තමයි නම්බර් එක.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියන අපි කියුවා ගෑස් දෙක නේද? පරිස්සම් කරගන්න ඇස සම්බන්ධ සියලුම ප්‍රශ්න වලට. ඉතින් දැන් ওই කණ්ණාඩි දාන්න වෙලා නම් ඇහැ පේනවා මදි වගේ නම් ඇහි දැල බැඳිලා වගේ නම් කඳුළු පයින්නවා නම් නේද කඳුළු පැනලා වගේ නම් ওই කියන දේවල් සම්බන්ධව එහෙම ඔයාට අනිවාර්යෙන්ම අපි දැනුවත් කරනවා ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට කතා කරන්න මෙතන රොබර්ට් ගුණවර්ධන මාවතේ තියෙන කොස්සත්තේ ඒ වගේම මතක් කරන්න ඕනේ එහෙම නැත්නම් කෝල් කරලා වුණත් යන්න පුළුවන් තව කෙනෙකුට වුණත් ඔයාලට නේ ගිහිල්ලා ඒ කියන කාරණා එක්ක ඇත්තද මේ කියන අත්දැකීම විඳින්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. අපි විශේෂ ප්‍රවෘත්තියකට යන සූදානම් උදේ 9:00 විනාඩි 29:00.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තැහි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 9:00 විනාඩි 29:00 අපි විශේෂ ප්‍රවෘත්තිය වෙනින් අවස්ථාව දෙනවා. මෙන්රු ගින්නලි ඇවිල්ලා ඉන්නවා ප්‍රවෘත්ති අංශේ.
3: ඕ සංකදැලමන විශේෂ ප්‍රවෘත්තියක් වෙත අපි අවධානය යොමු කරමු. මිරිස්ස දීවර වරායට ඔබෙන ඊයේ උදෑසන සිට සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මධ්‍යවයේ අඩංගු ගෝණි 6ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවික හමුදාව, පොලිස් මධ්‍යව වැටලීම් ඒකකය සහ වෙරළාරක්ෂක බලකාය ඊයේ උදෑසන සිට සිදු කළ පුළුල් මෙහෙයුමකින් අනතුරුවයි මෙම මධ්‍යවයේ තොග අත්අඩංගුවටගෙන ඇත්තේ. වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතිනවා.
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සවිදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහකුඩු ගම්මිරිස් සහ කහකුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දිව අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: ක්‍රිමි රාජ 75 වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම් රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිත්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වනදා රාත්‍රී 10:30 සිට ලක්හඬ ගුවන්විදුලියෙන් මේ මස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය
3: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒකත් ටිකට්ල වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ බලමු.
4: ලැස්තිද?
3: බලමු ආයිබෝ ලොතරැයි ගන්න වැඩියෙන් ගන්නකොට මේ අද ටිකට්ස් ගන්නකොට ආයිබෝ.
4: ඔව්. ඔබට පුළුවන් මේ රුපියල් 40න් වියදම් කරන රුපියල් 40න් රටේ සෞඛ්‍ය සංවර්ධනයේ වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන්න. මොකද ඔයාට දිනුමක් තිබ්බත් නැතත් හදවත් ගණනාවක් සුවපත් කිරීමට තමයි මේ ලොතරැයි නිකුත් කරලා තියෙන්නේ. ඉතින් රුපියල් 40ක් වැය කරලා රටේ සෞඛ්‍ය සංවර්ධනයේ වෙනුවෙන් ඔයාට පුළුවන් දායකත්වයක් ලබා දෙන්න ආයිබෝ ටිකට් එක හරහා.
3: හරි. එහෙමනම් අපි බලමු වෙන ලොතරැයි ප්‍රතිඵල ටික. මුලින්ම බලන්න ආයිබෝ ලොතරැයි. ජයග්‍රහණ ඉංග්‍රීසි අක්ෂරය V, ජයංක 0919, සුබ දවසක් මීන ලග්නයේ 22 48 60, ජය ලොතරැය M අක්ෂරය 5 2 3 0, අද සම්පත අංක 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 විසිතුන විසිහත හතලිස්තුන. ධන නිධානය W අක්ෂරය හත එකොලා පනස්පා හැටේක. මෙගා පව ජේ අක්ෂරය ප්‍රසාධංකය හතර ජයංක හතර දහය තිය හතලිස්සට. ගොවිසත එච් අක්ෂරය එක දාහත පනස්නවය සහසුව. මහජන සම්පත ඊ අක්ෂරය එක තුන බිින්දුව දෙක දෙක දෙක. මේක තමයි ඊයේ ගත්ත ටිකට්වල වාසනාවන්ත ප්‍රතිඵලය. 9:33

0: නවයයි විනාඩි 38යි වෙලාව. මේ මීපිට ඉන්න මිනිස්සුන්ගෙන් ගහමරා ගන්න මිනිස්සු විතරද? නෑනේ. සත්ව ලෝකෙත් එහෙමයි.
1: ඔව්.
0: අපි කියලා තියෙන ඔය කැලෑවල ඉන්න අලි, යලි රංචුවේ නායකයා වෙන්න දරන සටන, එහෙම නැත්නම් ඇතින්නකගේ ආදරේ දිනා ගන්න කරපු සටන් පෞගේ කාලවල.
1: ඔව්.
0: නේ? ඒ වගේම අපි අහලා තියෙන ඕනතරම්.
1: ඔව්.
0: හරි. මේ දැන් කියන්න යන්නේ ලෝකේ තියෙනවා අමුතුම සටන් අවස්ථාව කූඹි සටනක්. ඔය දන්නවද ලෝකේ කූඹි සටන් වලින් අවුරුද්දකට මිලියන 30ක් මැරෙනවා.
1: කූඹි?
0: මිලියන 30ක්.
1: අනේ.
0: හරි.
1: හරි.
0: දැන් මිලියන 30ක් සටන් කරන තුනක් විතර මැරෙනවා. හරිද?
1: හරි.
0: තුනක් විතර මැරෙනවා ඇති.
1: හරි.
0: හරියටම කවුන්ට් කරලා කියන්න බෑ.
1: බෑනේ කූඹි ගණන් කරන්න.
0: හරි මිලියන 30ක් සටන් කරනවා කියලා කියන එක. අපිට සාමාන්‍යයෙන් පේන මේ කුඩා කූඹි ලෝකය ඇතුලේ ඔච්චර ලොකු මොකක්ද ඒකට කියන්නේ සංහාරයක්. මේ සංහාරයක් වගේ වචනයක් දාගත්තාම මේකට ලොකු වේට් එකක් එනවා.
1: ඔව්.
0: එහෙම සංහාරයක් සිද්ධ වෙනවා කියලා කියනවා. කවුද කියන්නේ? දකුණු කැලිෆෝනියාවේ.
1: හරි.
0: ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා කලාපේ ආජෙන්ටිනා කූඹි වර්ගවලට අයත් අතිවිශාල කූඹි ග්‍රහණයක් ඉන්නවා. ඒ දෙකක් අතර දශක ගණනාවක් තිස්සේ දරුණු භූමි ප්‍රදේශ සටනක් පැවැත්වෙනවා කියලා
1: කියනවා.
0: දශක ගණනාවක භූමිය වෙනුවෙන් සටන් කරනවා.
1: හරි.
0: කියන්නේ තමන් තව පිරිසක් කියනවා මේක අපි, තව පිරිසක් කියනවා මේක අපි. ඒගොල්ලෝ මරා ගන්න.
1: හරි.
0: ඔය විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ඇස්තමේන්තු කරලා තියෙන විදිහට මේ සටන් පවතින සීමා මායිම් මාශ්‍රිතව වසරකට ආජෙන්ටිනා කූඹින් මිලියන 30ක් සටන් වදිනවා. හරිද? සටන් වදිනවානේ. ඔය කතාව දැන් ඔය මං කියවනේ මිලියන 3ක් විතර මැරෙන්න පුළුවන් කියලා.
1: හරි.
0: සමහර විට ඔය සටන් කරන ඔක්කොම එවුන් මැරෙනලාලුත් ඇති.
1: ඇති. ඔව්.
0: එහෙම ඇතිනේ. සටන් බිමට යන අයත් ඉන්නව නැති අයත් ඉන්නව. හරි. සාමාන්‍යයෙන් ආජෙන්ටිනා කූඹින් තමන්ගේ වර්ගයා සමග සහයෝගයෙන් කටයුතු කළත් ප්‍රතිපක්ෂ කූඹි සමූහයක රසායනික ගන්ධය වෙනස් වූ සැනින් උන් අතර මේ වගේ දරුණු ප්‍රහාර ආරම්භ වෙනවා කියලා කියනවා. හරි. කෙමිකල් සිග්නල්ස් වලට ගහන්න. මිනිස්සුන්ගේ යුද්ධය වගේ මේක කිසිම නායකත්වයක් යටතේ සැලසුම් කරපු එකක් නෙවෙයි.
1: හරි.
0: ස්වභාවික සහජ ආශාවක්. ඒ නිසා භූමිය සහ සම්පත් වෙනුවෙන් තමයි තරඟේ තියෙන්නේ. ආක්‍රමණශීලී කූඹි විශේෂයක් මේ කූඹිවි. කූඹියෝ දේශීය කූඹි වර්ග සහ අනෙකුත් කුඩා කෘමීන් විනාශ කරමින් ඔය ස්වභාවික පරිසර පද්ධතිය විනාශ කරනවා කියලා කියනවා. ඉතින් මේක කරේ අර කැලිෆෝනියා විශ්වවිද්‍යාලේ

0: කියන පොඩි පොඩි තැන් තැන්වල පොඩි පොඩි ඒවත් එක්ක ඒ ඔක්කොමත් එක මේවත් එකතු වෙනවා ඇති. නේ සත්තු ලෝකෙ මේ අපි දන්නේ නැති පැත්ත.
1: ඒගොල්ලන්ගේ නිවුස් වලටත් කියන එකද
0: නේ? මෙන්න දැන් ලැබුණු පුතා.
1: විශේෂ ප්‍රවෘත්තියක්.
0: අර්ජන්ටිනා කුඹුන් සහ කුඹුන් අතර තවති
1: සටනකින්
0: අර්ජන්ටිනා කුඹුරන් අර්ජන්ටිනා මුත්‍යාසන සම්මන් කළා. නේ?
1: අන්න නිවුස්.
0: ඔව් අප මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා යුද බිමේ සිටින අප විශේෂ වාර්තාකරු කියලා කවරකින් නමක් කිය. ඔව් ඔබට පේන ඇති මා පසුපසින් කියලා අප්ඩේට් දෙන යුද බිමේ වාර්තාකරු.
1: හරි හරි සෝක්.
0: ඔය අතරේ ඇති සමහරුන්ට ඇති වී කියන්නේ ඒ ඒ සටන් වල නිතරම ප්‍රහාර එල්ල කළා වීරත්වයට පත් වෙච්ච අය ඇති. එහෙමත් නැත්නම් ඔව් ඒ සත්ත්ව ලෝකේ හරි ලස්සන ඇති
1: ලස්සනයි.
0: අපිට ඉතින් ඒ ගැන මෙහෙ උඩින් ඉඳන් බල්ලා කියන්න බෑ. 9 විනාඩි 42යි. ටී එකක් බොමුද?
1: බොමු බොමු බොමු. වන්නම් කියන්නේ බොමුද? හැබැයි පැල්ලත ටී එක.
0: පැල්ලත කිරි තේ එකක්.
1: ඔව්. ඉතින් ඔයා මෙන්න මේ වගේ තේ එකක් බොන්න හිතන වෙලාවක ළඟ තියෙන කඩේකට හරි කොහෙට හරි ගිහලා තේ එකක් බොනවා නම් ආවට කියට තේ බොන්න හදන්න එපා. හොඳට බලන්න පැල්වත්ත කිරිවලින්ද ටී එක හදන්න කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පැල්වත් එකෙන් අපිට හදලා දෙන්න කියලා කියන පෝෂණ ගුණය නැවුම් රසය මේ හැම දෙයක්මත් එක්ක ඔයාට ගන්න පුළුවන් කිරිපිටි විතරක් නෙමෙයි යෝගට් අයිස්ක්‍රීම් බටර් මේ හැම දෙයක්ම ගන්න පුළුවන් සුපර් මාකට් එකෙන් ග්‍රොසරි වැඩි නම කියලා නම බලලා ඉල්ලන්න පැල්වත්ත නිෂ්පාදන.
0: අරවා කිව්ව නේද මේ කඩේට ගිහිල්ලා කඩේට ගිහලා දැන් ටී එකක් නේ අපි වෙන්දට ඉල්ලු දවා කිරි දෙන්න
1: පැල්ලත් ටී
0: මට පැල්ලත් ටී ගන්න
1: කුටි කාලේ නේද
0: අර මොනවා වුණත් හදන්න බැරි කඩ තිනවනේ නේද? ඔව්
1: ඔව්
0: ඒ වගේ තැන්වල ඉතින් අර මෙලෝ
1: රහක් නැති මේක බීලා එන්න වෙනවා
0: වෙනවා. ඒ හින්දා මේ මුදලාලි මට ටී එකක් ඕනේ පැල්ලත්ත පැල්ලත්ත කිරිපිටි පැට්ටක් ගෑන නැත්තම් මුදලාලි හෝ තේ හදන මල්ලි අපහසුතාවයටපත් වෙනවා. මිනිස්සු ඉස්සරහා ලැජ්ජ වෙයි.
1: ඔව්
0: ඉන්න එහෙම ඕනේ නෑ මං කියන්නේ.
1: එහෙම බොන්න පුළුවන් තැනකට යන්න නේ.
0: ඔව් හොඳ ටී එකක් බොන්න පුළුවන් තැනකට යන්න.
1: හා
0: ඔව් එතකොට ඒගොල්ලොත්ගේ ජාමේ බේරිලා අපේත් අවශ්‍යතාවය ඉටු වෙලා
1: ඉටු වෙලා
0: හරි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැනත් කියන්නම් සින්දුවක් අහලා එමෙවිලා.
1: හා

0: උදේ 9 විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ මෙතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩුවලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400.
6: චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්.
6: 18 වංගුව
7: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ මෙතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හනහට බලා ගන්න.
9: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
10: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
9: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
11: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා
12: පහසු වෙලා තෑගි වැඩි වෙලා
8: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
15: Take care. සුරකිමු මගතොට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: ඔක්තෝබර් 15 මල්වත්තාවල මහාවිද්‍යාලය වැල්ලවාය.
15: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
16: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
17: අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. 0111 75 75 100 අමතන්න. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම.
18: උදේ 10 වෙනිදා විනාඩි 7ක් තියෙනවා.
13: අපි යන්න හදන්නේ යන්න කලින් මතක් කරන ඔයාලට මේකට ජාතික වැඩසටහනත් එක්ක එකතු වෙන්න වාඩි පුළුවන් විශ්ව මාත්‍රාව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නේද වාගේ දායකත්වයේ දෙන්න 19:27 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. එකම අපි ටේක් එක කණ්ණායම අදත් ඉන්නේ තවත් විශේෂ කටයුත්තක. අදත් ටේක් එක වැඩසටහන ක්‍රියාත්මකයි. ඊගෙනත් 10න් පස්සේ තොරතුරු දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම පළවත් නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාවේ අපිට වගේ කියන වගකීමක් සහිත කිරි නිෂ්පාදනය
18: පළවත්ක පළවත් නිෂ්පාදන.
13: ඔව් ඒ වගේම විජේ නිෂ්පාදන ගැන මතක් කරොත් විජේ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදනය. ඔවා ගෙදර උයන්න ලෑස්ති වෙනවා නම් දවල්ට එහෙම නැත්නම් ඔයා රෙස්ටෝරන්ට් එකක් නේ හෝටල් එකක් කරන කෙනෙක් නම් ඔයාට උනත් කැමරස කරන්න පුළුවන් විජේ නිෂ්පාදන වලින්. ගිහින් එන්න නම් ආයි හම්බ වෙනවා ඊට උදේ 7ට.
18: ගිහින් එන්න නම් සතුටින් ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි වැල්වත්ත කිරි
3: සුබ දවසක්
0: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
7: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දැනුම් දීමයි
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
9: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මුදන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
10: සහයෝගීතා අනුග්‍රහය
11: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
12: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට තිබෙනවා. ඒ හෝමාගම මාමත්ගම් ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ වාහන අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කර දෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිබුණේ. මුහුණු පොතේ ව්‍යාපාර ගිණුමක් මාර්ගයෙන් වාහන අලෙවිට අදාළ දැන්වීම් පළ කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පලස්තීන ළමුන් 2000ක් පමණ ඊශ්‍රායල් හමුදා භාරයේ රඳවාගෙන සිටින බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඉන්තුන්සිය 52 පමණ දැඩි දුෂ්කරතාත්වයක් යටතේ රඳවා ඇති බවයි පලස්තීන සිරකරුවන්ගේ සංගමය සඳහන් කළේ. ප්‍රහාර හේතුවෙන් ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා. චෝදනා නොමැතිව ළමුන් රඳවාගෙන සිටීම ගැටලුකාරී තත්ත්වයක් බවයි සංගමය සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
2: දසන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයිය ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: දියබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස්. කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400.
9: අයිබන් සුබදාසනක්.
1: සුබදාසනක්.
9: අද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. හරියටම කියනවා නම් මාසේ මැද.
1: ඔව්.
9: හරිද? අද ඉතින් බලන්න පුළුවන් අයවැය.
1: බලමු බලමු.
9: අද බලන්න පුළුවන් තමන්ගේ ටාගට් එකේ ගුණ දොස්. හරිද? අද බලන්න පුළුවන් මාසෙ කොච්චර දිනලා තියෙනවද මාසෙ කොච්චර පැරදිලා තියෙනවද
1: කියලා. නේද මුලින්ම හිතපු බලාපොරොත්තු ටික ඉෂ්ට කරගත්තද කියලා හිතන්න පුළුවන් නේද?
9: Yes. ඉනිසාද පොඩක් ආපස්සට හැරලා බලන්න. දවස් 15ක් මෙහාට.
1: ඔව්.
9: ඉතුරු දවස් 15 මේ මාසේ ටාගට් එක වාට කවර් කරගන්න පුළුවන් වේද කියලා හිතන්න.
1: නැත්තම් වැඩිපුර වැඩ ටිකක් කරන්න වේද කියලා පොඩක් හිතලා බලන්නකො නේද?
9: ඔව්. මාසේ අන්තිමට ගිහිල්ලා ආපස්සට හැරලා බලනකොට
1: වැඩිය.
9: අද උදේම වැස්සා.
1: වැස්ස හොඳටම.
9: හරි.
1: හරි.
9: වැස්ස කියලා කියන්නේ ඒක තැනකදී සුබයි. අනෙක් තැනකදී සමහරුන්ට උග
1: කරදරයක්
9: වගේ. හරිද? කොහොම නමුත් අද ඉතින් කූල් එකේ වැඩේ පටන් ගන්න පුළුවන් ප්‍රාස්පතින් දවසේ අපි එන පටන් ගමුනේ right ඔය හිතනවද වහා හොඳ මිත්‍රයෙක් කියලා කෙනෙකුට
1: අහ හිතනවා
9: ඈ
1: හිතනවා
9: හොඳ මිත්‍රයෙක් කියන්නේ කවුද
1: ඕ දුකදී සැපේදී ළඟින් ඉන්න කෙනෙක්ට අත්හැර ඉන්න කෙනෙක්ට මාව තේරුම් ගන්න කෙනෙක්ට ඕ හැමදේම කියන්න පුළුවන් කෙනෙක් කියලා මං හිතනවා
9: සමහර වෙලාවට ඔයාගෙන වෙන එක්කෙනකින් හවුත් එම කියයි
1: වෙනම
9: කතාවක් මගේ ජීවිතේට හම්බෙච්ච
1: නැති යාළුවෙක් කියලා
9: නැති යාළුවෙක් නේ මගේ ජීවිතේට හම්බෙලා නැහැ මෙහෙම
1: කෙනෙක් මේ වගේ කෙනෙක් හම්බෙලා නැහැ කියයි
9: හරිද
1: හරි
9: අපෝ
1: ඈ හරි නෑනේ
9: හරිද සමහර වෙලාවට කියයි මූණ දැක්කම පේන්නේ නැද්ද හරිද
1: ඔයා නම් හරියන්නේ
9: ෂේ සත පහකට විශ්වාස කරලා දෙයක් කියන්න එපා
1: ඔව් ඔව් ඒක ඇත්ත
9: මොම කියනවනේ
1: කියනවා කියනවා
9: ඇත්තටම කල්යාණ මිත්‍රයා කියන හැමදාසක් නේ
1: හොඳම ඉතින් අපි හැම දෙයකම ළඟින් ඉන්න කෙනෙක් නේද
9: ඔය කිව්වේ
1: එහෙනම් ඔය කියන බලන්න
9: සින්දු අහලෙන් ඔය කියන්නේ

0: වැලකටත් තෝනලු හරිද
1: හරි මොකද
0: මෙතිල ආරක්ෂාව ලැබෙන්න හොඳ ගහක්
1: ගහක් ඕනේ අනිවාර්යෙන්ම
0: කෙනෙකුටත් තෝන ජීවිතේ ජය ගන්න
1: හොඳ යාළුවෙක්
0: හොඳ යාළුවෙක්
1: හරි
0: හරිද සිංහල බණෙම දෙන්නම් මං හරි
1: මට හිතුණා අවතරින් පටන් ගන්න ඉංග්‍රීසි සිංහලවද සූත්‍රෙම
0: සිංහලවද සූත්‍රයේ කියනවා
1: දෙයාලුව හතර දෙනෙක් ගැන
0: හතර දෙනෙක් ගැන පොඩ සර්ච් කරලා බලුවනේ
1: මම දැනගත්තා ඔතෙන්ට තමයි එන්නේ කියලා
0: නෑ සමහර වෙලාවට ජීවිතේට එහෙම යාළුවෝ නැත්තම් සර්ච් කරලා හරි හොයාගන්න
1: හොයාගන්න ඕනේ chat GPT මට හිතෙනවා වං කියාලුවෙක්
0: කියලා හරිද අර දැන් හොයාගත්තේ කියන්න බලන්න හොඳ යාළුවෝ හතර දෙනා
1: අපේ ජීවිතේ අපි සමහරක් වෙලාවට ඔයාව කියනකොට
0: කල්‍යාණ මිත්‍ර හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි උපකාරක මිත්‍රයා. රයිට්. මෙයා කරන්නේ ආරක්ෂාව සපයනවා, පිහිට වෙනවා, නේ උපකාර කරනවා. අයිත් එක්කෙනා තමයි කවුද? සමාන සුඛ දුක්ඛෝච මිත්‍රෝ. හරිද? සාමාන්‍යයෙන් එයා මේ රහස් රකින්නවා, රහස් පවසනවා, අත් නොහැරම ළඟින් ඉන්නවා. ජීවිතේ පරිත්‍යාග කරනක උනත් කරනවා. මෙයා මාරා

0: ஜாலிவிக். ஐட்டே கனதவைமே அத்தக்காய்ச்ச மித்தோ அர்த்தையாகி அர்த்தேற்று ஹருது மேயா வெரதி கரண்ட வளக்குணும் ஹருது யாபதேம எதென்ன ஒயாட்ட உதவு கரணும் ஹருது ஐட்டேகதவை ஒயா வகே ஹிம முலையக் நெதி உனாட தெனும தெனோ கோம ஹரி
1: ஏகனே
0: பொட்டன ஹரி போனோ
1: ஏகதவை
0: மங் வகே ஹருது
1: ஒயா ஒதே ஆளுவேக்
0: හරිද? එතකොට අනෙක් පැත්තෙන් සුගතිගාමීව යන්න කියලා කියනවා. ඒ කියන්නේ අපා යන්න එපා ඔයා හොඳ පැත්තටම යන්න කියලා කියනවා. අනිත් එක්කන තමයි අනුකම්පාව දක්වන මිත්‍රයා කවුද?
1: අවංක කුම කරුණාව වගේම දයාව තියෙන හොඳ යාළුවෙක් නේද?
0: අනුකම්පෝච මිත්‍රෝ. හරිද මෙයා? හරිද මෙයා? දෙමුවට ඔයාගේ සතුටු වෙනවා, උදව් කරනවා. දැන් ඔයාගේ දිනුවක් දැක්කම මේ නියමයි මචං ඈ. ෂා මචං අපි මේ වැඩෙත් කරමු. එතකොට තව ටිකක් ලාභ ලබන්න පුළුවන්. අන්න එහෙම කියනවා. හරිද? ඊට පස්සේ ඔයාට පිරිහෙනව නම් ඔයා මේ ගිහිල්ලා මේ හවස හවස යනවා නම් පොඩි ෂොට් එකක් දාන්න. හරිද? ඔයා නිකන් අපාය ගාමි මිත්‍රයෙක් එක්ක වෙන ගමනක් වැරදි ගමනක් යනවා නම් යන්න එපා. ඔය වැඩේ වැරදි කියලා කියනවා.
1: වැරදි කියලා කියනවා නේද?
0: එතකොට අනුන් කවුරු හරි ඉන්නව නම් ඔයා වැරදි කියලා පොළොම ගන්න යා වළක්වනවා. හරිද? ඔයාගේ ಗುಣ දිනනවා නම් අගේ කරනවා. ඔන්න කල්යාණ මිත්‍රයෝ හතර දින. හරිද? දැන් ඔයාට ඉන්නේ මිත්‍රයෝ කවුද?
1: මට ඉන්නවා ඉතින් හොඳ යාළුවෝ ටික දෙනේ.
0: ඔය වගේම තමයි ඔයාට ඉන්නවා. හරිද? තවත් අපාය සහගාමී මිත්‍රයෝ හතර දෙනේ. හරිද? ඔය මිත්‍රයෝ එච්චර හොඳ
1: නැහැ.
0: එනිසා ඔයාම දේ තමයි ඔය කල්යාණ මිත්‍රයෝ හතර දෙනා ඇසුරු කරන්නේ. මට දැන් පේන ඔයා නිකන් වැරදි ගමකට යනවා.
1: ඒක තමයි හොඳ මඟකට ගන්න හොඳ යාළුවෙක් ඕනේ.
0: මට අද ඔක කියන්න හිතුනේ දන්නවද?
1: හේතුව.
0: ඔයා බලන්න. ආපස්සට හැරලා මේ අවුරුද්ද පටන් ගෙන දැන් ඔක්තෝබර් 15 වෙනදානේ.
1: ඔව්.
0: එතකොට කොච්චර කාලයක් ගෙවිලා තියෙනවද මේ අවුරුද්දේ?
1: දැන් මාස ගොඩක් ගෙවිලා තියෙන ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් නේද? තව මාස 2යි තියෙන අවුරුද්ද ඉවර වෙන්න.
0: මන් දන්නවා මං අහන්නේ
1: තමයි. මාස 10ක්.
0: හරිද?
1: හැඩ්රි.
0: එතකොට මාස 10ට පිටිපස්සට ගෙව බලපුවාම යාළුවෝ හින්දා අමාරු වෙටිච්ච කට්ටිය කොච්චර ඇද්ද?
1: ඇති නේද?
0: බන්ධනාගාර ගත වෙච්ච අය කුයි දෙනෙක් ඇද්ද?
1: ඇද්ද? වැරදි පාරේ ගිහිල්ලා නේද?
0: රෝහල් වල ගිහිල්ලා ඇඳන් උඩ සයනේ බලාගෙන කකුල එල්ලගෙන කී දෙනෙක් ඇද්ද?
1: ඔව්.
0: හරිද? යාළුවෝ යම් පාටියට කියලා ගිහිල්ලා බීලවල වකුගඩු බාගෙට දීවිච්ච කී දෙනෙක් ඇද්ද?
1: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි රණ්ඩු සරුවල් වලට ගිහිල්ලා.
1: ඔව්.
0: හරිද? පොලිස් පොතේ නම ලියාගෙන නඩු වලට ගෙවන්න සල්ලි හොයන කී දෙනෙක් ඇද්ද? හරිද?
1: හැඩ්රි.
0: ඒ වගේම තමයි සමහර ලාට යාළුවෝ මිත්‍රයෝ කොටවලා සමහර ලාට දීග කඩපු කී දෙනෙක් ඇද්ද?
1: ඇතිද නේ?
0: අම්මලා තාත්තලාත් එක්ක තරහ කරපු යාළුවෝ කී දෙනෙක් ඇද්ද?
1: ඔව්.
0: ඔයා හැම වෙන්න
1: එපා.
0: මට නිකන් හිතුණාද ඔක කියන්න ඕන කියලා.
1: හැඩ්රි.
0: ඔකට වැඩිම බලපෑම තමයි ඇත්තටම බොහෝ වෙලාවට අපි හිතන හොඳ යාළුවෝ කියලා ගිහිල්ලා මද්රව්‍ය වලට ගොදුරු කරනවා. අවසානයේ ඔයාගේ ජීවිතේ සම්පූර්ණ විනාශ වෙනවා. එහෙම යාළුවෙක්
1: නැතුව නේද දේව සිද්ධ වෙන්නේ?
0: ඔව්. එහෙම යාළුවෙක් වාට දැනෙනවා නම්.
1: ඔව්.
0: එහෙම යාළුවෙක් වගේ මෙයා මට ලඟ වෙන්න හදනවා කියලා හිතනවා නම්.
1: හරි.
0: අය හිත හිත ඉන්න එපා.
1: දෙපාරක් හිතන්න එපා. එකපාරින් අයින් කරලා දාන්න යාළුවාව.
0: කිර කිර ඉන්නත් එපා.
1: ඔව්.
0: මන මන ඉන්නත්
1: එපා.
0: ගුණදොස් බල බල ඉන්නත් එපා.
1: එකපාරින් අතාරින්න.
0: කමලම දාන්න. ඔයා ඒ වගේ යාළුවෙක් කැපුවට පස්සේ හොඳ යාළුවෝ 10ක් ඔයාලඟට එන්න
1: පුළුවන්.
0: මම මේ කිව්වේ ඔයාලට ආදරෙන්. හරිද? ඔය යාළුවෝ ටික තරහ වෙන්න නෙමෙයි. ඔයාගේ යාළුවා ගැන ටිකක් ගුණදොස් බලන්න, කිරලා මැනලා බලන්න.
1: චිත නැවතිලා හිතලා බලන්න යාළුවා කොයි වගේ කෙනෙක්ද කියලා ඇත්තටම.
0: මං ඒ හින්දා මටත් එහෙම හොඳ යාළුවෙක් හම්බෙලා නැති හින්දා මම මේ සින්දුව ගහලා බීම් එකෙන් එළියට යනවා.

0: මට බීම් එක කරන්න දෙනවද නැත්නම් කිවිසුම් යවනවද?
1: මම හිතන කිවිසුම් යවන ගමන් අද බීම් එක කරවෝ.
0: මම සමහර මිනිස්සු ඉන්නවා හරිද? එහා ගමේ අර කොනේ කන්දට වහිනකොට මේ පැත්තේ පටන් ගන්නවා හචින් යවන්න.
1: ඔව් ඒ වගේ එක්කෙනෙක් තමයි මම. අද චුට්ටක් වැස්සනේ උදේ.
0: මම දැන් බීම් එකෙන් එළියට ගියා මේක හරියන්නේ නැති හින්දා ආයි ආවා.
1: ඒක තමයි.
0: ඔය දැන් උදේ වැඩ පටන් ගන්න ඇතිනේ 10ට විතර.
1: 10ට තමයි අපි පටන් ගත්තේ. අනිත් අය නම් උදේ පටන් ගන්න 8:00 විතර.
0: ඔව්. ඔයා උදේ 8:00 විතර වැඩ පටන් ගන්න ඇති. සමහර අය 7ටත් shift එකට on වෙනවා.
1: Right? හරි.
0: දැන් එක එල්ලේ ඔය එක හුස්මක වැඩක් කරලා තියෙනවා නම් දැන් පොඩ්ඩක් break එකක් ගන්න.
1: ඔව්.
0: බොන්න හොඳ strong tea එකක්.
1: ඔය strong tea එකක් බොනවා නම් බොන්න හොඳම තමයි පැල්වත්ත කිරිතේක. මමගේ හචින් යමයව ඉන්න පොහොන්ද කිරිතේකක් අරගෙන බොන්න රසට ගුණට උකුවට වාඩ පුළුවන්. හොඳ ගුණදායක විදිහට පැල්වත්ත කිරිතේකක්ම බොන්න.
0: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක් ඒ නිසා විශ්වාසයෙන් වාට පාවිච්චි කරන්න පුළුවන් යහගුණත් එක්ක සුවඳ රස හරි හරියට තියෙනවා පැල්වත්ත නිෂ්පාදනවල. රයිට්.
1: අපේ රටේ අපේම දෙයක්.
0: මයික් එක ඔන් ඔෆ් කරමු ගමන්. හච්චින් යන්නේ පහරි.
1: හරි.

0: තාම අපිට කියන්න බැරුණා ආදරණීය යාළුවන්ට අපිට මෙසේජ් කරන්න ඕන අංකෙ.
1: ඔව් අපේ 07.03.93.5.4 මෙසේජ් එකක් කියවන්න. ඒ වගේම ඔෆිෂියල් Facebook page එකේ අපි දෙනගේ post එක තියෙනවා, comment එකක් දාන්න, like එකක් තියන්න ඕ.

0: දහඩවංගු අහගෙන ඉන්න වෙලාව උදේ 10යි විනාඩි 22යි.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: ඇසට ගියත් අව

0: ದಯಾವಟ ಹಿನಾ ಬೆಳಿ ಸಿಂಧು ಅನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸಮಸ ಹತರಟ
2: ಸಮ ಅನುಗ್ರಹಯ
3: NLP ಹದಹಲ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮಲುತರಯ್ಯ NLP ಹದಹಲ ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
4: ක්‍රිමි රාජ 75 වසරක අභිමානය. දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිමි රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ ගුවන්විදුලියෙන්. මේ මස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක්දින ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය. 18 වංගුව.
1: දසම විත් යෂෝ. හැම වංගුවකම අලුත්
4: කතාවක්. 18 වංගුව.
5: ඊයේ අපිට වාර්තා වුණා දුක්ඛදායි ප්‍රවෘතියක්. අපේ කලාලෝකයේ සමහර මහා වෘක්ෂ කාලයත් එක්ක කඩාගෙන වැටෙනවා. හරිද?
6: හරි.
5: ඔබ දන්නවනේ සනත් නන්දසිරි මහත්මයා සමුගත්තා. ආචාර්ය පණ්ඩිත් WD අමරදේව ශූරින් සමුගත්තා. ඊට පස්සේ විශාරද නන්දා මාලනීය සමුගත්තා. ඔය හැම තැනකදම ඒ වගේම තමයි තව කලාකරුවන් රසක් පහුගේ කාලේ සමුගත්තා. ඒ හැම තැනකම තිබුණ හිඩසක්. ඒ හිඩස් පුරවන්න අය විශ්වාස කරන්න බෑ මේ ලෝකේ ආයි එහෙමයි බිහි වෙයි කියලා.
6: රීප්ලේස්මන්ට් නැති තරම්
5: ඒ වගේම තමයි එහෙම ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට ගයන්න මధుර ගීත රචනා කරපු හරිද ප්‍රවීණ ගේයපද රචකයෙක් වගේම චිත්‍රපට තිරපට රටකෙක් වුණු ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණු සුම්පාල් ලීලන්ද මහත්මයා අභාවප්‍රාප්ත වුණා. රයිට්. එතුමා අභාවප්‍රාප්ත වෙනකොට 82 වියේ තමයි පසු වුණේ. හරිද? එතුමා 70 දශකයේදී සිනමාවට පිවිසලා 77 වසරේදී එතුමා චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තා. ඒ අතර ඔබ දන්නවා අතිශය ජනප්‍රිය වුණා චන්දිපුතා චිත්‍රපටය විජේගේ රංගනයත් එක්ක. රයිට්. ඊට පස්සේ ආත්මා බඹර පැටික්ක මොගේ චිත්‍රපට සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි සෝමපාල ලීලනන්ද මහත්මයා ගීත රසක් රචනා කරනවා. කියන්න බලන්න දන්නවනะ
6: එතුමා අතින් ලියවනවා අම්මලා දුක් ගන්නේ පුදුන් හදන්ට ඒ
5: ගීත ලතාවල්පොළ මහත්මිය ගායනා කරන ගීත
6: මහත්මින් ගීතේ ගායනා කරනවා. ඒ වගේම අපිට පුළුවන් තව එතුමාගේ ජීවිත පොත තියෙනවා.
5: ඔව් පාට පොතක් තිලකලා
6: ගමන් විත්ති පොත එතුමාගේ ජීවිත කතාව ගැන කියවිලා තියෙනවා. ඒ වගේම දිලෙන්දනේ දරුවනේ මගේ ඒ වගේ ගීත
5: ඔව් පෙම් රස බෑහෙන ඊට පස්සේ බඹර වගේ මට තාවම විසේ. ඒ වගේම තමයි පෙම්මතියන්නේ අපේ ඇන්ජලින් ගුණදෙලක මහත්මිය ගායනා කරන ගීත
6: වාසනාව දොරැලලා බලනවා
5: එච්.ආර්. ජෝතියන් පාලයන් ගීත ඊට පස්සේ කැන්දන් යන රන්මන් මාලා දාලා අපේ මිල්ටන් මලවරච්චි මහත්මයාට රචනා කරපු ගීතේ සිටු මැදුරේ කුංචි පැලේ නිල් නගන ස්වර්ණ කිකිණි රාවේ. ඒ වගේම තමයි අපි මේ අහන්න සූදානම් වන ගීතයත් සෝමපාල ලීලනන්ද මහත්මයාට රචනා වුණු අතිශය ජනප්‍රිය ගීතයක්. අපිට දැන් කියන්න තියෙන්නේ උපාද තිති භංග. මේ ඇතිවෙන පවතින නැතිවෙන ලෝකේ ඒ සනාතන දහම ඇතුලේ සියලු දෙනා නවතිනවා. සෝමපාල ලීලනන්ද මහත්මයා කරපු මේ අමරණීය නිර්මාණ පමණක් අමරණීයව අපිට රසය බෙදමින් තියේවි. එතුමා සමුගෙන ගිහින් පතන්නේ එතුමාට නිවන තමයි.
6: එතුමා එක තැනක කියනවා දසුන් අකුරු දන්න කෙනෙක් අම්මා ගැන කවියක් ලිව්වේ නැත්තම් බත් කන්න හොඳ නැහැයි කියලා. ඉගෙන එතුමා ඒ තරමටම අම්මා ගැන කවි ලියලා තිනා හේතුව තමයි එතුමා අවුරුදු 11 වෙනකොට අම්මා සමගාන්දම වගේ. ඉතින් ඒ දැනෙන වේදනාවත් එක්ක එයා එතුමා ගීත ලියනවා අම්මට සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ තවත් හරි ලස්සන ගීතයක් තමයි අපි මේ අහන්න සූදානම් වෙලා ඉන්නේ.
5: අපි මේ ගීතෙන් පස්සේ අම්මලා දුක් ගන්න ගීතේ හමු කතාවක්.
6: හරි.

0: දහරුවන්ගුව හගෙනන්න වෙලාව උදේ 10යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මේ තමයි සෝමපාල ලීලානන්ද මහත්මයා රචනා කරපු අර ඔබ කලින් කිව්වේ.
0: ඔව්.
5: අම්මලා දුක් ගන්නේ
0: පුතුන් හදන්ට. පුතුන් රජුන් කරන්න.

0: දැන් වෙලාව උදේ 10 විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්නම ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: 18 වංගුව
3: දසම විද්‍යාශෝ දසම විද්‍යාශෝ හැම වංගුවකම අලුත්
2: කතාවක්. 18 වංගුව.
4: රයිට්. අපේ 18 වංගුවේ ඊයේත් ගියා අපේ කණ්ඩායම ගිහිල්ලා ඉන්නවා මඟතොට ආරක්ෂාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න.
5: හරි.
4: ටේකිය ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන. අදත් අපේ කණ්ඩායම ඊයේ අපි කතා කරේ හාලියලින්නම් පෙරේද අපි කතා කරේ බදුල්ලේනම් අද අපේ කණ්ඩායම කොහෙද ඉන්නේ කියලා අපි කතා කරලා බලමු. ආයුබෝවන් ගීත්.
6: ආයුබෝවන් සුබෝදසනක් දසුන් යශෝර දෙන්නටම.
4: සුබෝදසනක්. අද කොහෙද ඉන්නේ?
6: අපි අද දවසේ ඉන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ. මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් මල්වත්තාවල මහජ්‍ය මහා විද්‍යාලය තමයි අපි අද දවසේ ඉන්නේ. CWW කන්නංගර මහත්මයාගේ සංකල්පයක් අනුව හෙදිකරන ලබන සුවිශේෂී පාසලක් තමයි දසුන් මල්වත්තාවල මහජ්‍ය මහා විද්‍යාලය කියලා කියන්නේ. එදින් අපි හදු උදෑසනත් මාර්ග ආරක්ෂාව පිළිබඳ මේ දූදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ඒ කැස්සොරකිම මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 34 වන වැඩසටහන තමයි අද උදෑසන ආරම්භ කරන ලැබුවේ. උදෑසන දසුන් යම් වර්ෂා සහිත කාලගුණයක් තමයි තිබුණේ. කොහොම නමුත් අපි සූදානම් කළ තිබුණේ අද දවසේදී පළමුව රථවාහන දේශනෙන් සිදු කළ ඉන්නතුරුව මේ වර්ෂාව තත්ත්වය ඇති වුහොත් මාර්ගනතුරු සම්දර්ශනය තමයි අපි සූදානම් කරන්න තිබුණේ. කොහොම නමුත් කාලගුණෙන් අපිට තරම් අහිතකර බලපෑමක් තිබුණේ නැහැ. අපි වර්ෂාපතනයේ අඩුවත් සමගම රථවාහන මාර්ගනතුරු සම්දර්ශනය ආරම්භ කරා. ඉන්නතුරුව මේ දූදරුවන් අපි අද දවසේදී මල්වත්තාවල මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයට දැන් කැඳවාගෙන ගිහිල්ලා තිබෙනවා. තවදුරටත් ඒ දූදරුවන් දැනුවත් කිරීමට නියමිතයි. මේ මාර්ගනතුරු සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ දූදරුවන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. දසුන්ද දැන් අපි කලින් සඳහන් කළ තිබෙනවා ගේ වර්ෂය ගතට පස්සේ රථවාහන අනතුරු හේතුවෙන් සාමාන්‍යයෙන් මේ පාසල් දූදරුවන් වර්ෂයකට අහිමි වෙලා තිබෙනවා අපිට 10 දෙනෙක් 15 දෙනෙක් වගේ අතර ප්‍රමාණයක්. දැන් මේ වර්ෂය වෙන විට අපිට තවමත් වාර්තා වෙලා තියෙන්නේ ඛේදනීය මරණ 4ක් පමණ. අපිට මේ තත්ත්වය අවම කර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා මේ ආදරණීය පාසල් දූදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපිට මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ග අනතුරු හේතුවෙන් අපිට අහිමි වෙන ජීවිත සංඛ්‍යාව බිඳුවේ මට්ටමට ගෙනීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම 19.90 සුවස්තරයේ කිලන් රත් සේවය මේ සියලු දෙනාම අද දවසේදීත් මේ වැඩසටහන සඳහා සහභාගී වෙලා ඉන්නවා. එදින මේ විදිහට වැඩසටහන ක්‍රියාත්මක වෙනවා අද දවසේදීත් බල්වත්තාවල මධ්‍ය මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් දැන් අද උදෑසන අපට පාසල්වල දූදරුවන් දහසකට ආසන සංඛ්‍යාවක් දසුන් මේ විද්‍යාලයට අද පැමිණියා. ඉතාමත් උනන්දුවෙන් යුතුව තමයි මේ වැඩසටහන සඳහා සහභාගී වෙලා ඉන්නේ. වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මල්වත්තාවල මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී. එතින් අපි තවත් අවස්ථාවක සූදානම් තොරතුරු කියන්න ලක්කන්න ඔස්සේ බෙහෙන් ස්තුතියි දසුන් යශෝරා මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
4: හරි, බොහොම ස්තුතියි. අද මොන්රාගල ඉන්නේ පරිස්සමෙන් වැඩේ කරලා පරිස්සමෙන් ආයේ ඔෆිස් එකට එන්න.
5: එන්න එන්න.
4: රයිට්. එහෙනම් ජය වේවා. යශෝ, දැන් 18 වංගුව අහගෙන ඉන්න අපිට මැසේජ් එකක් යාලුවොත් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නදී අපි තාම මැසේජ් කිව්වේ නැහැ. මොකෝ මේ කියලා
5: විනාඩි
4: 40ක් ගිහලා අපි කියමුද?
5: කියමු. මේ වෙලාවේ ඉඳලා ඩිලා නිරෝෂන් වැලි ඉඳලා අපි වහගෙන අපි ආදරෙන් ආව එකට කරගන්න අලුබෝ මුල්ලේ ජකට් රෝහන අයවත් අපි අමතක කරන්නේ නැහැ. ආදරෙන් මතක් කරනවා. සුබ දවසක් දෙන්නටම අපි දිගන රත්න මෝටර්ස් එකේ ඉඳලා තමයි අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි ලස්සනම ලස්සන සින්දුවක් දෙන්නම්. මදලේ දිලේ නියවවත් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ආටෝ. තව පුළුවන් අපිට වෙලාව චුට්ටක් තියෙනවානේ. ඊට පස්සේ අපි යනව බොයිගුඩ සුමනව හොයාගෙන 18 වංගුවට ගොඩ වෙලා තියෙන ලස්සන සින්දු ටිකක් අහන්න. හවසට අහන්න විදිහක් නැහැ. වහිනවනේ ඒක නිසා ඔන්න

0: 머리 소리길라도 해 너네.
1: 대로 와.
0: 응?
1: 대로 대로.
0: 거기 가는 게.
1: 댕글다 가래 그래 가링해 왜?
0: 왜 머리 소리 상깔피? 아. 로켓 한 돈이라 돈에 가우디 기라 단나.
1: 어, 이기라 단나 앞에 머리 소리 위터는 게.
0: 가우디.
1: 내가 기라 기어 놓아도.
0: 에?
1: 단나. 기라 기어 놓아도.
0: 애아기 나무 담아 이 마리아 몬티소리.
1: 애아기 나무 이 코터스 담아 이 아우네.
0: 오 마리아 몬티소리. 야 이탈리 자티가 와이드베리아.
1: 오.
0: 하리드. 매한 리에노아. 메 오카하리 파르나 보다. 마다 마다 기들이 오이 보데 피르바스 가라 데부나 밀 රුපියල් 350යි කියලා.
1: ඒ තරම්ම පරණ අය කියන්නේ
0: නේද? ඒ තරම්ම පොත පරණ.
1: ඒ
0: පොතේ නම තමයි ළමා භවයේ රහස්.
1: හරි.
0: හරිද? ඔය පොත හරි ලස්සනයි.
1: ඔව්.
0: පුළුවන් නම් හොයාගෙන කියවන්න. බබෙක් දරුවෙක් ඉන්නවා නම් ඔබට ඔය පොත ඇතුලේ ඒ ළමයා ගැන හරි ලස්සන කතන්දර ටිකක් තියෙනවා ළමයා හරියට හදාගන්න.
1: ඔව්.
0: මාරියා මොන්ටිසෝරි ළමයි ගැන හරි සියුම්ම හදපු සියුම්ම හොයපු කෙනෙක්. හරිද? ඇයි කියනවා ළමයා කියලා කියන්නේ ඉපදෙනකොටම හරි ස්වාධීන කෙනෙක්. ඔබ හිතන්න එපා කියලා කියනවා ළමයා කියලා කියන්නේ ඔබ අතට පත්විච්ච හරි ලස්සන මැටිපිඩක් කියලා. ඔබට ඕන විදිහට සිතුවම් කරන්න පුළුවන් මැටිපිඩක් නෙවෙයි ළමයා කියන්නේ.
1: ඔව්. එයාගේ ජීවිතේ කැමති විදිහට ජීවත් වෙන දෙන එක නේද?
0: එයාට ස්වාධීනව යන්න දෙන්න.
1: ඔව්.
0: එයාට ස්වාධීනව හිතන්න දෙන්න. එයාට ස්වාධීනව නැගිටින්න දෙන්න.
1: ඔව්.
0: එයා හරි කැමතිලු සමහර වෙලාවට අපි දෙයක් ළමයා වැටුනහම නැත්තම් සපත්තුවක් දාන්න ගිහම අපි කරන්නේ දුවල ගිහලා දානවා නෑ. එයා හරි කැමතිලු. එයා තනියෙන් දෙයක් කරනවා.
1: ඔව්.
0: එයාට තනියෙන් එක කරන්න ඉඩ දෙනවා.
1: ඉගෙන ගන්න පුළුවන් නේද තනියම දෙයක් කරද්දී.
0: එයා හරි තෘප්තිමත් වෙනවලු තනියෙන් ඒ දේ කරලා.
1: ඔව්.
0: හරිද? අපි කරන්නේ මොකක්ද අනේ ගිහිල්ලවල අපි ටග් ගාලා එක කරනවනේ එහෙම කරන්න එපා. ළමා භවයේ රහස් කියන පොතේ එක තැනක කියනවා මාරියා මොන්ටිසෝරි. දැන් ඔබේ ගෙදෙට්ට අමුතේ කාව කියන්නකො.
1: හරි.
0: අමුතේ කැවිලා කෑම මේස උන වාඩි වෙනවා. වාඩි වෙනකොට අමුත්තාගේ අත වැදිලා වීදුරුවක් වැටෙනවා.
1: හරි.
0: වැටිලා වීදුරුව
1: බිඳෙනවා.
0: බිඳෙනවා.
1: හරි.

0: අමුත්තර දක්වන ප්‍රතිචාරය මොකක්ද?
1: සමහරක් විට ඔයා ගේ පොඩි කේන්තියක් හෙන්න පුළුවන්නේ.
0: නෑනේ, ඔයා දැන් අමුත්තට වාගේ හොඳ මේ ආලුව ආවම කේන්තියක්
1: නෑ. ඒක බින්දේ කියලා හනවනේ.
0: එහෙම හන් නෑනේ. අපි ගන්න හරියට කමන්න නෑ යන්නේ. අත වැදිලානේ මේ වුනේ.
1: හරි.
0: එහෙම කියයි. එහෙමනේ අපි කියන්නේ. නැත්තම් මොකෝ අපි කියනවාද මේ
1: මලල් බයන්නේ.
0: පරාද කියන්නේ නෑනේ. වාව කට ඇරලත් පරාද කියනවා දන්නේ.
1: ඔව් හිතෙන් හිතනවා.
0: බොරු කියන්නේ බා.
1: හිතෙන් හිතනවා.
0: හිතින් හිතන්න පුළුවන්. හරිද?
1: හැබැයි
0: ඔබ අමුත් එක්ක ඇවිල්ලා කෑමේසේ තියෙන බිම වැටලා කැඩුනට පස්සේ අමුත්තට කියන්නේ කමන්නේ ඕක එහෙම ගණන් ගන්න දෙයක් නෑ නේ අතනේ. හැබැයි ඔය කෑම මේසෙම ඒ විදිහටම තිබුණු වේදුරුවක් බිම වැටුණට පස්සේ ඔබගේ දරුවගේ අත වැදිලා ප්‍රතිචාරය මොකක්ද?
1: හිතලා බලන්න.
0: අල්ල ගන්නවා කනේ. ඔයි නෝට් එකක්.
1: මොකද මේක බින්දේ?
0: එහෙම හන්නේ. දැක්කේ නැද්ද බූරුවෝ? හරිද?
1: මම වඩා හොඳ විදිහට කිව්වේ ඉතින්.
0: හරිද? දැක්කේ නැද්ද? මොකද කරේ කියලා දරුවට පුළුවන් තරම් ඔබ පරිභව කරනවා.
1: ඔව්.
0: බනිනවා.
1: කුටියක් එහෙමවත් දෙනවා ඉතින් නේද?
0: ටොක්කක් අයිනවා. හරිද? අයි ගන්න වීදුරු වලින් බොන්න. ගන්න පොල් කට්ට. එහෙමත් කියනවා. හරිද?
1: හරි.
0: ඔන්න ඕක තමයි මාරියා මොන්ටිසෝරි කියන්නේ. ඔය ප්‍රතිචාරය පුළුවන් නම් වෙනස් කරගන්න. ඔබේ අමුත්තෙක් ගෙදර ඇවිල්ලා වීදුරුව විදුනට පස්සේ ඔබ ඒ අමුත්තර දක්වන ප්‍රතිචාරය ඔබ පුළුවන් නම් ඔබේ දරුවට දක්වන්න. දරුවට දක්වන ප්‍රතිචාරය පුළුවන් නම් අමුත්තට දක්වන්න.
1: ඒක තමයි වෙන්න ඕනි.
0: කවදාවත් ඔබ අමුත්තෙකුට දක්වන ප්‍රතිචාරය ඔබේ දරුවට දක්වන්නේ
1: නැහැ.
0: හැබැයි ඔබ අමුත්තර දක්වන ප්‍රතිචාරය ඇතුළේ අමුත්ත කවදාවත් ඔබත් එක්ක වෛරයක් හදාගන්නෙත් නැහැ. තරහක් හදාගන්නෙත් නැහැ. ඔහු යනවා. හැබැයි ඔබ දරුවට කරන ප්‍රතිචාරයත් එක්ක දරුවා ඔබ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය හරි වෙනස්.
1: හිතේ තියෙනවා ඒක.
0: හිතේ තියෙනවා. ඒ නිසා කොතනකදවත් එහෙම දෙයක් වුණාම ඔබ දරුවට පරිභව කරන්න එපා. දරුවත් හිතලා නෙවෙයි ඔබ වට්ටවුනේ.
1: ඔව් ආදරෙන් කියලා දෙන්න නේද? ඔව්.
0: කමන්නෑ පුතේ. මොනවා කරන්නද ඉතින්? ඔව කැඩෙන දේවල් නේ. හරි පුතේ ආපහු ඔය අත හිමේ කරනකොට පොඩ්ඩක් බලාගෙන කරන්නකෝ. කියලා මේව කරන්න. අන්න ඒක තමයි මාරියා මොන්ටිසෝරි කියන්නේ. ළමයින්ගේ හිත හරි සැහැල්ලුයි ලපටි. ඒව බිඳින්න එපා. හරිද? එයාට හරි ආදරෙන් කියලා දුන්නහම
1: අහනවා.
0: දරුවෝ හරි අහනවා. හරිද? ඔබ ඒ වැරද්ද කරන්න එපා. මං කියනවට මාරියා මොන්ටිසෝරි කියපු කතාව මං කියනවට ඔබ කරලා බලන්නකෝ. හරි? අර එක තැනක ළමෙක් කියන්නේ ළමයින්ට ගහලා කරලා හදන්න බෑ. ආදරෙන් කියන්නකෝ.
1: ඒක නිදසුන් මෙතනත් ළමෙක් ඉන්නවා.
0: අන්න එහෙම ගහලා බැනලා හදන්න එපා. ආදරෙන් කියන්න.
1: ඒකනේ.
0: ඒ කතාව හරියටම හරි. හරිද? එසහෙම හිතන්නේ.

0: උදේ 10 විනාඩි 53යි.
1: බඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: ක්‍රිමි රාජ 75 වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිමි රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්මදේශනය ඔක්තෝබර් 15 වනදා රාත්‍රී 10:30 සිට ලක්හඬ ගුවන්විදුලියෙන් මේ මාස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විජේහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය 18 වංගුව
0: දසන විද්‍යාශෝ හැම වංගුවකම අලුත් කතාව
4: 18 වංගුව
5: රයිට අපි 18 වංගුවේ ඉන්නේ 11 වෙන්න තව හරියට විනාඩි 4යි තියෙන එක සින්දුවක් අහන්න පුළුවන් ඒ අහන අතරතුර අපිට මෙසේජස් ටිකක් කියන්න පුළුවන් නේ
6: පුළුවන් අභාගිරි නෝ මේ වෙලාවේ සද්දටම අයබෝවන් දෙන්නටම මඩපත් ලක්ෂ්මන් තමරා නිශානී ඉදව පුංචි පුත තේජාවෝ රෙක්කම ලස්සන සින්දුවක් දෙන්න කියලා තින අහන්න සුබෝද අයස්සරා කියලා තින සුපරදු පරිදිම අපි ඔදින්න වහගෙන ඉන්නු අපි ලස්සන ගීතයක් දෙන්න මගේ මහත්තයා උපුල් නිලන්ත කවිෂා සලීෂා දිලිෂා ඉදම මේ හැමෝම එකතු කරගෙන අපි යමු මේ ගීතය අහන්න
7: Deep in

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනු රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දන් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වනජීවී ආරක්ෂාව වෙනුවෙන් හක්කපටස් සහ මතු ඉවත් කිරීමේ වැටලීම් පුළුල් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටනි ජයකොඩි මහතා සඳහන් කළා. වනාලි ඇතුළු ජීවින්ගේ පැවැත්මන දැඩි තර්ජනයක් එල්ල කරන නීති විරෝධී උගුල් සහ ආයුධ ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඊට සම්බන්ධ පුද්ගලින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. තබ්බෝව අභිභූමිය සහ යමට වනගත කලාපය ආවින්න වන පරිදි සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. චීනය සහ උතුර කොරියාව අතර ඉදිකළ යාලු ගංගා පාලම නිල වශයෙන් ව්‍යුර්ථ කර තිබෙනවා. කිලෝමීටර 3කට ආසන්න දෙකකින් සමන්විත එම පාලමේ මන්තිරු සංඛ්‍යාව 4. චීනයේ ඩැන්ඩුන් නගරයේ සහ උතුර කොරියාවේ සිවිජ නගරය සම්බන්ධ කරන පාලම 2014 වසරේදී ඉදිකර තිබෙනවා. එහෙත් උතුර කොරියා පාර්ශ්වයේ මාර්ග සහ රේගු කටයුතු ඇතුළු යටතල පහසුකම් සම්පූර්ණ නොවීම හේතුවෙන් ඒ ව්‍යුර්ථ කර තිබුණේ නැහැ. දෙපාර්ශ්වය අතර වෙනදාම ශක්තිමත් කිරීමට ඒ ඉවහල් වනු ඇති බවයි වාර්තා වන්නේ. ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4යි
0: 18 වංගුව
2: දසුන් විද්‍යාෂෝ දසුන් විද්‍යාෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
3: මේ පැයත් ඔන්න අපි වංගු ගහන ලෑස්ති 18 වංගුවත් එක්ක.
1: ඔව් අපි දැන් ඇවිල්ලා ඉන්නවා. දවල් එක වෙනකන් ඉන්නවා.
3: ඉක්මනට මැසේජ් එකක් එවන්න මේ පැත්තට.
1: 0703 93 5 93 7 මැසේජ් එකක් එවන්න. ඒ වගේම ලක්කන ඔෆිෂියල් Facebook page එකට යන්න බලන්න. අපි දෙනගේ post එකක් තියෙනවා. comment එකක් දාලා තියන්න.
3: සිංහල භාෂාවේ තියෙන ගැළ විද්‍යාවට කියන වචන ටික.
1: මොකද්ද?
3: හරිද? මට ඇහුනේ නැහැ. එකක්.
1: මට පේන්නේ නැහැ.
3: මට කිව්වේ නෑ
1: මන් දන්නේ
3: හරිද අයි මට මතක නෑ හරිද
1: හරි
3: ඕවා තමයි සමහරවිට ගැළ විද්‍යාවේ දෙන වචන මට අදාළත් නෑ කොහොමත් කියනවා ඔය මොන වචන කිව්වත් මට මතක නෑ කියලා ඇත්තටම කියනවා නා
1: හරි
3: ඔක ගැළ විද්‍යාවට කියන එකක් නෙවෙයි ඕක ඇත්තටම ඔයාට දෙන ලෙඩක් ගැන කියන එකක්
1: හා අපි වලමු
3: හරිද මට මතක නෑ කියලා කියන්නේ ඩිමෙන්ෂියාව.
1: ඩිමෙන්ෂියාව නේද?
3: මොකද කිව්වේ?
1: ඩිමෙන්ෂියාව.
3: මට මතක
1: නෑ. ආ මතක නැද්ද? ඔයාලා ඩිමෙන්ෂියාව එනක්.
3: ඔක හරි භයානක ලෙඩක්.
1: ඔව්.
3: රෝග ලක්ෂණ කියන සින්දුවේ පස්සෙ.
1: හා හරි.
3: ඉතල සින්දුවහල ඉන්නකෝ.

0: කතාවට කියන්නේ
1: මොකද්ද?
0: ඔය පංචස්කන්ධේ අට අණුවක් රෝග දෙනවා කියලා කියන්නේ.
1: හරි.
0: හරිද? ඕකෙන් එකක් තමයි මේ කියන්න ලෑස්ති ඉන්නේ.
1: අහහ.
0: මේක වාට තියෙනවා.
1: ඔව්.
0: මට විශ්වාසයි සස්සු දක්ෂේ.
1: ඔව්. කියන්න බලන්න.
0: හරිද? ඕකේ නම තමයි ඩිමෙන්ෂියා.
1: අහහ.
0: රයිට්.
1: හරි.
0: එතකොට ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වය විශ්වාස කරන්න ලෝකේ.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට ගොදුරු වෙච්ච අය කොච්චරක් ඉන්නවද කියලා දුව හිතන්නේ?
1: 1 කෝටි 70 ලක්ෂයක් ඉන්නවා.
0: ලංකාවේ කොච්චරක් ඉන්නවද?
1: ලංකාවේ අපිට ලංකාවේ ඉන්න රෝගී ලක්ෂ 2ක් මේ වෙනකොට.
0: ලක්ෂ 2ක් කියනවා. ඔයා ඒකින්
1: එකේද?
0: ආඩම්බරුවේ.
1: ඒක තමයි.
0: ඔයා දන්නවද? මේක එහෙම ලේසි පහසු ලෙඩක් නෙවෙයි.
1: ඔව් හිනාවෙවි කිව්වට නේද?
0: මේ රෝග ලක්ෂණේ මේ රෝගයේ තියෙන බරපතලම තමයි ඩිමෙන්ෂියා රෝගේ ඇති වුනහම හරිද?
1: හරි.
0: ඒ කියන්නේ ස්නායු දුබල වෙනවා.
1: ඔව්.
0: හරිද?
1: ස්නායු යහිමි වෙනවා ඊට පස්සේ.
0: ස්නායු දුබල වුණාට පස්සේ තමයි මේ රෝගේ තත්ත්වය ටිකක් උත්සන්න වෙන්නේ. රයිට්? පළවෙනි එක තමයි මතකය යහිමි වෙනවා.
1: හරි.
0: මට මතක නැහැ කියන්නේ.
1: ඔව් මතක නැහැ කියලා කියනවනේ. ඊට පස්සේ ඕන භාෂාව ගැටලු ඇති වෙන්න පුළුවන්.
0: කියන්නේ භාෂාව ගැටලු ඇති වෙන්න සමහර වචන උච්චාරණය කරගන්න එක
1: බැරි වෙන්න පුළුවන්.
0: බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ තීරණ ගැනීමේ හැකියාව
1: අඩු වෙන්න පුළුවන්. අහිමි වෙන්න පුළුවන්.
0: අහිමි වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි කිසියම් කාර්යයකට අවධානය දීමේ හැකියාව.
1: ඔව් අර ફોකස් කරලා වැඩ කරනවා කියනන්නේ ඒ දේවල්ට අහිමි වෙලා යන්නත් පුළුවන්.
0: ඒ කියන්නේ සමහරවිට වැඩේ කරනවා බලාගත්තුවත් බලාගෙන ඉන්නවා.
1: ඉන්නවා. වැඩේ ගැන අවධානයක් නැති වෙන්න පුළුවන්.
0: අපි අර කියන්නේ මොකෝ මල්ලි මනෝපාරක් ගහගෙන ඉන්නේ කියලා වගේ කියන්නේ.
1: මනෝලෝකයකට යනවා වගේ එකක්.
0: අන්න එහෙම තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේව තමයි
1: ලක්ෂණ ටික නේද?
0: ලක්ෂණ.
1: හ්ම්.
0: හරිද? දැන් සමහර වෙලාවට මේ රෝගේ වැඩි හිටියන් අතර තමයි ගොඩක් වැඩි. හැබැයි අවුරුදු 40ත් 50ත් අතර අය අතරත් මේක
1: තියෙනවා.
0: තියෙනවා. ඕනෝක තමයි තියෙන ගැටලුව සමහර වෙලාවට.
1: හරි.
0: හරිද? දැන් මෙහෙම තත්ත්වයක් ඇති වුණොත් එහෙම මොකද වෙන්නේ කියලා ඔනික හිතන්නකෝ.
1: ජීවිතේ එක තැනක නතර වෙනවා නේද අපේ?
0: ජොබ් එකක් කරනවා නම් ඒකෙන් ඉස්සරහට යන්න
1: අන බැරි වෙනවා.
0: බැරි වෙනවා. පවුලක් නඩත්තු කරගෙන තීරණ ගන්න කෙනා ඔයා නම් ඒක අර්බුදයට
1: ලක්
0: වෙනවා.
1: පවුලම එක තැනක හිර වෙනවා ඊට පස්සේ වාගේ අහිමි වීමත් එක්ක නේද?
0: අනිවාර්යයෙන්ම නිකන් ස්ටක් වුණා වගේ තියෙනවා. එතනින් එහාට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැහැ. හරිද?
1: හරි.
0: ඒ වගේම තමයි මෙහෙම රෝගී තත්ත්වයක් ඇති නොවෙන්න ඔයා මොනවද කරන්න ඕනේ?
1: අනිවාර්යෙන්ම ඔයා දන්නවද දසුන් අපි ප්‍රධානම දේ තමයි අපි සමබල ආහාර වේල නේද? හොඳ කෑම ටිකක් ඔයා කන්න ඕන නම් මේ දේවල් ටිකක් අඩු කරගන්න පුළුවන්.
0: ඔව්. ඔයා සමබල ආහාර වේලක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ.
1: ඔව්.
0: අනෙත් එක තමයි ඒක සාමාන්‍ය සම්බල ආහාර වේලක් ගත්තට පස්සේ තමයි මොලේ ස්නායු වර්ධනය
1: වෙන්නේ.
0: හරිද? එතකොට අර ක්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ. එතකොට ස්නායු හොඳට වැඩ කරන්න පටන් ගන්න.
1: හරිද?
0: එහෙනම් සමබල ආහාර වේලක් ඔයා අනිවාර්යයෙන්ම
1: ගන්න
0: ඕනේ. ඒ වගේම තමයි ස්නායු වර්ධනයට අවශ්‍ය කර ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ව්‍යායාම වගේ දේවල් ඔයා අනිවාර්යයෙන්ම
1: කරන්න
0: ඕනේ. අයිතක ඔයාට තරුණ කාලෙම දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ දේවල් එනවා නම් ඔයා ඒක පාලනය කරගන්න
1: ඕනේ.
0: හරිද?
1: හරි.
0: ඒ වගේම තමයි ඔයා ඔය කිව්ව ස්ථූලතාවය තියෙනවා නම් ඒකත් මේ තත්ත්වය ඇති වෙන්න
1: හේතුවක්
0: වෙනවා. හරිද? එනිසා ඔයා අනිවාර්යෙන්ම මේ වගේ පරිස්සම් වෙන්න ඕන. හවසට යාළුවෙක් අයි පොඩක් අද සෙට් වෙනවා කියලා වගේ හවොත්
1: කිව්වත්
0: අනිවාර්යෙන්ම ඔය ඩිමෙන්ෂියා දෙන්න හදන යාළුවා. ඒ නිසා එහෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකෙන් ඔයා වැළකෙන්න
1: පුළුවන්. දැන් දුරස් වුණොත් ඔයාට පුළුවන් මේක අවම කරගන්න. හැබැයි ඔයා හවසට හවස යාළුවොත් එක්ක ගියොත් ඔයා ඩිමෙන්ෂියාවට අතවනනවා වගේ එකක් තමයි වෙන්නේ නේද?
0: ඔව්. ඔයාට දේනවද බලන්න මේ ලෙඩ රෝග ටික, يعني මේ රෝග ලක්ෂණ ටික මොනවාද? අමතක වෙනවා නා. තීරණ ගැනීමේ හැකියාව අහිමි වෙලා වගේ තියෙනවා නා. අනේ කතා කරනකොට පැටලෙනවා වගේ නා. හරිද? එක කාර්යයකටම අවධානය දීගෙන ඉන්නවාට
1: හැකියාවක් නැත්තම්.
0: නැත්තම්. ඔයාට තියෙනවද?
1: ඒක තමයි නේ. හිතලා බලන්න.
0: ඔයාට ඩිමෙන්ෂියා?
1: ඔව්.
0: අනිවාර්යයෙන්ම
1: තියෙනවා. තියෙනවා.
0: ඔයාට මං
1: කියන්නේ.
0: ඔය ඕවගේ මට දැන් නැති ඒවා හොයාගන්න බැරි වෙලා
1: තියෙනවා.
0: ඔක්කොම තියෙනවා. හරිද? සෙල්ලන්නේ. ඔක හොඳ දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ආ වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න.
1: රයිට්.
0: අර සාමාන්‍යයෙන් අමතක වීම නම් ගොඩාක් තියෙනවා නා. ඒක ඩිමෙන්ෂියා වෙන්න පුළුවන්.
1: ඔව් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.
0: තමන්ගේ වාසියට අමතක වෙන දේවල් තියෙනවා නා. ඒවා ඩිමෙන්ෂියා නෙවෙයි.
1: ඔව් ඒ ඩිමෙන්ෂියා පිටින් දාලා ඉන්නත් එපා.
0: සමහරුන්ට තියෙන්නේ එල්ඩි.
1: ඒ
0: කියන්නේ ඩිමෙන්ෂියා නෙමෙයි.
1: ඔව්.
0: ඩිමෙන්ෂියා වගේ පෙන්නනවා.
1: පෙන්නනවා රේ.
0: හරිද? එහෙම කරන්න එපා.
1: හා.

0: ඔයාලා සිින්දුව හනකං මමගේයා පේච්චක පැත්තට හරිද අපිට මේ කමින් දාලා දේනවා ගොඩ දෙනෙක් ඕ හරිම සතුටුයි ලයික් කරලා දේනවා හිනා වෙලත් තියෙන ආදරෙන් හදවත් දාලා දේන
1: මතක් කරමු ඒගොල්ලොන්ව
0: අපි මතක් කරමු අපි වහගෙනනවා කියලා දිලිනි අපිට කමෙන්ට් කරලා තියෙනවා ඒ වගේම තමයි ගංගා ඊට පස්සේ අපිට කල්පුගේ හරිද කලපුගේ අපිට කමෙන්ට් කරලා තියෙනවා ඊට පස්සේ මහේන්ද ඒ වගේම තමයි කැලුම් එම් අපිට කමෙන්ට් කරලා තියෙනවා ඒ වගේම තමයි කෞශල්‍ය භූමිසුති ඉන්ද්‍රාණි ඊට පස්සේ සමන් අපිට කමෙන්ට් කරලා තියෙනවා මහින්ද අලහකවනුත් අපිට කමෙන්ට් කරලා තියෙනවා බොහොම ස්තුතියි හැමෝටම
1: ඒ වගේම මහේෂ් හැමෝම අපි ආදරෙන් මතක් කරන අපේ ඊළඟ ගීතයට
0: මැසේජ් ටිකුත් කියමුද යස්
1: කියබෝ ගිනිගත් වෙන ටැබල් කාර්යාලයේ මේ වෙලාවේ විසද්දරම ලක්කන අහගෙන වැඩ කරන කම කිව්වා ඉන්නේ මේ වෙලාවේ ඉනවා චාන්දනී මිස් රිෆ්කා සංගීතා මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කිව්වා ඊළඟ ගීතයට අපි ගවර්න්මන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්නේ ශිරෝමි ෆ්‍රේඩා නන්දනී ඉන්නවා ජයන්ති තෂ්මි කලතර දේවිකා තමයි අපිට මැසේජ් එක දැම්මේ 10ට වංගුවට ගුඩ් ලක් අපි අහගෙන ඉන්න ආසාවෙන් අපි යාගේ ෂොප් එකේ ඉඳලා තමයි මේ අහගෙන ඉන්නේ වාද්දුවේ සමන් අපි අවාදනයෙන් මතක් කරනවා අපිටත් ලස්සන සෙන්දුවක් දෙන්නකෝ දිලිනි රනෝජෝකයිනවා ශ්‍රීරාණිය වගේම එකතු කරගනික්වා ඊළඟ ගීතයට ඊට පස්සේ අපි යන්න බැලුවේ හයි ගුඩ් මෝර්නින් දෙන්නටම මදෝ ඉන්නවා රත්තොටින්දලා අපි වහගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා හැමෝම එකතු කරගෙන අපි මේ ගීතය අහන්න
0: මේ දවසල කොහෙර ගමන බිමනක් යනකොට පාර දෙපැත්තේ තියෙනවනේ පුටු දියලා සමහරලාට එක එක භාජන තියලා දොඩන් තියෙනවා.
1: ඔව්.
0: දිවුල් තියෙනවා. හා. හරිද?
1: හරි.
0: ඊට පස්සේ තමන දෙහි තියෙනවා.
1: හා.
0: ඊට පස්සේ තමනක් තියෙනවා එනිකන් තියෙනවා අපිට අලිපේර තියෙනවා.
1: ඔව් අලිපේර තියෙනවා මේ දවස්වල.
0: අඹක් තියෙනවා. ඔය අතර තියෙනවා දිග මුරුංගා.
1: මුරුංගා.
0: හරිද?
1: හා හා.
0: මිටික් සීයයි කියනවා. ඔයා දන්නවද ওই මුරුංගා වල තියෙන ಗುಣ?
1: ඔව්නේ.
0: අපි දවල්ට උයන ගමන් නම් ඉන්නේ අපි කියන්නම්.
1: කියන්නම් මුරුංගා ගැන.
0: මේක පස්සේ.
1: හරි.
0: මුරුංගා ගැන. මුරුංගා හරි ගුණයි ඈ හැමදේටම අපි කතා කරමු

0: ගීත ගායනා කළ ශශිකාන්ත සංසල 11:24 දැන්
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 අවතන්න
2: අපි ඔබේ S2 ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙත ගෙන එමින් 0111 75 75 100 අමතන්න විෂන් කියා විශ්වාසනීය දැක්ම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
6: සමහර වෙලාවට අපි දන්නවා අපිට මේක දිනා ගන්න පුළුවන් කියලා ඒත් අපි හිතෙන් ඒක අතාරිනවා මොකද ඒකට එක්ක මූණ දීලා ඇති වෙච්ච ගැටුම් එක්කලා ඒ වෙනකොට අපි හෙම්බත් වෙලා ඉන්න පුළුවන් ඊළඟ පියවරේදී අපිට මේක සාක්ෂාත් කරගන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන් කියන අපිම අතහරින අවස්ථාව. ඒක තමයි ඔහු නැවත පස්සේ මේ හිතන්නේ. අපිත් එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒ

0: të harë.
1: A të sëndër e hamuvime, shëgjavarë dhe në përëvisho vitali, singa le sahë gjenë sa një vetën adhena anshëi, gjysh të këtë ka qarë, a qarë, hansë mala rriti ka hapële. Vasë vishë neti, deshë e kiri valin pëmënak me një pëdëvënë, maupimi sarë kënë e rekat, pëlvat të kiri, dan langëmë, kiel super shaka magin milëti katë heki.
2: Telti Mobitel Fiber ka gedara ma fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel Fiber.
1: Jeevithayak nathi karaganeemata gathawanne ek tatpareka pramadayak. Riya padavimeedith margi gaman kireemeedith pravesham manna.
3: Tekya surakenu magatota.
4: Hette pas vasarak abhimaanaya Deshiya aushadha nishpathane pramukhayana Kirivattuduwa Krimraja samagamata hette pas vasarak pirima nimitten sidu karana Pariprana dharma deshanaya October 15 wenada ratri 10:30 sita lakkhanda gwanvithuliyen me masa 17 wenada මහා සංඝරත්නය 75 නමක් විජේහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය
5: 11යි විනාඩි 29යි දැන්.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාත්ක ලොතරැයි මණ්ඩලය.
4: 18 වංගුව.
10: දස්සන් විත් යෂෝ. දස්සන් විත් යෂෝ.
11: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව. 18 වංගුව.
5: දහට වංගුවේ ඉන්න ඔයාට මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා.
12: ඔව්.
5: එක තමයි දැන් දවල්ට උයන ගමන් නම් ඉන්නේ. හරිද? ඔයා මේ වෙලාවේ කෑම වෙල රහ කරගන්න, ගුණ කරගන්න, ඔයාට පුළුවන් අපේ රටේ අපේම නිෂ්පාදනයක් වෙන පැල්වත්ත නිෂ්පාදන පාවිච්චි කරන්න.
12: ඔයාට කෑම ටික රස කරගන්නකොට ඔයාට පුළුවන් පැල්වත්ත ගී පාවිච්චි කරන්න. ඒ වගේම පැල්වත්ත බටර්. පැල්වත්ත බටර් කියලා කිව්වත් ඔයාට පුළුවන් වර්ග 3කින් අරගෙන බලන්න. ඒ තමයි ලුණු සහිත, ලුණු රහිත, ඒ වගේම සුදු ලුණු රසට කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් සුදු ලුණු රසයෙන් ඉඳ බටේක අරගෙන බලන්න. පුංචි පොඩ්ඩක් ඉඳලා වැඩිහිටියා දක්වාම කෑම ටික රසට ගුණට හදාගෙන කන්න කැමති නම් පැල්වත්ත බටර්, පැල්වත්ත ගී අරගෙන බලන්න.
5: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ඔය කෝටිපති සිහිනේ සැබෑ කරගන්න ඔබට පුළුවන් ගන්න ධන නිධානයේ ටිකට් පතක්.
12: ජීවිතේ සිහිනේට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔය කෝටිපතියෙක් කරන්න 20 ලක්ෂ උපතියෙක් කරන්න ඉතින් ඊළඟ අවස්ථාව ඔයා වෙන්න පුළුවන්. ඉතින් ළඟම තියෙන ලොතරැයි කෝරුවෙන් ධන නිධානයේ අරගෙන බලන්න.
5: සාමාන්‍යයෙන් වා හරි මහන්සියෙන් වාගේ ගේ හදාගෙන තියෙනවා. කොච්චර දුකක් වෙන්නද? ඊට පස්සේ බාස්ලා හොයාගන්න නේද? අවශ්‍ය කරන අඩුම කුඩුම රැස් කරගන්න කොච්චර කට්ටක් කෑවද? ඕම කට්ටක් කරලා හදාගත්ත ඔයාගේ ගේ අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ. ලස්සන කරගන්නත් ඕනේ. ගේ ඇතුලේ තියෙන බඩු භාණ්ඩ ටික, ගෙනිවැසියන් ටික ආරක්ෂා සහිත වෙන්නත් ඕනේ. එනිසා ඔයා ඔයාගේ ගෙට ආරක්ෂාව පිණිස රෝල ඩෝ එකක් ඔයා දානවා නම් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා ඔයා.
12: AWB රෝල ඩෝ එකම වසර 25ක විශ්වාසයක් එකතුමයි එන්නේ. ඔයා දන්නවද ඔයා රෝල ඩෝ එක දාගත්තට පස්සේ වසර 10ක වට වගකීමක් තියෙනවා. හරිද? ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඔයාට යන්න තියෙන්නේ පරණ පාර කොට්ටාව ප්‍රධාන ශාකව. දසුන් අපිට තව ශාකා තියෙනවා හෝමාගම මාතර කුරුණෑගල. ඒ විතරක් නෙමෙයි විශේෂම දේ තමයි මේක වර්ණ 12කින් ඔයාට මෙලදී අරගෙන
5: ඒ වගේම තමයි ඇප් එකකින් ඔයාලට පුළුවන් රෝල ඩෝ එක ඕපන් කරන්න.
12: කන්ට්‍රෝල් කරගන්න.
5: කන්ට්‍රෝල් කරගන්න. රයිට්. ඒ වගේම තමයි මල නොබඳින්න. හරිද? තහඩුවකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාට බය නැතුව අවුරුදු 10ක ඔයාට වගකීමක් දෙනවා අය. එතකොට ඔයාගේ ගේ ලස්සන කරගන්නවා, ආරක්ෂා කරගන්නවා. ඒ වගේම තමයි නවීන තාක්ෂණයත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා. මේ සියල්ල පරිහරණය කරන්න.
12: බිඳුව 77 32 11 400 මේ තමයි AWB රෝල ඩෝ.
5: රයිට් මේ රෝහණ බැද්දගේ 11 31යි දැන් නේ.
0: දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි.

0: දවල්ට ලෑස්ති නං යන්න අපි කියන්නම් කියලා කිව්වා.
1: කෑමක් ගැන.
0: කෑමක් ගැන.
1: හරි.
0: මොකද්ද දන්නවද කෑම?
1: මොකද්ද?
0: හරිද? මේ තමයි මුරුංගා.
1: හා.
0: රයිට්.
1: රසට කන්න බලුවන් කෑමක් නේද?
0: ඉස්සර ඔය හරි ලස්සන කතාවක් තියෙනවා මේ ෂෝ මේ. ඔය ගොවි ගම්මානවල. හරිද? ඇත්තෝ. ඔය හේන් කරන කාලේ සාමාන්‍යයෙන් නියන් සායවල් ඇති වෙනවනේ.
1: ඒකට
0: සාමාන්‍යයෙන් ඒ කාලේ ඔය දඩේ මෙහෙම වගේ යන්නේ හැල්ලු. හරිද?
1: හරි.
0: එහෙම කරන එක ටිකක් හරි අඩුයි.
1: ඔව්.
0: හරිද? ඒ කාලෙට අවශ්‍ය කරන පෝටේන් නූනතාවයේ සපුරගත්තේ මුරුංගා වලින්
1: නේද? ඔව්.
0: හරිද? මුරුංගා ඕන ඉඩෝරක හැදෙනවනේ.
1: ඔව් හැදෙනවා.
0: ඉස්සර නම් ඔය මේ ගස්වල ගිහිල්ලා කඩාගෙන මේවා කරගෙනවා. දැන් ඒක වාංජ භෝගයක් ඉදෙන බවනවා. දැන් ඔය ලංකාවේ මුරුංගා තියෙනවා, උඩරට මුරුංගා තියෙනවා, ඊට පස්සේ මැලේසියාවේ මුරුංගා තියෙනවා ලංකාවේ.
1: හරි.
0: හරිද? කොහොමාරි මුරුංගා කියලා කියන්නේ හරි රස
1: කෑවක්.
0: ගුණ
1: කෑවක්.
0: කෑම. රයිට්. මුරුංගා මොනවාද ගුණ?
1: දන්නවද දැන් අපි ප්‍රෝටීන් තියෙනවා මුරුංගාවල් ග්‍රෑම් 100ක ගාදන්නවද ප්‍රෝටීන් ග්‍රෑම් 9.4ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කැල්සියම්. ඒ විතරක් නෙමෙයි යකඩ තියෙනවා විටමින් වර්ග, විටමින් A, විටමින් C, විටමින් E. ඒ විතරක්ම නෙමෙයි විටමින් B. මේ වගේ බහුලව අඩංගු වෙනවා විටමින් ගොඩාක් මුරුංගාවල. ඒ වගේම තමයි කයින ඛනිජ ලවණ තියෙනවා පොටෑසියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්. මේ හැමදේම මේ තන්තු වල අඩංගු වෙලා තියෙනවා.
0: ඒ වගේම තමයි මේ වගේ තියෙන අනෙක් පැත්තේ ගුණ ගැන කතා කරපුවාම උදරයේ සීනි මට්ටම පාලනය කරන්න පුළුවන්කම තියෙනවා.
1: ආහාර ජීර්ණේ ක්‍රමවත් කරගන්න පුළුවන් අපේ
0: බඩවැල්වල සෞඛ්‍ය තත්ත්වය ඉතින් හොඳ තරඟ තියාගන්න පුළුවන් කියලා කියනවා.
1: ප්‍රතිශක්තිය හෙල නංවා ගන්න පුළුවන් මුරුංගා වලින් අපිට.
0: ඒ වගේම තමයි අස්ති ශක්තිමත් කරගන්නත් ඔන්න මුරුංගා උපයෝගී වෙනවා. ඒ වගේම තමයි රුධිර පීඩනය පාලනය කරලා කොලෙස්ටරෝල් පාලනය කරලා ඔන්න ආව නිරෝගී කරන්න පුළුවන්කම තියෙනවා. ඇස් පෙනීම වර්ධනය කරන්නත් මුරුංගා හොඳයි කියලා කියනවා.
1: පුංචි දරුවන්ට වගේම ගැමිණි මවවරුන්ගේ අස්ති වර්ධනය කරගන්න හොඳයි කියලා කියනවා මේ මුරුංගා කන එක.
0: මුරුංගා ගොඩක් අය කොහොමද යන්නේ?
1: කිරි දාලා.
0: කිරි දාලා. හරිද? සමහර අය උකට අකමැති.
1: හැබැයි
0: මොකද දන්නවද? බත් කට කටේ තියාගෙන මුරුංගා අදින්න
1: ඕනේ. ඔව් ඒක තමයිනේ.
0: හරිද? හැබැයි ඒ වුණාට එහෙම තියෙන ගුණේ නිදා ගන්න බෑ. සමහර වෙලාවට ලංකාවේ තියෙන මුරුංගවල තියෙන පෝෂ්‍යදායි බව හින්දාම විශේෂත්වයේ හින්දාම හරිද? ඔය පිට රට වලින් ඇවිල්ලා අපේ රටේ මුරුංගා ගැන පර්යේෂණ පවා
1: කළා
0: දෙනවානේ. එතකොට මුරුංගා කියලා කියන්නේ වට කියන්න ඕන දෙයක්.
1: මොකද්ද?
0: පස්පංගුවම පාවිච්චිට ගන්නවා. මුරුංගා කරා.
1: ඔව්.
0: එතකොට මල්.
1: මල්. කොළ.
0: ඊට පස්සේ කොළ.
1: ඔව්.
0: ඊට පස්සේ ඔකේ පොතු.
1: පොතු ගන්නවා. පොතු
0: ගන්නවා. මුලුත් ගන්නවා. හරිද? පොතු ගන්නවා මොනවාද? ඉස්සෝ. දැල්ලු හදනකොට ඔකට දාන්න.
1: කොලක් දානවා ඒ විදිහටම නේද?
0: කොලක් දානවා. හැබැයි කොල මැල්ලුම විදිහට වෙනම ගන්න.
1: වෙනම ගන්න පුළුවන්.
0: ඔව්. මොකද මේ සමහර වෙලාවට ගැබෙනි මව්වරුන්ට එහෙම හරි හොඳයි කියලා කියන ඔය කොල මැල්ලුම
1: කාරේක.
0: හරිද? ඒ වගේම තමයි පොතු. බල්ලෙක් සතෙක් සපා ගාපුවාම ඩක් ගල විශ්වාසින්න
1: පුළුවන්.
0: ඔක පාවිච්චි කරනවා.
1: ඒ මුරුංගත් ඒ විදිහට බොන්නේ. ওই ටික වේලලා අරගෙන.
0: ඔන්නඔහම කරනවා. හරිද? එතකොට බලන්න මේ ගහේ තියෙන වටිනාකම.
1: ඔව්.
0: ආයුර්වේදයේ තියෙනවා ඔයිට වැඩිය වෙනස් කියවීමක්.
1: ඔව්.
0: ඈ ලිංගික දුබලතාවයල් තියෙනවා නම් ඕකට හරි වටිනවා කියලා කියනවා මුරුංගා ආහාරයට ගන්න එක. හරිද? ඒ වගේම තමයි ඖෂධ විදිහට මුරුංගා සෑහෙන්න පාවිච්චිර ගන්නවා. එච්චර යන්න ඕනේ නැහැ. මුරුංගා කරල් ටිකක් තියෙනවා නම් හොද්දක් හදාගෙන කන්න. කොළ ටිකක් තියෙනවා නම් කඩාගෙන
1: මැල්ලුමක් කන්න.
0: මැල්ලුමක් කන්න. මොකද කුරුංගා මුරුංගා කොළ මැල්ලුම මොලේ ස්නායු වර්ධනයට පොඩි අයට හරි වටිනවා කියලා
1: කියනවා.
0: කියනවා. රයිට්. පොලික් අම්ලේ පොඩි කාලේ වාට දීලත් නැහැ. ඔයාගේ අම්මා මුරුංගා දළු කාලත් නැහැ මට පේන විදිහට.
1: ඒකනේ. ආල බලු.
0: මොකද ගැබිනි මාතාවන් ගොඩාක් කලාවට පොලික් අම්ලේ බොනවනේ. පොලික් අම්ලේ බොන කාලේ සමහර වෙලාවට ඔය වෙලක් දෙවෙලක් මුරුංගා දළුත් කනවා. ඒකෙන් ඔය පොලික් ඇසිඩ් එක ලැබෙනවා කියලා
1: කියනවානේ.
0: කියලා තියෙනවා. රයිට්. ඒ නිසා මුරුංගා කියලා කියන්නේ ඇත්තටම දිව්‍ය ආහාරයක් කන්න.

0: 11 විනාඩි 43යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: සුබදවසක්.
0: අලුත් වෙලා.
3: පහසු වෙලා.
0: තැඟි
3: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
0: කැමති එකක් අපේ අතේ. සුබදවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 18 වංගුව.
0: දසන විත් යෂෝ.
6: දසන විත් යෂෝ.
0: හැම වංගුවකම අලුත්.

0: පාචෝ මාලිගේ පරවිය වගේ ඉන්න නම් හැමදේම තියෙන්න ඕන වගේ තමයි.
1: ඒකනේ.
0: ඇස් දෙකත් හොඳටම වෙන්න ඕන. හරිද?
1: හොඳට වෙන්න ඕනේ.
0: ඔව් එහෙම නැත්තම් ඉන්න වෙන්නේ රාජමාලිගේ අන්දයා
1: වගේ.
0: හරිද?
1: ඒව වෙන්න පුළුවන්.
0: ඔව් ඔයාගේ ඇස් දෙක හරි ලස්සනට හරි පරිස්සමට හරි පැහැදිලිව පේන විදිහට හදා ගන්න.
1: ඔව්.
0: එතකොට තමයි රාජමාලිගේ පරවිය වගේ ඉන්න වෙන්නේ.
1: ඉදහසේ ඉන්න පුළුවන් නේද කාටවත් කරදරයක් නැති වෙන්නේ.
0: සමහර වෙලාවට දැන් ඔයාගේ ඇස් දෙක 40 සැඳරියේ ඉඳ බොඩ බොඩ පේනවා අඩු වෙන්න පුළුවන්. අපැහැදිලි දැන් නිර්මාණය වෙනවා වෙන්න පුළුවන්. එක දෙක වෙලා තියනවා වෙන්න පුළුවන්. ලංගාකුරු පේනවා දුරාකුරු පේන්නේ නැහැ වෙන්න පුළුවන්.
1: හරි.
0: දුර ඒව පේනවා ළඟ ඒව ඩබල් වෙලා පේනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාට ඇස්වල අර බබා නටනවා වගේ කෙවෙනවා වගේ හරිද? නිකන් කඳුළු වෙනවා වගේ දැනෙනවා වෙන්න පුළුවන්. ඔන්න ඔය ලෙඩ තියෙනවා නම්
1: ඔයා
0: ඉක්මනටම යන්න ගිහිල්ලා ඇස් දෙක පෙන්න ගන්න රාජමාලිගේ පරවියා වගේ ජීවිත ඉතුරු ටිකත් ගෙවන්න ඕන්න.
1: ඔයා යන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයි හොස්පිටල් එක නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත බත්තර මුල්ල. ඇස් දෙක පෙන්න ගන්න නම් හොඳම තැන තමයි මේ ලෙන්ස් ටෙක් අයි හොස්පිටල් එක. ෆෝන් නම්බර් එක තමයි 0708 74 78 478.
0: ලෙන්ස් ටෙක් අයි හොස්පිටල් එක කියලා කියන්නේ ඔයාට යන්න හොඳ මොකක්ද කරේ යන්න හොඳම සුපිරිම තැනක් හචින් එනවා තමයි. මොනව කරන්නද යාළුවනේ, ඔය එකපාරයි මයික් එක ඕෆ් කරේ. හරිද? හචින් 1000ක් විතර යවුවා. මොනව කරන්නද? රාජමාලිගේ පරිවිය වගේ ඉන්නවා නම්
1: ඇස්
0: දෙක පෙන්න ගන්න යන්න. වා, කොතෙන්ද
1: ලෙන්ස් ටෙක් අයි හොස්පිටල් එකට?

0: Right. 11의 happiness 남의 අපි 18 වංගුවේ අවසන් විනාඩි කිහිපයේ ඉන්නේ. තව විනාඩි 11කින් අපිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අහන්න ඕනේ.
1: හරි.
0: ඊට කලින් මතක් කරන්න කාරණා කිහිපයක් තියෙනවා.
1: එකක්
0: තමයි අපිට මැසේජ් එවපු යාළුවෝ ගැන අපි මතක් කරන්න.
1: ඕනේ.
0: ඕනේ. නැත්තම් මොකද අනිවාර්යයෙන්ම අපි උදහසට ලක් වෙන්න.
1: ඔව් ඊළඟට.
0: ඉඳ තියෙනවා.
1: තව ප්‍රශ්නයක් වෙනවා.
0: ඔව් ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන දන නිදානේ ටිකට් පත පිළිබඳව.
1: ඔව්.
0: ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් 40ක් අතේ තියෙනවා. නැත්නම් ඉක්මනටම කියලා දන නිදානේ ටිකට් පතක් ගන්න. අනිවාර්යයෙන්ම ඔබේ කෝටිපති සීනේ ඔබට සැබෑ කරගන්න පුළුවන්. දන නිදානේ කියලා කියන්නේ කෝටිපතියන්, ලක්ෂපතියන්, දසලක්ෂපතියන්, දාස්පතියන් ඒ වගේම තමයි ඔබේ හීනවලට යන්න පාරවල් රසක් විවෘත කරපු ටිකට් පතක්.
1: ආරු පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන එන දන නිදානේ ලොතරැයිය පොංචි රුපියල් 40ක් වියදම් කළ අරගෙන හීන හැබෑ කරගන්න අවස්ථාව හදාගන්න.
0: ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් ටිකක් මහන්සි වගේ නම් වැඩ කරලා පොඩ බඩගින්නකුත් නැහැ. හැබැයි පොඩ්ඩක් මහන්සිය අඩු කරගන්න හොඳ ටී එකක් බිව්වනම් නැත්නම් එහෙමත් නැත්නම් නිකන් කූල් දෙයක්.
1: දැන් යෝගට් එකක් වගේ නේද?
0: ඔව් යෝගට් ඩ්‍රින්ක් එකක් වගේ. නැත්නම් යෝගට් එකක් වගේ කෑවනම් හොඳයි කියලා හිතනනම් ඔයා කන්න ඕනේ, බොන්න ඕනේ, ඔයා ගන්න ඕනේ පැල්වත් නිෂ්පාදනම තමයි. රයිට්?
1: හරි.
0: පැල්වත් කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක් යහගුණ පිරිච්ච දෙයක්. එනිසා බය නැතුව පැල්වච්ච පාවිච්චි කරන්න. ස්වභාවිකත්වයේ ඉහෙළම තියනවා පැල්වත් නිෂ්පාදනවල. රයිට්? උයන ගමන් නම් ඉන්නේ පැල්වත් බටර් ටිකක් දාලා අර සෝස් පෑන් එකේ පොඩක් කරපොන සෝස්
1: ගාලා අරගෙන කැප ටික රසට හදාගන්න පුළුවන් නේද?
0: පැල්වත් කියලා කියන්නේ ආයේ යහගුණ සුවඳ රස පිරිමු දෙයක්. මොකද කියන්නේ හචින් එකක් කියනවද මැසේජ් එකක් කියනවද?
1: මැසේජ් එකක් කියලා හචින් එකක් ගවමු. මට සින්දුවක් දෙන්න හචින්ත මැසේජ් එකක් දාලා තියෙනවා තෙලිජ්ජ වෙලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා. අපිත් ඔය දෙන්න වහගෙන ඉන්නේ සද්දෙටම එන්ජි අපරල් එකේ කට්ටිය. සුනිත කනන්දනී අනෝමා ඉන්නවා සරෝජනී වෙනිතා අනුෂා ඒ සෙට් එකම හරි මාදිරින් අපි එකතු කරගන්න ඊළඟ සින්දුවට. සුබෝදයසුරන් දසුන් යාෂෝ ආගෙන ඉන්නවා වැඩ කරන ගමන් චින්තක තමයි කොරියාවල ඉඳලා ඒ මැසේජ් එක අපිට එකතු කරේ. මට ලස්සන ගීතයක් දෙන්න ඔය දෙන්න වහනවා කියලා තියෙනවා. රුමේනියාව වල ඉඳලා ප්‍රදීප තමයි අපිට ඒ විදිහට මැසේජ් එක එකතු කළේ. ගුඩ් මෝර්නින් ඔයාල දෙන්නට ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තින ලස්සන සින්දුවකට වාසනා හිරු උදේනි රවි බුද්ධි එවගේම නාලි තරු මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ හිරු.
0: එක හචින් එකක් ගේවම තව හචින් 100ක් කියන්නේ ඇයි?
1: හේතුව මොකද්ද?
0: එහෙම යාළුවෙක් ඔයාලටත් ඉන්නවද?
1: ඔයාට ඉන්නවද නැද්ද?
0: මට ඉන්නවද?

0: ආදර හැමමද යාගෙන ඉන්න මේ සින්දුවෙන් පස්සේ අපි යනවා පොඩි වෙලාවකට ප්‍රවෘත්ති අහන්න. ඊට පස්සේ අපි ආයෙම එනවා
1: තුන්වෙනි
0: පැයට 18 වංගු ඔබලංග අරගෙන කීයටද
1: දවල් 12:30 වෙනකොට එනවා.
0: ඔව් මැසේජ් කරපු යාළුවෝ ගැනත් අපි අනිවාර්යයෙන්ම කියනවා. ඒ වගේම තමයි අපිට Facebook එකේ කමෙන්ට් කරපු යාළුවෝ ගැනත් අපි කියනවා.
1: ඔව්
0: බොහොමම ඉන්න රයිට් අපි නුසහල හම්බෙමු.
1: අහහ

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: විග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනිය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මුතන්න
6: ප්‍රබුද්ධ සිරස්තල
7: වැලිගම කප්පර තුටින් හෙරොයින් කිලෝ 100ක් හමුවේ සංවිධානාත්මක අපරාධකරුවන් 6 දෙනෙක් අත්අඩංගු වේ. ගිගරුම් සැතිවැසි ගැන කාලගුණයෙන් අනාවැකේ. ඉන්ෆ්ලුවෙන්සා වැඩිවීමක් ගැන සෞඛ්‍යංශවලින් අනතුරු ඇඟවේ. සිරිලියේ CT ස්කෑනර් ගැන FCIDN පරීක්ෂණ. නෞකාදකට හොමුසීදී ප්‍රහාර. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ වැලිගම කප්පරතට මුහුදු ආශ්‍රිත ලඳු කැලෑවක තිබේ පොහොර උර 6ක සංගවා තිබූ හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් අතරංගුරගෙන තිබෙනවා නාවික හමුදාව පොලිස් මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වෙරළරක්ෂක බලකාය සිදු කළ පොළොල් මෙහෙයුමකින් අනතුරුවයි මද්‍රව්‍ය හමුවේ සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට නැහැ. විමර්ශන ක්‍රියාත්මක බව ආරක්ෂකංශය සඳහන් කළා. මේ අතර රුපියල් ලක්ෂ 56ක හිරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 6 දෙනෙක් කැස්පෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. පොල්ගසෝ විට හල්පිට කුලී නිවසක රැඳී සිටමින් උන් මජාවරම සිදු කර ඇති බවයි හෙළිව තිබෙන්නේ. ප්‍රදේශ රැසකර මිලිමීටර 75ක් වූ වැසි හටගත හැකි බව කාලුමු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව මධ්‍යම සහ උතුරු මැද පළාත් මෙන්ම කොර්ණෑගල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කද ඒ අතර වෙනවා. ගිගුරුම් සැතිවැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පීවර කණාලෙසයි කාලුමු විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
8: දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස එකෙන් පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි විශේෂයෙන්ම මධ්‍යම සබරගමුව පළාතෙත් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඒ වගේම උතුරුමැද පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 75ට පමණ වඩා වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා විශේෂයෙන්ම මෙම අකුණු සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින නිසා ඒ පිළිබඳව ජනතාව සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා මීට අමතරව බස්නාහිර පළාතේත් දකුණු පළාතේත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා දිවින වටාවන මුහුදු ප්‍රදේශ ගැන සැලකීමේදී දිවින වටාවන මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි සුළං හමන් නිශ්චිත දිශාවකින් තොරව සාමාන්‍යයෙන් සුළඟේ වේගය 5 කිලෝමීටර් 20 30 අතර වගේ තමයි පවතින්නේ මේ නිසා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය හෝ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා නමුත් විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී తాවකාලිකව සුළං වේගය 5 කිලෝමීටර් 70ක් 80ක් වගේ වැඩි වීමේ හැකියාව තියෙන නිසා ඉතා රළු වෙන්න පුළුවන් එවැනි අවස්ථාවල తాවකාලිකව මේ පිළිබඳව දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ජනතාව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. අද දිනෙන් පස්සේ තත්ත්වයන් ගොඩක් වෙලාට අඩු වෙලා යයි. මොකද දැනට පහවැවින් පවතිනවා පැවති කැළඹිලි සහිත ස්වභාවය. මේ නිසා ඊට පස්සේ අපිට ඉදිරි කාලයේදී සාමාන්‍ය අන්තර්මෝසම් කාලගුණී තත්ත්ව බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාසේ කියන්නේ කොහොමත් දිවිනාශ්‍රිතව කැළඹිලි සහිත ස්වභාවයන් අඩු පීඩන තත්ත්වයන් මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාල පරාසයක්. එතකොට මෙම එල්නිනෝ එකත් එක්ක ඒ වැනි තත්ත්වයන් තීව්‍ර වීමේ හැකියාවක් පවතිනවා.
7: ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍යංශය සඳහන් කළා. ප්‍රතිකාර ගැනීමෙන් දින 4කින් පමණ එම තත්ත්වය වෙනස් වන බැවින් අනීතිබියක් ඇතිකර ගත යුතු නැති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඒ පිළිබඳ අදහසක් වන විශේෂඥ වෛද්‍ය පානිත් කරුණාපෙම්ම මහතා
0: ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ තත්ත්වය කියන්නේ ශ්වසන පද්ධතිය ඇති වෙන තත්ත්වයක් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක නිසා. මේකත් එක්ක එන රෝග ලක්ෂණ තමයි උණ, කැස්ස, සෙම් ප්‍රතිශාව, උගුරේ අපහසුකම, ඇඟපත රිදීම් වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. වර්ෂ පුරාම මෙවැනි රෝග ලක්ෂණ අපේ ජනතාව අතර විදින් විදියෙ පැතිර යනවා. විශේෂයෙන්ම මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් අපිට අපේ තිබෙන ආවේශන පද්ධතිය හරහා අපිට නිරීක්ෂණය වෙනවා. පහුගිය සති 3-4 කාලයේ තුනදී පසුගිය සතිය වෙන විට ඒ ගන්න සාම්පල වලින් අපිට පේනවා 35% විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගේ වාර්තා වෙනවා. ඒ කියන්නේ මේ දවස්වල පැතිරලා යන කැස්ස, හිඹිරිසා වුණ වගේ රෝගේ බොහෝ විට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් අපි දකිනවා. හැබැයි මේ රෝගී තත්ත්වය දවස් 3-4කින් බොහෝ වෙලාවට ප්‍රතිකාර සමග විශාල ගැටලුවක් නැතුව සුව වෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. විශේෂයෙන්ම ගර්භණී මාතාවන්, කුඩා ළමයින්, ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘද රෝග, වකුගඩ රෝග වගේ පවතින බොහෝ නොවන රෝග පවතින අයට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ආවොත් සමහර අවස්ථාවලදී සංකූලතා එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් එවැනි කණ්ඩායම් මේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්නත් ඕනේ. ප්‍රතිකාර ලබා ගැනීමට රජ රෝහලට හෝ තමන්ගේ ළඟම වෛද්‍යවරයා වෙත යොමු වීමත් වැදගත්. මේ රෝගය බොහෝ එන්නේ කැස්ස, හෙම්ටිසව ආශ්‍රිතව පිට වෙන බිඳිති මාර්ගයේ. ඒ වගේම තව කවුරු හරි ස්පර්ශයෙන්ුත් මේ රෝගේ බෝ වෙන්න පුළුවන්. ඒ වගේම මේ බිඳිති තවරුණ ස්පර්ශ ආහාර මේ රෝගේ තව එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්.
7: කොළඹ රිජ්වේ ආරයාරෝහල්ට සීටී ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර 3 දිනකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෝස්මක් ගොනු කරමින් දක්වා තිබෙන්නේ අදාළ සිද්ධිය තුරින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදු ඇති බවයි. රෝහල්ට රුපියල් මිලියන 10ක් වටිනා සීටී ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් මෙම අක්‍රමිකතාව සිදු කර ඇති බවටයි අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව පොදු දේපළ යටතේ ශිරන්ති රාජපක්ෂ, DSKS කුමාරි සහ KH නිරෝෂා යන අයට එරෙහිවයි මෝසම ගොනු කර තිබෙන්නේ. විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු දක්වා කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩුව මහා තබන ලෙසද නියෝග කර තිබෙනවා. සිරතනුවම් නියම වී සිටින පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාරි හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාකාර බලධාරීන්ගේ නැති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණ කර ඇති පෙස්සම් සලකා බැලීම ලබන 22 වැනිදා කැඳවන ලෙස අභ්‍යජාන්තිකන්නේ නියම කළා. අමල්වන් රාජා, මහින් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්ත යන අභ්‍යජාන්තිකන මිනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳු අවස්ථාවේදී නියෝගය නිකුත් කර තිබෙනවා. පෝච්ච තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් පෙසම් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සංවිධානය කළ 44 වන ජාතික තුරතුරු තාක්ෂණ සමුළුව කොළඹදී පැවැත්ුණා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම සමුළුවට ප්‍රධාන ආරාධ්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සහභාගී වුණා. අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ නියෝජ්‍ය මාත්‍ය රංගවීර රත්න මහතුරු නැතුරු පිරිසක්ද ඊට එක්ව සිටියා. සම්මාන ප්‍රදාන සිදුකරන්නේ අග්‍රාමාත්‍යවරයේ මූලිකත්වයෙන්. දින තුනක සමුළුවේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලයයි. ඒ වෙනුවෙන් ස්වාධීන රූපහානි විශේෂ ඇගීමකටද ලක් වුණා. බැංකු මූල්‍ය සහ සංචාරකන ක්ෂේත්‍රවල ගැටලු විසඳීමට ජාතික ජනපල වේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ සකස් කළ යෝජනාවලිය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රවීණයන්ගෙන් සමන්විත මෙම කමිටුවේ මගින් එම ක්ෂේත්‍රවල ගැටලු නිරාකරණය කිරීම සහ නව අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් යෝජනාවලිය සකස් කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල සේවය කළ සහ දැනටම සේවය නිරත වන පිරිසක් එක්ව සිටියා. විදේශයන්හි මූල්‍ය ආයතන මෙන්ම බැංකුවල ඉහළ වගකීම් දරන නිලධාරීන්ගේ දායකත්වයද මේ සඳහා ලැබී තිබෙනවා. තරාතිරම නොබලා සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටකල මහතා සඳහන් කළා. රට මේකට වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් කමිටු පීටුවීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඊට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
9: පොරොන්දුවක් දුන්නා. ජාතික ජන බලවේගය බලයට පත් කරගත්තොත් අපි මේ රටේ නීතිය තරාතිරම නොබල ක්‍රියාත්මක කරනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද මූණ බලා ක්‍රියාත්මක කරන නීතියක් වෙනුවට මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයත් එකයි, හිටපු පොලිස්පතිවරයත් එකයි, සාමාන්‍ය ගමේ ඉන්න තංගමනීත් එකයි, හුසේනුත් එකයි. අන්න ඒකට තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බිය වුණේ. මොකද ඔවුන්ට මීට කලින් ආණ්ඩුවල දේශපාලන රැකවරණ ලැබිලා තිනවා. වර්තමාන ආණ්ඩුවේ එහෙම රැකවරණයක් නැහැ කියලා ඔවුන්ට දැන් දැනිලා තිනවා. ඒ වගේම තමයි අපි ඔයගලන්ට පොරොන්දුවක් දුන්නා. අපිව බලයට ගත්තොත් යහපත් දේශපාලන සංස්කෘතියක් මේ භූමියේ ඇති කරන බව. අන්න ඒ අනුව තමයි කිසිදු ආකාරයක නීති විරෝධී ඉල්ලීමක් අපි පොලිසියෙන් කරන්නේ නැහැ. ඒ මහජනයාගේ දේපල ගසා ගන්නෙත් නැහැ, වරකම් කරන්නේ නැහැ කියන හැරවුම් ලක්ෂයකට අපි අවුරුදු දෙකක් යනකොට ජාතික ජන බලවේගය ආණ්ඩුව ගෙනල්ලා තියෙනවා.
7: මේ වසරේදී ජලකා සිහිල් නැංවීමක් සිදු කරන්නේ නැති බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළා. මහනුවර කොණ්ඩසාලේ බලගොල්ල ජලපවිත්‍රාගාරයකගේ ධාරිතාව ඉහල් නැංවීමේ ව්‍යාපෘති කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ව්‍යාපෘති සඳහා වැය කෙන මුදල රුපියල් බිලියන 2.2ක්. ජල කර්මාන්තය සම්බන්ධ ඇතැම් ඉදුම්වල මිල ඉහළ ගියද ගාස්තු මේ වසරේදී වැඩි නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
10: වැඩ කටයුතු කිහිපෙටම රුපියල් බිලියන 2.2ක මුදලක් වැය වෙනවා. බලාපොරොත්තු අවුරුදු එකහමාරක් විතර ඇතුළත මේවා සම්පූර්ණ කරන්න. ඒ වගේම බලගොල්ල පිරිපාදු මධ්‍යස්ථානයේ ධාරිතාව වැඩි කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ ප්‍රදේශයේ තියෙන ජල ගැටලුවට කඩිනමින් විසඳුමක් ලැබේ කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කුණ්ඩසාලේ හරගම ජල ව්‍යාපෘති තිබෙනවා. ඒ සඳහා මුදල් වෙන් වෙයි ලබන අවුරුද්දේ ජල ව්‍යාපෘති කීපයක් තිබෙනවා. ඒ වගේම තියෙනේවල වැඩි දියුණු කිරීම අවශ්‍යයි.
11: ජනතාවගේ කුකුසක් තියෙනවා ඉදිරියේදී ජල බිල්පත වැඩි වීම සුදනමක් තියෙනවා කියලා.
10: අවුරුද්දකට දෙපාරක් තමයි ජල බිල්පත වැඩි වෙනවද අඩු වෙනවද එම මුදලම තියෙනවද කියන එක සමාලෝචනය කරන්නේ. ඒක ජනවාරි මාසේ අපි සිද්ධ කරා. කොහොමද 2027 ජනවාරි මාසය වෙනකම්ම ජල බිලේ සංශෝධනය සිද්ධ වෙන්නේ නැහැ. 2027 ජනවාරි මාසෙ තමයි නැවත අපි සමාලෝචනය කරන්නේ. ජල පිරිපාදු සඳහා යන වියදම වැඩි වෙලා තියෙනවද, ඒ වැඩි වෙච්ච වියදම කොච්චරද, ඒ අනුව ජල බිල වැඩි කළ යුතුද අඩු කළ යුතුද තියෙන එකම පත්ව ගන්න ඕනද කියන සමාලෝචනය කරන්නේ ලබන 2027 ජනවාරි. 2027 ජනවාරි වෙනකම් ජල බිලේ කිසිදු වෙනසක් නැහැ.
7: පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ බලශක්ති ගබඩා තාක්ෂණය භාවිතයට ගන්න ආකාරය පිළිබඳ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළා. අමාත්‍ය අනු කරුණාතිලක මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඔවුන් කියා සිටියේ බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්‍රමවේද යුරෝපා සංගමය සලකා බලමින් සිටින බවයි. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. කොළඹ වරායේ සමස්ත සැපියුම් සහ ප්‍රවාහන ධාරිතා වැඩි කර ගැනීමට බහුලව පරයන්ත සංවර්ධනය කිරීම ගැන දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගත්තා. ත්‍රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්‍රය පිහිටුවීමට ඇති යෝජනා පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. මේ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට් වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. දීර්ඝ කාලයක සිට ජනතා වුණඳුන් ගැටලුවකට විසඳුම් ලබා දෙමින් සෙට්ටිකොළඹ කප්පාචියේ නවපාලමේ ඉදිකිරීම ආරම්භ වුණා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 136ක් වැය වෙනවා. ඉදිකිරීම ආරම්භ වූයේ නියෝජ්‍ය අමාත්‍ය උපාධි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කප්පාචිය ඇතුළු ගම්මාන රැසක ජනතාවට ගමන් කිරීම සඳහා විධිමත් මාර්ග පහසුකම් නොතිබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. ප්‍රදේශයේ ගොවි පවුල් හානසයකට පමණ ඉන් ඍජු ප්‍රතිලාභ හිමි වෙනවා. වැවේ වාංජලයේ පහසුවෙන් බසිය හැකි ආකාරයටයි ඉදිකිරීම් සිදුවන්නේ. මෙවසර අවසන් වීමට පෙර දිත්වා ආපදාවෙන් පීඩාවට පස් සියලු පවුල් නව නිවාසවල පදිංචි කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළා. ඒ මහියංගනේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නව නිවාස 41ක් ඉදිකිරීම ආරම්භ කරමින් දිත්වා ආපදාව හේතුවෙන් බදුර දිස්ත්‍රික්කයේ පමණක් නිවාස හානිය පවුල් 3748ක් ස්ථිර නිවාසවල පදිංචි කිරීමේ වැඩි පිළිවෙල මෙවැනි විට ක්‍රියාත්මක වනවා. මහියංගනේ නිවාස 41 ඉදිවන්නේ ඒ යටතේ. එක් නිවසක් ඉදිකිරීම සඳහා ලක්ෂ 50ක මුදලක් පිරිනැමෙනවා. මුලින් ලක්ෂ 20ක්, දෙවනුව ලක්ෂ 15ක් සහ අනතුරුව ලක්ෂ 15ක් ලෙසයි නිවසේ ඉදිකිරීම අනුව මුදල් ලබා දෙන්නේ. ඉඩම් සඳහා පූර්ණ සින්නක් රෝපු ලබා දීමටද පීවරගෙන තිබෙනවා. வியாபதிட அதால இடத்தில் பாசகம் சங்கவந்தனே பிரவேச மார்க ஜலே சகா விதிரி பல சபீமது சிதுவனவா
12: දැන් අපි මාස 3කට වගේ පෙර ආතුව මෙතන මුල් ගල් තියලා අපි නිවාස ඉදිකිරීම ආරම්භ කරා. දැන්ට නිවාස 41ක් එක් එක් මට්ටම් වලට දැන් ඉදිවෙමින් තිබෙනවා. අපිට සන්තෝසයි සමහර නිවාස දැන් අවසන් අදියරට වගේ ඉදිකරගෙන තියෙනවා. ආදරණීය ඒ පවුල් ඒ දරු පැටවු එක පදිංචි කරනකොට අපේ කොමඩක් තේමාව තියෙන පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඉතින් මේවා ලස්සනට හදලා මල්ටික හදලා ගෙවත්තේ පුළුවන් තැන්වල ඉඩ තැන් තියෙන තැන්වල ලොලු පාත්තියක් හරි දාගෙන මේවා නිමා කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ ජනතාව පදිංචි කරන්න පුළුවන් කියලා තමයි අපේ කල්පනාව. ගෙවල් හදා ගන්න විතර ලක්ෂ 50 දුන්නේ, පාරවල් හදන්නේ ආණ්ඩුවේ වෙනම සල්ලි දානවා. මේකට විදුලිය අපි ගේ ගාවටම ගෙනත් දෙන්න කණු ටික හිටවල ඒවට වෙනම සල්ලි දානවා. පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අවශ්‍ය ප්‍රතිපාදන අපි දානවා.
7: ජනතා විදසිය අදහස් පළ කළා.
13: කලින් හිටිය මං කටුමැටි ගහපු ගේක. දැන් ඇත්තටම මගේ මේ හැදෙන්නේ රජමාලිගාව තමයි. සුදුස්සාට සුදුසු විදියට මේ ටික දීලා තියෙනවා. අත්‍තර මේ රජය ගැන කියන්න කිව්වොත් එහෙම මේ මගේ දැන් අවුරුදු 56ක් වෙනවා. මේ 56 වෙන කාලේ දැන් මට දන්නා තේරෙන කාලේ ඉඳලා මේ වගේ දෙයක් නම් අර ඇති වෙලා නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ.
14: රජේවල් තියෙන ලියුල් දීලා ඉඩම් ගෙවල් ඉල්ලලා තිනවා. කවදාවත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. අපේ ජනාධිපතිතුමාට අවුරුදු 100ක් නිදුක් නිරෝගී කියලා ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මේ හදාගන්න දීලා තිනවා. ඊටු මුදලුත් අපිට දෙන්නම් කිව්වා.
15: ළමයි දෙන්නේ අපි පොඩි පොඩි පොඩි කටුමැටි ගහපු ගෙදරක හිටියේ. ඊට පස්සේ දෙයනේ කියලා අපිට ඉතින් මේ ප්‍රතිලාභය හම්බුණා. ඒකෙන් තමයි මම මේ ගේ හදන්නේ. මේක ඉතින් ආයේ කවදාවත් අපිට හදාගන්න වෙන්නේ නැහැ මේ වගේ ගියත්. ඒකෙන් ඉඳලා ගොඩක් මහන්සිලා කොහොම හරි ගේ හදාගන්න තමයි මාත්‍ය අපි බලන්නේ. අපිට ඇත්තටම අලුපාඩුවකට තිබ්බේ ගියක්. ඉන්න ගියක්. අපි ගොඩක් ඉගෙන ගත්තේ නැති වුණාට අපිට දෙයක් සමාජයේ හිටපු ඉඳ අපිට දෙයක් තේරෙනවා. ඒකෙන් ඉඳලා අපිට තේරෙනවා මේ රජය ගෙන යන වැඩපිළිවෙලයි කලින් රජේවල් ඒ දෙකේ වෙනස අපිට තේරෙනවා. ඒකෙන් ඉඳලා අපිට දැන් ඇත්තටම හිතෙනවා මේ යන විදිය හොඳයි කියලා.
16: ගොඩාක් සන්තෝෂයි. මේ අපේ ජනාධිපතිතුමාට බුදුන් දැක නිවන් දකින්න ඕන. හැම ආත්මයක් ගන්න මේ පින් අයිති වෙන්න ඕනේ උතුමාණන්ට. ඔක්කොම දුන්නා. වන්දි දෙසට දෙස දෙපාරකට දුන්නා. ඉස්සලතලේ 20ක් දුන්නා ලක්ෂ. ඊළඟට ලක්ෂ 15ක් දුන්නා. දැන් තව 15ක් දෙන්න දෙන. ඒකෙන් තමයි ඉතුරු ටික කරගන්න බලාපොරොත්තු වෙන්නේ.
7: ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධීනව පන්නේ සේවයේ එක්ව ක්‍රියාත්මක කරන තේකිය සුරකු මගුතරේ වැඩසටහනේ දෙවන අදියරේ 35 වන වැඩසටහන වෙල්ලපාය මල්මත්තාවල මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අපනියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
17: රවාහන මාර්ග සංදර්ශනය මේ වන විට ආරම්භ කළ තිබෙන්නේ යම් වර්ෂාපතනයක් උදෑසන කාලයේදී ඇති වුණා. කොහොම නමුත් දැන් මේ වන විට තත්ත්වය පහව ගිහිල්ලා අපේ මේ දූදරුවන්ට මේ මාර්ග අනතුරු අත්දැකීම ලබා දීම සඳහා තමයි මේ රවාහන මාර්ග අනතුරු සංදර්ශනය මේ විදිහට ආරම්භ කළ තිබෙන්නේ. ඉතින් හතරවසේදී මේ වැඩසටහන සඳහා අපි සෝරාගෙන තිබෙන්නේ ඌපලාතේ මොනරාජගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලවාය අධ්‍යාපන කලාපයේ වැල්ලවාය මල්ලත්තාවල මධ්‍ය මහාවිද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන ලැබුවේ. ඉතින් මේ වන විටත් මේ පාසල අපට දූදරුවන් 650කට අධික සංඛ්‍යාවක් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා.
7: සංවර්ධන කාර්යයන් සඳහා ප්‍රතිපාදන බල කිසිදු අඩුවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අභිරත්න මහතා පවසනවා. රජයේ මුදල් උපරිම ඵලදායිතාවෙන් මෙහෙවීම මූලික ඉලක්කයක්. අතීතයේ මෙන් අමාත්‍යවරයාට මන්ත්‍රීවරයාට හෝ සභාපතිවරයාට කොමිස් මුදල් ලබා දීමේ ක්‍රමවේදය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නැති බවයි ආනමඩුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
18: ඉස්සර අපි දන්නවා කොච්චර වැඩ කරන්න සූදානම් වුණත් ප්‍රතිපාදන ලැබුණේ නැහැ. හැබැයි දැන් එහෙම නෙමෙයි, කිසිම අඩුපාඩුවක් නැතුව ප්‍රතිපාදන තියෙනවා. අපි මේ ප්‍රතිපාදන උපරිම වශයෙන් ඵලදායි ලෙස යොදා ගැනීමේ අපේ මෙහෙයුම තමයි දැන් ඊළඟට ආරම්භ කරන්න තියෙන්නේ. ඉස්සර නම් මේ කොන්ත්‍රාත්තිකෙන් යම් ප්‍රතිශතයක් ඇමතිවරයාට හෝ ඉන්න මන්ත්‍රීවරයාට සභාපතිට එහෙම ගියානේ, ඒක අපි නතර කරලා තියෙනවා. ඊළඟ නරකම දේ තමයි සමහර කොන්ත්‍රාත්කරුවෝ කොන්ත්‍රාත්තුව අරගෙන කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නේත් අපිට තියෙනවා. දැන් අපි සල්ලිවෙන් කරලා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරලා තියෙද්දි කරන්නේ නැත්නම් පැරණි තත්ත්වය යටතේ විවිධ ප්‍රතිලාභ ලැබපු හොල්මන් අවතාර තවම ගැවසෙනවා මේ වැඩ කඩාකප්පල් කිරීම සඳහා. ඒ නිසා අපේ නිලධාරී මහත්මීන් වගේම මේ ප්‍රජාවත් දැනගන්න ඕනේ මේ සමහර වැඩ නොකරෙන්නේ සමහර ආයතනවල තියෙන යම් ගැටලුකුත් තියෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරපුවම සමහරවිට වැහුගත්ත කොන්ත්‍රාත්කරුවෝ වැවේ වැඩේ කරන්නේ අතරමඟ නතර කරලා ඉන්නවා. අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් හැටියට බිලියන 1600ක් වෙන් කරලා තියෙනවා. සල්ලි තියෙනවා, සල්ලි ඕන තරම් තියෙනවා. වැඩියෙන් වැඩ කරනවා නම් වැඩියෙන් සල්ලි දෙන්නත් පුළුවන්. ඒකයි ලබන අවුරුද්දට තව බිලියන 400ක් වැඩි කරලා තියෙන්නේ. සල්ලි ප්‍රශ්නයක් නැහැ, වැඩ කරන්න තමයි අවශ්‍ය වෙන්නේ.
7: 152 ජාත්‍යන්තර තැපැල් දිනයේදී මෙවර හොඳම කාර්යක්ෂම තැපැල් කාර්යාලය ලෙස ඉබ්බාගමු තැපැල් කාර්යාලය සම්මානයට පාත්‍ර වුණා. සමරු වැඩසටහන පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනතාව වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් සැපීම සඳහා ඉබ්බාගමු තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සුවිශේෂී වගකීමක් ඉටු කරන බවයි ඒ ස්ථානාධිපති W.A. සෝමරත්න මහතා සඳහන් කළේ.
19: පසුගිය කාල පරාසය තුළ අපිට විශාල මුදලක් වියදම් කරලා දෙපාර්තමේන්තුව විසින් මෙම තැපැල් කාර්යාලය ගොඩනැගිලා අලුතෙන් කටයුතු කළා. මහා ජනතාවට ආකර්ෂණීය ආයතනයක් වෙන්නට, ඒ වගේම අපේ ආදායම් වර්ධනය කරගන්නට අපිට ලොකු උදව්වක් වුණා. අය අපි ලංකාවේ ආදායම් වර්ධන කාර්යාලය අතරත් ඉතාමත් ඉහළ මට්ටමක ඉන්න තැපැල් කාර්යාලයක්. මේ ඉතාමත් ප්‍රයාටි රුටි ඉක්මවල රාජකාරී ප්‍රමුඛ කැපවීමෙන් වැඩ කරන
7: හොමු සම්බුදු සන්ධිය ආසන්නයේදී යාත්‍රා දෙකකින් අනතුරට ලක්ව තිබෙනවා. එක් යාත්‍රාවකට හඳුනා නොගත් වස්තුවකින් ප්‍රහාරයක් කෙළඹී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අනෙක් යාත්‍රාව අනතුරට ලක්ව තිබෙන්නේ මොහොතේ ඇටව බෝම්බ වලට හසුවීමෙන්. පවතින වාතාවරණය හැමෙම ප්‍රදේශ ආශ්‍රිත නාවික ගමනාගමනයේද නතර කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. මේ අතර ඉරානයේ පවසන්නේ අමෙරිකාව තම ඉල්ලීම් පිළිගන්නා තෙක් අරගලය අඛණ්ඩව සිදු කරන බවයි. සෞදි අරාබියේ ගුවන්තුරුපල සහ තෙල් සැපියු මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බව හූති කැරලිකරුවන්ද සඳහන් කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුහර 24 වන තරගය ලකුණු 24කින් ජයගැනීමට බටර් ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට බාර දුන් කොදෙව් ක්‍රීඩකයින් පන්දුහර 20 අවසානයේ කඩලු 3කට ලකුණු 247ක් රැස් කළා. ෂයිහොබ් නදවි ලකුණු 102යි. පිරිතින්ම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායමට පන්දුහර 19 පන්දු 3කදී රැස් කර ගැනීමට හැකිවේ ලකුණු 223ක් පමණයි. වැලිකම කප්පර තුටින් හෙරොයින් කිලෝ 100ක් හමුවේ. සංවිධානාත්මක අපරාධකරුවන් 6 දිනක් අත්අඩංගුවේ. ගිගුරුම් සතිවැසි ගැන කාලගුණයෙන් අනාවැකේ. ඉන්ෆ්ලුවෙන්සා වැඩිවීමක් ගැන සෞඛ්‍යංශවලින් අනතුරු ඇඟවේ. සිරිලියේ CT ස්කෑනරේ ගැන FCIDෙන් පරීක්ෂණ. නෞකාදෙකට හොමුස් හීදී ප්‍රහාර. ලකන මීළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
20: අත මිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
21: රටේ අනාගත ආර්ථිකයේ ස්ථාවරත්වයට සහ දේශීය ආදායම් වර්ධනයට සුවිශේෂී රුකුලක් සපයමින් ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ නියමිත කාලයට පෙර තමන්ගේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට සමත්ව තිබෙනවා. අද ඒ පිළිබඳව විමසීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීල් වසන්ත මහත්මා.
22: සාමාන්‍ය 2026 වසර සඳහා රේගුව වෙත ලබා දීලා තිබෙන සමස්ත ආදායම් ඉලක්කය. ඒ ඉලක්කය වුණේ රුපියල් බිලියන 227ක්. නමුත් මේ අවුරුද්දේ ඔක්තෝබර් 13 වෙනකොට ඒ ඉලක්කය අභිභවා යන්න රේගුව සමත් වෙලා තියෙනවා. ඒ රුපියල් බිලියන 228ක ආදායම රැ කරගනිමින්. මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණා තමයි කලින් වසරට වඩා වේගවත්. කලින් වසරේ රුපියල් බිලියන 215ක ආදායම ඉලක්කයක් තිබුණේ ඒ නොවැම්බර් 11 වෙනකොට තිබෙන ඉලක්කය. නමුත් මෙවර ඒ ඉලක්කය අභිවායමින් උත්තර 13 වෙනකොට ඒ ඉලක්කය ළඟා කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මෙතනදී විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තමයි ෆේක් ආදායම් රැස්කිරීමේ කටයුතු වඩා කාර්යක්ෂම වීම, වංචන හා දූෂණ අවම වීම, ෆේක් ප්‍රකාශන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම. මෙන්න මේ තුල රේගුවේ තියෙන කාර්යක්ෂමතාව, රේගු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි වීම සිදු වෙලා තියෙනවා. ඒකෙන් මෙතනදී ඉදිරි කාලය පිළිබඳ වුණත් අපිට ධනාත්මකව ඉගෙන හිතන්න පුළුවන්. ඒ වගේම මේ ආදායම් පවතුනත් ප්‍රවර්ධනමය අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා.
21: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ශ්‍රී ලංකා රේගුව අත්කරගෙන ඇති ප්‍රගතිය කොයි වගේද?
22: ප්‍රධාන වශයෙන්ම ආදායම් ඉලක්ක සපුරාගෙන මේ වේගය හා මේ ඩිජිටල් කරන ප්‍රතිසංස්කරණ තුනේ රේගු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතා වැඩිවීම තුළ 2025ට සාපේක්ෂව 2025 ආදායම් ඉලක්කමේ 2115යි. නමුත් මෙවර නොවැම්බර් 11 වෙනිදා වෙනකොට තමයි මේක සපුරා ගන්න තිබුණේ. නමුත් ඊට කලින් මේ ඉලක්කය සපුරා ගැනීම හැකියාව තිබුණා. විශේෂයෙන් රුපියල් බිලියන් 2007ක දැවැන්ත ඉලක්කයන් මේ වසරේ ඔක්තෝබර් 13 වෙනකොට ට්‍රැක් කරගෙන තියෙනවා. එතකොට අපිට තවත් සති 11ක් තියෙද්දි තමයි මේ ආදායම් ඉලක්කය ළඟා කරගෙන තියෙන්නේ. මේකෙන් මේ ප්‍රධාන වශයෙන් බලපා දෙන වේගී කාර්යක්ෂමතාවෙන් ඉහළ යන
21: වසරේ ඉලක්කගත ආදායම රේගුව කෙටි කලකින් සපුරා ගැනීම හරහා රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
22: පැහැදිලිවම යම්කිසි ආයතනයක් අධික ආදායම් ලබනවා නම් ඒ ආදායම් ලැබීම තුළ රටේ ඒ වියදම් පියවා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. එතෙන්දී රාජ්‍ය අයවැය හිඟය පවා අවම කරගන්න හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම රටේ මූල්‍ය විනය යහපත් මට්ටමක පවත්වා ගැනීම තුළ මේ රාජ්‍ය අයවැය හිඟය අවම කරගෙන ඉන්න හැකියාව. අනෙක් කාරණය තමයි දේශීය විදේශීය ණය ගැනීම අවශ්‍යතාවය. මොකද වෙන්නේ? අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද අපිට ලැබෙන බදු ආදායම් වැඩිවීම තුළ දෛනික වියදම් හා සංවර්ධන කටයුතු සඳහා විදේශ රටවලින් ඉන්නනම් දේශීය බැංකු වලින් ගන්න ණය ප්‍රමාණය සැලකිලි ප්‍රමාණයකින් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. තව දෙයක් තමයි පොදු සේවා හා සුබ සාධන කටයුතු ශක්තිමත් කරනවා. විශේෂයෙන් යම් ආයතනයක් රේගු ආදායම් වැඩි නම් රේගු දෙපාර්තමේන්තුවේ රේගු ආදායම වැඩි නම් ඒ ආදායම අපිට සෞඛ්‍ය අධ්‍යාපනය වැනි ඒ වගේම ප්‍රවාහන වගේ දේවල් පොදු සේවාවන් නඩත්තු කිරීමට සහ සුබ සාධන කටයුතු සඳහා යම් කිසි ප්‍රමාණයක මූල්‍ය දායකත්වයක් සැපීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි යම් ආයමේ රේගු ආදායම් වැඩි වෙන IMF වගේ ආයතන දීලා තියෙනවා අපිට යම් කොන්දේසි. ඒ කොන්දේසි ඉලක්ක සපුරා ගැනීමක් වෙනවා. මේ සපුරා ගැනීම තුළ රට ගැන රටේ ආර්ථිකය ගැන විශ්වසනීයත්වය ඇති වෙනවා. එමෙන්න ආදායම් සීමාව තවදුරටත් ලිහිකිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ආදායම් තත්ත්වයේ යහපත් වීම, විදේශීය විනිමය ගලායීම ස්ථාවර වීම ඒ වගේ දේවල් නිසා තවදුරටත් ආර්ථිකය ලිහිකිරීමට රජයට යම් යම් තීරණ ගන්න අවශ්‍ය අවකාශය මේ තුළ නිර්මාණය වෙනවා.
21: අභියෝගාත්මක කාල සීමාවක රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගනිමින් ශ්‍රී ලංකා රේගුව තැබූ මේ තීරණාත්මක ඉදිරි පියවර රටේ සමස්ත ආර්ථික ගමන් මගට බලපාන ආකාරය පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
1: Economic Goal. Economic Goal.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ITN රටට වග කියන රේඩියෝ
1: තව 12 විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ
6: අපේ 18 වංගුවේ තුන්වෙනි පැය පටන් ගන්න.
1: ඇයි අන්තිම පැය වාගේ නේද?
6: හරිද? අපිට තව හරියට විනාඩි 31ක් විතර ඉන්න පුළුවන්. මේ පැත්තට මැසේජ් එකක් දාන්න ඉක්මනට මෙන්න මේ අංකෙට
1: 07 03 93 5 93 7ට මැසේජ් එකක් එවන්න.

0: රයිට් 12යි 33යි. අපි දැන් ලෑස්ති වෙන්නේ අපිට මැසේජ් කරපු යාළුවෝ ගැන කියන්න.
1: කියන්න කියන්න. අන්න අපි මතක් කරන් තමයි මේ හදන්නේ.
0: මොකද එහෙම නැත්නම් අපි දන්නවා.
1: වෙනුම් ගන්න වෙනවා.
0: අපි ගියමුද?
1: කොටිය කුඹුරේ ඉඳලා නිල්මිණි කුමාරී ඉන්නවා. මහත්තයා ජයල දෝපිය මිස් යුවන්දි පුතා කාංචි නසංක ඉන්නවා. චෝට දඟයා කේන් ඉන්නවා. ආදරින් අපි එකතු කරගන්නවා. මාපලකම පියල් ජේ ලස්සන ගීතයක් දෙන්න කිව්වා. තරුෂි බස් නායකත් වෙනවා අපි වහගෙන. ඊට පස්සේ අපි දෙන්න වහගෙන ඉන්නවා තව ට්‍රින්ක පහේ කණුවෙන් පුංචි බන්න. ඔයවත් ආදරින් මතක් කරනවා. උදේ දාපු මැසේජ් එකක් මේ. අපි දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙන අපි හැමදාම අහනවා. ලක්ෂිතා මිස් ගයනී අන්රමාලි දිකා ඉන්නවා තරංගා ගයනී. එවැගේම චතුරිකා වරුණි රංගා ඉන්නවා. බත්තරමුල්ල ශාඛාවෙන් තමයි මේ විදිහට අපිට මැසේජ් එකක් දැම්මේ. තව එකෙක් ඉන්නවා ප්‍රියන්ත කුවෙට් වලින් අපි වහගෙන ඉන්නවා. ආදරෙන් ඕව එකතු කරගන්නවා. කාර්ය මණ්ඩලය එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ. කවුද මේ නම දාලා නැහැ. ඉතින් ඔන්න නම එවන ඊළඟ දවසේ එවනකොට කලවාණෙන් අපිව සමන් තහගෙන ඉන්නවා වැඩ කරන ගමන්. ඉතින් thank you so much ඔය විදිහටම ආගෙන ඉන්නවා.

0: කඩවංගු හගෙනනේ දැන් වෙලාව 12:37යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ක්‍රිමි රාජ 75 වසරක අභිමානය. දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම්රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්මදේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ ගුවන්විදුලියේ. මේ මාස 17 වෙනිදා මහා සංග්‍රහණය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නේ යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය.
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සවිදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
2: ලක්හඬ Golden Voice.
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
8: නිතඹ නලෝලා
9: දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිරි ෆ්‍රයි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: 18 වංගුව
4: දස්සන විත් යෂෝ
1: හැම වංගුවකම

0: එහාට වංගු ඉන්න ඔයාට
1: ඔයා මහන්සියෙන් හදාගත්ත ගේ ලස්සන කරගන්න පුංචි පණුවිලයක් කියන්න හදන්නේ. හරිද?
2: හරි.
1: අපි සාමාන්‍යයෙන් දන්නවනේ ඉතින් ගෙයක් හදන්න ගියවහම මේ හම්බෙන පඩියෙන් හදන ගේ ගැන හිතාගත්තයි කියන්නේ.
2: පුළුවන් පුළුවන්.
1: හරිද? අපි ගෙයක් හදන්න 18 ලෝන් දාලා.
2: ඔව්.
1: අපිත් නිවාඩු දාලා. හරිද?
2: ඒකනේ.
1: ගෙදර ඉන්න අයගේ තියෙන සීසතම හූර්ලා අරගෙන අපි ලස්සන ගෙයක් හදාගන්න try කරන්නේ.
2: හරි.
1: කොහොම හරි එහෙම හදාගන්න ගේ.
2: ඔව්.
1: ලස්සන කරගන්න අපි නොකරන දෙයක් නෑ.
2: නෑනේ ඔව්.
1: හරිද? එහෙම ලස්සන කරගන්න උත්සාහ කරන ඔයා අනිවාර්යයෙන්ම ගේ හොඳට හදාගෙන ආරක්ෂාව ගැන හිතලා ලස්සන ගැන හිතලා රෝලඩෝ එකක් දානවා නම් ඔයා දාන්න උන අනිවාර්යයෙන්ම AWB රෝලඩෝ එකක්ම තමයි.
2: දන්නවද වසර 25ක විශ්වාසවන්ත භාවයක් එක තමයි මේ වෙනකම් වෙළඳපළේ තියෙන්නේ. ඒ වගේම තමයි AWB රෝලඩෝ එක මිලදී ගත්තට පස්සේ වසර 10ක වගකීම කාඩ් දෙනවා.
1: ඒ වගේම තමයි නවීන තාක්ෂණය උපයෝගී කරගෙන තමයි AWB රෝලඩෝ සොයා අතර එන්නේ. ඔයා ලංකාවේ කොහේ රවුම් ගැහුවත් ඇප් එකෙන් ඔන්න ඔයාට රෝලඩෝ එක අරින්න පුළුවන්.
2: කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේද?
1: ඔව්. ගෙදරට හරි කවුරු හරි ආව කියලා කියමුකෝ. දැන් ගෙදර ඔන්න මාත්‍ය මං ඇවිල්ලා දිනේ ගේ ඉස්සරහා ගිහුවාම ඔයා කොහේ හරි ගමනක් ගිහලා තිබොත් ඔයාට ආපහු ඉන්න ඕනේ. තකහණියක් රෝලඩෝ එක ඇරලා දෙන්න. ඔයාට පුළුවන් ඇප් එක යූස් කරලා රෝලඩෝ එක ඇරලා දෙන්න.
2: මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් ආන පුළුවන් AWB රෝලඩෝ මිලදී ගන්න. යන්න ඕනේ ඔය පරණපාර කොට්ටාවට ශාඛා තියෙනවා. හෝමාගම මාතර කුරුණෑගල ෆෝන් නම්බර් එක මම ඔයාලට මතක් කරනම්
1: 0773211400 0773211400. රෝලඩෝ නම් ඉතින් AWB රෝලඩෝස්ම තමයි.

0: ඊට ගැනක ප්‍රියා සූරසින 12:45 දැන්.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. 0.1175 75 100 අමතන්න. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම.

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මුතන්න ක්‍රිමි රාජ 75 වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම්රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්මදේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියෙන් මේ මාස 17 වෙනිදා මහා සංඝරත්නය 75 නමක් විජේහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය 18 වංගුව
2: අපි ගෙමුද අපිට මෙසේජ් කරපු යාළුවෝ ටිකක් ගැන යෂ්.
3: ඔකියෝ මෝ අපිට යන වහගෙන ඉඳවා මේ වෙලාවේ මැණිකේ දොඩම් ගස්ලන් දින්ද පවුල හැමෝම එකතු කරගන්නකෝ ලස්සන ගීතයක් අහන්න. ජය මමත් දින අද බේකරියක ඉඳලා සද්දෙම ලක්කනාගෙන ඉන්නවා කියලා කිව්වා. දිගන පැත්තට යන්න හිතුණා මෝටර්ස් එකේ අපිව සද්දෙම අහගෙන ඉන්න ලස්සන ගීතයක් දෙන්න කියලා ඔන්න කිව්වා. අපි එකතු කරගන්නවා වත් අපිත් අහන් ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කටනායක ඉඳලා ඔයාගේ අයතර ඉඳලා තමයි මේ මැසේජ් එක අපිට දාලා තියෙන්නේ. ගොඩක් ආදරේ කියලා තියෙනවා. අපිත් ගොඩක් ආදරේ ඔය විදියට මහගෙන ඉන්න. සුබ දවසක් දසුන් නියෂෝ. මන් රෝෂිනී පානන්දරේ ඉඳලා තමයි මේ අහගෙන ඉන්නේ. වසනයිනෝ චම්පී ශාන්ති ප්‍රියා චාන්දනී වගේම ශෞමලි විශාඛා මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මා. හරි මාදරේ එකතු කරගන්නම්. ඊට පස්සේ ලංකාවෙන් එළියට යන්න ඕනි කියලා හිතන මැනිකේ ඔයා ආදේ වොයිස් මැසේජ් එකක් කියලා දෙන අපි

0: දහඩවංගුව හගෙන ඉන්න වෙලාව දවල් 12:52.
1: ඔබ වාහනේ ගමන් කරන විටම ආසන පටි පැලඳ ගන්න. අසන පේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ ඊරයන් බවට පත් කරයි.
0: හැම වංගුවකම අලුත් දසුන් විත් යෂෝ
2: 18 වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා යටේ NLB තනටි තහනම ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාරෝ අත්තරමුල්ල දුරකථන අංක 0706 478.
5: රෝලඩෝස් වස්කෝ විශ්වාසය ඉවසටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0777 32 11 400.
6: හඩවංගේ අවසන් විනාඩි කිහිපය.
0: ඔව්.
6: මතක් කරන්න කාරණා දෙකක් තියෙනවා.
0: හහ්.
6: ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න දැන් වෙලාව හරි.
0: හොඳම වෙලාව නේද?
6: කාලේ හරි.
0: ඔව්.
6: මොකද ඔයාට දැන් ළඟ පේනවා හැබැයි දුර පේන්නේ.
0: ඔව්.
6: හැබැයි දුර පේනවා ළඟ පේන්නේ. සමහර ලකුරු මොඳ වෙලා වගේ පේන්නේ.
0: ඔව්.
6: එහේ බබා නටනවා වගේ.
0: හරි.
6: හරිද? ඒ වගේම සමහරුන්ට කඳුළුත් වෙනවා හිටපොම. ඔය වගේ තත්ත්වයන් තියෙනවා නම් ඉක්මනට යන්න ඔයාගේ ඇස් දෙක පෙන්න. ඒ වගේම තමයි කෝටිපතියෙක් වෙන්න හිණ දකින්න වාට. රුපියල් 40කින් ඔය හීනේ වට

0: රයිට් එහෙනම් අපිට යන්න අවසර දෙන්න අදට 18 වංගුව හමාර කරලා හෙට මාසේ අන්තිම දවස සිකුරාදා
1: මාසේ අන්තිම
0: අනේ සතිය
1: සතිය අන්තිම දවස
0: හෙට සතිය අන්තිම දවස සිකුරාදා අපි හෙට මුණ ගැහෙමු
1: හරි
0: අද ටිකක් වැස්ස වැටෙනවා කොළඹට මේ වෙලාවටත් වහිනවා හරිද එනිසා පරිස්සමෙන් ඉන්න ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගන්න
1: ඔයාට
0: ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ගින්ගෙන මම දසුන්
1: මම යෂෝ හෙට උදේ 10ට එනවා
0: ජය වේවා ඔයාට

ശക്തിയാക്കുമെങ്കിൽ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් ලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: දෙවුන්දර ප්‍රදේශයට ඔබෙන් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී සැක්කටයුතු බහුදින දීවර යාත්‍රාවක් සමග පස් දිනක අත්අඩංගුවටගත් බව නාවික හමුදාව සඳහන් කළා. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු මත ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඒ වැලිගම කප්පරතොට වෙරළ තීරයේදී ඒ සංගවා තිබූ මග්‍රවේ අඩංගු බවට සැකෙන්න උරහයක් චන්ද්‍රිකා දුරකථන දෙකක් සහ අන්තර්ජාල සම්බන්ධතා උපකරණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකරුවන් පස් දෙනා ඉදිරි විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශය වෙත බාර දුන් බවයි නාවික හමුදාව පවසන්නේ. හෝතී කැරලිකරුවන් 200කට වැඩි පිරිසක් ප්‍රහාරවලින් තුවාල ලබා හෝ මියකුසති බව යෙමන් ආරක්ෂකංශය සඳහන් කළා. ඒ තායිස් කලාපයේ ඇති වූ ගැටුම්වලින් කැරලිකරුවන් තායිස් නගරයේ ආශ්‍රිතව රැඳී සිටිනවා. ඔවුන් ඉන් ඉවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස යෙමන් රජයේ ජගත් ආරක්ෂක මණ්ඩලයෙන්ද ඉල්ලීමක් කළා. යුරෝපා සංගමයේ සඳහන් කළේ සිවිල් වැසියන්ට ආහාර සහ ජලය සම්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙන ලෙසයි. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: නාටක වග කියන රේඩියෝ
1: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

දවල් එකපහ වෙලා විනාඩි 10යි වෙලාව. අයිබවන් සුබ දහවලක්. කොහොමද වැස්ස? මෙමය චෝමි කියන්න බෑනේ. ටිකක් පීඩාකාරී නේද? කොහොම වුණත් ජනන ගමන් විමා සීමා කරලා ඉන්න තරමට හොඳයි වැස්සෙන් දෙවෙන්න එපා. යනවනම් කුඩයක් අරන් යන්නේ. ඒත් ඔය ඔෆිස් වලට ඇවිල්ලා ඉන්නවා කුඩේ මතක නැතුව මේ වැස්සේ. එහෙම ඔෆිස් අපායේ ඉන්නවා. තමන්ගේ වටිනාකම ගැන පොඩ්ඩක් තේරුම් ගන්න එපැයි නේද? අසනීප වෙන්න ලෙඩ හදා ගන්න උවමනාවක් තියෙනවා නම් කුඩේ අමතක කරවට ගමන්නේ මේ දවස් ටිකේ. කට කැඩනකම් කිව්ව දවස් තුනක් විතර එක දිගටම වහිනවා කියලා නේද? අඩුමතර මේ ගැන අහන්න එපැයි. සෝබනට කොල්ලෙක් වුණා කියලා කුඩේ අරන් එන්න තිබිලා හරිනවද නේද? කොල්ල විතරක් නෙවෙයි කෙල්ලොත් එහෙමයි. ඉතින් කොහමද? ඊට පස්සේ මොකද වෙන්නේ? දහස් ගණන් වියදම් කරගෙන කචින් කචින් ගගනේ. පවුලටත් බෝ කරන ලෙඩ ගොඩයි. කරන්න තියෙන පුංචි දේවල් නොකර ඉන්න ගියාම හොම දේවල් වෙනවා. ඒක නිසා සුළුසුළු දේවල් අපි අර වැඩි ගණන් ගන්න නැහැ වගේ එහෙම ඉන්න හොඳ නැහැ කියලා මම මේ මතක් කරන්න හැදුවේ. කුඩයක් ගෙනවා කියන එක, කුඩයක් අරන් එළියට බහිනවා කියන එක, ඒක කරන්න බැරි දෙයක් නෙවෙයිනේ. හැබැයි අපි නොසලකිලිමත් අපි ඒක එච්චරම අවශ්‍ය නැහැ කියලා හිතනවා. ලොකුට බහින්නේ නැහැ කියලා හිතාගෙන එළියට බහිනවා. අන්තිමට වැඩේ කරලත් ඉවරයි. ආපු වැඩේ කරගෙන ඉන්නවට මොකද ගෙදර යන්නේ ඊට වඩා පැය ගණනක් රැස්සිය හදවනවා. කාලේ වටිනාකම සමහර වෙලාවට ගිලී යන උණු ඒ වගේ අපේ නොසලකිලිමත්කම හින්දා නේද? ඒ දේවල් හදා ගන්න. සාමාන්‍යයෙන් මේ මිනිස් සම්බන්ධතා අපි පවත්වාගෙන යන සෑහෙන්න දුක් විඳිනවනේ නේද? නැද්ද? එහෙම තමයි හුඟක් අයනේ. මිනිස් සම්බන්ධතාවයක් කියන්නේම ගිනි මැලයක් ළඟ ඉඳගෙන ගිනි තපිනවා වගේ දෙයක් කියලා මං කියන්නම්කෝ. ඒ කියන්නේ ගිනි මැලයට උමනාවට වඩා ලං වුණාම මේ රස්නේ පීඩාවට පත් වෙලා අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. එක්ක පස්සේ ගිනි මැලෙන් උමනාවට වඩා ඈත් වුණාම සීතලෙන් පීඩාවට පත් වෙලා දුක් විඳින්න වෙනවා. ගිනි මැලත් එක තියාගන්න ඕනේ ඕනවට වඩා ළඟත් නැති ඈතත් නැති මැදිහත් දුරක් කියලායි මට මේ කියන උමනාව තියෙන්නේ. ගිනි තැපීම සුවදායක අත්දැකීමක් වෙන්නේ ඒ මැදහත් දුර තිර තාක්කල් විතරයි. මේ ලෝකෙ තියෙන හැම මිනිස් සම්බන්ධයකටම මේ සත්‍ය එක ලෙසම අදාළයි. ඔන්න මම ලොකු පාඩමක් කියලා දුන්නා. අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම තැන්ක් යූ චාමි කියලා දැන් මැසේජස් වන්න කාරි නැසඳ. හරි, හවස හතර වෙනකම් මං ඉන්නවා. ලකඩ ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි පටන් ගත්තා. මට මැසේජ් එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai banate pahalavai.
2: Atarinna bae wageida? Ne. Obata puluwan. Visamaten medenna, jeevithaye kota yanna. Iwat wenu.
3: සමහර වෙලාවට අපි දන්නවා අපිට මේක දිනා ගන්න පුළුවන් කියලා ඒත් අපි හිතෙන් ඒක අතාරිනවා. මොකද ඒකට එක මූණ දීලා ඇති වෙච්ච ගැටුම් මෙක්කලා ඒ වෙනකොට අපි හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. ඊළඟ පියවරේදී අපිට මේක සාක්ෂාත් කරගන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන් කියන අපිම අතහරින අවස්ථාව. ඒක තමයි ඔහු නැවත පස්සේ මේ හිතන්නේ. අපිත් එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒත්

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
3: ලක්හඬ Golden Voice
4: බෙන්ඩවයි හතයි බෙන්ඩවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත එයාපේ මැසේජ් නම්බර එක ඒවගේම ලක්හඬ ෆේස්බුක් පේජ් එකට ගහම ලක්හඬ Golden Voice chat with Chami අපේද පෝස්ට් එකක් තියෙනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන් මැසේජ් එක කැවලා තියන්න අපේ මැසේජ් එකෙන් පස්සේ ඒ මැසේජ් එක කියවමු

0: Radio ITN.
1: එකයි වෙනාට ලෙස දෙකයි.
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්.එල්.වී. තනට තහනේ නතරයිම් රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්.එල්.වී. තනට තහනේ නතරයිම් රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
3: AWB Rolodos වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-3211400
4: FM 93.5 FM 93.7 ලකන

දවල් එකයි වෙනඩේ වෙසි පහයි වෙලාව ලකඩ ගොල්ඩන් වයිස් නව්‍ය රේඩියෝ රියලිටිය දැන් හැට තිරණාත්මක දවසක් බවට පත්වෙන්නට නියමිතයි. ඒ මොකද සඳුදා බදා දකින දවස්සකේ තරග වැදනු මේ සතිය තරකරුවන් 25 දෙනාගෙන් කවුද ඉදිරි වටේ සදා සුසුකම් ලබන්නේ, කවුද මගින් හැල්ල යන්නේ, හැල්ල යනවනම් කියලා හෙට හතර වෙන්න කලින් අපි කියන ලැස්සෙන් ඉන්නේ. ලස්සන සින්දු ඇහුණනේ ඊයේ සඳුදාත් ඇහුණා. එතකොට ඒ අයගේ මෙන්න මේ ගීතයට මගේ වැඩි මනාපයක් තියෙනවා කියලා වට කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ලකඩ Facebook page එකට යන්න, එහෙම නැත්නම් ලකඩ Golden Voice page එකට යන්න. ඒ post දෙකට ඔයාගේ මනාපය දෙන කාගේද, ඔයාට හිතට දැනෙච්චම සින්දුව කිව්වේ කවුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? එතකොට 0.7 0.3 0.5 0.3 7 කියලා කියන්නේ මේ වෙලාවේ මගේ ළඟ තියෙන නම්බර් එක. වාට හවස හතර වෙන්න කලින් ස්පාස්ුවක් තියෙනවා නම් නැත්නම් කම්මැලිකමට නම් මේ වැස්සේ ඉන්නේ ඒ වෙහෙස, ඒ විඩාව, එතකොට ඒ කම්මැලිකතිය නැති කරගන්න පොඩක් මැසේජ් එකක් එවන්න මට. හරිද? හයි චාමි, සින්දුකට එකතු කරගන්න කියලා පළවෙනිට මැසේජ් එකක් කියලා තියෙන්නේ කවුද කියලා බලන්නයි හදන්නේ. පොත්තු පිටිය වද්දු වෙන සමන්ත වගේ මැසේජ් එක තමයි මම මුලින් දකින්නේ. තැන්ක් යූ මැසේජ් එකක් කියවට ආට. ඐ වොන්ට් සුබ දහවලක්ෂෝමි, ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා බරදල් පොලින් මේ මැසේජ් එක. එස්එල් ප්‍රනාන්දු, ලහිරු, ශෙහානි, නතාලි, ෂෙනාරා, දොමින්ද, සයිරි, ෂෙනාල් මිරොන්ව එකතු කරගත්තම සුබ දවසක් ෂාමි. වාට වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන් ලස්සන සින්දුකට ආව එකතු කරගන්නවා චින්තක. ඊට පස්සේ අක්කේ සින්දුවක් අහමුද කියලා නදීෂා මැසේජ් එකක් කියලා තියෙනවා. ඇයිනේ කොස්කම කියලා කියන්නේ පවුලේ අම්මා තාත්තා නංගිවත් එකතු කරගන්න. හරි, තැන්ක් යූ. ඊට පස්සේ ඔපල් ෆැෂන් එකේ විමල සේන, ඩිලංක නදේශාන්, රසික, ගයන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුටින්නු, අනුර, කුමාරී, ශාන්ති, නිරෝෂා, හර්ෂිණි, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රා, නිරේෂ, නයනි, දෙල්පචිත්‍ර, මේ හැමෝම අහගෙන දෙන්න වැඩද සූගාලා. හෝගල්ලවැඩද? හරි, ඔයාලා හැමෝටම ඔය කම්මැලි ගතිය යන්න අකාම කයන්න මේ වැස්ස. ලස්සන සිඳුරියක් අහමුද හොඳද? වෙන්ටත් වඩා ලස්සන සිඳුරියක් මම අහන්න දෙන්නම්. එකයි වෙනාට ඒ වෙසි අටයි.

అసలు ఎకాయ వినాది హతలిస్తున్నాయి వెళ్ళాలి සිත සංසුන් වන සිහින සාර්ථක වන ආශිර්වාදෙන පිරි සුන්දර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන කොට්ටාවෙන් ලොකු බොස්ස පොල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මී මිස ජාගත මදුශංක කුමාරෝ අලුත් සමාජිකයෙක්.

Happy birthday to you. ඔයාට කේක් ගෙනාවද නැත්නම් ඊයේ කේක් දුන්නද? මොකද්ද සිද්ධ වුනේ උතන? කටුනා කියන ඔයාලගේ ටීම් එක හැමෝම එකතු කරගන්න. ලස්සනට වැඩේ කරනවා කියලා මොරන්තුඩු වෙන රෂාන් ශාමා සෙනුක රුෂිකා සමග ලක්ෂ්මන්ව එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. Thank you. හෝ හෝ හෝ වැස්ස වහිනවා. විදුලි කොටනවා. මෙහෙට කොහොමද කියලා අහනවා. විදුලි විතරයි කොටන්නේ නැත්තේ. නැත්තම් වැස්ස නම් වහිනවා. මේ වෙනකොටත් වහිනවා. අයිබෝවන් 1-4 වෙනකල්ම සවරට සුවය දෙන ජීවිතයට සතුට බෙදෙන ලක්කඩේ රන්සෝරය ආදරණීය චාමි කියලා තියෙනවා. සුන්දර මතකයන් අවදි කරමිට බ්‍රහස්පතින්දා දහවල තනි නොකරන පුරා පෑ තුනක් සමගින් අදත් අපි පොල් ගහවලි එකතු වෙනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. රුවන් සාගර, සුරේකා රේනු, ධෝනි, යසින්දි, හසඳරා ආදරින් මාව අහගෙන ඉන්නවා කියලා මේ මැසේජ් එක කියන්නේ. ඊට පස්සේ මේ කවුද මේ මාවත් සින්දුවකට එකතු කරගන්න දුව කවීෂා පුතා කවිෂ්ක කහතුඩුවේ ලක්ෂ්මී ස්තුතියි මැසේජ් එකට ඔයාගේ. ඔයාව එකතු කරගෙන මං හිතුව ටග්ගල සින්දුවක් දෙන්න කියලා නේ. අස්සදු කරම නරකයිනේ. අනිත් එක නම ලක්ෂ්මීනේ. හොඳට තියාගන්න ඕනේ. කේන්ති රසන්න හොඳ නැහැ. ධනයට අධිපති නේ ඔයා. ඈ? අනේ ඒකයි මේ. මෙච්චර වරප්සාද ඒකයි. ඒකයි.

0: Lakhanda Radio ITN.
1: Ekai panasakai.
2: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avastha Vedimalutraya. NLP Hadhana. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
0: ලකඳ Golden Voice.

එකයි විනාඩි 55යි වෙලාව. 0.7 0.93 0.93 7ට. හයි අක්කි, අපි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කොස්වත්තේ මයික් බයෝටෙක් කම්පැනි එක සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. චම් යෝ මාත් වහගෙන ඉන්නේ කියලා පන්නේ පිටේ වෙරන්ගේ අපු මැසේජ් එකට තැන්ක් යූ. සිරි කුමාර හයි, අහගෙන දින්නේ වැස්සදෝ පැත්තට. ඔබේ කාමරෙන් ඔබට ලැබෙන උපදෙස් හතක් කියලා මාතෘකාව යටතේ ලස්සන අදහස් ටිකක් තියෙනවා. වහල කියන්නේ බලාපොරොත්තු ඉහලින් දල්වන්න, පංකාව කියන්නේ නිතරම සැහැල්ලුව සිසිලස්ව ඉන්න කියලා, ඔරලෝසුව කියන්නේ හැම තත්පරයකදීම ඉදිරියට යන්න, කැඩපත කියන්නේ සෑම ක්‍රියාවකටම පෙර හැරි බලන්න කියලා, කවුළුව කියන්නේ නිතරම අවට ලෝකය දකින්න කියලා, දිනදර්ශනය කියන්නේ හැම දවසක්ම යාවත් කාලීන වෙන්න, දොරටුව කියන්නේ මාවත විවර කරගන්න කියලා. අපිට එදිනෙදා මේ දේවල් ඇහිනවා, දකිනවා, පේනවා නේද? අපි දැන් ගණන් ගන්න යන්නේ නැහැ, අපි යන්නේ අපේ පහලේ. දැක්කා න දැක්ක වගේ ඉන්නා නේ. ඒක නිසායි ඔබ කිව්වේ මේ පැය ඉවරයි. අපි යන් අපි දෙවෙනි පැයට.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් 5 කෝටි දසලක්ෂයක් වටිනා හෂිෂ් මද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශිකයන් 3 දෙනෙක් කඩනැක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ගුවන්තොටුපළ පොලිස් මධ්‍යව්‍ය කාර්යංශයේ වැට්ලීම සිදු කළේ ඔවුන් තායිලන්ත ජාතිකයන් 3 දෙනෙක් බව අප වාර්තාකරු සඳහන් කළා. බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට ඇත්‍යානිකින් MS හැකරුවන් කරුණායකට පැමිණ තිබෙනවා. ගමන්මළු 3ක් තුළ රූපලාවන්‍ය ආලේපන අඩංගු බඳුන් වල සංගවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් රැගෙන සිට ඇති බවයි විමර්ශනවලදී හෙළුවේ. ඉරාන පාලන තන්ත්‍රයේ ඉවත් විය යුතු බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඊශ්‍රායල් මැතිවරණයට පෙර සිදු නොවිය හැකි බවයි ඔහු පවසන්නේ. එරට මැතිවරණය ලබන 27 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙවැනි විටත් ඉරාන් නායකයින් දුර්වල වී ඇති බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඊශ්‍රායල් රාජ්‍ය විකාශන ආයතනයක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුපර් කවලක් පරිස්සමින් කිහින්නෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.

0: Hem de evde Dina ve Sinduhan'la Evin Prime Çam and Çarum
1: Sadiye Dinavalı Sabısı Hatarıca
0: Sama Anugrahaya ஒத்துஷீல்ஷதிஷ்பாத்தனைஜ சமாகமட்ட பிரிவு சிதுக்கிற பரிப்பிராண தர்மதேசனைய ஒக்டோபர் 15 வந்ததா ராத்திரி 10:30 සිට ලක්කඩ කුවන්විදුලියෙන් මේ මාස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

දවස දෙකයි වෙනාඩි 14යි වෙලාව. නවේ රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස්. සමුදා ලකඩ ගෝල්ඩන් වොයිස් වේදිකාව සැරසුවේ කවුද කියලා මතකයිද ඔයාලට? මතකද? මම කියලා දෙන්නද? මතක කරලා දෙන්නද? අතරගිරියේ තරින් සා, නුවරින් චතුනි, ගල්ගමුවේ නින්දිකා, රත්පුරෙන් ධනෝෂ්ක, මොට්ටුවෙන් වරුණි, මහයලු පල්ලමින් කාචනා තරඟ වැදුණා තව ඉන්නම. දොස්සනෙක්නේ හගුරන් කෙටින් සචින්, හොර්ණින් සිතුමි, කළුතරින් ලක්ෂා, නුගගුරින් සපුමලි, කඳානේ අශාන්, කොට්ටාවෙන් රුවන්ති. ඒ තමයි සමුද තරග වැදුණු දොළොස්සන. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඊයේ දවසේදී තරග වැදුනේ කවුද කියලා. ඒ තරග වටය සඳහා ඉදිරිපත් වුණා තරගකරුවන් 13 දෙනෙක්. ඒ කොස්කම සකුණ, කඩුවලින් පූජා, පන්නපිටියෙන් චේතා, වැල්ලම්පිටියෙන් චමෝදි, පන්දුරෙන් නිරෝෂි, ගම්පොලින් සුබෝධ, මතුකමින් දැනෙත්, රක්වානින් කවින්දා, කුරුණෑගලින් පබසර, රාගමින් ප්‍රසාදිනි, පානදුරේ එෂාන්, ගම්පහ රශ්මි, කැලණියේ පසිදු. මේ තමයි 25 දෙනා. හරිද? ඒ කියන්නේ සඳුදා සහ බදාදා දින දෙකේ තරග වැදුණු 25 දෙනාගේ නාමාවලිය. මම ඒවලට මතක් කරේ. එතකොට ඒගොල්ලෝ ගායනා කරපු ගීත ඔබට මතකයි? මේකේ ලස්සනම සින්දුව කිව්වා. එහෙමනම් ගිහිල්ලා ලක්කඩ Facebook page එකට ඔයාලට පුළුවන් මේ post එක හැටින් මෙන්න මේකේ ලස්සන ගීතයක් ගායනා කරා කියලා comment එකක් විදිහට සටහන් කරන්න වගේ මනාවද? ඒ වගේම ඉතින් ඔය එතකොට දැන් ලක්කඩ Facebook page එකේ ඉන්න ඕනේ මං ඒ කියවන දේ අහනවා නම්. ඊට පස්සේ ලක්කඩ Golden Voice chat with Chami කියලා මගේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න පුළුවන්. හරි? එතකොට 0703935937 අපේ message number එක. හයි චාමි, සුන්දර සන්ධ්‍යාවක් ඔයාට. තදත් අහලා නාවා, සුන්දර කතාවයි, සුදුරු හඬයි සුපුරී කියලා තියෙනවා. නිෂු thank you. මෙහෙම කියනවා, උඩුගුකම අහංකාරකම තමයි කෙනෙකුගේ පරිහානියට හේතු වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් නිහතමානී වෙන්න. ඔබට වගේම අනෙක් මනුස්සයර තියෙන වටිනාකමක්. ඒ නිසා කවදාවත්ම කිසි කෙනෙක්ව අවතක්සේරුවට ලක් කරන්න එපා. මොකද කෙනෙක් අත දුර්වලයෙක්, පරාජිතයෙක් වෙන්න පුළුවන්. ඒ තේ ටික කාලයයි. කාලයත් එක්ක ඔහුත් විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. ඉතින් උත්සාහවන්ත වෙන්න කියලා තමයි ඒ පෝස්ට් එකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කතාවට මම 100%ක්ම එකඟයි. ඔය ගස්සලා මූණ බලන්න නැතුව ඔයා ගණන් නොගෙන ඉන්න කෙනා සමහර දවස්වලට ඔයාට තේරේ ඔයාට නැතුවම බැරි කෙනෙක් වුණා නේද කියලා. ඈ, එහෙම ලෝකෙ වෙනස් වෙනවා. එනිසා දීර්ඝකාලීන අමනාපකම් තියාගෙන ඉන්න එපා. හරිද? ජේම්ස් ෆරීඩා, දියුත සිල්වා, ශිරින්දාස්, නිරෝගයන සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, ඔයාලව එකතු කරගන්නව මහනුවරේ. සුබතාවලක් වේවා ලක්කන චාමි අක්කා. ගොඩම ගොඩ තවසකින් මැසේජ් එකක් දාන්න හිතුණා. අපේ පොඩි සලොන් වල, තේ කඩවල, ටිකට් බාවල නම් නොකීවට හැමදාම තාත්‍රින් අපි ලක්කනත් එක්ක ඉන්නවා කියලා. පන්නල්ලේ උපුල් තමයි මට මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. රශ්මි සලොන් යන සිලුලයකින් හරි ඔයාලගේ ටීම් එක හැමෝම එකතු කරගන්න. හයි චාමි, මෙහෙට ටිකක් වැස්ස. දරණීකල මහතැනේ කිතුල් මහින්ද ලස්සන සින්දුවක් අහමු නේද කියලා අහලා තියෙනවා. එයා ලස්සනට අයිස්ක්‍රීම් කප්ස් ටිකක් හදලා තියෙනවා. හැදිත් එක්කම කිතුල් ලී. ඔයාලට පේන්නේ නෑනේ, මේ හිමල් ළඟ තමයි ෆොටෝ එක තියෙන්නේ. හරි ලස්සන නිර්මාණ මහින්ද ටිකටම කරාගෙන යන්න. සුබ වැසි දවසක් චාමි. ඔයා තමයි නියමිතම ආමන්ත්‍රණය කරේ. සුබ වැසි දවසක්. Happy rainy day. අපිත් එකතු කරගන්න වගේ ප්‍රෝග්‍රෑම් එකට ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙන. අපි හින්දි සින්දුව දැන් ටික වෙලාවකට කලින් අහුවා. චාර කිව්ව වට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. මොකද කියන්නේ පොඩි ට්‍රයි එකක් දෙමුද කියලා අම්පලන්කොට සුරංග තමයි කියලා තියෙන. ඇත්ත වශයෙන්ම චාරුට මොකද කියන්නේ, මේ චාරුට හොඳට සින්දු කියන්න පුළුවන්. බෝලේ පාස් කරන්නේ ආකාරයට මට සින්දු කියන්න පුළුවන්. ගානා කරන්න බැරි පොඩ්ඩක් අන්න ඒකයි පොඩ්ඩක් ප්‍රශ්නයකට තියෙන්නේ. කියන්න පුළුවන්, අහන් ඉන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. බැරි වැඩ නොකරන් චාමි කියලා මගේ අම්මා නම් මට කියලා දීලා තියෙන්නේ. හස දෙකයි විනාඩේ කියද? හා කියද? බලන්න වෙලාව 2:18.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
5: ලකඩ ගෝල්ඩන් වොයිස්
0: හවස 2:00 වෙනාඩි 24

දවස දෙකයි වෙනාට 28යි වෙනව. චාමි අපිට හයියෙන් වහිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔව් මෙහෙම කියනවා. ඈත නොපෙනෙන අහස් තලයෙන් ආවාතෝ මේ සුරගන මලක් වාගේ සුවඳ විහිදයි ගොඩක්කල් අපි දැනගෙන මෙහෙරි වතනින් ලොවම සනසයි ඉන්නේ චාමිව අහගෙන සිහින ලෝකෙක පාවී යනවා සිටින විට ඇස් වහගෙන වව් වව් වව් ලස්සන අලබෝ මුල්ල ජගත්‍රෝහන ලස්සට පබදලා එවපු කවියට මාගේ ස්තූතිය පිළිගන්න. Hi, Chami, I bet you are going to get a message in my text. Alawe Rashi Teleshop, Vedakana Champi, Nirmala, Ekatukaragan, Nikila, Rashi, Tamai, Matami message, Gavala Tibune. A bit like a hugging name. Kauda, Kauda, Kauda, Kauda, Kauda. Baran, the BGI, Yaka, Saman Mali. Nangi, Madu, Atalu Vedakan, Hamomekatukaragan, Ekane, Hamomagan, Kauda, Deepania Dino, Inoka, Irosha, Irosha, ne? අවන්ති උදේශිකාව එකතු කරගන්න කියලා රෙදී ගමින් චාමින්ද ශ්‍රී චන්ද්‍රසේකර තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ඔර ලස්සන නමක් තියෙනවා. හයි චාමි කොහමද ඔයාට? ලස්සට ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපි හැමදාම අහනවා. Thank you. මේ මැසේජ් එක EDL වත්තර මුල්ලෙන්. ලක්ෂිතා මිස්, ගයිනි මිස්, අනුරමාලි මිස්, ඉන්දිකා මිස්, අමිලා නදීෂානි, තරංගා, ගයනි, චතුරිකා, වරුණි, රංගා සහ අකලංකව අපි ආදරෙන් මතක් කරනවා. හයි චාමි, සුනිරගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මම ඊළඟ පැය දෙන්නම් හරි? ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා එයාත් කියනවා. Thank you. හරි, අනිවාර්යෙන් එක කියන්න. Golden Voice ප්‍රෝග්‍රෑම් එක ලස්සනට හොස්ට් කරනවා කියලා තියෙනවා. Thank you. ස්තුතියි. වගේ නම තමයි මම මේ හොයාගන්නේ. හෙට මගේ පුංචි පුතා සෙනිත් ප්‍රභාෂ්වර බාලසූරියගේ 7 වෙනි බර්ත්ඩේ එක කියලා තියෙනවා. ඔයාගේ නම මොකක්ද කියලා තමයි මට මෙතන හොයාගන්න පුළුවන්. පුළුවන් මදු කුරුණෑකලෙන් තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ පුතා හකර දෙන්නේ. සෙනිත් ප්‍රභාෂ්වර. හකර දෙන්නේ සෙනිත්. Happy birthday කියලා හිත මට කියන්න chance එකක් තියෙද දන්නේ නැහැ. මට කොකටම මැසේජ් එකක් යවන්න බලන්න හරිද? අපි හිට ගෝල්ඩන් වොයිස් අපේ තරගකරුවන් තරගකාරණියන්ගේ ගීත ගායනා කරපු ආකාරය සහ ඒ අර ලැබිච්ච විනිශ්චය ගැන ටටක් කරලා මතක් කරන් යනවනේ පැය දෙකමාරක්. ඒ අතරතුර වෙලාවක් ලැබුණොතින් අපි බර්ත්ඩේ විශ් එකක් ගමු. හරි? අපේ පැත්තට හොඳටම වැසි ඒත් අපි ඔයාව හගෙන ඉන්නවා කියලා ජායලි මේ මැසේජ් එක ඉරෝෂිලි සහ පවුල හැමෝමයි යාළුවෝ කොමලවයි එකතු කරගන්නවා කියලා මේ මැසේජ් එකේ තියෙනවා. Thank you. වැස්ස වෙලාවේ වුණත් මේ වගේ ලස්සන කතාවක් ඔබට අහගන්න ලැබෙන එක කොච්චර බිනද්ද කියලා හිතන්න මං අහන්නේ නේද? හරි, හවස දෙකයි විනාඩි 31යි වෙලාව. මම හස සින්දුවක් ඔයාලට හම දෙන්න. මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7ට.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Hamsa dekaye binade tis pahai
2: Vilav obaveta gena aave
3: අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම්රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියේ මේ මාස 17 වෙනිදා මහා සංග්‍රහණය 75 නමක් විශේෂයි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නේ යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අතේ එන්නල්බ තන නිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දිනවට තන නිධානය වලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
3: වසට සිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
1: Lakhanda Golden Voice
4: Havasa Dekai Venadi

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru dekaye venadi 42.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

හවස දෙකයි වෙන අඩේ 43යි කියලා වෙලාව බලාගත්තනේ නේද? හොඳ වෙලාවක්. 07යි 03යි 93යි 5යි 93යි 7 අපේ මැසේජ් නම්බර් 1. මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. Golden Voice අරගෙන එන්නේ අපේ හිතට සැනසුම ගෙන දෙන්නේ චෞමි ඔබයි ලක්හඬ. දිතුල වන්නේ ආයුෂ බෝ වේවා මා පතන්නේ කියලා තියෙනවා. ලක්ෂ්මී thank you. හෙලෝ චාවි, කොහොමද? ඉතින් මම මනම් පිටින් ඉසුරු සම්පත් වගේ මැසේජ් එක මම කිය කිය ඉන්නේ. ලස්සන සිද්ධාක් අහන්න එකතු කරගන්න අම්මා. රසික අයියා පටිනංගේ නිලන්ත මල්ලී චතුලංග මල්ලී සංගිනංගි දෙනුවන් පුතා සඳකි දුවයි චමිද පුතා එකතු කරගන්නන් හරිද? එහෙම කියනවා. අපි ජීවත් වෙන විදිහට හැමෝම කැමති නොවෙන්න පුළුවන්. හැබැයි හැමෝම කැමති විදිහට අපි ජීවත් වෙන්න ගියොතින් අපිට අපිව නැති වෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන්න ඕනේ අපි කැමති විදිහට. මයිකා මයි පෙට්‍රා. එහෙම කියනවනේ නේද? මෙහෙම හැබැයි තින් අර තමන්ගේ නිදහසේ තමන් කැමති

නැත්තේ ඔයාලට කියන්න බෑ වගේ මට. අදංශක 9යි කියලා තියෙනවා. හොඳ වැඩේ ඔය ගියාද? මේ අපිට රත්තරන් රටක් තීති. හොඳ වැඩේ වට ඔය ගියාට. හරි හරි. ඊට පස්සේ මේ මැසේජ් එක හසුදරා ඔයාගේ සොනියප නැවුණ ගැලිලා කියලා තියෙනවා. කිමද කාරණා? රැස්ස තෙමුණා? රැස්ස තෙමුණේ දෙන් ඕම තමයි. බෙහෙත් බොන්න වෙන්න. හොන්නහම දැම්මට හොඳයි යන්ටි කියලා කියන්න. හරිද? හසන්දර ලස්සන සිද්දුවක් දෙන්න. බෙහෙත් බොන්න ඕනේ කම්මැලියක් වෙන්නේ නැතුව. ඇත්තල්ලෙඩ හොඳ වෙන්න. මං එනවා බෙහෙත් පොවන්න දැක්කා. දන්නවනේ මගේ හැටි. 2:45

0: Wakanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: FM 93, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 54යි වෙලාව. ලකන ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි අපේ දෙවෙනි පැයත් ඉවරයි. අපි යන්නේ අපේ අන්තිම පැය. 0.7, 0.3, 0.95, 0.97 හතර වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. අපි ළඟ පැයට මුණ ගැහෙනවා.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන් රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු. සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ලබන වසරේ මුල් භාගයේ සිට මහනුවර ප්‍රදේශයේ මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා. ඒ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මහනුවර මාර්ගවල පිහිටීම සම්බන්ධයෙන් විමර්ශනය කර දත්ත ලබා ගැනීම මූලික අධිරේදී සිදුවනවා.
6: අපි කොළඹ පටන් ගත්තා මෙට්‍රෝ නාගරික සුවපහසු ප්‍රවාහන සේවය අපි පටන්ගෙන තියෙනවා. ඒතර කොළඹ සාර්ථක මේ දවස්වල ඒක ක්‍රියාත්මක වෙනවා. ඒතර අපිට කොළඹින් එළියට යන්න අවශ්‍යයි. ඒතර අපි 2029 වෙනකම් මොන නගරවලද යන්න කියන සැලැස්ම හදලා තියෙනවා. ඒකෙදී අපිට ළඟම ඉස්ලාම යන්න තියෙන ප්‍රධාන වශයෙන් කොළඹින් එළියට නගර තුනකට එක යාපනය, නුවර සහ ගාල්. ඒතර දැන් පාවිච්චි වෙන බස් රථ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ කොළඹ මාර්ගවල දාවන වෙන්න පුළුවන්. හැබැයි අපි නුවර ගාල්ල වගේ නගර ගත්තාම කොළඹින් පිටට එනකොට භූමිය වෙනස්, වංගු ප්‍රමාණය වැඩි, ඒතර ආනතිය වෙනස්. එතකොට අපි යම්කිසි පූර්ව අධ්‍යයනයක් කරන්න ඕනේ මොන බස් රථද මේතන ධාවනය කරන්නේ. අපි ආවට ගියාට බස් රථ දාලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම පූර්ව සැලසුමක් ඇතුව සැලසුම් සහගතව තමයි මාර්ග තෝරාගෙන බස් රථ දාන්න ඕනේ. මොකද අපි වැඩි හරියක් මෙතන ඉලක්කගත මගියන් වෙන්නේ නගරය තුළට, මහනුවර නගරය තුළට ඇදීගෙන එන තමන්ගේ වාහන, පෞද්ගලික වාහනේ පාවිච්චි කරලා මහනුවර නගරයට ඇදීගෙන පුරවැසියන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
0: පාකිස්තානයේ පෙෂාවෝ නගරයේ පාසලක වහලයක් කඩාවැටීමෙන් 29 දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකු සහ ගුරුවරියක් සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. අනතුරින් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් වාර්තා සඳහන් කළා. සිරිපි සිටින අය බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පාකිස්තාන බලධාරීන් පවසන්නේ. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කමනක් පරිස්සමින් කිහින්නෙන්න.
0: ලකඩ රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුන පහ වෙලා විනාඩි 10යි වෙලාව. ලකන ගෝල්ඩන් වොයිස් චැට් වෙත චාමි අපි අපේ තුන්වෙනි පැයට විනාඩි 10ක් හරි අපූර්වට ගත කරලා මේකයි ගහ ඉන්නේ. තව ටික වෙලාවයි තියෙන 0.7 0.3 0.5 0.4 මැසේජ් එකක් එවන්න. මම බැලුවේ වැස්ස කියලා නෑ, මැසේජස් නම් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැන ස්තුති නැත්නම් මටත් කම්මැලි. අක්කේ මං යටි අතට සීපෝට් ජනපතේ ධනෝෂී දෙදුලංකන අක්ක චතුනිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්කේ ඔබට තේ එකක් කතා කරලම කතාවද වෙනස් වෙලා වගේ කියලා තියෙනවා. ඔයාට විතරයි ඒක තේරුනේ. තැන්කියෝ. සුබතාවලක්කේ වාක්‍ය ලස්සන සින්දුකට අපිත් ඉන්නවා. අද සින්දු ටික ලස්සනයි කියලා තියෙනවා. තැන්කියෝ. සරණකේ වැඩ කරන අගිලා දෙනවත් එකතු කරගන්න සින්දුකට නුවරින් ශෂිනී ඕෆ් වෙලා ගෙදර ඇති පරිස්සමියන් අක්කේ කියලා තියෙනවා. බලන්න ඒ ආතරේ අසහක් නම් වෙන්න එපා. අපිව පිනවන වල හැමෝම පරිස්සමින් කියලා තියෙනවා. ඔයාගේ නම නුවරින් නේද ශෂිනී? එකතු කරගන්න. කියනවා නිතරම ඔබව අගය කරන මිනිසුන් ඇසුරු කරන්න, එවිට ඔබේ ජීවිතයේ බොහෝ කලකිරීම අඩුවේ. මම නම් අකෘත්‍රිම ක්‍රියාත්මක කරන දෙයක් තමයි ආන් ඒක. එතකොට හිතේ සනසීම කියන දේ වැඩි වෙන හැටි වාට අත්දැකීමෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒක කියලා බෑ. ඒක විඳලා බලන්න ඕනේ. හරිද? ඉතින් කොහොමයි ඔයයිට නෝනේ? පස්වන් දහසකට අයිබෝ ආවට නෑන මස්සින. දැන් අපෝ පේන්නේ නැද්ද කොහෙද වැස්ස නිසා? ඌවනේ කනේන්නම්. ඔයා හේතුවකුත් කිව්වනේ මට තව ටිකක් ලේසි. වැස්ස නිසා කියලාම කියනවානේ. දැන් තමයි අනේ මැසේජ් එක දැක්කේ. දෙන්න දෙමහලන්ව ආතරෙන් එකතු කරගන්න. හරිද? මමත් කුවේට් වල ඉඳන් ලක්කට හන් ඉන්නවා මැනිකේ. මැනිකේ විජේ සුන්දර නේද මැසේජ් එක ඇහලා තියෙන්නේ? හරි මැනිකේ, අපි ලස්සන සිද්දුවක් අහමු. ලස්සන දවසක් චාමි, ඔයාට ගෝල්ඩන් වොයිස් නිසා ඔයා දැන් ටිකක් උසස් වෙලා කියලා මට හැඟෙනවා. නියමයි කියලා තියෙනවා. මං උස ගිහිල්ලා නෑනේ. එහෙමම තමයි. ඒ උසම තමයි මං ඉස්සර නම් ඉතන් හිටිය මම සෑහෙන උසයි කියලා. පස්සේදී මං දැනගත්තා එහෙම ලොකුවට උසක් නෑ මගේ කියලා. හරි, ඔය ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. මොකක්ද තියෙන්නේ කියලා බලන්නද මං? මෙහෙමයි තියෙන්නේ. පාසලේ අන්තිම බංකුවේ අපේ හීන ලෙව්වෙමු. පොත්වල පිටු අග මේසේ කොන්වල මකන කැබිලිවල පවා අපේ අනාගතය තිබුණේ. අද අපි බොහෝ දුර ඇවිත්ය. එදා එකම බංකුවේ සිටි සමහරුන්ට දැන් එකිනෙකා හමුවන්නටත් වෙලාවක් නැත. ඒත් පරණ පාසල අසලින් යන විට හිත තවමත් පන්තියේ අන්තිම බංකුවට දුවයි. පන්තියේ ලස්සනම දවස් අප ගෙවා තියෙන්නේ ඒවා ලස්සනම දවස් බව නොදැනමය. ජීවිතේ තොම තමයි. ජීවිතේ ලස්සනම දවස් අපි ගෙවලා තියෙන සමහර විට ඔහොම යනකොට අපි නොදැනීම වෙන්න පුළුවන්. අපි ලස්සන දවසක් ජීවිතේ උදා වෙනකන් හැමදාම කරලා තියෙන්නේ බලාගින්නක විතරයිද? ද ද ද එහෙමද? එහෙම එපා. හැම දවසක්ම ලස්සන කරගන්න. ලස්සනට මේ දවස් දෙක බලන්න පුරුදු වෙන්න. හැම දවසක්ම ලස්සනයි. ඔය බලන කෝණය බලන විදිය ලස්සන කරලා බලන්න. 3 විනාඩි 13 9

0: Radio ITN. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් ධාතු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB තනඩි තහන එලතරයිෙන් රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706-478-478.
8: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
8: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
10: සුබ දවසක්.
4: අලුත් වෙලා,
10: පහසු වෙලා,
4: තෑගි වැඩි වෙලා,
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.
11: FM 93.5, FM 93.7, Lakhana.

හවස 3යි වෙනාට 23යි වෙලාව. සඳුදා ලකඩ ගෝල්ඩන් වොයිස්. තනගේ වෙනුවෙන් පෙනී සිටි තරග කරුවන් තරග කාරණියන් කවුදයි ඔබට මතකද? මතක නැහැ. මං කියන්න. අතරගිරිය තරින් සාසනි විරන්න මුරුදුවේ වර්මී ඩයස්, රත්නපුරේ දනුෂ්ක නුවන්, හොර්ණ සිතුමිණි හේෂානි, නුගේගොඩ සපුමලි කුලතිලක, කළුතරින් ලක්ෂාන් කුරේ, ගල්ගමුවේ ඉන්දිකා සදමාලි, කඳානි අශාන් තාරුක, නුවර චතුනි තාරුකා, කොත්තාවේ රුවන්ති කාවෙන්ද්‍ය, මහලු පල්ලමේ සංජීව නෝනිස් යා හඟුරන් කෙතින් මේ අය තමයි සඳුදා ලකඩ ගෝල්ඩන් වොයිස් වේදිකාව සරසන. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ සතියේ බදාදා කවුද තරග වැදුනේ කියලා. මේ සතියේ බදාදා තරගකරුවන් අපි අවස්ථාව ලබා දුන්නා හරියටම කිව්වොතින් 13 දෙනෙකුට. ඒ තමයි රක්වානේ කවින්ද්‍යා, කුෂානි වැල්ලම්පිටියේ චමෝදි පූර්ණිම, රාගම ප්‍රසාදිනී යශෝධ්‍යා, පණ්ඩිපිටියේ චේතා සූර්යාරච්චි, පානදුරේ නිරෝෂි විධානකේ ගම්පා රශ්මි විහංග, කඩුවැල පෝජා පාරමී, පානදුරේ ශාම් පෙරේරා, කැලණියේ පසිදු මාලක, ගම්පොල ප්‍රබෝධ මතුසංක, කොස්කමින් සකුණ සඳරුවන්, කුණ්ණෑගලින් පබසර සෝමචන්ද්‍ර, මතුගමින් දෙනෙත් චින්තනෝ. එතකොට මේ 25 දෙනා අතුරින් කවුද ලක්කඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරඟ වටය සඳහා සුසුම් ලබන්නේ කියලා දැනගන්න කැමතිනේ. හෙට හවස 4ට කලින් අපි කියනවා. ඒක නිසා FM 93.5 93.7 අපිව කන තියාගෙන ඉන්න කියලා තමයි මට ආදිත් මතක් කරන්න තියෙන්නේ. ඒ අතරේ 0.7.3 93.5 93.4 වල තියෙන මැසේජස් ටිකත් බලන්න එපෙයි මක්. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා දිගනින් ලලින්ද රුක්මල්. ප්‍රෝග්‍රෑම් එක සුපර් කියලා තියෙනවා. Thank you. අයිබෝ වේවා මඩපති මේ මැසේජ් එක ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා තේජාවුල්, භාග්‍ය අවිෂ්කත් එක්ක සේරුවාවලින් කේටි ඒ සමසිංහත් එකතු කරගන්න කියලා තියෙනවා. බොරලස්කමුවේ දිනිත, විමුක්තේ හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්තේ, කමල්, සොන්දියා, සරච්චන්ද්‍ර වලවත් එකතු කරගන්නවා. අපි දිගන ධර්මරතන මෝටර්ස් එකෙන් අපිට සින්දුවක් ඕනේ කියලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ මැසේජ් එක පූසලා නිශාල්, චාමීන් ජී, සජිත්, ඩේමියන් හේ, මధుර නිරෝධාගම ගෙව එකතු කරගන්න කියලා තියෙන්නේ. ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ සිතම් පෙතම් මිටවන සුබ දවසක් වේවා, ලස්සන දවසක් වේවා. දොර දෙනම් මෙතනදී අමන්ති මහත්තයා, හේමන්ත දසිල්ලා, අම්මා ටිංගිරි මණිකේ, අයියා නිමල් තිරක සිටි, සුදුවක්ක මනෝහරි ප්‍රනන්දු, අනෝමකා ප්‍රභානන්ගේ ගාමිණී අයව එකතු කරගන්න කියලා. දොඩම් ගස් ලන්දේ මණිකේ, හයි කොහමද සිඳුහනවද? සිඳුහන දෙන්න අක්ක ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපි හොරණ ඉඳන් බණ්ඩාරගම යන ගමන් ඔය වහගෙන තමයි යන්නේ කියලා තියෙනවා. Thank you. පරිස්සමට ගිහිල්ලා එන්න හොඳ. ජීවිතේ ලස්සනම දවසේ කතාව කියලා තියෙනවා. මොකද්ද මොකද්ද මං කතා ගොඩක් කිව්වා. වර්ජිනියා වෝල්ටෙන් තමයි මට මේ මැසේජ් එක ගෙවලා තියෙන්නේ. සතුටුයි ඉතින්. එහෙම හරි කාගේ හරි හිතට සනසීමක් දරනවා නම් එච්චරයි වෙන්න ඕනේ නේද? අපි කතා කරන වචනයකින් කාගරි හිතක් නිවෙනවා නම් කොටිමරි දෙන්නේ නැත්නම් එච්චරයි. හසතුනායි වෙනාදී 26යි.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස 3:31
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාත්ක ලොතරැයි මණ්ඩලය
1: 3:31 කියලා මං ආව චුට්ටක් මේ මැසේජස් ටික තක්කාලා කියන්නේ යන්නත් දෙපයි නේද 0.7 0.3 0.3 5 0.3 7 ඒ අපේ මැසේජ් නම්බර් එක ඒ වගේම තමයි ලක්කඩ Facebook page එක පැත්තේ පොඩ්ඩක් ගිහලා උපදු බොහොලාවද නැත්තම් ගිහින් එන්න අනුන්ගේ උපදු උපමනේ හොයන්නේ ගිහින් බලන්න අපිට මොනවද තියෙන්නේ කියලා ඒකේ තියෙනවා ලක්කඩ Golden Voice chat with Charmy කියන post එකක් අපි ගන්න මගේ post එකක් තියෙනවා ඒකටවා කැමති නම් like එකක් දාන්න unlike කරන හොඳ ලාඩ button එකක් නැහැ ඔයාලට ඕනනම් like එකක් නොදා ඉන්න පුළුවන් එතකොට ඒකට comment එකක් දාන්න පුළුවන් ඊට පස්සේ කොනන් share කරන්නත් පුළුවන් ඒ අතර 0.7 0.3 0.3 5 0.3 7 message එකක් එවලා සෑහෙන දුකෙන් ඉන්න කෙනෙක් ඉන්නවා මගේ නම තාම කිව්වේ නෑ අක්කේ මම දුකෙන් ඉන්නේ අක්කේ කියලා අචින්ත තෙලිච්ච වලින් message එකක් නෙමේ messages එවලා තියෙනවා 8ක් විතර ඉතින් මේ messages 8 එවන්නේ තෝ එක message එකක් විතරක් එවලා ඉවසීමෙන් හිටියානම් මම එක සැරේට 10000ක් මේ නම කියලා මේ අචින්ත අචින්තගේ උහාම මට ගාතාවක් මතක් වෙනවා නෑනේ අචින්ත හරි දැන්ව සතුටු වෙන්න මම වගේ නම කිව්වා අචින්ත ඔකේ හිනාවෙන්න එතකොට තර වෙන්නේ ඔයා තර වුණාට මතමකෝ ඒ නිසා ඇති වෙත තරන් හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ මමත් තහනවා කියලා සඳ ලංකාවේ තාරුණේ මැසේජ් එකක් ගෙවලා තියෙනවානේ මෙහෙට හොඳටම වහිනවා ඒත් මම ඔයාව අහගෙන ඉන්නේ කියලා තියෙනවා මෙහෙටත් හොඳටම වැස්ස හොඳටම වැස්ස අයිබෝ වේවා චාමිදුවේ සුබම සුබ දවසක් වේවා ලක්කඩහන හැමෝටම කමලා දිසානායක චිත්‍රා කවිරාජ වගේ මැසේජ් එක අම්මා නැති වුණා කියලා තියෙනවානේ ඒක නිසා තමයි ටික දවසක් අපිට මැසේජ් කරන්න බැරි වුණේ කියලා තියෙනවා චිත්‍රා කවිරාජ ඔයාව එකතු කරගන්න අම්මා කෙනෙක් නැති ශෝකය ඉතින් නේද ඒක ඉතින් සදාතනික තමයි අයිබෝවන් මඩපාතින් සුබෝධී වැඩිහිටි සමිතියේ ආනන්ද හිමපාල කරුණාදාස සොම්මදාස රංජිත් ඉලේපෙරුම නන්දලාල් සිරිකුමාර ජයතිස්ස සමග ලක්ෂ්මන් එකතු කරගන්න කියලත් මැසේජ් එකක් එවලා තිබුණා හරි ඒ හැමෝම එකතු කරගන්න ඕනේ තව එක මැසේජ් එකක් විතරක් බලන්නම් රවින්ද උදාර මදශාන් සහ නංගි චතුමි මේ දැන්නේ ඔය මැසේජ් එක එව්වේ දැක්කනේ ඉවසීමෙන් සනසීම ලැබෙනවා කියන එකට හොඳ උදාහරණයක් හවස 3:00 විනාඩි 34

0: මගේ හිත හිස් කඩදාසියක් වෙලා තිබුණේ. මම එහි ඔබේ නම ලියාගත්තා. හරි ලස්සන තේරුමක් තියෙන සින්දුවක්. හවස 3යි විනාඩි 39යි.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 තන්න.
2: සමහර වෙලාවට අපි දන්නවා අපිට මේක දිනා ගන්න පුළුවන් කියලා. ඒත් අපි හිතෙන් ඒක අතාරිනවා. මොකද ඒකට එක්ක මූණ දීලා දීලා ඇති වෙච්ච ගැටුම් මෙක්කලා ඒ වෙනකොට අපි හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. ඊළඟ පියවරේදී අපිට මේක සාක්ෂාත් කරගන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන් කියන අපිම අතහරින අවස්ථාව. ඒක තමයි ඔහු නැවත පස්සේ මේ හිතන්නේ. අපිත් එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒ ඔහු දොස්

0: të harë.
1: A të sëndërë hëmë vime, shëgjavar dhe në përëvishovit të ali, singa le sahë gjenë sëndi vetë në adhena anëshëri, gjysh të këtë ka qadre, a qadre, hansë mala rriti ka hapële.
2: Krimi Radio, hëhë, pasë vasërëkë, abimaneja. Deshiya Aushadha Nishpadane Pramukhyapana Kirivattuduwa Premraja Samagamata 75 wasarak pirima nimitten sidu karana Pariprana Dharma Deshanaya October 15 wenada ratri 10:30 sita Lakkhanda Kuanwithuwen me masa 17 wenada Maha Sangharatnaya 75 namak visheyi Sanghagata Dakshinawada Deshamanya Mahacharya Vaidya Sumanaratna Amaruthunga Mahata visin rachita Apata Dupthina Leda Krutiya saha Vimalasiri Agalakada Mahata visin rachita Helavitha Vanshi Sumanaratne yana kruti Dorata Wedima saha Karya Mandalaya Agimada Edina Sidu Kere Krimi Raja Pas Wasaraka Abhimanaya FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: Havasa tunaye venadi 41
4: Velav oba veta gena aave
5: Api rate parwal viyadam gana danna loketama motorcycle 3 wheel tire hadana TVS Lankawa vithin aduma viyadam sahita TVS XL 100 motorcycle e oba wenuwenmai
3: text messages kewana ne neda tanne ne wala කිව්වේ නෑ මම මෙච්චර හිටිය WhatsApp එක පැත්ත මම දැන් ආවා text messages ටික කියන්න නුවරින් සංජීව ආවෙකට කරගන්නවා හෙලෝ අක්ක කොහොමද සින්දුවක් දෙන්න කියලා නව්‍ය shoes shop එකේ නිලන්ත අම්බලන් ගොඩින් එකතු කරගන්නවා සුබ දවසක් වාතෙන්නෝ කෑගල මේ දිනේ කම උපනන්ද චාමිදුවේ සෙනෙහබර සුබ දවසකට ආසිරි මේ මැසේජ් එක වේයන් ගොඩින් දීපා මහත්මිය හයි සහන දවසකින් හම්බුනි දුවචතෝ පුතා මදු මහත්තයා සදත්තාත් එකතු කරගන්න ලස්සන සින්දුකට එකතු කරගන්න අලවේ ගුණසිරි ගෝල් හවුස් එකේ උපාලි පත්මිනී උදේ කුමාර් වසන්ත සමන් අතුල සමිතා නිලන්ති එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ රත්නපුරේ කෙටෙන්නේ අයවන්නේ රත්නපුරේ තමරා කුමාරී වාගේ මැසේජ් එක කකුලට මුකුදුනේ කකුලට මොකක් හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා කියලා දිගට මැසේජ් එකේ කියලා තේමෝ පරිස්සමින් වැස්සේ එහෙට මෙහෙට යනකොට වට කලබල වුණාට බහැනේ කරන්න ලිස්සලා යන්න පුළුවන් නඩබඩෝන් ගාලා වැඩෙන්න පුළුවන් වැඩට පස්සේ මේක හිමින් යන දිපිච්ච ගමනක් කියලා වට තේරෙනවා සත්තා හැබැයි ආ වැඩලා ඉවරයි කෙනසා පණින්න පෙර සිතා බලනු වගේ ඇවිදින්න කලින් දුවන්න කලින් පොඩ්ඩක් සිතා බලන්න මේ වැස්ස දවස්වල හරිද ඩොකියුබයි කියලා කියන්න එපා හයි චාමි මාවත සින්දුකට එකතු කරගන්න TM රත්නායක කැන්ඩි වලින් හරිය සින්දුවක් අහන්න දෙන්නම් ශාමලි කොහමද ඔයාට මගේ දුව සඳවිනි අහිංසා මහත්තයා රුවන් චාමර කලවැල් දෙනියේ අම්මා වසන්ත තාතා කීර්තිරත්න මල්ලි මණික සම්පත් කීර්තිරත්න මලිට එච්චර ආලවට්ට කිමද කන්න හරි හරි එහෙම තමයි සහෝදරයෝ නම නේද ඊට පස්සේ අපි යනවා කොහොලාන්ද ජයකල්නි වගේ මැසේජ් එක උපාලි චිත්‍රානි මාධව කසුන්ව එකතු කරගන්නම් ඊට පස්සේ මම ලස්සන සින්දුවක් අහන්න දෙන්න යන්නේ මේ සින්දුව අමරසිරි පිරිස් මහත්මයා තමයි කියන්නේ ඊට පස්සේ කරුණරත්න විජේවර්ධනයන්ගේ සංගීතය අපි සොරයන්නේ මේ සින්දුව ලියලා තියෙන්නේ මේ සින්දුව ලියවෙච්ච ඉතින් අපි දන්නවා අපි කියන්නේ අපි රස විඳිනවා විතරයි 3:45

0: 95 FM 93.7 La Khanna Radio ITN.
1: හවස 9 වෙන හටේ 47 වෙලාව සිංහල සිනමා ගීතයේ ලීලිය කියලා විරුදාවලිය ලැබපු ප්‍රවීණ කලාකරු සෝමපාල ලීලානන්ද මහත්මයා ජීවන ගමනට සමුදුන්න ඒ ශෝකදායී පුවත ඒ අපිට අහන්න ලැබුණා. ගීත රචකයෙක්, තිර නාටක සහ දෙබස් රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක්, ප්‍රචාරක කළමනාකාරයෙක් විදිහට වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ශ්‍රී ලංකේය කලා කේත එතුමන් අතින් පෝෂණය වුණා කියලා අපි දන්නවා. ඔගේ පන්හිදෙන් පෙම් රස වෑහෙන සිටුමැදුරේ හෝ කැන්දම් යන්න තන්මන් මල්මල් දාලා මතකයිනේ පෙම්වතියන්නේ බිලඳුනේ දරුවනේ නිල්ල නගන අම්මලා දුක්ගන්නේ පාට පොදක් තිලකලා මල් වයසේ මතු සීනේ මේ අහල්ලා අහල්ලා වාසනාව දොර ඇරලා බලනවා. මේ වගේ ලස්සන ගීත ගොන්නක් එතුමාගේ පද රචනයෙන් යුක්තව එළි දැක්වුණා. නිර්මාණකරුවෙක් විදිහට සිනමා විවිධ ඉසව් එතුමා ස්පර්ශ කළ බව මතක් කරගන්න ඕනේ. චන්ඩි පුතා, බබර පැටික්කේ, මුල්ලෙරියාව සහ ආත්ම වගේ චිත්‍රපට එතුමන් අතින් අධ්‍යක්ෂණය වුණා. ඒ වගේම ඔහු අවසන් වට අධ්‍යක්ෂණය කරපු යක්කල රොස්ලින් කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමටත් නියමිත වෙලා තියෙනවා. සෝමපාල ලීලානන්ද මහතාගේ දේහය මේ වෙනකොට පොල්ගවිට පෙහෙටි එතුමන්ගේ නිවසේ තැන්පත් කරලා තියෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට හවස 6ට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. අපි එතුමන්ට මහා නිවන්

0: ලකඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය දෙවයින පුරා විවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
0: 3:54 මඩපාත සුමල් ස්ටිකර්කේ බොස් සුමල් අමිත වාසනා රන්සාර සුද්දා සද්දට හංග ඉන්නවා කියලා තියෙනවා කටින් එකතු කරගන්නම් කිරිපත් කොට ඔෂාකකේ නපිත අහංග ඉන්නවා කුමාර සංජෝ ගිහන් උදේෂ් සර්වත් එකතු කරගන්නවා කියලා තියෙනවා කුමාර මැනේජර් දන්නේ නැති හරිද දන්නේ නැහැ මම ඒ කිව්ව විදිහ ඒවා ඒවල තියෙන හැම තමයි හරි හානේ පුදුමි චාමී සොඳුරු ගීත රචකයාට උපහාර පිණිස ජෝති අංජලින් ගායනා කරන පාට පොතක් තිරකලා ගීතය දෙන්න කියලා වාදේ රූපේ සුනන්දනියෝ මැසේජ් එකක් එවලා තිනු මගේ මැසේජ් එක ඇත්තටම දැක්කේ නැහැ. හැබැයි බලන්න නේද මං ඒ සින්දුව දුන්න හැටි? නියමයි. ස්තුතිවත් සතුටු වෙන්න ඇති. ඔයා හිතන්නේ නැති බලන්න නේද කියලා. ඔබලගේ සීන් වෙලා තිබුණේ නැහැ නේ මං සින්දුව දෙනකොට. ඔයාලා විශ්වාස කරන්න මේ වැස්සේ වුණත් අද මට ගොඩාක් මැසේජස් ආවා. මං හිතාගෙන ආවේ අද මැසේජස් එන්න නැති වෙයි. ඕගොල්ලෝ නිදි ඇති. ඔබල වැඩ ඇති ඔබල කම්මැලි කමේ ඇති කියලා නෑනේ ඔයාලා වැඩ සහමව අහගෙන ඒකට බොහොම ස්තුතියි අපි ආයි මුණ ගැහෙන්නේ මේ විදිහට චැට් එකක් දාගන්න කවද්ද ආයි මට අගරාද හෙටත් යනවා හෙට අපි ජයග්‍රහකේ තෝරනවා ඒක නිලංග වාටියට කවුද සුස්කම් ලබන්නේ කියලා හරි ඊළඟ මැසේජස් එවපුවා වහගෙන හිටපුවාල හැමෝටම බොහොම ස්තුතියි මම චාමිකා මනෝජිනී Facebook messages කිව්වේ නෑ sorry

0: ලංකාවේ හඬ
1: වෙලාව සවස 4:00.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගේ නිලයේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර දේපාක්ෂික සහභාගිතාවේ ශක්තිමත් කිරීමට අවධානය යොමු තිබෙනවා. විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය එරංග බිරරත්න මහතා සහ චීන තානාපති වේ හුවයිෂින් මහතා අතර පැවැත්ුණා. ජාතික ස්වෛරීය AI පරිගණක මධ්‍යස්ථානයක් පිහිටුවීමට චීන රජයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා. අමෙරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ඉන්දියාවේ නිල සංචාරක නිලධවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ලබන 17 සිට 22 දක්වා ඔහු මේ වසර තුල ඉන්දියාවේ සිදු කරන දෙවන නිල සංචාරයේ මෙයයි. දෙරටේ උපාය මාර්ග සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම නියමිතයි. බලශක්ති සහභාගිතාවේ සඳහා පවතින අවස්ථා පිළිබඳවද සාකච්ඡාවලදී අවධානය යොමු වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්න ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
9: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
8: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Radio ITN ratata waga kiyana radio
1: even in driving Chamit and Charu
2: sama anugrahaya
3: NLP hadahana lankawae wedima thaki dena thaki avastha wedima lutraya NLP hadahana obath adama NLP hadahada bala ganna
4: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.

0: සබන් කැල්ල ගන්නකො.
1: මං කියන්නේ නම් මේක හරියන්නේ
0: නැහැ. සබන් කැල්ල ගන්නකො මේ වැඩේ හරියන්නේ
1: නැහැ. ඔයා ගාවට අවල් එකක් තියෙනවද?
0: බෑ මේ තෙමිල හොඳටම ඉන්නේ නැහැ මේ.
1: ඔයා කොහෙද තෙමිල තියෙන්නේ?
0: හොඳටම තෙමිල ඉන්නේ.
1: වැඩක් නැහැ කතා කරලා.
0: කතා කරලා වැඩක් නැහැ ඇත්තටම මේ.
1: මේක මෙහෙම කරන්න බෑ මම නම් කියන්නේ. මේක වෙනස් වෙන්න ඕන.
0: අපිට දැන් ඇත්තටම වැස්සට
1: දැන් ඇති.
0: ප්ලේ කරන්න සින්දුත් නැහැ
1: දැන්.
0: මේ විදිහට ගියොත් අපිට වැස්සට ප්ලේ කරන්න සින්දුත් නැති.
1: ඒ නිසා ගලනා ගලනා සීත ජලෙම.
0: එහෙම තමයි කියන්න වෙන්නේ අන්තිමට. අපිට මේ සින්දු නෑ ඒකයි ඇත්තටම අපි අසරණ වෙලා ඉන්නේ.
1: ඔව් ඇත්තටම හරියම අසරණ
0: වෙලා වගේ සිතට දැනෙනවා. සමහර ප්‍රදේශවලට කඩින් කඩ වැසි සමහර ප්‍රදේශවලට මෙයාගේ අපිට වගේ
1: non-stop.
0: ඉතින් වැස්සෙන් පරිස්සම් වෙන්න ගමන් බිමන් යනවා නම් ඉතින් විශේෂයෙන් පාරවල් වල යන අය බයික් වල යන අය එහෙම මෙහෙම දාලා යන අය ලිස්සලා වැටෙලා අඩු කඩා ගන්න එපා මහත්තයෝ.
1: හරි.
0: වැඩට එන්න ඕන. ගෙදර යන්න ඕන.
1: මට බොස් කිව්වා නිවාඩුවක් ගන්න කියලා.
0: ඇත්තට? ඒ කියන්නේ මේ නවතින්න කියලා.
1: නෑ වහින නිසා ජමිට දීලා ඔයා නිවාඩුවක් ගන්න
0: කිව්වා. ඕ. ෂොක්. බොස් මේ වහන් ඉන්නව නම්
1: මොකද කියන්නේ?
0: මං එන්න චුට්ටක් සින්දු අප්ලේ කරලා. හරිද? මේ රයිට්.
1: දැන් වෙලාවට වැස්සනේ නේ මේ දවස් ටිකේ හවස වැඩේ ගානට දුන්නා.
0: කැගරගෙන ආවා අපි.
1: දැන් මොකද්ද එකක් වෙලා?
0: අපි කිව්වා මේක
1: පොඩ්ඩක් ටයිමරේ වෙනස් වෙලාද කොහෙද?
0: ටයිමරේ කියන්නේ අපි කිව්වා මේක පොඩ්ඩක් ෂේප් කරලා දෙන්න කියලා ඉතින් උදේ ඉඳලා පටන් ගත්තා.
1: අපිම මෙතන කියන හින්දාද කොහෙද දැන් උදේ ඉඳම ඉන්නකෝ කරන්න හොඳ වැඩක් කියන?
0: මොකද මේ දැන් මේ තත්ත්වය ඇත්තටම මේ විදිහට ගියොතින් කොයි පැත්තට පෙරේද කියලා අපි දන්නේ
1: නැහැ. ඔව් ඇත්ත ඇත්ත. මොකද වැස්ස වැඩි හොඳටම.
0: හොඳටම වැඩි කියන්නේ මේ විදිහට අර එක දිගට එකම ගානකට වැස්සහම
1: ඔව්
0: පොළොවට වතුර උරා ගන්න ප්‍රමාණයත් වැඩි
1: වෙනවා.
0: ඉතින් එතකොට ඔය නායම් අවදානම් තියෙන ප්‍රදේශවලට එම මේ වගේ වහින වැස්ස තමයි භයානකයි කියන්නේ. අර එක සැරේට හයියෙන් ඇහලා
1: නවතින එක
0: නට වඩා මේක බරපතලයි. මොකද වහින වහින වතුර ටික බැහැලා යන්නේ නැතුව පොළොවටම උරා ගන්නවා.
1: රයිට්.
0: එතකොට අර පස් තරලයන් පහළට තල්ලු වෙලා එන්න තියෙන ඉඩ කඩ වැඩි. පස්වල වතුර ගතිය වැඩි වුණාට පස්සේ. ඉතින් ඒ නිසා අවදානම වැඩි මේ වගේ විදියට වහිනකොට විශේෂයෙන්ම මේ නායම් අවදානම් තියෙන ප්‍රදේශවලට. ඉතින් අනතුරක් නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ හිතනවේ. ඉතින් පරිස්සමෙන් ඉන්න කොමාරි අනුතුරු අඟවීම් තියෙනවා නම් අවදානම් තත්ත්වයන් තියෙනවා නම් අදාළ පාර්ශ්වයන් දැනුවත් කරලා ඒ තැන්වලින් ඉවත් වෙලා ඔබේ ආරක්ෂාව සලස ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා මේ වෙලාවේදී.
1: ඕකේ ඉවනින් ඩ්‍රයිව් වෙනම් පටන් ගන්න හදානේ මතක් කිරීමත් එක්ක අද පුලංකම තියෙන හවස 6 මාර වෙනකම් ඉවනින් ඩ්‍රයිව් වහන්න මේ පැතර මැසේජ් එකක් දානත් පුලුවන් WhatsApp එකට 07.3.93.5.7
0: හවස 4:12 වෙලාව

0: කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේත් වැස්ස තව ටිකක් තද වෙනවා කියලා. අපිට තද වෙනවා ඊට පස්සේ.
1: මේවා අහලා
0: අපිට තද වෙනවා. සතද වෙනවා කියලා කියනවා කියන්නේ අපි හවස ගෙදර යන්නේ නැද්ද?
1: ඔව් ඒකනේ. වැඩට එන්නේ නැද්ද? රයිට්.
0: හැමදාම මේ සබන් අරන් එන්නද ඔෆිස්?
1: ඔයා කම්මද නැදුමක් අරන් එන්නද?
0: තද වෙන්නේ නැද්ද මං කියන්නේ වැස්ස තද වෙනකොට. හරිද?
1: හරි.
0: බස්සෛර සබරගමුව පළාත් සහ මාතර ගාල්ල සහ පුත්තලම් දිස්ත්‍රික්ක සඳහා තද වැස්සි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදන නිකුත් කරනවා තියෙනවා. මේ අද හවස 3ට නිකුත් කරන ලද මේ නිවේදනයට අනුව හෙට පස්වරු 3 දක්වා මේ නිවේදනය වළංගුයි කියලා තමයි කියන්නේ. දෙවින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තමයි දෙවින පුරා අහස වලාකුලින් බරව පවතිනවා කියලා කියන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා කියනවා. බස් රාහිද සහ සබරගමු පළාත්වලටත් මාතර ගාල්ල සහ පුත්තලම් දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි නිවේදනයේ සඳහන් වෙනවා කියලා කියන්නේ. ඒ ගැන අවධානයෙන් වැඩ කරන කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
1: ඔව් කොහොමද ඉතින් වැස්සයි කියලා අපේ වැඩ නොකර ඉන්නත් බැහැනේ අපිට නේද?
0: වැඩ නොකර ඉන්න බෑ, වැඩ කරන්න වෙනවා. ඉතින් වැඩ කරන අතරේ ඔබේ පරිස්සම ගැන හිතන්න සැලකිලිමත් වෙන්න. මොකද විශේෂයෙන්ම මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සර් තත්ත්වයකුත් වර්ධනය වෙමින් යනවා කියලා සෞඛ්‍යංශ දැනුවත් කරලා තියෙනවා. ඉතින් ලෙඩවුනෝතින් ඔක්කොම හබා. ඒ නිසා මේ
1: වැස්සත් එක්ක ඒකත් ආවල පස්සේ තවත් ෂෝක්.
0: ඒ නිසා මේ ගැන පොඩ්ඩක් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා. මේ දවස්වල මේ පවතින කාලගුණක විපර්යාසත් එක්ක ලෙඩ වුණෝතින් තවත් අර ගහින් වැටුණ මිනිහට
1: ගුණා
0: යන්න වගේ වැඩක් වෙන්නේ. හරිද? රයිට්. අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදනය ඉන්න අපිත් එක්ක මේ වෙලාවෙදි මතක් කරන්න ඕන දැන් තේ එකක් කෝපි එකක් බොනවා නම් හොඳ වෙලාව. සීතලයි, පොඩි රිෆ්‍රෙෂ් වෙන්න ඕන කියලා හිතනවා නම්
1: රස්නේ මොනා හරි තියනවා නම් හොඳයි මේ වෙලාවට.
0: කම්මැලි කමට ඉඳලා ඇති වෙලා තියෙන්නේ දැන් වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ කිය වගේ ඉන්නවා නම් තේ එකක් කියම හදාගෙන බොන්න, කෝපි එකක් හදාගෙන බොන්න. ඒකට නියම රසයට ඒ දේවල් හදා ගන්නවා නම් විජය කෝපි විජේතේ තියෙන්නම ඕන.
1: ඉතින් අර පුලංකම තියන ළඟම වෙනසලින සුපිරි වෙනසල දක්වාම විජය නිෂ්පාදන වරදින්නේ. කහට රසට තේ එකක් හදාගෙන නම් විජේතේ වගේම කෝපි රසයට කැමති වෙනුවෙන් ඔන්නවට පුලංකම තියන නියම කෝපි රසය දැනෙන විදිහේ කෝපි එකක් හදාගන්න ඒකට මිලදී අරගන්න විජය කෝපි. මෙහමතේ මාට පුලංකම තියන විශ්වාසෙන් විජය නමින් මිලදී ගන්න.
0: ඒ වගේම මේ වැස්ස විතරක් නෙමෙයි මේ කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ අකුණු අවදානම් තත්ත්වයන් සම්බන්ධෙනුත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ප්‍රබල අකුණු ගැන විශේෂයෙන්ම දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ නිවේදනයක් නිකුත් කරලා තිබුණේ අද පෙරවරු 11ට. ඉතින් ඒ අනුව කියන්නේ මේ අකුණු අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වැස්සත් එක්ක ගිගුරුම් සහිත වැසි ඇති වෙනකොට තාවකාලික තද සුළං වගේම අකුණු අවදානමක් තියෙනවා. ඒව ගැනත් සැලකිලිමත් වෙන්න.
1: දැන් අද උදේ නම් වහිනෝ වගේම ගොරෝරෝ අකුණු කනෝ.
0: ඊයේ පෙරේද දකින්න ඇති සමහර වෙලාවට මූණ දෙන්නේ නැති ප්‍රබල අකුණු.
1: ඒ
0: කියන්නේ එක ළඟ ප්‍රබල අකුණු ඇති වුණ අවස්ථාවක් තිබුණා. ඉතින් මේවෙන් පරිස්සම් වෙන්න, මග බලා ගන්න ඕන. විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉන්නවා, එළි වාහනේ සෙල්ලම් කරන්න යනවා විවෘත භූමිවල.
1: ඒවා
0: ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉඳලා මේ දේවල් පාලනය කරලා කටයුතු කරන්න කියන එක තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. හවස 4:24 වෙලාව අපි අහගෙන ඉන්න අතරේ මැසේජ් කරන අය ඉන්නවා. අපි කිව දෙනෙක් මතක් කරමු.
1: පසන් ඉන්නෝ යාව එකතු කර ගන්නවා. ඊළඟට කළුතර පැත්තේ මේ වෙලාවේ වැස්ස වුණත් අපි වහගෙන ඉන්නෝ කියලා සඳුන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම පුසලය පතින් අනුරේ ඉන්නවා. අනුරේ යාවත් එකතු කර ගන්නවා මේ වෙලාවේ. අම්බම්බෙටේ රේණුකා ඉන්නෝ. දැන් පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්න කියලා තියෙනවා. අද පැය දෙකක්ම දෙන්නගේ රණ්ඩු වහගෙන ඉන්න පුළුවන්.
0: මේවා ජොලි රණ්ඩු.
1: එයාලා මං හිතන්නේ ඒකට ආසයිද කොහෙද?
0: 4:25 වෙලාව.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනම නතරයෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් පත් දිනව රටක් දිනවට තහනම දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතිය කුවන්.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
3: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: ගම පොහොසත් කර ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 19:85 මතන්න.
5: හවස 4:30 වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
7: අලුත් වෙලා.
2: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
3: සේවන සාධන අභිමානයි රයිනෝ
4: ශ්‍රී ලංකාවේ අංකයක රූෆින් සීලින් ෂීට්
5: Cool drive, Vikita.
4: Lakana, even in drive.

0: පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබ දන්නා තොරතුරු තියෙනවා නම් අපිට මැසේජ් එකකින් එවන්න. වට්ස්ඇප් හරහා මේ දුරකථන අංකයට වට්ස්ඇප් අංකයට මැසේජ් එකක් දාන්න. මොකද සමහර විට ඔබේ දැනුවත් කිරීම තව කෙනෙක්ගේ ප්‍රයෝජනයට අතිශයින්ම වැදගත් මොහොතක් වෙන්න පුළුවන් මේ වෙලාව. දැන් ඒ විදිහට නිල්වලා ගඟේ ජලමට්ටම මොරවක ප්‍රදේශයෙන් වැඩි වෙමින් තියෙනවා කියන පණිවිඩය අපිට ලැබෙමින් තියෙනවා, ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ මේ වෙනකොට ඉතාම ඉක්මනින් වතුර වැඩි වෙමින් තියෙනවා කියන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම අපිට බලංගොඩ ප්‍රදේශයෙන් විශේ෷ පණිවිඩයක් ලැබුණා. විශේෂයෙන්ම මේ අධික වර්ෂාවතනයක් ඇදහැල්ලනවත් එක්ක කඳුකර ප්‍රදේශවල නායම් තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන අවධානාත්මක පණිවිඩයක් එවලා තිබුණා. මොකද මේ අධික වර්ෂාපතනයක් මේනකොට බලංගොඩ ප්‍රදේශයටත් ඇදහැලමින් තියෙනවා කියලා. ඉතින් මේ වගේ ඔබේ ප්‍රදේශයේ, ඔබ ඉන්න ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය සහ අවදානම් තත්ත්වයන් මේ වෙනකොට තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට ඔබ දන්නා තොරතුරු ලබා දෙන්න අපිට පුළුවන්. ඒව
1: හැමෝටම
0: දැනුවත් කරන්න පුළුවන්කම තියෙන නිසා අපිට ඒ සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරක් තියෙනවා නම් ඉක්මනින්ම ඒක සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා පිළිලා සිටිනවා, ඉල්ලා ඉල්ලීමක් කරනවා. ඒක තව කෙනෙක්ගේ ප්‍රයෝජනයට මේ වෙලාවේ වැදගත් වෙන්න පුළුවන් නිසා. රයිට්, හඳහන ලොතරැය කරගෙන ජීවිත වාසනාව හොයාගෙන යන්න බලාපොරොත්තු වෙන අයට වැස්සද අවුවද මේ කිසිම දෙයක් අදාළ නැහැ නේද? වැස්සත්
1: වාසනාව අතේ එන්න පුළුවන්.
0: වාසනාව සමහරට මේ වැස්සේ එනවා වෙන්න පුළුවන්.
1: ගහගෙන එනවා වෙන්න පුළුවන්.
0: වැස්සේ ගහගෙන එනවා වෙන්න පුළුවන් ඔබේ වාසනාව. ඉතින් ඒ නිසා මේ ලොතරැයක් ගන්න අදම හඳහන් ලොතරැයට ව්‍යය කරන රුපියල් 40 අවදියක් නැහැ. එක්කෝ වාසනාවක් ඔබට ළඟාවේ, එහෙම නැත්නම් රටේ සංවර්ධනයේට ඒක යෙදෙන නිසා අපතේන්නේ නැහැ.
1: දැන් හවසට ගෙදර යනකම් ඔයාලට පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40ක් වියදම් කරලා ලොතරැයක් අරගෙන බලන්න. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. ලක්ෂපතිය කෝටිපතිය ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙයි ඔයාලට. එහෙම නැතත් අද දවසේ ඔයා ජයග්‍රහකෙකුනේ නැහැයි කියලා කනගාටු වෙන්න එපා. රුපියල් 40 අපතේන්නේ නැහැ. ඒක රටේ විවිධ ශ්‍රේෂ්ඨ ගණනාවකට උපකාරී වෙනවා, දායකත්වයක් ලබා දෙනවා, රටේ රණවිරු සමාජ සේවා, ඒ වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨ වගේම දය සංවර්ධනයට මේකින ශ්‍රේෂ්ඨයන්ට ඔයාගේ රුපියල් 40 සෑහෙන ලොකු විදිහකින් දායකත්වයක් ලබා දෙන නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා. හඳහන ලොතරැයෙන් ආව ජයග්‍රහකෙක් කරන ගම මේ හැම දෙයකටම දායකත්වයක් ලබා දෙන නිසා ළඟම ලොතරැයි කෝඩුවෙන් මිලදී ගන්න හඳහන ලොතරැය.
0: මම අර දවසක් කිව්වනේ මතකද මේ කඩේකට ගිහිල්ලා මස්තියද කියලා ඇහුවා. නෑ. මාළු තියද ඇහුවා.
1: නෑ.
0: නෑ.
1: හරි.
0: කඩේ ලෑලි තියද කියලා ඇහුවා.
1: ඔව්.
0: ඔව්. වහලා දාලා යන්න කියලා.
1: හහ.
0: ඒ වගේ එයාම ආයි ගිහිල්ලා.
1: හරි.
0: කඩේට. හරිද?
1: අහහ.
0: ගිහිල්ලා මේ මුදලාලිගෙන් අහලා. මුදලාලි. සිගරට් තියනවද?
1: ආ.
0: කියලා ඇහුවා.
1: රයිට්.
0: ඊට පස්සේ මුදලාලි ගුරු නෑ කියලා.
1: හහහ.
0: දෙවෙනි සැරේටත් ආයි අහනවා.
1: මේව තියනවද කියලා.
0: මුදලාලි. සිගරට් තියනවද?
1: හ්ම්
0: හ්ම්. එක සැරයක් කිව්වනේ.
1: ඒව මෙහෙ නැහැ.
0: ඒව නැහැ. සමහර කඩවල සිගරට් විකුණන්නේ නැහැ.
1: දුම්
0: බැටි. ආයෙ ටිකක් කල්පනා කර කර ඉඳලා මුදලාලි.
1: හ්ම්
0: හ්ම්. මට ඕනේ. සිගරට් තියනවද කියලා.
1: හා මම වගේ හිටනම්.
0: මුදලාලට තද වුණා.
1: හරි.
0: මුදලාලි ගෝ මං දැන් සැරයක් කිව්වනේ නැහැ කියලා.
1: නැත්තම් නැහැ.
0: නැහැ කිව්වනේ. ආයෙ අහුවදින් වැඩි තියනවා කියලා ගෝ.
1: මුදලාලි
0: තුවක්කු තියනවද කියලා.
1: තුවක්කු තියනවද?
0: තුවක්කු තියනවද කියලා.
1: හරි.
0: මුදලාලි ගෝ නැහැ කියලා.
1: අයියවලු
0: එහෙනම් සිගරට් එකක් දෙන්නකෝ. එනා සිගරට් එකක් දෙන්නකෝ. තුවක්කුවක් නැහැනේ.
1: එනා වෙඩි තියනෝ ගේමුකෙන්ද?
0: 4:43 වෙලාව.

0: Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම්රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියෙන් මේ මාස 17 වෙනිදා මහා සංග්‍රහණය 75 නමක් විශේෂී සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නේ යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය
1: අතරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සුබදවස.
4: අලුත් වෙලා.
3: පහස වෙලා.
5: ඇයි වැඩි වෙලා?
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබදවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබදවස. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැගි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ

0: அவசர ஹத்ராய் வினாடி பனஸ்துனாய் விழா வைவினின் டிரைவ் ஆகினின் விழாவ விஜய் நிஷ்பாதன ஆகி கேமவேல ரசகான்வன நிஷ்பாதன பேல உங்களோட மெலதி கான புலுவான் கமதியனவா அந்த அவட் அது ஹித்தனவா நாங்க பொட்டாக்க வேணா சுதியிட்ட மனோஹர் கண்ணோனு கேலான் உடல கதாகன மே வேசே அனே ஹேமதாம கண பத்தம கண்ண பே கேல உயர்ந்த பே பாவலா தீர்ணே மே சீதலே மொன உயர்ந்தது உயர்ந்தனவே
1: உயர்ந்த
0: நிதாகன் தீரவா நாங்க வேணா மொனவா தோன்னா கேலாக ஹித்தனவா
1: ද්‍රව්‍ය රසකාරක වර්ණකාරක දාලා තින දේවල් මිලදී ගන්න යන චමිත්ගේ
0: පැත්තට
1: රසට ගුණට හදාගෙන ආර මිලදී ගන්න පුළුවන් කැමතින විජේ නිෂ්පාදන මොකද තිස් වසරක පාරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජේ නිෂ්පාදන ඒ නිසා අපි කියන්නේ විජේ නමින් ඔයා ගන්න කුළුබඩු ටිකේ ඉඳලා හර අවශ්‍ය කරන නිෂ්පාදන දැන් නූඩ්ල්ස් එකක් හදාගන්නව නම් ඉන්දියාප ටිකක් හදාගන්නව නම් තෝස ටිකක් හදාගන්නව නම් ඒ වගේම තේ විජේ තේ තියෙනවා විජේ කෝපි තියෙනවා මෙන්න මේ වගේ දේවල් ඔයාට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන් කැමතින විජේ නමත් ඒක ඒ නිසා ලාගම වෙනසින් සුපිරි වෙනසලි මිලදී ගන්න විජේ නිෂ්පාදන
0: රයිට් කවුදිනේ අපි වහගෙන මැසේජ් කරනා මේ වෙලාවේදී
1: විනාගුඩිය බේකරිය කාටිය එකතු කරගන්න ඔයතිකම බොයිගුඩිදන් සුමන මැසේජ් එකක් දාලා තියෙන යාවත් එකතු කරගන්නක මං වැල්ලවායේ මහින්ද එදිරිසිංහ ඉන්නවා ඔයාවත් එකතු කරගන්නවා ලස්සන දවසක් වෙන්න ඕනි කියලා දාලා තියෙන ඔදුලම් ගස්නන්දේ මැණිකේ කියා මැසේජ් එක දාලා තියෙන්නේ දුවලා දෙන්න මෙතනදී අමන්දි එතකොට මහත හේමන්තද සිල්වා මේ වගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ඕකේ ඊට පස්සේ අපි යනවා රිදීගම පැත්තට රිදීගමින් චාමින්ද ඉන්නෝ මේ වෙලාවේ දීපානේ ඉනෝකා ඉරෝෂ අවන්ති උදේශිකා මේ හැමෝම එකතු කරගන්න
0: ඔයාවත් එකතු කරගන්නවා රයිට් නෑ මඩ කිව්වා මේ අපිට සුබපතල මැසේජ් එකක් කරලා තියෙනවා කියලා මම බැලුවා කවුද කියලා. එයාගෙන කියන්නේ නේදුව. බැලුවා මොකද කියන්නේ නැත්තේ කියලා.
1: ඒක උඩට ගියා.
0: උඩට ගියා. ඒක ස්කිප් වෙලා.
1: ඕකේ.
0: රයිට් මේ කට්ටිය එකතු කරගන්න වගේම චන්දිම මැසේජ් කරලා තියෙනවා මීරිගමින් ඒ වගේම රිද්ම අනු ඇතුළු කට්ටිය මේක එකතු වෙනවා කියලා පිළියන්දලින් මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ජානකී ආව එකතු කරගන්න ආසිදුවක් අහන්න අපි තින්නවා කියලා මහරගමින් මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. අවස 4 විනාඩි 56 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න පුළුවන්කම තියෙනවා.
1: 07.3 93.5 93.7 කියන නම්බර එකට.

0: Radio ITN. NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
1: Gama Pohosat Karana Vivasayaka Balakaya Divayana Pura Vivasayakin 14014 Jathika Arthike Godanenvima Vinuvin RDP Vivasayaka Balakaya Obat Ekwanna 1985 Matanna
2: අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින් 0111 75 75 100 අමතන්න විෂන් කෙයා විශ්වාසනීය දැක්ම
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: SLT Mobitel Fiber එක ගැතනම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber

0: අවස පහයි විනාඩි 7යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම.
1: Good evening. අපි evening drive දෙවනි පැයත් එක්ක ඉන්න වෙලාව.
0: මම ලස්සන කතාවක් දැක්ක මේ ළඟදී. මේකේ මහාචාර්යවරයෙක් ඉන්නේ.
1: ඔකේ.
0: මහාචාර්යවරයා ළමයින්ට තමන්ගේ දේශනාවට ආවට පස්සේ දේශනේ දෙන්න කලින් පොඩ ජීවිතේට පොඩි පණිවිඩයක් එකතු කරන්න හැම වෙලාවෙම මහන්සි වෙන මහාචාර්යවරේ. එයා අරන් එනවා බෝතලයක්.
1: හරි.
0: පස්සේ ඒක හරියටම මේසෙ උඩින් තියලා ළමයින්ට පේන්න මේකට දානවා. එයා අරන් ආපු ගොල්ෆ් බෝල ටිකක්, සුදු පාට බෝල ටිකක්. හරිද? ගොල්ෆ් බෝල ටිකක් මේකට දානවා.
1: හරි.
0: දැම්මට පස්සේ ළමයින්ගෙන් අහනෝ, දැන් මේ බෝතලේ පිරිලාද කියලා. ළමයි කියනවා ඔව් කියලා. ගොල්ෆ් බෝල ටිකෙන් බෝතලේ පිරිලා
1: තියෙනවා.
0: ඊට පස්සේ මේ මහාචාර්යවරයා ආයමත් අහ කරන්නේ මොකද්ද? පොඩි පොඩි ගල් කැට ටිකක් අරගෙන දැන් පිරිච්ච බෝතලයක් නම් ගල් කැට දාන තැනක් තියෙන විදියක්
1: නෑ.
0: මේ ගල් කැට ටිකත් අර ගොල්ෆ් බෝල ටික අස්සෙන් අස්සෙන් ගිහිල්ලා වැටෙනවා ඇතුළට. ඊට පස්සේ ආයිමත් මහාචාර්යවරයා අහනවා ළමයින්ගෙන්, දැන් මේ බෝතලේ පිරිලාද කියලා. ළමයි කියනවා ඔව්, දැන් පිරිලා. දැන් ගොල්ෆ් බෝල ටික අස්සටත් ගිහිල්ලා ගල් කැටත් ගිහිල්ලා දැන් සම්පූර්ණයෙන් පිරිලා
1: තියෙනවා.
0: ඊට පස්සේ මහාචාර්යවරයා වැලි ටිකක් ගන්නවා. වැලි ටික අරගෙන ආයේ බෝතලයට දානවා.
1: එහෙම ඇතුළට යනවා.
0: වැලි ටික හලනකොට වැලි ටික දැන් බෝලේ තියෙනවා, බෝල වලට එහැයින් තියෙන අස්සින් හිර වෙලා තියෙන ගල් කැට තියෙනවා. ඒවා අස්සින් මේ වැලි ටිකක් දැන් පහළට බහිනවා.
1: රයිට්.
0: දැන් ඔන්න කම්ප්ලීට්. දැන් බෝතලේ පිරිලා. දැන් බෝතලේ පිරිලාද කියලා
1: අහනවා.
0: ඔව් නේ සර්. දැන් සම්පූර්ණයෙන් පිරිලා.
1: දැන් මුකුත් දාන්න බෑ.
0: දැන් ආයේ මුකුත් දාන්න තැනක් නැහැ නේද කියලා. ඊට පස්සේ මාචාර්යවරයා වතුර බෝතලයක් ගෙනල්ලා
1: ඕකේ
0: වතුර බෝතලේ හැලනවා.
1: රයිට්.
0: එතකොට දැන් ඔන්න ඒකත් අර පිරුණා කියන බෝතලේ ඇතුලේ ඇතුළට ගලාගෙන යනවා.
1: ඕකේ.
0: රයිට්. ඊට පස්සේ මාචාර්යවරයා කියනවා,
1: දැන් පිරිලාද?
0: දැන් පිරිලාද? ඔව් දැන් සම්පූර්ණයෙන් පිරිලා නේද? එහෙම කියලා කියනවා. ළමයි කියනවා ඔව් කියලා. ඊට පස්සේ ඔව් දැන් පිරිලා තියෙන්නේ. මාචාර්යවරයා ලස්සන පණිවිඩයක් දෙන්න උත්සාහ කරේ මේ ළමයින්ට. ළමයින්ට කිව්වා, දැන් මේක අනිත් පැත්තට කරා නම් අපිට ගොල්ෆ් බෝල ටික දාන්න තැනක් ඉතුරු වෙනවද? අපි මුලින්ම වැලි ටික දාලා,
1: ගල් ටික දාලා,
0: ගල් ටික දැම්ම, වැලි ටික දැම්ම නම් සම්පූර්ණයෙන් ගල් ටිකවත් දාන්න තැනක් ඉතුරු වෙන්නේ
1: නැහැ.
0: හරිද? ගල් ටික දැම්ම නම් මුලින් ආයෙත්
1: ගොල්ෆ්
0: බෝල ටික දාන්න තැනක් ඉතුරු වෙන්නේ
1: නැහැ. ඕකේ.
0: ජීවිතේත් මේ වගේ තමයි. ජීවිතේත් අපි ගොල්ෆ් බෝල ටිකට අපි අනුමාන නැත්නම් ආදේශ කරගත්තොත් අපේ ජීවිතේ වැදගත්ම දේවල් ටික කියන එක අපි මුලින්ම අපේ ජීවිතය ඇතුළට දාගන්න, අපේ මුල්ම තැන දෙන්න ඕන අපේ වැදගත්ම දේවල්. අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඉගෙනීම වෙන්න පුළුවන්, ගෙදර බිරිඳ දරුවෝ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා තමයි අපේ ජීවිතේ මුල්ම තැන දිය යුතු තැන. ඒ සියලු දෙනා අංක එකේ තියාගන්න ඕන ජීවිතේ වැදගත්ම දේවල්. වැදගත්ම දේවල් ජීවිතේ මුල් තැනට තියාගන්න. ඊට පස්සේ දෙවනියට ඊට පස්සේ තියෙන දේවල් ටික, රැකියාව වෙන්න පුළුවන්, පියාන වාහන වෙන්න පුළුවන්, ඒ දේවල් ගමන් විමන් යන එන කන බොන දේවල් වෙන්න පුළුවන් අපේ දෙවනියට දාගන්න ඕන දේවල් ටික.
1: හරියට ජීවිතේ පෙළගස්ව ගන්න.
0: ජීවිතේ පෙළගස්ව ගන්න. ඒ වගේම දැන් ඊට පස්සේ අපි වැලි ටික ගත්තොත් ඊට පස්සේ තියෙන තව අතුරු දේවල් අපිට ජීවිතේට ඕන තරම් අතුරු දේවල් එකතු වෙනවා. යාළු ආශ්‍රය කරන එක වෙන පුළුවන්. ඒ වගේ ඊළඟට එකතු වෙන දේවල්. මේ විදිහට පිළිවෙල දැන් මේ බෝතලේ ඇතුළට අපි දාගත්තා වගේ අපි ජීවිතය ඇතුළෙත් මේ පිළිවෙල හදාගත්තා නම් ජීවිතේ ලස්සනට ගෙවා ගන්න, ලස්සනට ගත කරන්න ඔයාලට පුළුවන් වෙයි කියලා මේ මහාචාර්යවරයා ලස්සන උපදේශයක් දෙනවා.
1: ඕකේ.
0: අපි මේක අනිත් පැත්තට කරා නම්
1: අපිට මොකවත් කරගන්න හම්බ වෙන්නේ නැහැ.
0: අපිට නොවැදගත් දේ තමයි අපි මුලින්ම අපේ ජීවිතය ඇතුළේ පුරවගන්නේ. අන්තිමට අපිට අපේ ජීවිතේ වැදගත්ම දේවල් වලට
1: දෙන්න
0: ඉඩක් නැති වෙලා යනවා. එයාලට අපිට ප්ලේස් එකක් නැහැ දෙන්න ජීවිතය ඇතුලේ. ඒ නිසා ඒක අන්තිමට පසුතැවීමකින් කෙලවර වෙන්න පුළුවන්.
1: ඔය ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න හැම බැරි වෙන්නේ හරි විදිහට ජීවිතේ පෙළගස්ස ගන්න නැති නිසා නේද?
0: පෙළගස්ස ගන්න නැති නිසා. ඔය ඉස්කෝලේ කාලේ ගුරුවරුත් අපිට කියන්නේ.
1: හරි.
0: අපිට කියනවා ගෙන ගන්න කාලේ
1: ඉගෙනගෙන ඉන්න.
0: දෙමෝපි කියන්නේ වෙන වෙන විකාර කරන්න කලින්
1: හරි
0: ඉගෙන ගන්න කාලේ
1: ඉගෙන ගන්න. වෙන වෙන මනස් ගාත ඔළුවෙන් අයින් කරන්න
0: අයින් කරන්න. ඔන්න ඔය කතාව තමයි.
1: හරි.
0: ඉතාලම කෙටියෙන්.
1: ඔව්. මෙන්න මේ බෝතලේ ගෝල්ෆ් ටික කෙනුයි. එතකොට ගල් කැට ටික කෙනුයි.
0: වැලි කැට ටික කෙනුයි කියලා දුන්නු කතාව. ෂෝට් ෆෝම් එකෙන් තමයි.
1: හහා.
0: ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්. අනම්මනම් විකාර කරන්න නැතුව කියලා.
1: අපි මේ කියන්නේ
0: කියලා කියලා අපිට පොඩි කාලේ කියලා දීලා
1: තියෙන්නේ
0: ওই කතාව තමයි. ජීවිතේ පෙළ ගැස්ව ගන්න අපි වැදගත්ම දේවල් වලට මුල් තැන දෙන්න. ඊට පස්සේ අනිත් දේවල් වලට අවධානය යොමු කරන්න.
1: අහහ්.
0: අසන්න ජීවිතේ ගලාගෙන යයි පසුතැවීම් නැති ජීවිතයක් අවසානයේ ඔබට උරුම වේවි.
1: Yes.

0: Lakhanda Radio ITN
1: ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල. දුරකථන අංක 0772211400.

0: අවසපහයි විනාඩි 20යි වෙලාව. කවුද අපි අහගෙන ඉන්නවා මේ වෙලාව මැසේජ් කරන අය ඉන්නේ කියලා බලන්න හදන්නේ. රසික සම්පත්තාව එකතු කරගන්න වගේම හෂිනි මහීෂා මැසේජ් කරනවා දෙනියයන් සිදු අගහන එකතු කරගන්න වගේම සජීත් වගේම සංදීප ඇතුළු කට්ටියම ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. සිදුවකට එකතු කරගන්න කියලා මේ වෙලාවේදී මාතරේ එවගේම කනිෂ්ක නාමල් එවගේම නිර්මාල් අරුණ චූටි දෝණිය අතුළු කට්ටියම එකතු කරගන්න. අපි ඉන්නවාලා අහගෙන මේ වෙලාවේ වැඩ කරන ගමන් කියලා මැසේජ් එකේවල තියෙනවා මට. ගිනිගත් හින්දින් තමයි මැසේජ් කරන්නේ. අපිටත් හොඳරම වහිනවා කියලා. හම්මෝ ඉදින් නේද? වැස්සනම් කොහෙද නැත්තේ? මහනුවරටත් තාරාණිපාත වැස්ස කියලා අපිට ආරංචි. ඉතින් පරිස්සමෙන් ඉන්න. එවැගේම දිනුෂිකාලක් මාලි මැසේජ් කරනවා සිදුවක් අහන මීරිගම ඉන්නවා කියලා. කිව්වේ හන්සන එවැගේම නිපුණ මදුෂංක මයුර ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා. සුපුන් තමයි මැසේජ් එකවල තියෙන්නේ මේ වෙලාවේදී මහියංගනේ ඉඳලා.
1: දර්ශනි කුමාරතුංග ඉන්න අලව්වෙන් එකතු කරගන්න ඔයාව. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්න මනපදින්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගන්නවා. ඒ වගේම බලංගුඩු පැත්තේ යනකොට ප්‍රියදර්ශනි ඉන්නවා. අපිට කියනවා අපිව සතුටින් තියෙන ඔයාලා දෙන්නට වැසර දෙමිලා කැස්සක්වත් හැදෙන්නේ පාළු.
0: අන්න ගැම්මට ජය වේවා.
1: අපිට වගේම ඔයාලටත් එහෙමම වෙන්න ඕනේ.
0: අන්න ඒකයි. අපි කියන්නේ same to you කියලා.
1: ඕ.
0: පුතා
1: තේනුක් එතකොට මහත්තයා විජේසිරි දුවලා දෙන්නා මෙසඳි එවගේම ඊසඳිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපි තින්නවෝ කියලා තියෙනවා. කවුද මේ මහරගම නිශාන්තමයි මැසේජ් එක දාලා තියෙන එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඔයාවත්.
0: රයිට් මේ කට්ටිය එකතු කරගෙන අපි සිංදු අහන්න යන කලින් මතක් කරනවා විජේ නිෂ්පාදන තියෙනවා. ඔයාගේ කැම වේල රස ගන්න වෙන නිෂ්පාදන පෙළ තෝසේ එකක්. එතකොට ඉදියාප ටිකක් රසට හදා ගන්නව නම් රතු ඉදියාප සුදු ඉදියාප මේ වගේ ගන්න පුළුවන්කම තියෙනවා. කඩේ විදියටම ගෙදර හදා ගන්න තෝසේකට ඔයා ගෙනියන්න ඕන තෝසේ පිටි මිශ්‍රණය විජය නමත් එක්ක. ඉතින් මේ හැම නිෂ්පාදනයකම රසකාරක වර්ණකාරක නැතුව බොහොම පිරිසුදුව තමයි නිෂ්පාදනය කළ තියෙන්නේ.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසත් එක්ක වැඩි පලංකම තියෙන අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන තෝරගන්න දැන් අපේ රසය රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගෙඩ යන්නේ ආගේ විශ්වාසයත් එක්ක. ඉතින් ලැගම වෙනසින් සුපිරි වෙනසලෙන් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මෙලදී ගන්න විජේ නිෂ්පාදන.

0: විශේෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන ප්‍රාණ අභිමානයයි රයිනෝ.
2: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: අපි ඔබේ S2 ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. 0111 75 75 100 අමතන්න. විෂන් කෙයා, විශ්වාසනීය දැක්ම.
9: හවස 5:30.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා,
11: පහසු වෙලා,
12: තෑගි වැඩි වෙලා,
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. චාන්දක ලොතරැයි මණ්ඩලය.

0: அவசப்பகை வினாடி தி சதராய் விழாவ ஈவினிங் டிரைவ் ஆகின இந்த விழாவ ஒய மத்ராவிட அபேஹ வெச்ச மினிசு இன்னானே சமஹர தேவால் மே அபிட லெட உனாட பாஸ்தே தமாய் මේක මං කරපේක වැරදි මේක නවත්තන්න ඕන එහෙම කියලා හිතෙන්නේ.
1: පසුතැවෙන්න වෙන්නේ.
0: මේ දවසක් ගිහිල්ලා තියෙනවා මේ ඔයගේ හොඳටම ලෙඩ වෙලා මොනෝසෙක් ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ ડોක්ටර් බල්ලා කිව්වා මිනිස්සයෝ මේ බොණ එක නවත්තන්න දැ. හරිද?
1: ඕකේ.
0: බොණ එක නවත්තන්න නැත්නම් මේ ඔයාට ලොකු කරදරයක් වෙනවා.
1: ඔව් ජීවිතේම වන්දි ගවන්නවනේ.
0: ජීවිතේම වන්දි ගන්නවනේ. එහෙම කියලා කිව්වා.
1: රයිට්.
0: ඒක තමයි නේ ડોක්ටර්. මොකද මේ ශරීරයට ඇල්කොහොල් අන්තර්ගත වෙනවා, අතුලත් වෙනවා කියලා කියන්නේ. ඔයා බොන දේත් එක්ක.
1: ඔව් ලේසි දෙයක් නෙවෙයි.
0: ඔයා ටික ටික මැරෙනවා කියන එක.
1: ඕකේ.
0: ටිකෙන් ටික
1: මැරෙනවා.
0: ඔව්. ඇල්කොහොල් ශරීරගත වෙන්න.
1: හරි.
0: එසා බොණ එක නවත්තන්න.
1: අහහ
0: කියලා කිව්වා.
1: දැන් ටිකෙන් ටික ඔයාගේ ජීවිතේ නැති වෙනවා.
0: ඔව් කියලා කිව්වා.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ ලෙඩා කියනවා.
1: හා.
0: කමන්නේ ડોක්ටර් ඉතින් මට එහෙම ලොකු කලබලයක් නෑ වෙරෙන්න.
1: අපේ ජවිද්ද කියලාත් මට හිතුණා.
0: කමන්නේ ડોක්ටර් එහෙම ලොකු කලබලයක් නෑ මට මැරෙන්න ඉතින් ඒක නිසා.
1: හිවින් නෙවෙන්. අයියෝ මෙහෙම මිනිස්සෙක්.
0: ටික.
1: මේ මිනිස්සෙක්ද?
0: ටික ටිකනේ මැරෙනවා කියලා
1: කිව්වේ.
0: කමන්නේ ડોක්ටර් ඉතින් හදිස්සියක් එහෙම නෑ මට එහෙම මැරෙනවා කියලා.
1: ෂුවර් එකට ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා දෙන්නේ මට හිතෙන්නේ.
0: ඒක නිසා මේ
1: සුරාමේ දෙගලද කොයිද?
0: පරිස්සම්
1: කිව්වා.
0: පරිස්සම් වෙන්න. ටික ටික හරි මැරෙනවානේ.
1: ඒක
0: හොඳ පුරුදු නෙමෙයි මේවා.
1: මෝඩ වැඩනේ කියන්නේ මේ
0: තරම්. ඒ වගේ දේවල් ආදර්ශයට ගන්න එපා.
1: ඕකේ.
0: අපි ඔය කිව්වට.
1: ඒක තමයි.
0: අපි කියන හොඳ දේවල් ගන්න.
1: හරි. ඉතින් මේකත් හොඳ දෙයක් තමයි.
0: ඔව් අපි කිව්වේ මේකෙන්නේ. අර හින්ට් එකක් ගහලා ඩොක්ක කනලා.
1: මොකද? කියන්නේ මොලේ හරහා. මොකටද ඒක
0: කියන්නේ? ඒක ඕන්නේ
1: නැහැ.
0: මතක නැහැනේ. ඒක ඕන්නේ නැහැ. කනහරහා බුද්ධියට.
1: කනහරහා මොලේට. හරි.
0: කනහරහා බුද්ධියට.
1: එහෙනම් එහෙම එකක් තමයි අපි කිව්වේ මෙතන.
0: කල්පනා කරලා බලන්න.
1: ඔව්.
0: රයිට්.
1: හරි.
0: 5:36 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: අපි මතක් කරන්න ඕන විචේ නිෂ්පාදන. අපේ රටේ රසය රටේ සමට ලෝකයට අරගෙන යන නිෂ්පාදන පෙළක් හඳුනා දෙන්නේ විචේ නමත් එක්ක විචේ නිවසින්. ඉතින් කැම වේල රසට හදාගන්නව නම්, ඒ වගේම වෙනස් විදිහට කැම ටික හදාගන්නව නම්, ඔයාලට රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව කැම ටික කාට හරි රසට හදලා පිළිගන්වනව නම් ඔන්න විචේ නමින් එන නිෂ්පාදන පෙළ වගේ ගෙදර තියෙන්න ඕන. ඉතින්
1: දැන් ඕනම කැමක් කටට රසට හදාගෙන ගුණට හදාගන්න ඔයාලට නියම කුළුබඩු ටික ඕන කරනවා. ඒ වෙනුවෙන් ආට පුළුවන් කරපු තියෙනවා විජේ නමින් කැලිමිරිස් ලුණු කහ ගම්මිරිස් මේ ඕනම දෙයක් මිලදී ගන්න. මොකද විජය කියන නමත් එක්ක 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ආට පුළුවන් කරපු තියෙනවා වෙන වෙන දේවල් වෙන වෙන ප්‍රොඩක්ට් වලට රැවටෙන්නේ නැතුව හරිම දේ මිලදී ගන්න. රංගම වෙනසල ඉඳන් සුපිරි වෙනසල දක්වාම විජේ නිෂ්පාදන වර්ධින්නේ. ඉතින් ආට පුළුවන් කරපු තියෙනවා ආගේ හිතේ හැටියට තෝරගෙන රසට ගුණට gedara ayata gedara dena connect හොඳ කැම වේලක් හදලා දෙන්න.
0: 5:37 වෙලාව.

0: තරයි DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: Lakhanda Radio ITN

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: IMF ප්‍රකාශය. බැලිගමදී සාගත් හෙරොයින්. ආරුගම්බේ ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයේ බවට. පාකිස්තානයේ ඛේදවාචකය.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLV දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: NLV හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLV හදහන ඔබත් අදම NLV හදහන බලා ගන්න.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
3: සමහර වෙලාවට අපි දන්නවා අපිට මේක දිනා ගන්න පුළුවන් කියලා, ඒත් අපි හිතෙන් ඒක අතාරිනවා. මොකද ඒකට එක මූණ දීලා ඇති වෙච්ච ගැටුම් මෙක්කලා ඒ වෙනකොට අපි හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. ඊළඟ පියවරේදී අපිට මේක සාක්ෂාත් කරගන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන් කියන අපිම අතහරින අවස්ථාව. ඒක තමයි ඔහු නැවත පස්සේ මේ හිතන්නේ. අපිත් එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒ ඔහු දොස්

0: ஹாய், வினாடி 52 விழாவ வெசட்டிக்க கடுவெளா தீனவா குழம்பட்டனாங் அனித் பிரதேஷ் வரட்ட மனவாகிய தத்துவாக தீனக அப்படி பிரவருத்தி வலியும் தமாய் தினகான வெண்ணே திங்க அது பிரவருத்தியான விசேஷம் மனோதர் அட்டை தொட்டை வெண்ணிக்கிறந்த சம்பந்திங் அவதானி இன்னோன சக காலகுணையின் தின நிவேதன சம்பந்திங் அவதானி
1: இன்னோன
0: சிஷும கந்துக்கர பிரதேஷ் வர இன்ன ஜனதாவட்ட வெசத்தைக்க ஏதுவிழா தீன தத்துவானிக்க அவதானம் தத்துவான் தீனோனாங்க சம்பந்தேன் ඔබ දැනුවත් කරයි ඒවා සම්බන්ධයෙන් කටයුතු පියවරයන් පිළිබඳව අවධානයෙන් ඉන්න අනතුරු වෙන්න කලින් අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි අපිට මතක් කරන්න ඕන.
1: ඒ
0: වගේම පාරවල් වල අද ටිකක් ට්‍රැෆික් කොළඹ ටිකක් ට්‍රැෆික් වෙලා තියෙනවා
1: පාරවල්
0: වල විශේෂයෙන්ම විවිධ කාරණා එක්ක.
1: ඒ
0: වගේම දැන් මොන පාරේ වුණත් යනවනම් පරිස්සම යන්න කියලා අපි කියනවනේ. වැස්සත් එක්ක පාරවල් ඉස්සනවා. එතකොට දානම දෙයක් තමයි මේ වාටත් මේකට මුණ දීලා ඇති.
1: අර
0: පාරේ තියෙන සුදු ඉර තියෙන්නේ කැඩි කැඩි කඩ කඩ ඉර. සුදු කඩ ඉර.
1: ඔව්.
0: ඩබල් ඉරේම නම් කොහොමත් කපන්න යන්න එපා.
1: ඉස්සර
0: කරන්න යන්න එපා. තනි ඉරෙත් එපා.
1: ගඩ
0: උසාවි.
1: ඔව් ඔව්.
0: සුදු කඩ ඉරෙත් සමහර වෙලාවට ඉස්සර කරන්න යන වෙලාවන්නේදී ලිස්සන වැටිච්ච වෙලාවල් තියෙනවා.
1: තියෙනවා තියෙනවා තියෙනවා.
0: ඒක නිසා මේ
1: ඒ කඩ ඉර ලිස්සනවානේ.
0: ලිස්සනවා ලිස්සනවා. ඒක අර පොලිෂ් එකක් නේ තියෙන පොලිෂ් ලේයර් එකක් නේ තියෙන්නේ.
1: දැන් වැස්සත් එක කොහොමද ලිස්සනව?
0: වැස්සත් එක ලිස්සන්න පුළුවන්කම තියෙනවා.
1: ඕකේ.
0: සමහර වෙලාවට ටයර් එකේ කට්ට නැත්තම්
1: කොහොමත්
0: අහුණු ගමන් ලිස්සලා යනවා.
1: අහහ.
0: ඉතින් ඒ නිසා කලබලේ ගිහිල්ලා හදිසි බ්‍රේක් ගහන්න ගිහිල්ලා ඔය අනුතුරු කරගන්නේ නැතුව පරිස්සමට යන්න.
1: ඔව් දැන් ඊළඟටත් වැස්සක් දැන් පායල නම් දැන් හිතනවනේ ඊළඟට වැස්ස එන්න කලින් කොහොම හරි යන්න ඕනේ කියලා හිතනවනේ කට්ටිය.
0: ඒ අරමුණෙන් එන්න යන්නේ.
1: ඔව්.
0: ඒතකොට එහෙම මෙහෙන් දාලා අනිත් වාහන වලට වෙට්ටු දාලා යනවා.
1: මං කියන්නේ මං වගේ තෙමි තෙමි හරි යන්න.
0: තෙමි තෙමි ගියොත් හැදෙන්නේ උපරිම මොනොත් හැවිරිස්සා.
1: ඔව්.
0: ඒක හැදුනා කොමාරි හොඳ කරගන්න පුළුවන්. හැබැයි අතප්පයක් කඩාගත්තුතින් තුවාලයක් වුණොතින් ජීවිත රහණයක් වුණොතින් වැඩක් නැහැ කර කතා කරලා. ඒ නිසා පරිස්සම යන්න තෙමිදෙමි යන්න බැරි නම් අතරමඟ නැවතිලා ඉඳලා හරි කමක් නැහැ කීයට හරි යන්න.
1: ඔකේ තේකක් එහෙම බීලා.
0: ඔව් කරදර කරගන්න නැතුව අනතුරු කරගන්න නැතුව
1: හරි
0: පාරේ යන්න කල්පනාවෙන්. එතකොට ඔයාටත් හොඳයි.
1: ගෙදර
0: ඔයා එනකම් බලාගෙන ඉන්න අයටත් හොඳයි.
1: ඕකේ
0: හැමෝටම හොඳයි.
1: ඕකේ සර්.
0: ඕකේ මැඩම්. හවස 5:55 කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරන අය මේ වෙලාවේදී.
1: අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මහත්ය උපුල් එකතු කරගන්න කියනවා කවිෂා සලීෂා. එතකොට දිලිෂා මගේ දොඩල තුන්දරවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉන්ද්‍රානි සෙනවිරත් තමයි වත්තිගමින්දා මැසේජ් එකක් දාලා තියෙන එකතු කරගන්නවා. ඊට පස්සේ දිගන ධර්මරත් මෝඩසගේ කට්ටිය වෙනද වගේ මහගෙන ඉන්නවා කියලා තියෙනවා. එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඊළඟ රජිත් ඔයවත් එකතු කරගන්නවා. ඊට පස්සේ යනවා දෙහත කාණ්ඩිය පැත්තට නෙත්මි මැසේජ් එකක් දාලා තියෙනවා. එයා මේකතු කරගන්න ගමන් යනවා මොරටුව පැත්තට. මොරටුවේ ශිනා ඇතුළු යාළුව හැමෝම එකතු කරගෙන අපිට දසන සින්දුව දෙන්නේ කියලා යාළ මැසේජ් එකක් දාලා තියෙනවා.
0: Right, evening drive එකේ ඉන්නේ.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

සමහර වෙලාවට අපි දන්නවා අපිට මේක දිනාගන්න පුළුවන් කියලා, ඒත් අපි හිතෙන් ඒක අතාරිනවා. මොකද ඒකට එක මූණ දීලා දීලා ඇතිවෙච්ච ගැටුම් මෙක්කලා ඒ වෙනකොට අපි හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. ඊළඟ පියවරේදී අපිට මේක සාක්ෂාත් කරගන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන් කියන අපිම අතහරින අවස්ථාව. ඒක තමයි ඔහු නැවත පස්සෙ

0: harë.
1: A të sëndërë hamuvime, shëgjavarë dhe në përëve shovete ali, singële sahë gjënë sa një vetën adhena anëshëi, gjysh të këti ka qagë, a qagë, hansë mala rriti ka hapële.
2: Krimi Radio, he, pasë vasërëkë abimaneja. Deshiya Aushadha Nishpadane Pramukhayapana Kirivattuduwa Krim Raja Samagamata 75 wasarak pirima nimitten sidu karana Parikprana Dharma Deshanaya October 15 wenada ratri 10:30 sita Lakkhanda Kuwanvithuliyen me masa 17 wenada Maha Sangharatnaya 75 namak visheyi Sanghagata Dakshinawada Deshamanya Mahacharya Vaidya Sumanaratna Amaruthunga Mahata visin rachita Apata Dupthina Leda Krutiya saha Vimala Siri Agalakada Mahata visin rachita Helavitha Vanshi Sumanaratne yana kruti Dorata Wedima saha Karya Mandalaya Agimada Edina Sidu Kere Krimi Raja Hetha Pas Wasaraka Abhimanaya
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රි 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
6: හවස 6 විනාඩි 12යි.
7: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: දෙන්නේ මාරාතිකයි.
1: ඔබ දන්නවාද? වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරද.

0: Evening Drive with Chamit and Charu.
1: හමසහේ විනාඩි 13යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්නකොට අර මතක් කරන දේවල් දෙකක් තියෙනවා. වෙනද වගේ මං ඔයාලට පුන පුනා කියන හදහන ලොතරැයි මෙලදී ගන්න කියලා. අගේ ජයග්‍රහණ ඔයාගෙම කෙරගෙන වාසනාවන්ත ඔයාගේ ජයග්‍රහණ ඔයාගේ අතටම ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. හදහන ලොතරැයි මෙලදී ගන්න පුජුරු පෙල් 40න් රටේ සංවර්ධනයට නොඑක් පැතිකඩොස්සු ඔයාගේ ඔයාගේ දායකත්වය ලබා දෙන්න ඔන්න පුළුවන්කම තියෙනවා. එනිසා ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් ගෙන ගමන් වෙන්න පුළුවන් මේ ඕනම තැනකදී ගන්න මතක් කරලා. NLB හදහන ලොතරැයිය හදාන ගැන එහෙම මතක් කරද්දී රසට කැමටික ඉතින් කොහොමවත් අපිට තියෙන්න ඕනේ නේද? එනිසා කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න අර පුලංකම තියෙන 30 වසරක පරිභෝගික විශ්වාසයක් තියෙන විජ නිෂ්පාදනම තෝරගන්න කැලිමිරිස්ද ගම්බිරිස්ද මේ ඕනම දෙයක් කුළුබඩු ඔයාට ගන්න පුලංකම තියෙන විශ්වාසයෙන් විජය නමත් එක්ක ඒ අතුලුව විජ නිවහනින් තවත් නිෂ්පාදන රසක් අපිට හම්බ වෙනවා. යන ළඟම වෙනසලට සුපිරි වෙනසලට ගිහින් තෝරගන්න ඔයාට ඕන නිෂ්පාදන විජය නමත් එක්කම. හවස 6යි විනාඩි 14යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: කොහොමද හය විනාඩි 23යි දැන්.
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package ප්‍රසක් SLT Mobitel Fiber
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
6: ටිකියා සුරකින් මගතොට.
7: කෝල් ඩ්‍රයිව් වික්ටර්.
6: ලක්කන. ඊවෙනින් ඩ්‍රයිව්.
8: ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ගොඩක් හවස්සලා තියෙන හැන්දලා තියෙන චාරු අපිට යන්න වෙලාව නම් වෙලා තියෙන්නේ.
7: ඕකේ.
8: එමනම් ඉතින් හදට අපි යනවා. හ්ම්. අයිමත් හෙට තවස හතරට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි.
7: එහෙනම් අපි අදට ඉවිනින් ඩ්‍රයිව් එක ගිහින් එන හෙට තවස හතරට ආව මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි. අදට ගිහින් එන්න. අද සුබ දවසක්. මම චාරු.
8: ගිහින් එන්න. සුබ දවසක්. මම චමිත්.

0: Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. Lankawe Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
4: දිවයින පුරා ව්‍යවසායකින් 14,000 ජාතික ආර්ථිකයේ වඩනෙන්වීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
5: ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිමත් වීම ප්‍රශංසනීයයි. ඉදිරියේදී ඕනෑම සහයක් දෙන බව IMF කියයි. රටේ ඉදිරි ගමන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සමකෙන් මාධ්‍යයට දෙවැන්ත වකීමක් ඇති බව අගමැතිනියගෙන් ප්‍රකාශය. හෙරුවින් කිලෝ 128ක් සමග 5 දෙනෙක් අත්අඩංගුවේ. දිස්ත්‍රික් 10කට නා යාමේ අවධානමක්. සිරිලියේ CT ස්කෑන් රේ ගැන FCIDN පරීක්ෂණ. ආරුගම්බේ ආසියාවේ ආකර්ෂණීයම වෙරළ බවට. පාසලක වහලක් කඩා වැටීමේ සිදු පාකිස්තාන කේදාවාචකය.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහ සුදුසු ඕනෑම ආකාරයකින් ඉදිරියටත් සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවයි එහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජේන් චන්ද්‍රා ප්‍රකාශ කළේ.
1: I think there the fiscal, in contrast to other countries, the fiscal performance is actually very strong. The revenue ratio has doubled.
2: Sri Lanka's saru aarthika tattve veduduna veethi penawa rajya moolyakara sadhanayat shaktimat veethi bima apita dakneta puluwan naya prativagata kirime kriyavaliya bohodurata avasan velai tiyenne e wage ma palana kramavede etulu vyuhatmika patsanskana sambandhen Sri Lankawa wedagat pragatiyak laba gena tiyenawa Sri Lankawa samaga visthirna naya pahasukam wedasatahane හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් මේ මස මුලදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ලැබුණා. එය සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 345කට ආසන්න මුල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ලබන වසරේ මාර්තු මාසයේදී මෙම වැඩසටහන අවසන් වීමට පෙර තවත් සමාලෝචන මෙහෙයුමක් ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිතයි. වැඩසටහන අවසන් වුණත් ශ්‍රී ලංකා බාධාරින් සමග අඛණ්ඩව කටයුතු කිරීමට IMF සූදානමින් ඉන්නවා. නව මූල්‍ය වැඩසටහනක් ප්‍රතිපත්ති උපදෙස් සහ ආයතනික ධාරිතා සංවර්ධනය ඇතුළු සහාය ලබා දීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ආර්ථික ස්ථාවරත්වයේ යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ප්‍රසංස්කරණ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම යන අභියෝගය ඔබ හමුවේ තිබුණත් ඒද ජයග්‍රහණය කළ හැකි බවයි අපගේ විශ්වාසය.
1: So what I would say is we stand ready to support Sri Lanka in any way they desire as appropriate, but the fund will remain a very committed partner to Sri Lanka.
0: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනතා වෙත රැගෙන යාමේදී ජනමාධ්‍ය පුරෝගාමී පාර්ශවකරුවෙකු බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අරලිකා මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් රටේ ඉදිරි ගමන තීරණය වන්නේ අධ්‍යාපන මත බැවින් නව ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාතික සංවාදයක් ඇති කිරීමට ජනමාධ්‍ය අතිශයින් වැදගත් වන බවයි අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සත්‍ය සහ නිවැරදි තොරතුරු ජනතා වෙත සන්නිවේදනය කිරීම සඳහා සකස් කළ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. විෂයමාලා වෙනස් කිරීම ඉක්මවා ගිය සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේම පරිවර්තනයක් සිදු වී තිබවයි අගමැතිවරිය සඳහන් කළේ.
3: වෙනසක් අධ්‍යාපන පද්ධතියට අපි කරන්න හදනකොට ඒක අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ටෙක්නිකල් එක්ස්පර්ට්ස්ලා හෝ ඇත්තටම අධ්‍යාපන පද්ධතියේ ඉන්න දරුවන් ගුරුවරුන් විදුහල්පතිවරුන්ට විතර දැනගත යුතු දෙයක්ුත් නෙවෙයි. මේක ඇත්තටම මුළු රටටම අයිති අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ගේන්න යන අවස්ථාවක මේක පුළුල් සංවාදයකට භාජනය විය යුතු දෙයක්. මේ වසරේ මේ විෂයේ ඇසෙස්මන්ට් එකේ කරන වෙනසකට එහා ගිහිල්ලා පද්ධතිය තුලම කරන බරපතල වෙනසක්. මේජර් ෂිෆ්ට්ස් ගණනාවක් බලාපොරොත්තුෙන් තමයි අපි මේක කරන්නේ. ගුරු කේන්ද්‍රීය සිස්ටම් එකක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය සිස්ටම් එකක්. පුළුල් දැක්මක් එක්ක තමයි අපි මේ ප්‍රතිසංස්කරණය මේක හඳුන්වා දෙන්නේ. විෂයමාලාවේ කරන වෙනස්කම් ගණනාවක් තියෙනවා. ඊට අමතරව අපිට මෙතන තියෙන ලොකුම වැඩේ තමයි මේ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන මේ සිස්ටම් එක රෙඩි කරන එක. ඒ කියන්නේ මේ අපි අලුතෙන් ඉස්කෝල හදලා අලුතෙන් ගුරුවරු පුහුණු කළා අලුතෙන් සර්කියුල ගහලා එහෙමම නෙවෙයිනේ. අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක වෙච්ච පද්ධතියක් අපි වෙනස් කරන්නේ. එතකොට ඒ නිසා අපි මේක අධියර කිහිපයකින් මේ විදියට හඳුන්වා දෙන්නේ ඒ සිස්ටම් එකේ රෙඩිනස් එකක් අපි බලමින් ඒ සිස්ටම් එක සූදානම් කිරීමට ගන්න පියවර ගණනාවකුත් මේ අලුත් කරිකියුලම් එක හඳුන්වා දීමට පැරලලි අපි සිද්ධ කරනවා.
0: වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පාළු ඉඩමක සංගවා තිබූ හෙරොයින් මත්කුරු කිලෝග්‍රෑම් 128ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මොහොතේ සිට මෙම මත්ද්‍රව්‍ය ගොඩබිමට ප්‍රවාහනය කළ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකුට අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. දෙව්වර සිට මුහුදු සැතපුම් 100ක පමණ දුරින් පිහිටි ස්ථානයකදී නාවික හමුදාව සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළා. එහි සිට තීවරයෙන් පස්සෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවැත්තේ දෙවුන්දර සිට මුහුදු සැතපුම් 60ක පමණ දුරකදී වෙන දිංගි බෝට්ටුවකට මද්‍රව්‍ය සහිත ගෝනි 6ක් ලබා දුන් බවයි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදා විසින් පොලිසිය විශේෂ බලකාය මද්‍ර විනාශකාරංශය සහ වෙරළාරක්ෂක බලකාය දැනුවත් කර තිබෙනවා. එහිදී සිදු කළ මෙහෙයුමේදී පාළුවින් මග සංගවා තිබූ මද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වුණා. ඒ වයි වටනාකම රුපියල් කෝටි 200 ඉක්මවනවා. සැටලයිට් දුරකථන දෙකක් සහ අන්තර්ජාල උපාංගද සොයා ගැනීමට හැකිව තිබෙනවා. විදේශගතව සිටින මධ්‍ය විචාවරම් කරුවෙකු වන කුඩු සරඳු නැමැත්තාට මෙම මද්‍රව්‍ය අයත් බවටයි විමර්ශන නිධාරින් විශ්වාසය පළ කරන්නේ. මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති KTGL අශෝක ධර්මසේන මහතා.
4: අන්තරාදායක විෂ මද්‍රව්‍ය වන හෙරොයින්, අයිස්, කුඩු ගංජා එක්ක ප්‍රවාහණය කිරීම සහ ඊට ආධාර අනුබල දෙන සියලුම සැකකරුවන් දැනට 299118 පමණ අපි මේ රටමේකට ජාතික මෙහෙයුමත් එක්ක අතරංග වෙලා තියෙනවා. ඒත් එක්කම දැනට දින කීපයක සිට විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය, ඒත් එක්කම නාවික හමුදාව, පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය, ඒත් එක්කම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළද දැවැන්ත මෙහෙයුමකදී මේ වන විට සැකකරුවන් 6ක් සමග හෙරොයින් ලෙස සැකකරන මද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 600ක් පමණ ආසන ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ වන විට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන තිබෙනවා මේ ලංකාවට කවුද ගෙනාවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ මගින් සිද්ධ කරගෙන යනවා. මේ වෙන විට සැකකරුවනුත් අදාළ නඩු භාණ්ඩ සියලුම දේවල් අපි අධිකරණ බල ප්‍රදේශයට බාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙනවා. වැඩිදුර විමර්ශන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ මගින් දැනට සිද්ධ කරගෙන යනවා. දැනට දීවර යාත්‍රා දෙකක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එම දීවර යාත්‍රාවෙන් ජාත්‍යන්තර මුහුණෙන් මද්‍රව්‍ය ලබා දුන්න දීවර යාත්‍රාවත් නැවත ගොඩබිමට එන්න සලසූ දීවර යාත්‍රාවත් දැනට අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
0: මේ අතර රුපියල් 156ක හෙරොයින් තොගයක් සමග සංවිධානාත්මක අපරාධ කළ සමාජිකයන් 6 දිනක් කැස්පෑ ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. ඕන් කුලී නිවසක රැඳී සිටමින් මද්‍යවි ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවේ. සැකකරුවන් ළඟ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 112ක් සහ විද්‍යුත් තරාදියක් සොයාගෙන තිබෙනවා. ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමු සහ ඌව පළාත් මෙන්ම කිල්නොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික් ඊට අයත් වනවා. එම ප්‍රදේශවලට ගිගරුම් සහිත තද වැසි ඇති විය හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණරත්න මහතා පවසන්නේ.
5: දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස එකෙන් පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම මධ්‍යම සබරගමුව පළාතෙත්, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කෙත්, ඒ වගේම උතුරුමැද පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කේ මිලිමීටර 75ට වඩා වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මෙම අකුණු සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින නිසා ඒ පිළිබඳව ජනතාව සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ ගැන සැලකීමේදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සුළං හමන් නිශ්චිත දිශාවකින් තොරව සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-30 වගේ තමයි පවතින්නේ. මේ නිසා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය හෝ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී తాවකාලිකව සුළං වේගය පැයට කිලෝමීටර 70ක් 80ක් වගේ වැඩිවීමේ හැකියාව තියෙන නිසා තා රළු වෙන්න පුළුවන් එවැනි අවස්ථාවල తాවකාලිකව මේ පිළිබඳව දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ජනතාව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. අද දිනෙන් පස්සේ තත්ත්වයන් ගොඩක් වෙලාට අඩු වෙලා යයි. මොකද දැනට පහවෙමින් පවතිනවා පැවති කැළඹිලි සහිත ස්වභාවය. ඊට පස්සේ ඉදිරි කාලයේදී සාමාන්‍ය අන්තර්මෝසම් කාලගුණී තත්ත්වයන් තමයි අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාසය කියන්නේ කොහොමත් දිවිනාශ්‍රිතව කැළඹිලි සහිත ස්වභාවයන්, අඩු පීඩන තත්ත්වයන්, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාල පරාසයක්. එතකොට මෙම එල්නිනෝ එකත් එක්ක එවැනි තත්ත්වයන් තීව්‍ර වීමේ හැකියාවක් පවතිනවා.
0: අධික වර්ෂාව සමග අත්නකළු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. පහදිම්බ ජනතාව අවධානයෙන් සිටින ලෙසයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. දිස්ත්‍රික් 10කට නාහියම් පූර්වානතුරු ඇඟවීමද නිකුත් කර තිබෙනවා. නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොරණෑගල, මාතලේ, ගම්පහ, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන ඊට අයත්. කොළඹ රිජ්වේ ආරයාරෝහල්ට සිටි ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර 3 දිනකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෝස්මක් ගුණ කරමින් දක්වා තිබෙන්නේ අදාළ සිද්ධිය තුරෙන් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි. රෝහල්ට රුපියල් මිලියන 10ක් වටිනා සිටි ස්කෑනයන්ටක් මිලදී ගන්නා බව පවසමින් මෙම අක්‍රමිකතාව සිදු කර ඇති බවටයි අධිකරණ කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව පුදු දේපල පන්ති අර්ථයේ ශිරන්ති රාජපක්ෂ, DSK එස් කුමාරී සහ KH නිරෝෂා යන අයට එරෙහිවයි මෝසම ගොනු කර තිබෙන්නේ. විමර්ශන අවසන් කර අධිකරණ කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩුව බහා තබන ලෙසටද නියෝග කර තිබෙනවා. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීම පන්තිර්ථයේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි විභාගයට ගත්තා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්වරයෙකු වන නුවන් තුෂාර අරන්දන යන අය නඩුවේදී සාක්ෂි ලබා දුන්නා. 2009 වසරේ නාවික හමුදාවේ වැටුපා දීමනාංශයේ සේවය කළ තමන් නාවික හමුදාවේ ලුතරන්වරයෙකු වූ යෝෂිත රාජපක්ෂ නිලධාරියාගේ වැටුප සහ දීමනා ගෙවීම වලට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන බවයි ඔහු පැවසුවේ. 2006 වසරේ පෙබරවාරි මාස 14 වනදා සිට 2016 වසරේ පෙබරවාරි මාස දක්වා යෝෂිත රාජපක්ෂ නැමැති නිලධාරියාට වැටුප වශයෙන් 51,59,621 මුදලක් නාවික හමුදාවෙන් ගෙවා ඇති බව ඔහු සඳහන් කළා. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී ශ්‍රී ජනාධිපති නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ අදාළ වැටුප්පා දීමනා අන්තර්ගත නොවන බවයි. දීමනා යන්නට ගෙවල් කුලී විශේෂ රාජකාරී දීමනා සහ නිලැඳුම් දීමනා ආදී අතුරත් වෙනවා. පාඨමාලා සඳහා ලබා දුන් දීමනා මෙන්ම ක්‍රීඩා තරඟවලට සහභාගී වීම වෙනුවෙන් නිලධාරීන්ට ලබා දෙන දීමනා අතුරත් වන්නේ නැති බවයි සාක්ෂිකරු සඳහන් කළේ. පැමිණිලි පෙනුවෙන් තවත් සාක්ෂියක් ලබා දුන් නාවික හමුදාවේ කොමදෝරු ගාමිණී ප්‍රියදර්ශන නැමැති නිලධාරියා සඳහන් කළේ යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී වූ විදේශීය පාඨමාලාවක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 20,382ක් සහ දීමනා ලෙස තවත් බ්‍රිතාන්‍ය පවුම් 4,174ක් අනුමත කර තිබූ බවයි. හිරිපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබූ බවත් ඔහු සඳහන් කළා. වැඩිදුර සාක්ෂි භාගයේ ඔක්තෝබර් මාස 30 දක්වා කල් තිබීමට අධිකරණය නියම කළා. ආරුකම්බේ වෙල්ල තීරයේ ආසියාවේ ආකාශ නියම සහ හොඳම වෙල්ල තීරයේ බවට පත් වුණා. ඒ මෙට සංචාරක ව්‍යාපාරයට තවත් දැවැන්ත ඉහළ පිළිගැනීමක් වෙනවා. කොන්කොඩිෂන් ට්‍රැවල් රීඩර්ස් ආයතනයේ ප්‍රකාශයට පත් කළ නවතම සමීක්ෂණ වාර්තාවට අනුවයි මෙම නම් කිරීම සිදුව තිබෙන්නේ. සර්ෆින් ක්‍රීඩාව සඳහා ලෝක ප්‍රසිද්ධම වෙල්ල තීරයක් ලෙසටයි ආරුගම්බේ සැලකෙන්නේ. හොඳම වෙල්ල තීරයේ බවට පත්වීමට ඒට හේතු වී තිබෙනවා. ආසියාවේ ආකර්ශනීය වෙල්ල තීර 24ට ශ්‍රී ලංකා වෙල්ල තීර 4ක් එක්වීම විශේෂත්වයක්. බෙන්තොට, තංගල්ල සහ මීගම් වෙල්ල තීරද ඒ හතර වෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා හමුණා. දෙරට අතර වෙළඳාම්බ ආයෝජන සංචාරක සහ බලශක්ති ක්ෂේත්‍රයේ සහභාගිතාවය ශක්තිමත් කිරීම පිළිබඳවයි එහිදී අවධානය යොමු වුණේ. ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ හත්වන සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා අසර්බයිජාන්ට ගොස් සිටිනවා. සමුළුවේදී අමාත්‍යවරයා මේ සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශන ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට සමගාමීවයි ඒට ජනාධිපතිරයා සමග සාකච්ඡා පැවැත්වේ. තෙල් සහ ගෑස් සැපයුම් සම්බන්ධ සහභාගිතාවේ වර්ධනය කර ගැනීමද අවධානය යොමු බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහය ස්වාධීන රූපවාහිනී සේවය ක්‍රියාත්මක කරන ටේකිය සුරකම මගුතර වැඩසටහනේ තවත් අධිරක් වැල්ලවාය මල්වත්තාවෙල මධ්‍ය මහාවිද්‍යාලයේදී සාර්ථකව පැවැත්වුණා. විදුහල්පති නායන මංගල මහතා සඳහන් කළේ සාර්ථක අත්දැකීමක් ඉන්හිමි වූ බවයි.
6: හොඳ ඉගෙනුම් අත්දැකීම් සම්භාරයක් ලබා දෙන, ඒ වගේම දරුවන්ට මුළු වැඩසටහන පුරාම විනෝදාත්මකව සක්‍රීයව සහභාගීත්වය සහිතව පවත්වන පැවැත්වපු වැඩසටහනක් ලෙස මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්.
0: වැඩසටහන පිළිබඳ දරුවන්ද අදහස් පළ කළා.
7: අද දවසේ අපිට බොහෝ දේවල් දැනගන්න ලැබුණා. ගියානතරකදී අපි හැසිරෙන්න ඕනි ආකාරය, ක්‍රියාමාර්ග වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
8: අපි අද දවසේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මාර්ග නීති රීති පිළිබඳ
9: සිසුවෙක් විදියට පාසල් ජීවිතේ ලබන්න ඕනි අත්දැකීම් ගොඩක් අපිට කියලා දුන්නා.
10: අනතුර ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා වගේම

0: සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ අද උදෑසන මේ පාසල අවට දූදරුවන් දහසකටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා මාර්ගන් ශ්‍රී ලංකා පොලිසියේ රතවාහන මූලස්ථානය මගින් සංවිධානය කරලා තිබුණු මාර්ග අනතුරු සංදර්ශනයේ පැවැත්ුණා වීඩියෝ තාක්ෂණය ඔස්සේ තවදුරටත් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය 19.90 සුවසරිය ගිලන්රත් සේවය සහ ෆයර්ෆොස්ට් ඉන්ෂුරන්ස් ආයතනය අපි සමගින් අත්වල් බැඳගෙන කටයුතු කරා අපි ඊටින් සමු ගන්නවා වැල්ලවාය මල්ලත්තාවල මධ්‍ය මහා විද්‍යාලයේ සිට මම ගිහන් ගෙට්ටිෂේ
1: පෝච්චි ගලකුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ අධිකන්ට ඉදිරිපත් කිරීමට ගිහි ඇඳුමකින් රැගෙනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සිවුරට යුක්තිය ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාදයාත්‍රාව අද කොළඹට ළඟා වුණා. අද පස්සරේ මෙම පාදයාත්‍රාව ජනාධිපති ලේකම් කාර්යාලයේ අසලට පැමිණියා. ඒදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතා පාගමනී පැමිණි ස්වාමීන් වහන්සේ සහ ගිහි පිරිස වෙත පැමිණ උන්වහන්සේ ලබා දුන් ලිඛිත ඉල්ලීම බාරගනු ලැබුවා.
2: මහනුවර දළදා මාලිගා පරිශ්‍රයෙන් පසුගිය සෙනසුරාදා අධිෂ්ඨාන පූජාවකින් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාදයාත්‍රාවේ 6 වන දිනේ වන අද දිනේදී එය කොළඹට ළඟා වුණා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරයෙන් රැගෙන ලෙසයි මෙම පාදයාත්‍රාවේ ඉල්ලීම වුණේ. එහෙත් පාදයාත්‍රාව අවසන් වන විට පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ නිදහස් කරන ලෙස උන්වහන්සේලා ඉල්ලා සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන් පිල, චන්න ජයසුමන, ප්‍රසන්න රණවීර යන දේශපාලන නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මැතුළු විපක්ෂයේ දේශපාලඥයින් රැසක් මෙම පාදයාත්‍රාවට එක් වුණා. මේ අතර ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වාර්තාව ජනාධිපති ලේකම්වරයාට ඊයේ බාර දී තිබුණා. ඒ කමිටු සභාපති කටයුතු කළ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා විසින්. ඒ අනුව භික්ෂුන් වහන්සේ සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාර ගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසිවලට අදාළ සංශෝධිත යෝජනා මෙම කමිටුව මගින් ඉදිරිපත් කෙරුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා උපුටා දක්වා ඇති බන්ධනාගාර නිත්‍ය නියෝග සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කිරීම කනගාටුදායක බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ අදාළ නිවේදනය මගින් බන්ධනාගාර විධිවිධාන සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම අවශ්‍ය නොවන කටයුත්තක් බවයි දක්වා තිබුණේ. එමෙන්ම දැනට අදාළ නියෝගවල අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම පැහැදිලිව සඳහන් ඇති බව ප්‍රකාශ කර තිබුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ එම නිවේදනය හිතාමතා බන්ධනාගාර නිත්‍ය නියෝගවලින් එක් කොටසක් පමණක් උපුටා දක්වා මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර තිබීම කනගාටුදායක බවයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා නිවේදනය කරන්නේ. සිරඳඩුවමක් විඳින භික්ෂුන් වහන්සේ නමකට අදාළ කරුණක් පැණි සමාජයට සංවේදී කරුණක් අරඹයා මෙවැනි විකෘති සහගත අදහසක් සමාජගත කිරීමට වගකිව යුතු දේශපාලන පක්ෂයක් කටයුතු කිරීම කනගාටුදායක තත්වයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බන්ධනාගාර ආඥා පනතේ 550 වගන්තියේ සඳහන් මූලික කරුණු තුනක් අන්තර්ගත වනවා. උසාවියකට ඉදිරිපත් කළ යුතු වර්ධකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින් උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. අවුරුදු තුනක හෝ ඊට අඩු හෝ සිරදනුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් පැළඳ බන්ධනාගාරයෙන් බැහැර විය හැකිය. අවුරුදු තුනකට වඩා වැඩි සිරදනුවම් ලැබූ සිරකරුවන් බන්ධනාගාරයෙන් බැහැරවන විට මුදල් වෙන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ බන්ධනාගාර වස්ත්‍ර චක්‍රයට ගැලපෙන්නා වූ ඇඳුම් මැදීමට සැලැස්විය යුතුය. එම මූලික අන්තර්ගත මූලික කරුණු තුනට අනුව ඥානසාර හිමියන්ගේ බන්ධනාගාර ගත කිරීම වසර 6ක කාලයක්. එබැවින් උන්වහන්සේගේ චීවරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකිය. එයට අදාළ වන්නේ මතු සඳහන් කළ 551 වගන්තියේ 3 වන කොටසයි. එම වගන්තියට අනුව ප්‍රකාශ කරන ඒහා බී වස්ත්‍ර කාණ්ඩවලට භික්ෂුන් වහන්සේ විසින් අඳින ලද චීවර ඇතුළත් නොවන බවයි අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ 2018 වසරේදී පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට දඬුවම් නියම වූ අතර පසුව ජනාධිපති සමාව හිමි වුණා. කෙසේ වෙතත් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන්නේ එම ජනාධිපති සමාව ප්‍රදානය කිරීම නීති විරෝධී බවයි. ඒ අනුව නැවත වතාවක් ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම වුණා. මෙම පාදයාත්‍රාවේදී ඔවුන් ඉල්ලා සිටින්නේ එම අධිකරණය විසින් කරන ලද නියෝග ප්‍රකාරව පනව ඇති සිරදඬුවම ඉවත් කරන ලෙසයි.

0: ආස කිරීමේ වරදට තමයි ඥාන සරහාම්තුරෝ ස්ථිරගත වෙන්නේ. මේ රටේ මොනම පුද්ගලයෙකුටවත් බෑ උසාවියට අපහාස කරන්න. මොකද උසාවිය තමයි ඉහළින්ම තියෙන සියලු දෙනාටම පොදු සාධාරණ නීතිය. උසාවියට යම්කිසි කෙනෙක් අපහාස කරොත් එතකොට මේ රටේ තියෙන නීතිය තමයි හැල්ලු වෙන්නේ. විශේෂයෙන් මේ වෙලාවේදී විවිධ භික්ෂු කණ්ඩායම් මේක පාවිච්චි කරමින් වෙනත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා පාවිච්චි කරන බවක් තමයි අපිට පේන තියෙන්නේ. මේ ඥානසාරහාමුදුරුව මේ වෙලාවේදී පාවිච්චි කරන්න උත්සාහ කරනවා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්. බුදුහාමර දේශනා කරලා තියෙනවා කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංගුතෝ. සබ්බත් සංගුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති කියලා. කායික සංවරය, වාචික සංවරය, මනස සංවර වෙන්නට ඕන. අන්න ඒ වගේ පුද්ගලෙක් තමයි මේ සිවුරු දාගත්ත පුද්ගලයයි කියලා කියන්නේ. ඉස්සර තමයි පාගමන් යනකොට කඳුළු ගෑස් ගෑව්වා, ඊළඟට වතුර බවුසර ගෑව්වා, පාරවල් හරස් කළා, අත්තඩංගුට ගත්තා. එහෙම කරන්නේ නැහැ දැන්. ඕන කෙනෙකුට පයින් එන්න පුළුවන් පාගමන් යන්න පුළුවන්. හැබැයි ජනතාව ඒක තාම පිළිගන්නේ නැහැ කියන එක මේ ගත වෙච්ච දවස් දෙක තුනෙන් හොඳට පැහැදිලි.
1: නීතිය සැමට එකයි කියන කාරණාව ව්‍යාප්ත කරන්නට ඕන සමාජගත වෙන්නට නොහැකිව හිටපු සුළු පිරිසක් කාල කණ්ඩායමක් ඒක රාශී කරගන්න දරන උත්සාහය ඉතාමත්ම අභාග්‍ය සම්පන්නයි. ගම්මේ හැම කෙනෙක්ම මේ කාරණාව දැනගන්නට ඕන. පන්සලේ හාමුදුරන් වහන්සේලා ඒක රාශී වෙලා ගමත් අපි ඒක රාශී කරගෙන රටත් ඒක රාශී කරගෙන ඉදිරියට යන්න මහන්සි ගන්නට ඕන.
2: අධිකින්ට අපහස කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන්වට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවිරතුරු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මාස 19 වනදා යළි කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. නඩුව කැඳුව අවස්ථාවේ සභාපති විනිසුරුපරයා සඳහන් කළේ පැමිණිල්ලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුගොනුවේ පිටපත් මෙතපා ලැබි නොමැති බවයි. එම පිටපත් ගෙනවා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කර තිබෙන බවත් විනිසුරු මඩුල සඳහන් කළා. ඒ අනුව මෙම පැමිණිල්ල නැවත සලකා බැලීම සඳහා මෙම මාස 19 වනදා කැඳවීමටයි නියම කර තිබෙන්නේ. පාස්කෝ පාරේ විමර්ශන වලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්තනංගුරගෙන් රඳවා ගැනීමට විරෝධය පළ කරමින් පැවති විරෝධතාවලදී පළ කළ අදහස් වලින් අධිකරණයට අපහාසස් සිදු කර ඇති බව සඳහන් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වැඩිවීමක් දක්න ලැබෙන බව සෞඛ්‍යංශය සඳහන් කළා. ප්‍රතිකාර ගැනීමෙන් දින 4කින් පමණ මෙම තත්ත්වය වෙනස් වන බැවින් අනීතිබියක් ඇති කරගත යුතු නැති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඒ පිළිබඳ අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය පාණිත කරුණාපියම් මහතා,
3: ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ තත්ත්වය කියන්නේ ශ්වසන පද්ධතිය ඇති වෙන තත්ත්වයක් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක නිසා. මේකත් එක්ක එන රෝග ලක්ෂණ තමයි උණ, කැස්ස, සෙම් ප්‍රතිශාව, උගුරේ අපහසුකම, ඇඟපත රිදීම් වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් අපේ තිබෙන ආවේශන පද්ධතිය හරහා අපිට නිරීක්ෂණය වෙනවා. පහුගිය සති 3-4 කාලය තුනදී පසුගිය දේවන විට ඒ ගන්න සාම්පල් වලින් අපිට පේනවා 135ක් විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගේ වාර්තා වෙනවා. ඒ කියන්නේ මේ දවස්වල පැතිරලා යන කැස්ස, හිඹිරිසා වුණ වගේ රෝගේ බොහෝ විට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් අපි දකිනවා. හැබැයි මේ රෝගී තත්ත්වය දවස් 3-4කින් බොහෝ වෙලාවට ප්‍රතිකාරත් සමග විශාල ගැටලුවක් නැතුව සුව වෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. විශේෂයෙන්ම ගර්භණී මාතාවන්, කුඩා ළමයින්, ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වගේ පවතින බොහෝ නොවන රෝග පවතින අයට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ආවොත් සමහර අවස්ථාවලදී සංකූලතා එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් එවැනි කණ්ඩායම් මේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්නත් ඕනේ. ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහලට හෝ තමන්ගේ ළඟම වෛද්‍යවරයා වෙත යොමු වීමත් වැදගත්. මේ රෝගය බොහෝ වෙන්නේ කැස්ස, හිමිටිසව ආශ්‍රිතව පිට වෙන බිඳිති මාර්ගයේ. ඒ වගේම තව කවුරු හරි ස්පර්ශයෙන්ුත් මේ රෝගෙ බෝ වෙන්න පුළුවන්. ඒ වගේම මේ බිඳිති තවරුණ ස්පර්ශහරහා මේ රෝගය තව එකිනෙකට බෝ වෙන්න පුළුවන්.
2: පාකිස්තානයේ පෙෂාවෝ නගරයේ පාසලක වහලියක් කඩාවැටීමෙන් 34 දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අතර ළමුන් 32 දෙනෙකු සහ ගුරුවරියක් සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේකේ ළමුන්ගෙන් බහුතරය වයස අවුරුදු 13ට අඩු බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. අන්තරින් තවත් 19කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් වාර්තා සඳහන් කළා. පාසල් හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරන ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබබ් ෂරිෆ් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පාකිස්තානයේ පැවැත්වෙන තුන්කුන් එක්දින ක්‍රිකට් තරගාවලියට ආරම්භක පිටකඩු පැතුම් නිශ්ශංක එක් නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ඔහුගේ වම්පාදයේ කලබ ආශ්‍රිතව ආපදයකට ගැනීමයි ඊට හේතුව. පැතුම් නිශ්ශංක වෙනුවට ලහිරු උදාර ශ්‍රී ලංකා සංචිතර නම් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. තුන්කුන් තරගාවලිය ලබන 18 වෙනිදා සිට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ප්‍රශංසනීයයි. ඉදිරියේදී ඕනෑම සහයක් දෙන බව IMF කියයි. රටේ ඉදිරි ගමන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සමගින් මාධ්‍යයට දැවැන්ත වගකීමක් ඇති බව අගමැතිනියගෙන් ප්‍රකාශය. අරුගම්බේ ආසියාවේ ආකර්ෂණීයම වෙරළ බවට. පාසලක වහලයක් කඩාවැටීමෙන් සිදු පාකිස්තාන ඛේදවාචකය. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
6: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985.

0: ప్రకృతి దహర
1: సమానుగ్రహాయ
2: కోటి ఎకులహి దన నిదానల తరయ్య 10 లక్షి ప్రథమ త్యాగ 20 లక్షి విలా రూపాయ లక్షి 3000 1000 100 60 20 త్యాగి డబుల్ విలా కోటి ఎకులహి దన నిదానేట రూపాయ 40 కొదట మేతి
3: లాంకే విశ్వాస దిను మార్క్స్ పెన్ సమూహ వ్యాపారే వితిన్ గేన్ పాపి తహరిన దెన్ నవ నిమావకిన్ ఎన డోమాస్ అంక్రే వికెటి మే అంత్రేక సాటంబర్ హిమి కరుని కుమన్న అదిమ అవతన్న 011176979579
4: සුබ සඳහාවක් අයිබෝවන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන ලකන සඳදිය දහර සමග අදත් අපේ ආදරණීය හමුවේම මම ආදරෙන් ජීවිතය කියවන්න උත්සාහ කරන කාලයක තමයි අපි ඉන්නේ. මොකද අපි නිරන්තරයෙන් ගන්න ඒ උත්සාහය ඇතුලේ සමහර වෙලාවට අපිට ගොඩක් පිටු මඟ හැරෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ වෙලාවේ මේ වෙනකොට ඔබ අතේ තියෙන විවිධාකාර පොත් එක්ක මේ ජාතික කියවීමේ මාසයේදී ජීවිතයත් ඒ එක ගලපගෙන කියවන්න උත්සාහ කරනවා නම් වටිනවා කියලා මුලින්ම මතක් කරන්න හේතුව. මොකද අපි හැම වෙලාවකම අපේ ජීවිතයට වඩා වැඩියෙන් අපිට පේන අපිට ඇහෙන අනිත් අයගේ ජීවිත කියවන්න උත්සාහ ගන්නවා. එහෙම ගන්න උත්සාහය ඇතුලේ ඇතිවන කාර්යබහුලත්වය හින්දා අපිට අපි ගැන කියව ගන්න අමතක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් වැඩියෙන්ම වැදගත් වෙන්නේ අපිට වඩාත් සමීප අපි වඩාත් හොඳින් දන්න අපිව හරියටම කියව ගන්න එක නිසා ඔන්න අපි අද මුලින්ම ඒ ගැන මතක් කළා.
5: ඔව් මොනිකා, කියවීම මිනිසා සම්පූර්ණ කරනවා පරිපූර්ණ කරනවා කියන්නේ නිකම්ම වචනයක් නෙමේ. මොකද ඒ කියවීමේ පුරුද්ද ඇති කරගන්නත් ඕනේ. මේ ලොකු වෙලා අකුරු ඉගෙනගෙනම හුඟක් වැඩි වියවට පත් වුණාට පස්සෙත් නෙමේ, පුංචි කාලෙම ඉඳන්. ලෝක ළමා දිනයේ යෙදුනේ ඔක්තෝබර් 1 වෙනිදානේ. එදා තිබුණු දේශනයකට ගිය වෙලෙත් මං කිව්වේ ජපන් ජාතිකයෝ එයාලගේ දරුවන්ට කියවන්න උගන්වන්නේ මව් කුසේ දිද්දිමයි. ඒ අම්මලා පුස්තකාලවලට ගිහිල්ලා ඒ කුසේ ඉන්න දරුවට ඇහෙන පින්තූර කතා පොත් කියවෙනවා. ඒ පින්තූර කතා පොත් අහන් ඉන්න දරුවෝ ඒ වෙනකොටත් සමහර වචන ඉගෙන ගනිමින් ඉන්නේ. ඉතින් ලෝකෙට ඒ අය ආවට පස්සේ අමුතුවෙන් අම්මලා තාත්තලට මහන්සි වෙලා අර වචන අකුරු කියලා දෙන්න ඕනේ නැහැ. මොකද ඒක හොඳ පුරුද්දක් වෙලා තියෙන හින්දම තමයි ජපන් ජාතිකයෝ මං හිතන්නේ මොනතරම් බාධක ආවත් ඔවුන්ට ස්වභාවික ආපදා ඕනෑවටත් වැඩිය තියෙනවා. ඒ වුණත් ඔවුන් වැටෙන්නේ නැත්තේ ඔවුන් අර පුංචි ළමයිගේ ළමා කාලේ ඒ කියවීමෙන් සහ ඔවුන් දන්න එබඳු වීර ධෛර්යමත් චරිතවලින් තිබිච්ච කතන්දරවලින් විතරක් නෙමේ, අර ඊට වැඩිය ළමයාට ආත්ම ශක්තියක් ලබා දෙන කතන්දරවලින් මව් කුසේ ඉඳිද්දිම ඔවුන්ගේ හිත් පෝෂණය කළා තිබ්බ හින්දා. එහින්දා අමතක නොකරන දෙයක් තමයි මේ කියවීම පුරුද්දක් කරන්න. අපි අනිත් හැමදේම පුරුදු කරගන්නවා, හැබැයි අත්‍යවශ්‍ය දේවල් නැතිව. එහින්දා කියවීම පුරුද්දු කරන්න කියන්නේ වෙන කිසිම දෙයක් හින්දත් නෙමෙයි, ඒ අපේ පරිකල්පන ලෝකයේ පුහුසත් කරන්නේ මෙන්න මේ කියවීමෙන් ලැබෙන පන්නරයෙන්මයි.

0: දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකඳ සඳ දිය දහර සමග ඔබ ආදරෙන් අදත් අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකොමින් මවකමින් ඔබ රකිමින් රටම රකිනා 64 වසරක අභිමානීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමකු වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කර හමාරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර.
1: අපි එහෙනම් අදත් මේ අර්ථවත් ගීතවත් කතා බහට ආරාධනා කරන ඔබට රෑ 9 වෙනකල් ලකන සඳදිය දහන සමග එක් වෙන්න කියලා FM 93.5 වගේම www.lakhanradio.lk අපේ වෙබ්පිටුවේ අමතක නොකර මඟ නොහැර අපිත් එක්ක අතරණ එකතු වෙන්න පුළුවන් මේ ලෝකේ ඔබ කොහේ කොතැනක හිටියත් අද සඳදිය දහන ආරම්භ කරන්න ගංගියුරට යන්න හේතුවා මුල් දවස්වල මමත් එන්නේ නයිල් ගංගියුරේ හරිම මේ හිතට දැනෙන කියවීමක් එක්ක ඉතිහාසයේ විසින් මකා දාන්න උත්සාහ කරන ඉතිහාසයේ විසින් විවිධාකාර නාමකරණයන්ට ලක් කරලා විවිධාකාර විදිහට කුලගොත් දේශපාලන බලයද එහෙම නැත්නම් ස්ත්‍රීත්වයේ තියෙන විවිධ සලකුණුද ඔස්සේ චරිත විවිධ තැන්වලට කොටු කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි අපිට මේ චරිත විවිධ දෘෂ්ටීන්ගෙන් ලියවුණු කෘති ඔස්සේ අය අය කියවන්න උත්සාහ ගන්න පුළුවන්කම තියෙනවා නම් අපි හිතන විදිහත් අපේ ජීවිතේ අපේ චරිත දිහා අපි බලන විදිහත් වෙනස් කරගන්න ඉඩක් ලැබෙනවා. නෝනේශාර මහගමගේ ලියව ක්ලියෝපැට්‍රා තමයි මේ දවස්වල කියවමින් ඉන්නේ. එයා තමයි රැජිනා මේ දවස්වල තැලමිගස් යාත්‍රාවත් එක්ක නයිල් ගංයුරේ එහෙට මෙහෙට යන ගමන් ඉන්නේ. ඉතින් ඒ හින්දා ඒ ගංයුරෙන් මේ ගංයුරට ඇවිල්ලා සුදු ඇඳගෙන දුර කඳු මුඳුනට ඇවිල්ලා සමුගන්න ඔබ මා අපි මේ කවුරුත් ගැන යමුනා මාලිනී පෙරේරා ලියව රෝහණ වීරසිංහන් සංගීතවත් කළ කරුණාරත්න දේවගනේ ගායනා කරන ගීතයකින් අද සඳදිය දහර ආරම්භ කරනවා ආචාර්ය හංසමාලාර ටිකහපල සමග.
2: ද මොනිකා ඇත්තටම බලපුවහම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සුදු වෙනකන ආවා කියලා හඳ ඉන්නෙම සුදු වෙනකන තමයි. හඳට ආය සතුටට දුකට කියලා නැහැ කැඳුම නැතිෙන්නේ. ඉතින් සබහා දහමේ තියෙන හැමතැනම එහෙම තමයි. ඔවුන්ගේ ඒ ඇඳුම වෙනස් වෙනවා. සමහර වෙලාවට ගස්වල කොළහලනවා. ඊට පස්සේ ආයෙමත් ලාදළු එක්කලා ඒ පාට එක්කලා ඇඳ ගන්නවා. හැබැයි අපි විතරක් මේ ජීවිතයේදී ජීවත් වෙනකොට විවිධ දේවල් විවිධ අවස්ථාවලදී ඉල්ලා සිටිනවා. ඉතින් මෙතනදී සුදු ඇඳගෙන කියනකොට අපේ ඔළුවට එන සංකේතාර්ථයක් තියෙනවා. අපි සුදු අඳින්න අවස්ථා දෙකකදී. එකක් ආගමික කාර්යයන්වලදී බෞද්ධ ආගමිකයෝ විදිහට. අනිත් කාර්යය තමයි ජීවිතේ කවුරුන් හෝ සදහටම අපි අතහැරලා යන වෙලාවේ අපේ සංවේගයේ ශෝකය පළ කරන්න යන අවස්ථාවදී. මෙන්න මේ දේ තමයි අපේ ජීවිතේ ප්‍රධාන වශයෙන් සුදු කියන එකත් එක්ක තියෙන්නේ. මෙතනත් මේ සුදු කියන කේදී අපිට තේරෙනවා හඳ පන්සල් ගිහිල්ලා නැහැ. හඳ ඉතින් හැම පොයෙටම සුදු වෙනනම් පන්සල් යන හින්දා මේ ගෙනියන්නේ නම් අර වගේ සංවේගාත්මක ශෝකජනක අවස්ථාවක්. ඒක සදහටම කරන සමුගැනීමක් නොවෙන්න පුළුවන්. ඔහු කියන ඔබ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක ඒ ගංයුරට නැවත අප හමු වෙන්නේ නැතිව සමුදුන්නු අපේ ජීවිතයේ එහෙම අවස්ථා චරිත ඕන තරම් තියෙනවා මොනිකා. සමහර වෙලාවට කාලයක් ගියාට පස්සේ අපි ඒ අවස්ථා ඒ චරිත නැවත නැවත මතු කරමින් ඒවැය තිබිච්ච දුක හිතෙන දේවල් අමතක කරලා සතුටු තියෙන මතක වලින් ඒ මොහොතේ අපේ හිතේ දුක පිරුණා නම් ඒක අමතක කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි උනි මට ඇයි දැයි දොස් පවරන සඳසිත. සමහර වෙලාවට අපි දන්නවා අපිට මේක දිනා ගන්න පුළුවන් කියලා ඒත් අපි හිතෙන් ඒක අතාරිනවා. මොකද ඒකට එක්ක මූණ දීලා ඇති වෙච්ච ගැටුම් මෙක්කලා ඒ වෙනකොට අපි හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. ඊළඟ පියවරේදී අපිට මේක සාක්ෂාත් කරගන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන් කියන අපේම අතහරින අවස්ථාව. ඒක තමයි ඔහු නැවත පස්සේ මේ හිතන්නේ. අපිත් එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒ ඔහු දොස් කියන්නේ නැහැ. මේක තමයි ගීතයකින් විය යුතු හොඳම දේ. ඒ කියන්නේ කෙලෙසක දොස් පවරමි නුඹහට කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන්කොට. ඉත ජීවිතේ අපිට සමහර කාල පරිච්ඡේදවල එක එක අපේ ජීවිතවලට එනවා. හරියට නවකතාවක් වගේ එක එක් පරිච්ඡේදවල. හැබැයි ඒ අය ඇවිල්ලා ඒ මොහොතේ අපේ ජීවිත ආදරයෙන් ආලෝකයෙන් පිරෙවුවට පස්සේ එයාලා අපිව දාලා ගියත් අපිට දාලා යන්න සිද්ධ වුණත් මොන හේතුවක් වින්දා වුණත් ඒ අයට වෛර නොකර ඉන්න එක ඒ අයගේ කියන්නේ අපි සාපන්නේ කරන්නේ වැරදි කියන එකනේ. ඒවන් නොකිය ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ මොහොත දැන් වැඩක් නැති වුණාට ඒ වෙලාවේ අපිව පිරෙව්වේ ඒ අය හින්දා. කවුරු කොහම වුණත් කොතැනක හරි ඒ දාලා ගිය අය ජීවත් වෙලා ඉන්නවනම් මං හිතන්නේ ඒක තමයි සතුට වෙන්න ඕනේ.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மானவிய பிரேமைய சௌந்தர்யாத்மக வியமன லக்கண சந்ததிய தஹர சமக்கு அபி ஆரம்பேதீம கியா அவசன் சந்தேவக ஏ கங் யுரட மதகத ஒபட சமஹரவிட மதக் வென் நதி சமஹரவிட அபி ஏ கிவ கதாவத் எக்க ඔබේ හිත හදාගන්න කාටම හෝ ඔබ චෝදනා කරමින් හිටියනම් අතීතයට දොස් පවරමින් හිටියනම් ටිකක් හරි සතුටුලි වෙනස් කරගන්න ඉඩ ලැබෙන්නේ නැති කියලා මටත් හිතෙනවා. ලලිත් පොන්නම් පෙරම ගායනා කරන ගීතයක් අපි අහන්න ඊළඟට අවසන් සඳෑවයි දෙදෙනා හමු වූ මින් මතු නෑ අප හමුවන්නේ.
2: ඔමනික මේ 90 දශකයේ ජනප්‍රිය වෙච්ච ගායකයෙක් ලලිත් පොන්නම් පෙරම දැන් වැඩි ඇහෙන්නේ නැති වුණාට ඉතින් අර අවසන් සඳාව ගැනම තමයි මේ වැඩිදුරටත් මේ කියන්නේ. ඉතින් හුඟක් වෙලාවට මේ සමුගන්න වෙලාවල් දවල් කාලෙකදී උදේකදී උනත් මේකේදී නිර්මාණකරුව මේක හැන්දෑවට ගේනවා. නැත්නම් රාත්‍රියට
1: ගේනවා නේද?
2: ඔව්. මොකද දවස නිමා වෙනවනේ එතකොට. ඒ නිමාවටම තමයි මේක එකතු කරන්නේ. සඳාවක ඉවර කරන්න යන්නේ ජීවිතයත් ඒ අවසන් අපි කියන සඳා කාලය කියනෝනේ ජීවිතේ. ඒ වගේ තැනකට මේ නිර්මාණකරුව ගෙනල්ලා තිනවා. එතනදිත් කියන්නේ දෛවේලංක අප දෙදෙනාද මේ හමුවීම් සිද්ධ වෙන්නේ මොන තීරණයකට යටත්වද කියලා අපිට තාම හිතා ගන්න බෑ. ඒවා අපිට නොපෙනෙන මානයක තියෙන දෙයක්. ඒ නිසා ඒට දෙන වචනේ තමයි මේ දෛවයේ ඉරණම කියන එක. ඉතින් ඒ නිසා දෛවයේ තමයි එකතු කරේ. දැන් දෛවයේම මේක නොගලපෙනවා කියලා වෙන් කරනවා කියලා හිතන. දැන් මෙහෙම හරියට බැලුවොත් මොනිකා හොඳ සිහි කල්පනාවෙන් දේවල් දිහා බලනකොට මේ දෛවයේ කරන දේත් අපිට පැහැදිලි වෙනවා. හැබැයි ඒකට සතිය තියෙන්න ඕන. මං කියන සුමානේ නෙමෙයි සම්මා සතිය. හැම එකක්ම නිරීක්ෂණය කරන් යනකොට කිසියම් රටාවක් අපිට පේන්න ගන්නවා. ඒකයි කියන්නේ ඔහුට ඒ නොගැලපීමට හේතුත් ඔහු දන්නවා. දෛවය කියලා කිව්වට ඔබගේ සුන්දර සමනල ලෝකය බිඳලන්නට බැහැ කුරිරු බෙමි. ඒ කියන්නේ වෙනදට අපිට හම්බෙන ඕන ආර්ථික සමාජයේ කාරණා මෙතන තියෙන අදහස් නොගැලපීම. ඔවුන්ගේ ජීවිත තියෙන තැන් දෙක. ඒ දෙක එකතු කරගෙන එක පාරක යන්න අමාරුයි. ඇය සමනල්ලු පස්සියද්දී ඌට දෙන ජීවිත අභිමතාර්ථ අපේක්ෂා තියෙනවා ඇති. ඒකට ඒ ට්‍රැක් එකට අරගන්නවා කියන්නේ මගේ ජීවිතේ බිඳ වැටෙනවා. ඒ නිසා හොඳ පෙම්වතෙක් විදිහට ඇයගේ ලෝකයට කුරුළු නොවී ඇගේ සමුගන්න තීරණය කරලා. ඉතින් හැබැයි මේ සම්බන්ධයේ තිබිච්ච සතුට අර ඉස්සල ගීතේ කිව්වා වගේ මට දුන්නු ආදරය අමතක කරන්න බැරි හින්දා ඔහු කියනවා මගතොටදි හමු වුණත් ඉවත බලාගෙන යන්න එපා. මේ සංසාරෙදි මා නොපැතුවා.
1: අන්න අර අපි හැමදාම කියන තැනට
2: ආවා. එය හඟවා රිදවන්න එපා. මොකද අපි කෙනෙකුට බැඳුනහම ඒ බැඳෙන්නේ මිනිස්සෙකුටද සතෙකුටද දෙයකටද? අපි ගොඩාක් මාස කරන පොතක් බැරි වෙලා හරි කාගේ හරි අතින් ඉරිලා කැඩිලා වතුර වැටිලා බොඳ වෙලා ගියොත් ඒත් අපිට රිදෙනවා. එතකොට අපි බැඳෙන ප්‍රමාණයන් අනුව රිදෙන බවත් අමතක කරන්න එපා. කාලය විසින් සුවපත් කරන්නේ මේ බැඳෙන ප්‍රමාණයේ තියෙන අර තද බව දිය කරලා. අන්න ඒකයි කාලය මේවට උත්තර හොයනවා කියලත් කියන්නේ.

0: ආහාර
1: හමුවීමක් අවසානයේ වෙනවීමක් තේනවා කියන එක ඇත්තක්. ඒ වගේම තමයි අපිට අනිත් පැත්තට හිත හදාගන්න පුළුවන් වෙනවීමක් කියලා කියන්නේ ආයමත් කරන සමුගැනීමට කරන ආරාධනාවක්. එහෙම නැත්නම් ඉඩ ලබා දීමක් කියලත්. චන්ද්‍රකුමාර කදනාරච්චි ගායනා කරන ගීතයකට අපි යන්නේ ඊළඟට සඳදිය දහරතුලින්. කලින් ගීතයේදී කියවුණේ දෛවය ලංකල අප දෙදෙනා දෝ වෙන්වී යන්නට සැරසෙන්නේ කියලා. මේ ගීතයේදී කියනවා වෙන්වී ඔබෙන් යලිදු නාවත් සොයන් මතක මතකේ රැඳිලා තියේ. ගංගා නදී තීරයේදී ඇහැගෙව් කාලයක් ගැන කියන දැන් අද පළමු වර්ධයේ තියෙන්නේම මේ එකිනෙකට වෙනස් පෙම්වතුන් තුන් දෙනෙකුගේ ප්‍රේමයේ අවසාන මොහොත ගැන සිහිපත් කරන. ඒකෙ දෙන්නෙක්ව ගංගා තීරයේදී තමයි මේ වෙන්වීම තීරණය කරන්න අවස්ථාව සලසාගෙන තියෙන්නේ. හැබැයි ඒ තුන් දෙනාම මේ ප්‍රේමයේ ගැන තිබිච්ච කෘතවේදී හැඟීමෙන් ඉන්නම. ඉතින් මේ ගීතයේදීත් කියනවා ඒ මේ ගීතයේදී පෙම්වතිය ගැන කියන අපූර්ව වචන ගණනාවක් හම්බෙනවා. පිය ලෝචනී, දෙතොලේ සිනා සිසිල ගේන මදුහාසිනී. මේ විදිහට ඇයව හඳුන්වා දෙන ඔහු අවසානයේදී කියන්නේ ගංගා නදී ඌරේ අප කී කතා වෙන් වින්දාසනේ සුවඳ නාමල්සල. අපි විතරක් නෙමෙයි මීට කලිනුත් අපිට නාමල් පිපිලා එකෙදිත් හම්බුණා මේ විදිහට ස්වභාව සෞන්දර්යයක් මේවා අහන් හිටියා කියලා. ඒ හින්දා මේ ගායනා මතු ආත්මෙත් වාසනා අර දෛවය සංසාරය මතු ආත්මය කියන තැනට ඔවුන් මේ කතන්දරේ ගෙනියන්න අප්ඩේට් එකක්. එහෙම නැත්තම් අපි කියනවා ඒකල පොඩි කාලයක් ඉල්ලා සිටින්නේ මේ බැඳීම් අමතක කරන්න බැරි වෙන.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: අපේ අම්මා ගෙදර ආවද

0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: ලියාගෝල් රන් වාසන. මිලදී ගන්න සෑම ලියාගෝල් ටැබ්ලට් බොක්ස් එකකටම රන් කාසියක් දිනා ගැනීමේ අවස්ථාවක්. කලියොත්තේ ඔබ මිලදීගත් ලියාගෝල් ටැබ්ලට් බොක්ස් එකේ සහ බිල්පතේ ෆොටෝ එකක් 077-2040-659 අංකයට WhatsApp කිරීම පමණයි. සත්‍ය පතා ජයග්‍රහකේ.
2: අපි ඔබේ S2 ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. 011-7575 සිය අමතන්න විෂන්කයා විශ්වාසනීය දැක්ම.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහ බලයක්.
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: සුබ දවස.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවස. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
8: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
9: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ක්‍රිමි රාජ පස් වසරක අභිමානය. දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම් රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්මදේශනය ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියෙන්. මේ මාස 17 වෙනිදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය. FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Manaviya Preme Saundaryatmaka Viyamana
10: Santhiya Tarahara. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන ලකන සඳදිය දහර සමග අතරෙන් ඔබ අදත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමල රෙටි කහපොළ ගෞරවනීය සහභාගීත්වය ලකන සඳදිය දහර මිගිතවත් අර්ථවත් කතා බහ වෙනුවෙන් අපි යන්න ලෑස්ති තවත් ගීතයකට. කලින් අපි අහුවා චන්ද්‍ර කුමාර කඳනාරච්චි ගායනා කළ ගීතයක් විරමිට කලින් ගංගා නදී තීරයේදී. ඒ ගීතේ තරක කිව්වා, ඔබ මා මැවූ සිහින දුරපාවිනි හද ආදරේ ප්‍රාර්ථනා. අපි ඊළඟට අහන ගීතය මිල්ටන් මල්ලවරච්චි ගායනා කරන්නේ මනරකේ විජේතුංග ගීතලේ විචාරය රත්නායකයන්ගේ සංගීතය ඔබයි මමයි මැවූ සිහින ලොම මැකියයි.
11: මේ දවස්වල අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් ආපහු අපේ මතකයේ අන්දරටම ඉස්සරහටම ඇවිල්ලා ඉන්න මිල්ටන් මල්ලවාරච්චේ ධාරා චිත්‍රපටියත් එක්කලා එන ගීත ගණනාවකින් කටිකන් ගීතමය චිත්‍ර සංගීතමය සහ ගීත වලින් පිරිච්ච චිත්‍රපටයක් ඉදටත් හඳුන්වන්න පුළුවන්. ඒ යුගයක් කියවෙනවා, ඒ දශකයක තිබිච්ච ප්‍රේමයේ ස්වරූපය කියවෙනවා, ඒවට මිනිසු මූණ දුන්නු හැටි, හිත හදාගත්ත හැටි, ඒවැ ලැබිච්ච දුකත් එක්කලා ඒ දුක ගීතවලට පසුබිම් වෙච්ච හැටි, ඒ සියල්ලම ඒ චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වෙයි.
10: සීමිත පිරිසකගේ සීමිත අත්දැකීම් ප්‍රමාණයක් වෙනුවෙන් ලියවුණු ඒ ගීත අතටත් අසීමිත පිරිසකගේ හිත් සුවපත් කරන තරම් දායකත්වය ලබා දීලා තියෙනවා.
11: ඒ වෙන්නේ මොනික හැමෝටම තියෙන්නේ මෙන්න මේ අත්දැකීම් සමුච්චයම තමයි නම් ගම් අවස්ථා වෙනස් වුණාට. දැන් අපි කලින් අහපු ගීත තුනේම තියෙන්නේ තුන්දෙනෙල්ලි වට එකම විදිහ අත්දැකීමනේ. ඉතින් මේ කියන්නේ ඒ සිහින ලෝකෙම මැකිලා ගිහිල්ලා එහෙම වුණා අපි දෙන්නට නැවත හමුවීමේ බලාපොරොත්තු ඔහුට තියෙනවා. මොකද ඔහු විශ්වාස කරනවා ඔහුගේ ජීවිතය පොකුණක් නම් නිකම් පොකුණක් නෙමෙයි සුනිල පලිඟු දේ. ඒ කියන්නේ හැමෝටම නැති විදිහ පොකුණක්, හැමෝටම හිමි කරගන්න බැරි පොකුණක්. ඔහු මේක අභිමානෙන් කියනවා. ඒ පොකුණේ පිපිච්ච එකම කුසුමය. ඒ කියන්නේ වෙන කෙනෙකුට ඒ ප්‍රේමය දෙන්නේ නැහැ. සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබ. ඒ කියන්නේ පොකුණක් ලස්සන වෙන්නේ නැහැනේ මොනික මලක් නැතුව. අපි මල් පිපුණු පොකුණු වල ගාවට යන්නේ, මල් නැති පොකුණු දිහා කවුරුත් බලන්නේ නැහැ. කොයිතරම් පලිඟු දියෙන් පිරුණත් කොළ තිබුණත් මලක් තියෙන්න ඕනේ. මිනිසුන්ගේ ජීවිතත් එහෙමයි. ඔය කොච්චර ගැහැණු පිරිමි මල් පළතුරු කී කී අපි කතා කරත් පිරිමින්ගේ ජීවිතේ ලස්සන වෙන්නම ගැහැණු ඒ ජීවිතයට ආවම ගැහැණුගේ ජීවිත ලස්සන වෙනවා පිරිමියෙක් ඒ ජීවිතයට ආවම. ඉතින් මේ සම්බන්ධතාවයේ තියෙන සුන්දරත්වය ඔවුන් කියන්නේ එකයි. ඒකෙදි ඒ සම්බන්ධතාවය ගෙනියන බිඳෙන්නේ නැතුව ගෙනියන්න තියෙන බැඳීම තමයි සෙනෙහස කියන්නේ. එහින්ද කියන්නේ නීති රීති වෙන මොකුත් නැහැ. ඕන් බැඳලා ඉන්නේ සෙනෙහසෙනි. දැන් අනිත් හැම වෙලෙම අපිට නීති රීති එපැයි. අරක කරන්න මේක කරන්න මේක කරන්න එපා. පාරේ දකුණු අත පැත්තේ යන අත හොදලා කෑම කන්න, දකුණු අතින් කෑම කන්න. මේ විදිහට විවිධ දේවල් මත තමයි අපේ ජීවිතේ අපි මේකින ෆ්‍රේම් එකකට අරගෙන තියෙන්නේ. රාමුවකට ඇවිල්ලා තියෙන්නේ. ඒක අප වටා තියෙන සංස්කෘතියෙන් හා සමාජයෙන් තමයි අපි මේ හැඩගස්සලා තියෙන්නේ. ඒක ලාංකිකයන්ට එක විදිහක්, ඉන්දියානුවන්ට තව විදිහක්, ඉන ආගමික සමාජීය ජාතික චින්තනයන් අපි වටා වැටිලා තියෙනවා. ඔවුන් කියන්නේ එහෙම කිසිම නීති රීතියක් නෑ ඔවුන් අතර තියෙන්නේ සෙනෙහස පමණයි. අන්නේ සෙනෙහසේ විශ්වාසය හින්දා මොන්නතරම් මේ සිහින ලෝකෙ මැකිලා යන්න ගියා. තවත් දිනක මං ඔබේ අත ගන්න එනවා කියන ප්‍රතිඥාව ඔහුට තියෙනවා.

0: ഈ പ്രേമേ സൗന്ദര്യാത്മക വിയമന
1: ඉසිස් දෙවගෙනගේ මේ ප්‍රතිඥාව තමයි මතක් වෙන්නේ. මොකද අන්තිමේදී තමන්ගේ ප්‍රේමය හින්දම තමන්ගේ ප්‍රේමවන්තයාගේ මියගිය සිරුරට පණ දෙන්න ඇයට හැකියාව ලැබුණා. දැන් මම මේ දවස්වල ඉන්නේ මේ ඊජිප්තු පුරාවෘත්තයක් තුල නිසා ඒකත් මතක් කරගෙන අපි යමු එහෙනම් මේ ගීතය අහන්න.
2: ඉසිස් දෙවගෙනට විතරක් නෙමෙයි කන්න ගීතක් පුළුවන් වුණා කෝවලන්ගේ මියගිය සිරුරට පණ දෙන්න හේතුව ඇගේ පතිව්‍රතාවය බලවේට. ඉතින් ලෝකයේ හැම රටකම මේ වගේ කතන්දර තියෙනවා මොනිකයි. හැම එකකින්ම කියන උත්සාහ කරන්නේ ඔවුන්ගේ අදහන ආගම් ජාතීන් වල තියෙන වෙනස්කම් වලට වඩා ඔවුන් විශ්වාස කරන ආදරය සහ ප්‍රතිපත්තියේ වැදගත්කම. අනේ ප්‍රතිපත්තිය තමයි ආගමක් ජාතියක් අතර තියෙන වැදගත්ම දේ වෙන්නේ කියන එක තමයි ඔය හැම කතාවකම අවසාන හරය වෙන්නේ. ඉතින් මේ එහෙම තියෙද්දී ඒ හරයන් වලට වෙනස් වෙන කට්ටියත් අපේ ජීවිතවලට එනවා.
1: සමහර වෙලාවට මේ මුල්ම කාලේදී අපිට තේරුම් ගන්න බැරි වෙන තැන් තියෙනවා. දැන් අපි මේ තෝරා ගැනීම කරලා තියෙන නියමිත පරිදිද අපේ ජීවිතයේ තියෙන විවිධාකාර වූ දේවල් එක්ක මේ සම්බන්ධතාවය ගලප ගන්න පුළුවන්ද? කොටිම කිව්වොත් අත අල්ල ගන්නකොට අපිට හිතෙනවා මේ ගමනාන්තය දක්වාම යන්න පුළුවන්ද බැරිද කියලා. හැබැයි සමහර වෙලාවට අපි ඒක දැනුණත් අමතක කරලා ඉන්න උත්සාහ කරනවා. මොකද මතු පිට තියෙන දේවල් එක්ක සතුටු වෙමේ බොහොම සරල ස්වභාවයක් ප්‍රත්‍යක්ෂ මිනිස්සු විදිහට අපේ හිතට ගැවෙසෙන නිසා. වජිරසුදලා රත්යන් ලිව අශර රෝහණ වීරසිංහයන් සංගීතවත් කර අශරනන්ද මාලනියන් ගායනා කරන ගීතයකට අපි යන්නේ. කලින් ගීතයේදී සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබයි කියලයි මිල්ටන් මල්ලවරච්චි කිව්වේ. මේ ගීතයේදී නන්ද මාලනියන් කියනවා, මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුයි.
2: මල ඔබයි කිව්ව, දැන් ඔබ මල අයි කරව කතාවක් කියන්නේ. මුලින්ම ඔබ මලක් කියලා තමයි, ඔබ මගේ ජීවිතය එකතු කරන මලක් කියලා තමයි ගොඩක් අය අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ. හැබැයි ඊට පස්සේ ඕන අපේ ජීවිතේ පිපිලා තියෙන හැම මලක්ම ක්‍රමක්‍රමයෙන් අර නීති රීති සහ සිද්ධාන්ත මතු කරමින් අයින් කරලා දානවා. මට මෙතනදී මේ කව කවියක් මතක් කරගන්න, අපි ගිය සතියේත් මේ කවියාගේ කවියක් උපුටා ගත්තා. නමුත් මේක කතා කරන්නේ මේ කවිය ගන්නේ ඔහුගේ කවි පොතෙන්, ඒ හඳ මෙතන කියන කවි පොතෙන්. පහුගිය දවසක එය ඔබට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මිලදී ගන්න පුළුවන්කම තිබුණා. දැනුත් ඔබට ඒ කවි කියවට වඩා ඔබට මේ කවි වලින් බොහෝ දේවල් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ඒ වගේ තවත් කවිය. අනුරුද්ධ මේ කවිය නම් කරන්නේ මේ මගේ රයයි කියලා. ඔහු මෙහෙම කියනවා, නොතබන්න ඔය ඔබේ උදැසන මේ මගේ රාත්‍රිය කෙලවර,
1: තල්ලු කර දමා සඳ මහගෙරෙ දඹෙන් පහලට,
2: සූරා විසිකර දමා තරු හිස්කර සියලු අහසම,
1: මා තනාගත් රැයයි මේ මට සෝකයෙන් ගොලිවෙන්න.
2: අන්න එහෙම රැයක් කාගේ හරි ජීවිතයේ තියෙනවට ඒ රැයට හඳක් වෙනවා මිසක් ඒ රැය අන්ධකාරයෙන් පුරවලා ඒ හඳ එය හසෙන් අයි කරන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහරහකෙනයි ඔබෙන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණීය සැපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහින සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමගින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය විශ්වාසය සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පීකොමෙන් මවකමෙන් අදත් අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියන ජීවිතයේ සිහිනයට වාසනාවන් ආශිර්වාදයේ කෙනන NLP ජාතික ලොතරැයි මණ්ඩලය. මේ මතක් කරන්නේ ඔබට ධන නිධානය ගැන. ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමක වෙන NLP ලොතරැයි පවුලේ ජාතික මහා ධන සම්පත ධන නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් තහවුරු කරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කර හමාරයි. පුංචි රුපියල් 40කින් ඔබේ ජීවිතයේ සිහින හමාගෙන යන්න ඔබට ඉඩකඩ ලැබෙනවා. ධන නිධානය ලොතරැයි තුලින් ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර
1: තුළින් අපේ ළඟට ආනේ ඉන්ද්‍රනි පෙරේරා ගායනා කරන ගීතයක්. හේම ශ්‍රීදල්විස් මේ ගීතය රචනා කළේ, වික්ටර් දලුගම සංගීතවත් කළේ, නන්දා මාලනියන් ගායනා කළ ඒ ගීතයේදී තැනක අපිට ඇහුණා නොයිදුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව කියලා. ඉන්ද්‍රනි පෙරේරා මෙහෙම කියනවා, "නෙත් යුග රන්තරු යුවල තමයි තොල්පෙති නාදළු වලට සමයි."
2: මුලින්ම තොල්පෙති නාදළු වලට සමාන කරලා පස්සේ තමයි ඒඳුල් නොවිච්ච තොල්පෙති අතරින් හිනා වුදුර ගන්නවා කියලට අමාරුනේ. දැන් කරේ දාලා තියෙන මාලයක් අර හොරු කඩාගෙන යනකොට කොච්චර රිදිල්ලක් තියෙනවද? ඊටත් අමාරුයි මේ හිනාව ගලවලා ගන්නකොට. ඊට පස්සේ තමයි අපිට දකින්න හම්බ වෙන්නේ ඡායාරූප වලට විතරක් හිනා වෙන. කවුරුහරි දැක්කම ආයහසෙන් හිනා වෙන මූණු. ඒ හිනා වෙන මූණු ඇත්තටම හැමතිස්සෙම හිනා වෙලා ඉන්නවද කියලා අපි දකින්න නැති අවස්ථා තියෙනවා.
1: ගොඩක් වෙලාවට දකින මුහුණක් ඇතුලේ ඒ හිනාව මතු කරන්න ගන්න ආයාසය කොයිතරම්ද කියලා හිතන්න ගන්න උත්සාහය හරි අඩුයිනේ. සහයිලෙන්ට අපිට මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපිට එහෙම තවත් කෙනෙකුගේ මූණේ මේ මතුවෙන හිනාව ව්‍යාජ එකක්ද, මවාගත් එකක්ද, ඇත්තම හිනාවක්ද, නැත්තම් හිනා වෙන අමතක වෙලා ඉන්න කෙනෙක්ද මේ කියලා හොයාගන්න තියෙන කාලය හරි සීමිත වෙලා තියෙනවා.
2: ඔව්, කාර්යබහුල සමාජයක අපි ওই කිසි දෙයක් හොයන්න යන්නේ නැහැ. හොයන්න යන්න වෙලාවකුත් නැහැ, වැඩකුත් නැහැ. අපි ඉතින් කතන්දර අහලා හදන එක වෙනම කතාවක්. නමුත් එහෙම තියෙද්දිත් එහෙම අය මේ ලෝකේ ජීවත් වෙනවා. ඒකයි මම කිව්වේ ඔවුන්ට ආස කරන ඔවුන්ගේ ජීවිතේ එකම සැනසීම තියෙන දේවල් උදුර ගන්න කලින් හිතන්න කියන්නේ ඒකයි. මෙතනදී තව වැදගත් දෙයක් කියනවා මෙන්න මේ ගීතේදී. ඒකෙදි කියන එකම දේ තමයි ඔබ සොයන කළු කෙල්ලමමයි. මොනික දැන් කළු කියන්නේ ඉතා ලස්සන වර්ණයක්, ඔබගේ කෝපි පාටට ඔබ ආඩම්බර වෙන්න. ඒ මොන දේවල් කිව්ව වුණා එක්තරා කාලෙකදී මේ කළු වර්ණයම මිනිස්සුන් අපි කියන්නේ මාර්ජිනලයිස් කරනවා කියලා ආන්තිකරණයට ලක් කරන අවස්ථාවක්, විශේෂයෙන් ගැහැණු ළමයිව. ඉතින් මේ කළු වලට කැමති වුණා කියලා වුණාට හැමතැනකදීම වැඩි අවධානයක් යොමු වෙන්නේ, එහෙම නැත්නම් ඇගයීමට පාත්‍ර වෙන්නේ, ඉස්සරහට යන්න අවස්ථා ලැබෙන්නේ, ඇඳුම පැළඳුමේදී කැපිලා පේන සුදු වර්ණයේ වෙද්දී මෙන්න මේ කළු කෙල්ලගෙන අභිමාණයෙන් ඉන්ද්‍රාණි පෙරේරා කිව්වට ඇත්තටම එහෙම වෙනවද? දැන් මේ වෙලාවේදී නම් මං හිතන්නේ මේ කියන එක වැද්ද හරිද නැරකද කියන මම දන්නේ නැහැ.

0: මිනිස්සු කොච්චර බැන්නා වුණත් මොනික මට හිතෙනවා මේ එහෙම ජීවිත කාලෙම තමන් කළුයි කියලා මානසික පීඩාවකින් මං කියන්නේ එක එක කළු කිව්වම එක එක වර්ණ තියෙනවනේ මේ වර්ණ වර්ණාවලියේ කළු වලට තියෙන තැන් තියෙනවනේ ඒක එක්තරා තැනකදී මානසික පීඩාවක් වෙච්ච තරුණියක් ඉන්නවනම් මම හිතන්නේ ඒ අයට වෙච්ච හොඳම දේ තමයි මේ රූපලාවන්‍ය ආය ඉන්ඩස්ට්‍රි එකේ මේ කර්මාන්තයේ විසින් ඔවුන්ගේ වර්ණය වෙනස් කිරීමට අවස්ථාවක් සලසලා දුන්නේ. මොකද ජීවිතේ උණු මැරෙන කොටවත් ඒ සතුට උන්ට තියෙන්නේ. මොකද ඔවුන් හැමදාම එකින් පීඩාවට පත් වෙච්ච අවස්ථා තියෙනවා. මොකද අපි කොච්චර නෑ කිව්වත් මම දැකලා තියෙනවා පාසල් මට්ටමින් ඒ සිද්ධ වෙන හැටි, ඊළඟට යහළු ඉහළයන් අතර ඒ වෙන දේවල් හැටි, ඊළඟට ළමයින් අතර විශ්වවිද්‍යාලෙදි පවා. මොකද ඔවුන් හැමෝගේ මැස් දුවන්න තැනක් තියෙනවනේ. ඒ ලස්සන අක්ෂෝක්තිර නංවන කාලෙක අපි ඉන්නේ. ඒ ලස්සන පිටිපස්සේ විශාල මිලක් තියෙන, මිලක් පේන්න තියෙන කාලෙක අපි ඉන්නේ.
1: අපි මේ වර්තමාන ලෝකයේ ඇතුලේ කියන සමාජ විද්‍යාවන් වෙන්න පුළුවන්, විවිධ විෂය ක්ෂේත්‍ර වෙන්න පුළුවන්, අන්තිකරණයට ලක්වීමු ප්‍රජාවන් ගැන කතා කරනවා නේ. ඒකට කුලය, බලය, ධනය, පන්තිය මේ වගේ හේතු සාධක ගණනාවක් තියෙනවා. හැබැයි ටිකක් ගැඹුරෙන් හිතලා බලුවොත් අපි අපි ජීවත් වෙන මේ පොළවේ පය ගහලා ඉන්න සමාජය ඇතුලේ මේ විදිහට අන්තිකරණයට ලක් වෙලා තමන්ගේ ජීවිතයේ සිහින අකුලගෙන ගෙවල් වලට වෙලා කොටු වෙලා තමන්ගේ සියලු සිහින කඳුළු බිඳුවල පා කරලා හරින ආත්ම අපි අතරේ තියෙනවා. ඒ නිසා මේ ගැන අපි කතා කරන එක හරි වටිනවා.
0: ඔව් මොනිකා, මොකද අර මම කිව්වේ අපි සුරංගනා කතාවක් ඇහුවා වුණත් ඒ සුරංගනා කතාවල සියලු දෙනාම අවසානයේදී නතර වෙන්නේ අර සුන්දර තරුණියන් ගාවනේ. එතකොට සුන්දරත්වය කියනක පුංචි කාලේ ඉඳන් අපිට කියලා තියෙන අපි ලස්සන වීම අත්‍යවශ්‍යයි. ලස්සන ගෑල් ළමයි ගාව තමයි නතර වෙලා තියෙන්නේ. ඊට අව ප්‍රමාණයට පත් වෙච්ච ගෑල් ළමෙක් ගාව නතර වෙලා නැහැනේ. එතකොට එහෙම කතන්දර ලෝකයක ඉඳලා හැදෙන වැඩෙන දැරියන්ගේ හිතවලට කොච්චර තුවාල වෙන්න පුළුවන්ද කියන එක සමාජයක් විතර හිතන්නේ නැහැ. ඉතින් ඒකයි මම කියව මා ස්තුතිවන්ත වෙනවා කියලා එතෙන්ට. ඒ නිසා එය අභිමානයට ලක් වෙන ගීතයක් තමයි මේ ගීතය. හැබැයි ඉතින් මේ ගීතෙන් කොයිතරම් බලපෑමක් සමාජයට උනාද කියන්න මම දන්නේ නැහැ මොනිකා. මොකද මේකේ රසය, ඒ ගීත කියන එකේ ආනන්දය මිසක් මේ අන්තර්ගතය ගැන මිනිස්සු හිතුවේ නැහැ කියලා හිතෙන්නේ අදටත් ඒ වගේ තරුණියන් අපිට මේ සමාජයේදී දකින්න හම්බ වෙලා ඉඳලා.

0: කාර්යාත්මක වියමන
1: සඳදිය තහර
2: ක්ලරන්ස් විජේවර්ධන නිර්මාණය කළ ගීතයක්. ඒ කියන්නේ ගීත ලියන්න, සංගීතවත් කරන්න සහ ගායනා කරන්න සියල්ලම ඔහු. දැන් අපි අර කලින් අහුව ගීතෙදි කතා බහට ලක් කළ ප්‍රස්තුතියත් එක්ක මේ ගීතය අපිට යම් තාක් දුරකට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. ආදරයට කියන කතා බොළඳ වුණාට සාගරයක ගැඹුර දැනේ නොවේද ඔයාට කියලා තමයි අහන්නේ. කලින් ගීතයේදී ඉන්ද්‍රාණී පෙරරාගේ හඬින් අපිට අහුණා මගේ හද ඔබේ සුව යහන තමයි කියලා. මේ ගීතයේදී කියනවා තට්ටු සිඳිලා වැළපෙනවා, සිත බැඳලා හින හෙනවා, මල් ඇතිරූ සුවයහනේ.
3: දැන් අපි ආදරවන්තයන් කියන කතා බොළඳ කතා කියලානේ අපිට සමාජයේ එළියේ නම් බලනකොට කියවීම තියෙන්නේ. නමුත් ඔවුන් ඒ කියවෙන අයත් එක්තරා යුගයක ඒ කාලයේදී මේ බොළඳ කතා මේ විදිහටම කියන්නේ නැති, මේවා අහන්න කැමැත්තෙන් ඉන්න ඇති. ඒ නිසානේ දැන් අපි කියන්නේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා මොනික, ළමයින්ට ළමා සාහිත්‍යයක් තියෙන්න ඕන, ඊළඟට යෝන් සාහිත්‍යකුත් තියෙන්න ඕන, ඊළඟට තරුණයන්ටත් තියෙන්න ඕනේ. ඒ යුගයේ ඉස්සර තිබ්බ තරුණයා කියලා පත්තරයකුත්, තරුණී කියලා පත්තරයකුත් තිබුණා. නමුත් තරුණී පත්තරේ ඉන්නේ තරුණියන්ටමද කියලා හැඟීම එනවා සමහර වෙලාවට අපිට බලනවා. මොකද ඒකත් වෙළඳපළ හින්දා වෙනස් වෙන හින්දා. නමුත් ඉස්සර යුවති කියලා පත්තරයකුත් තිබුණා. දැන් මේවා තිබුණේ ඒ කාල පරාසවල ඒ අය වෙනුවෙන්. ඒ පත්තර කියවලා අපි විදුසර පත්තරයේ තියෙන දේවල්වත්, එහෙම නැත්නම් ඊට එහා ගිය වෙනත් විශේෂත්වයකට පත් වෙච්ච පත්තරවල තියෙන බරසාර ලිපිවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව තිබුණේ යුගයේ අයට. ඒ පත්තරවල තිබිච්ච කතන්දරවල තිබෙන මෙන්න මේ තරුණයට තියෙන මේ හැඟීම්. දැන් පුංචි ළමයෙක්ගෙන් ලියන කතාවක අපිට ඒ ළමයට ලියලා වැඩක් නැහැනේ. උපාධිධාරියෙක් වෙන හැටි හරි එහෙම තිබුණට කමක් නැහැ. ඒකට අදාළ තියෙන අර දැන් මේ අපි මේ දැන් කතා කරන දේවල් ආන්තිකරණයට ලක්වීම වගේ පොන්චි ළමයට කියලා වැඩක් නැහැ. ඒ ළමයාගේ ළමා ලෝකේ ළමයට ළමයාට ගෝචර වෙන දේවල් තියෙන්න ඕනේ. සමහර සංකල්ප තේරෙන්නේ නැහැනේ. ඒ ළමයට තේරෙන්නේ නැහැ කළු කුහරයක් තියෙනවා, චක්‍රාවාට තව ගොඩක් තියෙනවා වගේ සංකල්ප තේරෙන්නේ. ඒතර ඒ ළමයාගේ විශ්ව ලෝකයේ තියෙන රෝස මල් හරි ලේනු ඔය පුංචි පුංචි සත්තු ඒ වගේ දේවල් ගැන තමයි එයාගේ පොතේ තියෙන්නේ. නමුත් අපිට වෙලා තියෙන අපි මේ ශාන්ත්‍ර අඳුනගන්නේ නැහැ. දැන් මේ කියන කතාවේ කියන්නේ ඒකමයි, උයන් කොනේ හමු වෙනවා, අවන්හලේ වෙන් වෙනවා, ඕකේන බොළඳ කතා. හැබැයි මේ බොළඳ කතාවලින් හැදිච්ච ලෝකය තමයි අපි අද්දකීම් ලෝකය සම්පූර්ණ කරන්නේ. ඊළඟ පියවරේදී අපි ඊට වැඩිය පරිණත වෙන්න පුළුවන්. හැබැයි මුලින් අපි බඩ ගාලා දන ගාලා ඉන්න ඕනේ ඇවිදින්න. මේ එහෙම එකක්. ඒ ගැඹුර ආදරය ගැන මුලින්ම නොදන්න කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණ කරනවා, පුරවනවා. හැබැයි බොළඳ ලෝකයකට ඇයව යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඉන්පසු ඇගේ ජීවිතය අර අද්දකීම් ලෝකේ පරිපූර්ණ වෙන්න ගත්තට පස්සේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Krimi Raja hai bas bas rak abhimaniya deshiya aushadh nishpatane pramukhyapana kirivattuduwa Krimi Raja samagamata 75 wasarak pirim nimitten sidu karana parikrana dharma deshaneya October 15 wenada රාත්‍රි 10:30 සිට ලක්කඩ කුවන්විදුලියෙන් මේ මාස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ පස් වසරක අභිමානය.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: ಕೊಡುತ್ತೇನೆ.
1: ಸ್ವಾಭಾವಿಕ ಗುಣನ್ಪಿರಿ ವಿಜಯ ಮೆರಿಸ್ ಕೊಡು ತುಣುಪು ಹಾಕುಡು ಗಾಂಬ್ರಿಸ್ ಹಕ್ಕ ಹಾಕುಡು ಕಿಚನ್ ಸ್ಟಾರ್ ವಿಜಯ ಪ್ರೊಡಕ್ಟ್.
2: ಒಯಾಟ ವಿಷ ಮದ್ರವ್ಯ ಭಾವಿತೆಯನ್ ಇವತ್ವೆನ್ನ ಓನದ ಜೀವಿತಯ ಅಲುತೆನ್ ಪಟಂಗನ್ನ ಆಸದ ಏನಂ ಮೇಕ ಒಯಾ ಗನ್ನಮ ಓನ ಕೋಲ್ ಎಕಕ್ 19:27 ಕಥಾ ಕರನ್ನ ರಟಮ ಎಕಟ ಜಾತಿಕ ಮೇವುಮ
1: NLP ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರಯ್ಯ NLP ಹದಹನ ඔබත් අදම NLP හනහද බලා ගන්න.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 මතන්න.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
6: අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. 0111 75 75 100 අමතන්න. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
8: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 මතන්න.
9: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
10: Krimi Raja වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ක්‍රිම්රාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වනදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියෙන්. මේ මස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක්දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය.
11: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00 ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
14: ලෝකයේ බටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිඩිය.
15: Well, it was just something in the air. The moment Hatorage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
14: Krida Midaya.
0: එකතු වෙන්න අපේ ක්‍රීඩා පිටිය සමගින්. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: නම හදාගත්ත වගේ නෙමෙයි. දන්නවද කිරි පැකට් එක ගන්න?
1: පැම්පස්? පැම්පස් සල්ලි කනවා. ඊට පස්සේ ළමයි මොන්ටිසෝරි දාන්න. ඇඩ්මිෂන් එක 7000. මාසෙට 4000 ගන්න. ඊට පස්සේ ඉස්කෝලේ දාන්න. පගාව දෙන්න ඕනේ.
2: ලක්ෂාන් වස්තු හේවා නිර්මාණ කාර්යයක්.
3: පරණ උනාට හොඳට හදලා තියෙනවනේ.
4: දැන් එන අලුත් ඒවා වගේ නෙමෙයි. ටූස්ටෝ. ටූටි දාන්න තියෙන එච්චර.
3: සොකසොපරේම අලුත් එන්නේ දාලා තියෙන. ඒ කියන්නේ ගමනක් යනකොට ගැසෙන්නේ.
2: සති අග රාත්‍රී 8:30ට ITA

0: 7, Lakhana, Radio ITN. மாணவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: சந்திய தாரஹர. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර දෙවෙනි පැයට අපි ඇවිල්ලා ඉන්නේ. අද සඳදිය දහර වෙනුවෙන් ගෞරවණීය සහභාගීත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අචාර්ය හංසමාලාලිටික හප්පල සඳදිය දහර පළමු පැය අවසාන ගීතයේ විදිහට ඇහුවා ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කළ ගීතයක්. දැන් ඒ ගීතයත් එක්ක මේ ගීතයට අපි කොහොමද සම්බන්ධතාවය හදාගන්නේ? අපි ඊළඟට අහනවා ප්‍රියනන්ද විජේසුන්දර ලිව්ව සමන් කුඹුකගේ සංගීතවත් කළ චන්ද්‍රලිකා පෙරේරා ගායනා කරන ගීතයක්. ඒ ගීතයේදී කියවනේ ක්ලැරන්ස් විජේවර්ධන උයන්කොනේ හමු වෙනවා කියලා. දැන් මේ ගීතයේදී කියන්නේ උයන්කොණක් ගැන තමයි. හැබැයි මේක අතීත කාලෙන් කෙරෙන කතාවක්. ඒ කියන්නේ මේ උයන්කොනේ නිල්දිය රැඳුණු විල් තෙරේ ඇලේ දොලේ රවු දෙනවා එදා අපි දෙන්නගේ කතා.
2: දැන් බලාගෙන ගියාම මොනික අපි කතා කරපු හැම ගීතයකම අපි පරිසරයේ තියෙනවනේ. දැන් ගම් තීරයෙන් දැන් උයන් කොනට ආවා. දැන් මේ එක එකලුත් කිරර පෙම්වතුන්ගේ ප්‍රේමයට උපකාර කරන අවස්ථා නැත්නම් ඒක උත්කර්ෂණෙන් වෙන තැන් නෙමේ කියවෙන්නේ. ඒකින්දනේ ඕන් එවඳු තැම්ම හොයාගෙන යන්නේ ආදරය කරන්න. අර මං කියන්නේ පංචිකාවත්තේ හරි මහගිනි දවාලක සුපර් මාකට් එක වගේ හම්බ වෙන්නේ නැතු මේ වගේ තැන්වලට යන්නේ අර ආදරණීය හැඟීම් තීව්‍ර කරන අවස්ථාවෙන්ද. අතන බොළඳ කතාවක් කියපු ආදරේනේ මේ නිල්දිය රැඳුණු විල් තෙරේ ඇලේ දොලේ හඬ ඇහෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම බලන මේකත් බොළඳ කතාවක් වෙන්නේ නැහැ. එහෙම ඇහෙනවා කියලා හිතන එක. ඉති හැබැයි එහෙම හිතෙන්නේ ඒක ඊළඟ එක කියන නුවන් නොදුටු රුව ඇඳුනා සිහින් සීතල. ඒ කියන්නේ හේතුවක් මොකක් හරි හේතුවක් හින්දා දකින්න හම්බ වෙන්නේ නැති රූපයක් එක තමයි. ඒක දකින්න කියන්නේ උන්ට මුණ ගැහෙන්න බෑ. එහෙම තියෙද්දී මේ සිහින් සීතලේ ඔහුගේ රූපය ඇඳෙනවා යගේ හදවත ඉස්සරහා. ඒ නිසායි අපේ ආදරය හැමතැනින්ම ඇහෙනවා වගේ ඇයට දැනෙන්නේ. දැන් උන්ම අපි කියනවනේ සමහර අයට මේ ප්‍රේමයේ බිඳ වැටුනහම සිත විකල් වෙන්න ගන්නවා කියලා. ඒ විකල් වෙලා සමහර අය උමතුභාවයට පත් වෙන්නේ අර කියන දේවල් හින්දා උන් මවා ගන්න හදනවා මේ රූපේ. ඊට පස්සේ ඇත්තටම එහෙම රූපයක් තියෙන වගේ පේන්න ගන්නවා. ඉතින් ඒ අවස්ථාවට යන්නේත් අර හිත බොළඳ වෙන හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඒ හිතට අවශ්‍ය දේ නොලැබෙච්චින දැන් අපිට බඩගිනි වුණාම කන්න නැතුනොත් අපිට මොකද වෙන්නේ? ඒ හා සමානව තමයි මේවා. හිතත් සතුටෙන් පුරවන හැඟීමක්. අපි මේවට කියන ඩොපමින් කියලා කියනවා. අපි මේ විද්‍යාත්මකව තේරුමට කියනවා මේවා පුංචි සතුටවල උනාට අපේ හිත පිනවන්නේ අපි ජීවත් වෙන්න මෙන්න මේ පුංචි සතුටු එක. එහෙනම් ඇය කියනවා දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇති. එතකොට මේ ප්‍රේමයට විරුද්ධ වෙන බාධක අපිට හම්බ වෙනවා. ඇයට සිද්ධ වෙලා තිනවා දෙමාපියන්ට ගැළපෙන සුපේශල ශික්ෂාකාමී විනීත දැරියක් වෙන්න. එහෙනම් ඒ ප්‍රේමය ඇයට අතහරින්න වෙනවා. හැබැයි ලෝකයට ඇය පේන්නේ බඳු ප්‍රේමයක් අතහැරපු තැනැත්තියක් විදිහට වුණාට ඇගේ ප්‍රාර්ථනාව වෙන්නේ පියා සලන් නෙමේ දිනක ඔබ සොයා එමි කියලා. අන්න එහෙම වුණාම කොච්චර කූඩු බැඳලා තිබුණත් පටාචාරත් තමන්ගේ සැපපිලිච්ච කූඩුව දාලා ආදරය කරපු තැනට ගියා නම් අනිත් අයත් යනවාම තමයි. හින්දා ඔවුන්ව වටහා ගන්න කූඩුවක් හදලා හිර කරනවට වැඩිය මේ හිත් ඒ අදාළ කාලවල වලදී ඒ අවශ්‍ය ආදරේ ඉල්ලනවමයි.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்த திய தார
1: அதத் அப்பட அனுக்ரஹகதாயகத்வ ලබා දෙනවා පියකොමෙන් මවකමෙන් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්. රක්ෂණ සැලසුම්, එවැගේම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, ඔබේ ආදරණීය දරුවාගේ හිට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම්, එවැගේම ඔබේ සිහින සබෑ කරගන්න ආයෝජන සැලසුම්, එවිතරක්ද සුවපහසු හැටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය. මේ සියල්ල එකම විශ්වසනීය තැනකින් දැන් ඔබට ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමෙන් මවකමෙන් ජීවිතයේ සෙහෙනේට වාසනාව ආශිර්වාදයෙන් කියන ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඉන්නවා අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක කෝටි 12කට අධික, එවැගේම රුපියල් කෝටි 9කට අධික, එවැගේම කෝටි 8කට අධික සුපිරි ත්‍යාග මුදල් NLB පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ අවුරුද්දේ ගත වෙලා ගිය මාස 9 පුරා විතරක් ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාග ලාභීන් 3 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වසර තුලදී කිවි කිය මාස 9ක කාලය තුළදී ධන නිධානය ලොතරැය තුළින් 120 ත්‍යාගලාභීන් 45 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 612 දෙනෙක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අමතර තෑගි දස දහස් ගණන් ඔබ අතට පත් කරන්නත් NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් එහෙනම් තව තවත් බල බල ඉන්න එපා කියලායි ඔබට මතක් කරන්නේ. දකින දකින තැනින්, බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන මිලඟ කෝටිපති ත්‍යාගය ඔබේම කරගන්න, ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු බවට පත් වෙන්න, ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන ඔබේ කෝටිපති සිහිනය සබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: සඳ දිය තහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ මාචරෙදිරිවිර සරච්චන්ද්‍රයන්ට මලවුන්ගේ අවුරුදා මලගිය ඇත්තෝ හමු වුණාද කියලා අපිට තාමත් හොයාගන්න බෑ. ඒ කියන්නේ මේක මේ දශක ගණනාවක් ගත වෙලා ගියපු කතාවක, අපි પરම්පරා ගණනාවක් තව ඉස්සරහට ගියත් මේ කතාවේ දෙවෙන්දරාසන්ට ඇයි එහෙම උනේ, එහෙම නැත්නම් නොරිකොසන්ට ඇයි දෙවෙන්දරාසන් එහෙම කළේ, නොරිකොසන්ට තිබුණානේ මෙහෙම කරන්න කියලා කියන්න තරමට අපිට අපේ ජීවිත අත්දැකීම්, අපේ තියෙන ඒ ඥානේද දැනුමේද ස්වභාවයන් අනුව තව තව තව තව සිද්ධි ගොඩනගන්න පුළුවන් කතාවක්.
2: මා මේ වෘත්තාන්තය කියන්නට පටන් ගත්තේ එහි කියවෙන දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසු.
1: සාද ගුණවර්ධන ගීත ලියුවේ ප්‍රයන්ත ඩිරෙක්ස්, සංගීතවත් කළේ අජන්තා වෙලගෙදර, මේ ගීතය ගායනා කරන්නේ. ඒ වගේම තවත් අපිට බොහොම හුරු පුරුදු හඬක් ගීතයේ ඇහෙනවා, ඒ මහාචාර්ය සරත් විජේසූරිය.
3: මේ ගීතයේ පුරාම මුකුත් කියන්නේ නැහැ මොනිකා. මොකද මේ මුළු ගීතේ පුරාම මලගේ ඇත්ත, මලවුන්ගේ අවුරුද්දා විකෘතිය ඇතුලේ තියෙන කතන්දරේ උපුටාගත්ත කොටස් මාචර සරත් විජේසූරියගේ කටහණින් කියවෙනවා. ඒ අතරදී ඒ කතාවට අදාළ කොටස් ටික නොරිකෝසන්ගේ දෘෂ්ටි කෝණයෙන් කියවෙනවා. මොකද මලගිය ඇත්තෝ දෙවන්දරාසන්ගේ දෘෂ්ටි කෝණයෙන් කියවෙන පොතක්. මලවුන්ගේ අවුරුදුදා කියන එකේ දෙවැනි කෘතිය තමයි නොරිකෝසන්ගේ ඇහැල් මේ කතාව බලන්නේ. ඉතින් මෙතනදී මලගිය ඇත්තෝ කියපු දෙවන්දරාසන්ගේ දෘෂ්ටි කෝණයෙන් කියවිච්ච කතාව මහාචාර්ය සරත් විජේසූරියගේ කටහණින් කියවෙද්දී දෙවන්දරා ගැන
1: අජන්තා වෙලගෙදර
3: නොරිකෝගේ කතාව අපූර්වට ගයනවා.

0: කල නොහැකිව එතැනින් මෙතැනින් නෙල්ලෙන පන්නිරු වලින් හැඩියූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණි. ඔහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති. මාවට වූ සත්‍යය මා වැළඳගතහු මීට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
2: අපි සඳ දිය දහර තුළින් අහන විදින ඊළඟ ගීතය කසුන් කල්හාර සමග සහෙලි ගමගේ මේ ගීතය ගායනා කරන්නේ. කලින් ගීතයේදී අපිට එක තැනකදී ඇහුණා මෙහෙම. සොලං රොදක්සේ නොසිතූ මොහොතක මිදුරි අවන්හල පැද්දෙන දොර අතරින් දෙවෙන් දොරා සං අතරමංව ඔබ ආවා. මේ ගීතයේදීත් අපිට ඇහෙනවා රැ හරිම දිගයි දෙවන් දරාසන් මට එන්න හිතයි ඔබ සොයා ඉතින්.
3: පෞද්ගලිකව මම මේ දෙදෙනාගෙන ලියවිච්ච ගීත අතරින් කැමති ගීතයක්. එකේ කසුන්ගේ හනින් ලැබෙන අපූර්වත්වයම දෙවන් දරාව සිහිපත් කරනවා කියන්නම ඕනි. ඉසක් පොඩි කොටසක් විතරක් උපුට ගන්න කැමති මලවුන්ගේ අවුරුදුදා කෘතියෙන් අර ගීතයේ නොකියවුණු මේ ගීතයට පූර්විකාවක් විදිහට. එතකොට හෙට ඔබ නෑ, ඔබ ඉන්නේ අද විතරයි. අදත් හෙටත් දෙකම එකයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි. මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා, මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි, ඔබ නෑ.
2: මම එබඳු වියරු බස් නොදෙටුවෙමි. එබඳු බස් තොටා ඔහු වෙහෙසන්නේ කොමටද? ඔහු නිසල්මන්ව සිටි සිත දැඩි කරගෙන ආශ්වාස ප්‍රශ්වාස පවා නොකර ඔහුගේ තීරණය අනිවාර්යය. ලෝකයේ ජරා මරණයසේ වෙනස් නොවන නියත ධර්මතාවය කියය.
3: තව කල් දැම්මත් කවද හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින්ම ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.
2: ඔහු දෙතුලින් මෙබස් කොදුරන්නාසේ මට දැනුනි. යලිත් ආ නොහැකි නිසා නොවේද ඔහු යන්නේ? නොගියොත් යලි ආ නොහැකිය. යාම හොඳයි, ගොස් ඊමද හොඳයි. ලොව ඇත්තේ යාම් ඊම්ය. නැවිත් යන්න බැරිය, නොකොස් එන්න බැරිය. දැන් මා පතමින් සිටින්නේ මලවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණේවා කියාය. මෙවර ඔහු රඳවාගත නොහැකිනම් මම ඔහු කැටුව යන්ට සැරසෙමි. මලවුන්ගේ අවුරුදුදා මගේ ආසා නුසුන් කොට එන බව මම තනිමි.
3: ඉක්මනින්ම නැවත එතොත් මලවුන්ගේ අවුරුදුදා මටත් නැවත එන්න හැකි. මලගේ ඇත්තන් කැටුවම

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN. Krimi Raja hai hai bas basrak abhimaniya deshiya aushadh nishpatane prumukhyapana kirivattuduwa Krimi Raja samagamata 75 wasarak pirim nimitten sidu karana parikrana dharma deshaneya October 15 wenada රාත්‍රි 10:30 සිට ලක්කඩ කුවන්විදුලියෙන් මේ මාස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විශේෂ සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ පස් වසරක අභිමානය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳවිය දහර සමග ආදරෙන් ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලාරි ටිකක්වල අදත් සඳවිය දහර වෙනුවෙන් ගෞරවනීය සහභාගීත්වය අපි ඇවිත් ඉන්නේ. අද සඳවිය දහර අවසනාර්ධයට අභිවර්ධන බාලසූරිය ගායන ගීතයක් අහන්නේ. ළඟට ආචාර්ය රජන්ත රණසිංහ ගීත ලිව්වේ තනුව සහ සංගීතය ස්ටැන්ලි පීරිස්. දැන් අපි කලින් ඇහුව කසුන් සමග සහේලි ගායනා කළ ගීතයේදී අපිට ඇහුණා සිහිනයක් නැති අන්ධකාරයෙන් නෙතුපියා ගන්න අවසරයි තින් කියලා. මේ ගීතයේදී ආරම්භයේදීම අභිවර්ධන බාලසූරිය ගායනා මෙහෙම ඈ නිහඬව නෙතුපියා සඳ කිඳුරියසේ ඉඳී මා සෙවනේ.
2: කලින් ගීතයේදී නෙතු පියාගන්න අවසර ඉල්ලද්දි මේ ගීතයේ ඉන්න ඡන්ද කිනරාවිය නිහඬව නෙතු පියාගෙනම ඉන්නේ. සාමාන්‍යයෙන් ඒකට ගොඩක් පිරිමි අය කැමති, මොකද වැඩිය සද්දබද්ද කරන්න නැති නිහඬතාවයෙන් ඉන්න අයට පිරිමි කැමති කංකරච්චලයක් නොවන හින්දා. ඉතින් මෙතනදී මේ ඡන්ද කිනරාවිය ඉන්නවා ඒ සෙවන, ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් අපි නිහඬව නෙතු පියාගන්නේ අපිට එතන ආරක්ෂිත තැනක් තියෙන හින්දානේ, ආරක්ෂාව අපිට දැනෙන හින්දා. ඉතින් ඒ ආරක්ෂාව ඇති වෙලා තියෙන මේ ප්‍රේමයේ හින්දා. වසඟ වී ආමෝදයෙන් පෙම් පරාදීසේ චංචලය මා මිහිරියේ ඉන්න මා සඟවා ඔබේ ලය මඩලේ. ඔහුගේ හිත චංචලයි, ගතත් චංචල ඇති. ඒ හින්දා තමයි ඇගේ ලය මඩලේ හුව සඟව ගන්න කියලා ඔහු කියන්නේ. මේ ප්‍රේමයේ හැඟීම් දැනෙනකොට ඇතිවෙන ශාරීරික සහ මානසික ප්‍රතික්‍රියාවන්ගේ සතුට දන්නේ ඇත්තට මේ ප්‍රේමයේ විඳපුවම තමයි. ඒ හැඟීමයි ඔහු මේ අරගෙන එන්නේ. ඔ කිනෝ කණා මැදිරින් හැඟෙමින් අපට රැය වෙන්නේ. ඒ කියන්නේ අර කණා මැදිරියන්ගේ ආලෝකයෙන් පවා ඔවුන් අතර සිද්ධ වෙන දේවල් එළියට පේන්න ගන්නවනේ. එච්චරක්වත් නෑ, ඒ තරම්වත් එළියක් ඉතුරු කරන්න නැතුව ඒ සියලු එළි නිවා දමලා ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ විඳගන්න, ආදරේ විඳගන්න, පරිසරයෙන්ම ස්වභාව සබා දහමින්ම ඉඩකඩ සරසලා තියෙනවා. මොකද ඒ ආදරේ වැදගත්කම දන්නේ, ඒ ආදරේ වින්දනීය හෝරාව වින්දනීය මොහොත දන්නේ ඔවුන්ම විතරක් හින්දා. ඒකයි ඔහු කියන්නේ මන්දහාසෙන් ඔබේ මුවේ ආදරේ හඳුනා ඔහුගේ හිත උමතු වෙලා කියලා.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: அபயவர்தன பாலசூரியகே ஹண்டின் உமது வே சித்தமா கேலா தயன் விதாரண கேனோ சித்தமா சொரா கெனகியே ஐது டாஃபடில் மலை
2: ஒரு இங்கிலீஷ் சாஹித்ய கேவனுக்கோட்ட அப்பிட ஹம்ப வேண்ட மலத்தமாய் டாஃபடில் மலை ඒ ඩැෆඩිල් මල සුදුද කළුද කියලා අපි දන්නේ නැහැ. අදනම් අන්තර්ජාලය තියෙන නිසා අපිට ලෝකේ හැම දෙයක්ම බලන්න අවකාශ ඉතා පුංචි වෙලාවක් ඇතුළත ලැබෙන හින්දා මේ ඩැෆඩිල් මල මොකක්ද කියලා අඳුනගන්න පුළුවන්. හැබැයි මේක අපි අහන මුල් කාලේදී මම අහන කාලෙදී 90 දශකයේදී විතර මේක සුදුද කළුද කියන්න අපි දැනන් හිටියේ නෑ. අර ඇපල් මල වගේම තමයි. හැබැයි ඒ වගේ මලක් තමයි මේ හිත සොරාගෙන ගියේ. ඉතින් මේ නිසා මේ කතාව හැටියට මට මතක හැටියට නම් මොනිකා මේ ඇය විදේශීය තරුණියක් වගේ කතන්දර ඇත්තම මට මතක තියෙන්නේ. ඒ නිසා යෙදුම හොඳටම ගැලපෙනවා. හිම වාගේ සුන්දර හසකෙන් රඳවා හදේ කියන්නේ හිමවල තියෙන සීතල. දැන් හිම කියන යෙදුම ගන්න පුළුවන් අර ෆ්‍රීස් වෙලා ගල් ගැහුණු හැඟීම් නැති අදහසකටත් අපිට ගන්න පුළුවන්. මෙතන සීතල සිසිලක් තියෙන සුන්දර හස

0: අර ඔබට මතකනම් අරිසෙන් අහ බුදුලියපු ගීයක් තියෙන්නේ අමරදේවයන් ගායනා කරන මල් ගොමු ගොමු ගොමු ගන්වන්නේ මේ වදවල පැණි පුරවන්නේ අපි මේක ඊට මීට කලින් මොකක් කල ගීතයක් ගැන කතා කරද්දි කිව්වා
1: උදාහරණයකට ගත්තා
0: වසන්ත කාලය තමයි ඒ සමාන කරලා තියෙන්නේ පියදාස සිරිසේනත් වසත් කාලය කියලා කවි පන්තියක් ලියනවා ඒකෙත් ඒ විදිහටම සම්පූර්ණ වසන්ත කාලයම ශ්‍රී ලිංග ආඛ්‍යාතයකින් තියලා කාන්තාවකට සමාන කරලා තමයි වර්ණනා කරන්නේ එතකොට මෙන්න මේකේ එහෙම අර්ථයකුත් අපිට ගන්න පුළුවන්. හැබැයි ඒ අතර අපට ආයෙත් අර ගන් තීරේ එනවා. දුර අද ගංගා තීරයේ දිගටම ඇවිල්ලා තියෙන සැඩ සීත මාරුතේ වෙලීගත ඈදෑතගෙන මාහින් වෙයි කෝඩේ. එහෙමත් වෙන්න පුළුවන් මේ පරිසරයත් එක්කලා ඒකාත්මක වෙtti දැනෙන සීතල මාරුතේ හීන් වෙයි කෝඩේ අතර ඇතිවන මේ සබඳතාවක් පරිසරයත් එක්කමයි උනේ කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඊට එහා ගියෙන් ඇය තරුණියක්ම කියලා හිතනකොට අර ශුංගාරාත්මක හැඟීම් ජනිත කරනවා. මුව කමල ආදරෙන් සිපගතිමි සීරුවෙන් හැඟුම් මතකයි රැඳුන නිතැඟි එවන් සැන්දෑ කාලේ. සමහර වෙලාවට මෙබඳු ආදරණීය හැඟීම් ජනිත වෙනකොට ඒ මුහුණේ ඇස් දෙතොල් කියවන්න පුළුවන් වෙනවා. ඒවැ තියෙන හැඟීම් වරුසාවක්ම දැනෙන්න ගන්නවා. එතකොට ඒ හැඟීම් කියවගෙන තමයි අනිත් පාර්ශවයේ එයට ඊළඟ පියවර තබන්නේ. මොකද ඒක කැමැත්ත අකමැත්ත කියවගන්න හම්බ වෙනවා. එහෙනම් අපි නොදැනුවත්වම මේ සිතුවිලි අපේ හදවතට දැනෙනකොට ඒ අවාචික සංනිවේදනයේ අපේ සිද්ධ වෙනවා. එකමයි මේ කියන්නේ ඔහු කියන්නේ මුදුසරින් ඔහුගේ හදවතම සසල වෙන්නේ ඒ හැඟීම් සොඳුරුයි මතකේ රැඳුනා වගේ දැනෙන්නෙත් ඒ හින්දා. හැබැයි අවසානයේ අර අපි කලින් ගීතවල කිව්වා වගේ එවන් සැන්දෑ කලේ කියලා හදලා තියෙනවා. මේක ජීවිතයේ සැන්දෑ කලේ නෙමෙයි ආදරේ ඉවර වෙන හින්දා ඒකත් ආදරේ එක්තරා සැන්දෑ කාලයක් විදිහට අපිට හිතන්න පුළුවන්.

0: කර්යාත්මක වියමන සඳ දිය දහර
1: කඳුලැලි ගංයුරේදී හමු වෙලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්ද මේ ගඟ ඇයි මෙතනින් සරුවට වැටුනේ කියලා. එහෙම ප්‍රශ්න කරන්න වෙන තැනකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අද සඳ දිය දහර අවසන් ගීතය අපි අහන්නේ දැන් දයන් විතරන ගායනා කළ ගීතයේදී අහුණනේ හද විලම ආදරෙන් සසල විය මුදු සරින් හැඟුම් සුඳුරු රඳුන මතකේ එවන් සැන්දෑ කලේ කියලා. අපි ඊළඟට අහනවා නිරංජල සරෝජිනී ගායනා කරන ගීතයක්. ඒ කියන්නේ අද සඳ දිය දහර තුළ පහන විදින අවසන් ගීතය. ලුෂන් බුලත් සිංහලයන්ගේ කීපද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය. මේ ගීතයේදී කියනවා මා හද විල පතුලෙන් මතුවී ඇයි ඔබ ආදර මල පිපුනේ.
2: කලින් ගීතය ඇහුවා හද විලම ආදරෙන් සසල විය මුදු සරින් කියලා. එතන හද විලම ඒ මුදු සරින් සසල වුණා වගේම මේ හද විල සසල වෙලා තමයි මේ ආදර මල මතු වෙලා තියෙන්නේ. හැබැයි ආදර මල මතු වෙනකොට මේ වගේ ප්‍රශ්න හටගත්තේ ඇයි කියලා ඇයට හිතිලා නැහැ. දැන් කාලයක් ගිහින් ඇය අහනවා ඇයි මම මෙයා ගාවම නතර වුණේ කියන එක තමයි මේ ගඟ ගැන කියලා ඇය අන්‍යාලාපේ කියන්නේ. මේ හැටි දුර පියවන් කරලා ජීවිතේ බොහෝ අය හම්බ වෙන අය අමතක කරමින් ඒ අයට සමු දෙමින් ඒ අය ගැන නොරැඳෙමින් ඒ අය ළඟ රැඳෙන්නේ නැතිව ඇවිල්ලා මේ නතර වෙච්ච තැන තිබිච්ච ප්‍රශ්නය. මොකද ඒකට හේතුව තමයි මේ විස කටුගස ළඟ ඉපදී ඇයි මේ මල් වැල හේතුනේ. අර මං කලින් ගීතෙදි කිව්වනේ මේ ගස් වැල් එතෙනව කියලා. අපිට නොහිතනව උනාට අර ගලන දොලේ පෙන බිබුලයි ආදරේ කියනවනේ මහගස්සතු ඉහළ බලා වෙලෙන වැලේ පිපෙන මලින් රහසසයි ආදරේ කියලා. අන්න එහෙම හපු අවස්ථාවකදී පස්සේ තමයි මලට තේරිලා තියෙන්නේ වැලට තේරිලා තියෙන්නේ මේක කටු පිරුණු ගහක් කියලා. මේ අදහසම තමයි මොනිකා නන්දාමාලිනිය ගායනා කරපු මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා හසින් කිව්වේ. ඒකේ ක්‍රියාව පෙන්නවා මේකෙදි ඒ ක්‍රියාව නොකියා ඒ ක්‍රියාව හඳුනාගත්ත භාර්යාවක වෙන්න පුළුවන් පෙම්වතියකගේ හැඟීම. ඒ කියන්නේ ශෝකාලාපය තමයි මෙතන ඇහෙන්නේ. එතකොට මේ දෙකෙන්ම කියන්නේ ඔබ විශ්වාස කරනවා නම් කිසියම් තැනකදී ප්‍රේමයක්. ඒ ප්‍රේමය ඔබ ලබා දුන්නා නම් කලින්ම එයම නැවත ලබා දෙන්න. මොකද ඔබ ගාවට එන්නේ ඔබ පෙන්නපු දෙයට වසඟ වෙලානේ. දැන් අපි අර ඔන්ලයින් ඕඩර්ස් දානකොට තියෙන පින්තූරේ බලලා ඕඩර් එක දැම්මම එන්න වෙන එකක් වෙනවනේ. එහෙම වෙන්න බෑ. ඒකනේ අපි දැකපු එකනේ අපි කැමති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට පෙන්නන ආදරයම අනාගතයේත් ඔබට දෙන්න පුළුවන් නම් විතරයි ඒ ආදරයෙන් ඔබ ළඟට කෙනෙක් කැඳවා ගන්න. මොකද ඊට පස්සේ ඒ පශ්චාත්තාපයේ හේතුවෙන් ඇතිවෙන ජීවන අරුබෝධය කිසි දවසක නවත්වන්න බෑ. මොකද විවාහය කියන්නේ සෙල්ලමක් නෙමේ. ඒ විවාහය වන්දි ගෙවන්න ඔබ නිසා උපදින ඊළඟ දරුවන්ට සිද්ධ වෙනවා. එහෙනම් ඒක නම් මතක තියාගෙන මේ සඳ දිය දහරේ ආදරය විඳින්න.
1: අපි මේ ආදරය මේ විදිහටම පරිස්සමින් තියාගෙන නැවත හමු වෙනවා තවත් සුන්දර ඉසව්වකදී ලකන සඳ දිය දහරට. ඉන් ප්‍රාර්ථනා ඔබට.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 100 60 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳට මෑති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

0: රාජ වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ප්‍රේමරාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වනදා රාත්‍රී 10:30 සිට ලක්කඩ කුවන්විදුලියෙන් මේ මස 17 වනදා මහා සංග්‍රහණය 75 නමක් විශේෂයි සංඝගත දක්ෂිනාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නේ යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
1: සම්සර කවුරු හරි කොල්ලෙක් කරතින්න? පිස්සුද හලෝ?
2: ඇත්තටම උඹයි නංගිට ෆෝන් එකක් කරන් දුන්නේ. උඹ දන්නවනේ මේ වයස එච්චර හොඳ වයසක් නෙවෙයි කියලා. ඒකේ අපිට වඩා කපටි බා. ඒකට මොලේ තියෙන.
0: අසංගිමිත.
3: ඔයන්න මොද? ඒ ළමයාට ආව මේ වෙලාවේ ඕනි. ජීවිතේ නාරි පුංචි කාලේ සමහර දේවල් සමහර අය වෙනුවෙන් අවශ්‍ය වෙලාවේදී කරේ නැති වුණාම පස්සේ අපිට පසුතැවිලි වෙන්න වෙනවා.
4: මට තේරෙන්නේ නෑ අලු. මං කොහොමද ආපෞතරයක් යාගවද කියලා කතා කරන්න කියලාවත් මට තේරෙන්නේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසංගිමිතා.

0: රජ හැහැ පස් වසරක අභිමානය දේශීය ඖෂධ නිෂ්පාතනයේ ප්‍රමුඛයාපන කිරිවත්තුඩුව ප්‍රේමරාජ සමාගමට 75 වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන පරිප්‍රාණ ධර්ම දේශනය ඔක්තෝබර් 15 වනදා රාත්‍රී 10:30 සිට ලක්හඬ කුවන්විදුලියෙන් මේ මස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක්දෙන ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය.
1: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: Lowak Sanasana O.

0: Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.
1: වෙලා රාත්‍රී 10යි. ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ හීන දිනන්න අපිට සමහර වෙලාවට එක එක තීරණ ගන්න වෙනවා. ඔයා එන්න එහෙම ගත්ත තීරණයක් විදිහට ගත්තද NLB ලොටරි ටිකට් එකක්? මෙන්න එහෙනම් ප්‍රතිඵලය.

0: අයිබෝවන් වාසනාවන්ත ලොතරැයි දිනුම් බාර 9කින් ඔබේ ජීවිත වෙනස් කරන NLB ජාතික ජයවර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. අද දින අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ඉරේෂා මන්ති මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් HM නදීජා හේරත්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරි AM අරිෆ්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් සී තිලකරත්න, විගණන අධිකාරි HMTV හේරත් යන මහත්ම මහත්මීන් ඔබේ වාසනාවේ ගමන ආරම්භ කරන්නයි මේ සූදානම.
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
0: සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ ආයුබෝ ලොතරැයියේ ජයග්‍රහයි 4 වන දිනුම් වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ.
2: ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයේ A ජයාංක 8299.
0: සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ආයුබෝ ලොතරැයියෙන් දිනුම් වාර 3ක් තුලදී 5,13 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 318 දෙනෙක් මේ වෙනකොටත් NLB අපි බිහි කරලා අවසන්.
3: Today's English letter is A and the winning numbers are 8, 2, 9 and 9.
0: අද දින වාරේ රුපියල් 50,000 ත්‍යාග 30ක් ඔබ දිනාගෙන තිබෙනවා. එකම රුපියල් 25,000 ත්‍යාග 19කටත් ඔබ හිමිකම් කියා තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 68,318 දෙනෙක් අතර රුපියල් 63,78,840ක ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නියත ධනයෝග NLB හඳහන 1650 වතාවටත් ඔබේ හීන සැබෑ කර දෙන්නයි මේ සූදානම. වාසනාව ගෙන එන ලග්න සංකේතය සිංහ. මෙන්න හීන හැබෑ කරන අද පළමු ජය අංකය අංක 57. අද දවසේ දෙවන ජය අංකයත් අපට ලැබුණා ඒ අංක 7. මෙන්න අද තුන්වන ජය අංකය අංක 8. ඒ තීරණාත්මක අවසන් ජය අංකය කුමක්ද කියා? ඔව්, ඒ අංක 20. ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා ආරම්භවලට දායක ලබා දෙන අතරතුර සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් සමගින් 10,00,000 197 දෙනෙක් මේ වෙනකොටත් අපේ රටට බිහි කර අවසන්.
3: Today's zodiac sign is Leo and the winning numbers are 57, 7, 8 and 20.
0: මෙන්න අද දිනුම් වාරෙන් 10,00,000 වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට ජයග්‍රහයි ලොතරැයි පතාල විකරන්නේ මන්නාරම ආල විනෝජිත එන් මහේන්ද්‍රන්. යනුව අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහයකින් 123,427 දෙනෙක් අතරේ රුපියල් 85,44,200 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන් NLB හඳහනෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 37,50,480ක මුදලක්. සත් දිනම ජයනියත ගොවිසෙත 4,583 දිනුම් බාරයෙන් ඔබට වාසනාව උදා කරන්නයි දැන් අපේ සූදානම. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. පළමු ජය අංකය මෙන්න දෙවන ජය අංකය අංක 31. අද තුන්වන ජය අංකය බවට පත්වන්නේ අංක 45. අවසන් ජය අංකය මෙන්න අංක 54. ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් සමගින් 20,87,000 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන්.
3: Today's English letter is N and the winning numbers are 32, 31, 45 and 54.
0: අද දිනුම් වාරයේ රුපියල් 250,000 ත්‍යාග 6ක් දිනා ගන්නට ඔබ සමත් වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තෙමෙන්නේ. සුසන්ත සිල්ලා පැලවත්ත, හෂ්මි දිනුෂා කරාපිටිය, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය, SN තිලකරත්න තඹුත්තේගම, ටිකිරි බණ්ඩාර රත්නපුර, ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තෙක්. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 114,402 අතරේ රුපියල් 84,69,280ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්. හෙට ඔබ ගොවිසෙතින් දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,89,55,638,76ක දැවැන්ත මුදලක්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. 457 දිනුම් වාරේ ඔබේ හීන සැබෑ කරන්නයි මේ සූදානම. අද ජයග්‍රාහි සුබ ලග්න සංකේතය සිංහ. අංක 47 අද පළමු ජය අංකය, මෙන්න දෙවන ජය අංකය අංක 41 තීරණාත්මක.
2: සංජය අංකය අංක 66
0: රටි සංවර්ධන වෙනු රජයේ කබද්දර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරට රුපියල් ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනාගත් ජයග්‍රහකින් 373 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,873 දෙනෙක් මේ වෙනකොටත් රටට බිහි වෙලා අවසන් අද දිනවර රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා ජයග්‍රහයේ ලොතරැයි පතාල විකෘත වෙන්නේ සූර්ය වැවාල විනෝජිත PSK මද්දුම ආරච්චි අද දිනවරදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකේ 93,938 දෙනෙක් අතරේ රුපියල් 73,22,580ක ත්‍යාග මුදලක් ඔබේ අතට පත් කරන්නට වාසි වැඩි තෑගි වැඩි තවත් ජයග්‍රහයේ ලොතරැයි දිනුම් බාර 5කින් ඔබට වාසනාව අරගෙන එන්නට සූදානම් ජිතාරා සමගින් විදුර්ෂන්
3: මීළඟට NLB ජය
4: දවසපෑ 24න් වාසනාවන්තම විනාඩි 30 දෙවන අර්ධයයි මේ අපි ආරම්භ කරන්නේ. ලොතරැයි වර්ග 5කින් වාසනාව ඔබේ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය ජයග්‍රහි 609 වන දිනුම් වාරයයි මේ අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ A ජය අංක 6, 9, 6, 2 රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන ඔබේ මුලතරය NLB ජයතුලින් මේ අවුරුද්දේදී අපි රුපියල් ලක්ෂ 5 ත්‍යාග 387ක් රුපියල් 50,000 ත්‍යාග 9,766ක් ඔබට ලබා දී ආසන්න.
5: Today's selected English letter is A. The winning numbers are 6, 9, 6, and 2.
4: අද තවත් 500,000 වාසනාවන්තින් දෙදෙනෙක් අප බිහි කළා. වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා. මිනුවන්ගොඩ අලවි නියෝජිත BJA පුෂ්පකුමාර වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්ත ලොතරැයිපතක් අද ඔබට අලවි වුණා. එතෙකම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 31 දෙනෙක් අද අප බිහි කළා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 69,541 දෙනෙක් අතරේ රුපියල් 63,51,960ක මුදලක් NLB ජයතුලින් දැන් අපි බෙදා දුන්නා. කෝටි 47ක කෝටි 23ක දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නු ලංකාවේ එකම ලොතරැයිය මෙගා පව. අදත් අපි සූදානම් දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න. අද දවසේ සුපිරි අංකය අංක 16. අද දවසේ පළමු ජය අංකය අංක 30. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 4. අද දවසේ තෙවන ජය අංකය අංක 73. වාසනාවක් ඔබේ කරන අවසන් ජය අංකය අංක 63. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මෙගා පොරොතරයෙන් ඊයේ දවසේදී මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස ටොයෝටා රේස් මෝටර රථයක් අපි ඔබට ලබා දුනා. එතෙක්ම මාතර NLB අලෙවි නියෝජිත රංජිත් මානගේ මහතා ඊයේ දවසේදී මේ වාසනාවන්තය බිහි කළා.
5: Today selected English letter is Z. Super number is 16. The winning numbers are 30, 4, 73, and 63.
4: අද තවත් 20,000 ප්‍රථම ත්‍යාගලාභයෙක් අපි බිහි කළා. වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ MH ජයතුංග ප්‍රනාන්දු ඇලකන්ද. එතෙක්ම 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතින් විසින්. නිශාන්ත උදේකුමාර අලුත්ගම, SNRK ප්‍රේමසිරි පොල්ගහවෙල, HM ජේද සොයිසා වවුනියාබ, WB පද්මසිරි රාජාංගනය, TL නිශාන්ත ගුරුදෙනිය යනුව අද සමස්ත වාසනාවන්තීන් 114,407 දෙනෙක් අතරේ රුපියල් 96,39,720ක මුදලක් මෙගා පවතුලින් දැන් අපි බෙදා දෙන්න. හෙට මෙගා පවතුලින් ඔබේ වන මෙගා පව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,97,374ක්, පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්, එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය ටොයෝටා රේස් මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 2371 වන දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ K. වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 36. අද දවසේ දෙවන ජය අංකය අංක 2. තෙවන ජය අංකය අංක 5. අද දවසේ අවසන් ජය අංකය අංක 60. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, 20,000 ප්‍රථම ත්‍යාගලාභීන් 49 දෙනෙක්, එතෙකම 200,000 වාසනාවන්තින් 644 දෙනෙක් බිහි කළා.
5: Today selected English letter is K. The winning numbers are 36, 2, 5, and 60.
4: අද තවත් දෙලක්ෂපති වාසනාවන්තයෙක් අපි බිහි කළා. මේ වාසනාවන්තුළු ත්‍රයපත ඔබ චලවි කළේ HMKC හේරත් උඩු බද්දාව. ඒ අනුව අද සමස්ත වාසනාවන්තීන් 83,849 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 49,15,320 මුදලක් දැන් අපි බෙදා දුන්න. ධන නිධානයෙන් හෙට ඔබේ වන නිධානයේ වටිනාකම රුපියල් 9,11,19,552.70ක්. ලොතරැයිලව රජකිරුල මහජන සම්පත. අද අපි මේ ආරම්භ කරන්නේ ජයග්‍රහී 6341 වන දිනුම් පාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට් ජය අංක 9, 2, 5, 9, 3, 4. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වරුදෙදි අපි සුපිරි ත්‍යාගලාභීන් 18 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 314 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහි කොට අවසන්.
5: Today's selected English letter is Z. The winning numbers are 9, 2, 5, 9, 3 and 4.
4: අද තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ පී ප්‍රේමරාජ්, චෙන් කලඩි, NLB අලවි නියෝජිත. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 21 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා වි දේවරාසා අක්කරේපත්තුව, ප්‍රියංගනී ප්‍රනාන්දු වාද්දුව, චන්දනා මැණිකේ පානදුර, SHN උදේනි රාජකිරිය, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, H ප්‍රේමසිරි පිටකොටුව, RD සිසිලියා ඇඹුල්දෙනිය, KAI පද්මලතා කඩවල, ප්‍රියංග රත්නවීර හොරණ, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, PGP ප්‍රේමසිරි කෑගල්ල, නයන ශ්‍රීලාල් කල්පිටිය, කුසුම් කුමාරි කුළුගම්මන, ජිනිමල් සිරි කහවත්ත, S මදන් කල්මුණේ වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කළා. එතෙක්ම NGC ප්‍රියදර්ශනී දබුල්ල, WMGC වීරකෝන් දෙහිඅත්ත කණ්ඩිය, FH නිමල් මැල්සිරිපුර, අචලා නානායකකාර කුරුණෑගල, එවැගේම බිග් වින් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් තවත් වාසනාවන්තයෙක් අද අපි බිහි කළා. යනු අද සමස්ත වාසනාවන්තීන් 246,898 දෙනෙක් අතරේ රුපියල් 2,92,040 මුදලක් දැන් මහජන සම්පතින් අපි බෙදා දුන්නා. එහෙමනම් මහජන සම්පතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,08,30,272ක්. අද වියදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4. යනුව 916 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙඩ් ජය අංක 5, 9, 3, 4. අද රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතින් විසින්. අතුල කුමාර හොරම්බාබ, රාජා බාලසිංහම්, මහනුවර විදුෂ. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 47 දෙනෙක් අද ඔබ අතරින් බිහි වුණා. එ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රටපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,09,73,320 මුදලක් දැන් අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණෙන් රටපුරාම වාසනාවන්තීන් 9,38,908 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,28,87,260 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 9කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLB.

आशीर्वादें। FM 93.5, FM 93.7, लाखाना रेडियो ITN।

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN. Krimi Raja hai hai bas wasar ke abhimaniya deshi aushadh nishpatane prum kyabana kirivattuduwa Krimi Raja samagamata 75 wasarak pirim nimittin sidu karana parikrana dharma deshaneya October 15 wenada රාත්‍රී 10:30 සිට ලක්කඩ කුවන්විදුලියෙන් මේ මාස 17 වනදා මහා සංඝරත්නය 75 නමක් විෂෙහි සංඝගත දක්ෂිණාවද දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මහතා විසින් රචිත අපට දුක්දින ලෙඩ කෘතිය සහ විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළවිත වංශී සුමනරත්නය යන කෘති දොරට වැඩීම සහ කාර්ය මණ්ඩලය ඇගීමද එදින සිදු කෙරේ. ක්‍රිමි රාජ 75 වසරක අභිමානය. අසන්ද
1: එවන් පොඩි මේක උඹේද? මගේ වෙන්න කොහමද ඕකම්? මට කොහෙද ඔබ ගන්න සරි තියන්නේ?
2: හරි ඔන් කරලා බලමුකෝ. ඒතර හොයා ගන්න පුළුවන් කාගෙද කියලා.
1: අනේ අනේ තාත්ත මට සමා වෙන්න තාත්ත. මම ෆෝන් එක මගේ තමයි.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: මං හිතන් ඉන්නේ ටවුන් එකේ අර කළු මාමගේ ගරජ් එකේ වැඩට යන්න කියලා.
4: මොකක් හරි ගමන් නෑ පුතේ, උඹ කැමති දේ කරහන්. නිකන් කාලේ කකා රත්යදේවි ඉන්නවට වඩා ඒක හොඳයිනේ. අනිත් ඒ කාලේ කකා රත්යදේවි ඉන්න උඹේ අම්මයි තාත්තයි කෝටිපතියෝ නෙමෙයිනේ. හැබැයි ඉතින් මම නම් දේවස මේ බයිසිකලේ කෝටි ගාණක් අරගෙන එහාටයි මෙහාටයි එහාටයි එහාටයි යනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 35යි. ක්‍රිමිරාජ කියන්නේ પરම්පරා ගානක් තිස්සේ අපේ මිනිසුන්ගේ ලෙඩ ගැන ඒ සුවදුක් විමසපු ආයතනයක තින් ඔවුන්ගේ ඒ ඖෂධීය ගුණය සහ ඔවුන්ගේ මානුෂීය ගුණය හොවා දක්වමින් 75 වන සංවත්සරයේ නිමිත්තෙන් ඔවුන් ලක්හඬ අපිට ආරාධනාවක් කළා ඔවුන්ගේ පරිත්‍රාණ ධර්මදේශනය ශ්‍රවණය කරන්න කියලා. මේ අපේ ආරාධනාව ඔබට ඔවුන්ගේ පරිත්‍රාණ ධර්මදේශනය ඔබත් ශ්‍රවණය කරන්නට.

0: निष्पादन वर्ग समस्त जनता निष्पादन प्रधान अरमुन तेमा देशीय औषधम युद्धाखण संपूर्ण देशमान्य महाचार्य वैद्य सुमन रत्न अमरतुंग मेथिदुंगे पूर्ण अधीक्षण यर्थे मी सियलु निष्पादनयन निष्पादने सिदु करन्ने इतिन 75 वसरक मुलुल्ले इटुकल मेहेवर तवत सियवस गणनावक मे महापुलवे मिनिसुन सोपत किरीम वेनुवेन सिदु करन्न कलमनाकार अध्यक्षतुमंट एवगेम नियोज्य कलमनाकार अध्यक्षिका राकेश माला अमरतुंग मेथिंगे प्रधान समस्त कार्य मंडल आशीर्वाद संविधान संपूर्ण विधायक प्रवीण गुआंडी सह रूपवाहिनी निवेदक मुनिदास खांडांबी महताम गौरव आरंभ अपसीलु दिनाट अनुशासनावक सिदु क्रमिन में पिरित पिंकमे वेड़करेतु आरंभ करन्न मा नमस्कार पूरुकव इताम गौरवेन आराधना करनुआ रायगम पस्दुन कोरली सहा हेवागम कोरली प्रधान अधिकरन संगनायक कोलंब अशोक विद्यालय हिटपु नियोज्य विदुहल्पति एबगेम होरन बटुहिट श्री सुधर्माराम विहाराधिपति शास्त्रपति पादुके पन्यावास नायक स्वामी वहांसेट अभि साधुकार उन्वहांसेट अनुशासनावसद आराधना करमो साधु साधु साधु
1: श्यामजनाम साधुकार गौरवणीय महासंग्रत्न अवसराय महाचार्य सुमनरत्न अमरतुंग मतितुमान प्रमुख पेमिनी संभावनीय महात्मा महात्मीनी पिंगतुनी मा प्रथमेम बलापुरुत्तु वेनवा हेट पहन्वन तुरु में परित्राण धर्म देशनाव संदहा वेडमुकट वदाल गौरवनीय महासंगरत्नय पिलिगनीमट में मंडपे पुरा मीराटे परित्राण धर्म देशनाव पिलिबंदव इताम उतुम एवगेम वैतगत नमक एति महा संगरत्नय कीप नमक्म वैडे इन्नवा मा उन्वहन सेलाव इताम किटीं गौरवें पिलिगनी मताई सूदानम वन्नी विशेषें मेसदहा वैडमुकट वदाल पन्नीपिटिय पियसंद विहाराधिपति शास्त्रपति विचित्र बानक पूज्य तिरिपह दम्मरुचि स्वामींद्रियन वहन्सेव एवगेम महाकुंभुर पुराण विहाराधिकारी शासन कीर्ति श्री मधुरभानी पूज्य बोरलुगड जिनालंकार स्वामींद्रियन वहन्से एवगेम होरन दम्सिसिल बौद्ध मध्यस्थानाधिपति राजकीय पंडित गुडविल ज्ञानजीव स्वामींद्रियन वहन्से एवगेम उडहमुल्ल जिनरत्नारामाधिकारी विचित्र बानक पूज्य तिस्स महारामी विजितरत्न स्वामींद्रियन वहन्से एवगेम महाउडुव नागलकंद संबुद्धालोक विहाराधिपति विचित्र बानक एवेस्से सीवली लोकहामद्रुवन वहन्से एवगेम मुनक होरन मुनगम देविंदाराम वासी विचित्र भानी पूज्य पेतिगमुए विजित स्वामींद्रियन वहन्से एवगेम पादुक अटुअतुर संजय चित्त विवेकाश्रमाधिपति नावल शोभित स्वामींद्रियन वहन्से समग पेमिनी हाल दंडुवन सुमेद पोडिहामद्रुवन वहन्से එවගේම විචිත්‍රභාණි අපරැක්කේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, එවගේම කුඩා උඩුව නාලන්දා පිරිවෙන්හි ආචාර්ය ගොඩකවෙල සුසීම ස්වාමීන් වහන්සේ, පොකොණවිට හේනගම භාවනා මධ්‍යස්ථාන වාසී කුඹුකේ මුදිතවංශ ස්වාමීන් වහන්සේ, එවගේම කුඹුක සුදර්ශනාරාම විහාරස්ථානයේ පානදුර ධම්මරුචි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, එවගේම අපේ විහාරස්ථානයේ නම්බපාන විද්‍යාලයේ ධර්මාචාර්ය නාගොඩ සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ මහා සංඝරත්නය මාමේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. එසේ පිළි අරගෙන අද මේ සිදු කරන මේ උතුම් කටයුත්ත පිළිබඳව කෙටි අනුශාසනාවක් පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ ස්ථානයේ පැවැත්වෙන මේ උතුම් පින්කම පිළිබඳව අපේ නිවේදක මහත්මයා කෙටි හැඳින්වීමක් සිදු කරන්නට යෙදුණා. ඒ අනුව කිරුවත්තුඩුව මේ ආයතනය, ක්‍රිමිරාජ ආයතනය, එම ආයතනයෙහි වසර 75ක ඒ සුවිශේෂී ගමන් මග සිහිපත් කරලා මෙය ආරම්භ කළ ඒ නිර්මාතෘවරයන්, ආදිකර්තෘවරයන් සිහිපත් කරලා, ඒ වගේම එදා මෙදා තුර මේ ආයතනයේ සේවය කළ මිය පරලෝගිය හැමදෙනාම අනුස්මරණය කරලා, ඒ වගේම මෙම ආයතනයේ දැනට සේවය කරන සියලු දෙනාටම ආශිර්වාදයේ පිණිස, ඒ වගේම මේ ආයතනය තවත් බොහෝ කාලයක් ඉදිරියට මේ සිදු කරන මේ උතුම් මෙහෙවර කරගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව, රැකවරණය බලාපොරොත්තුවෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අද ඉතාම ලස්සනට බොහොම ඕනකමින්, බොහොම ගෞරවයෙන්, බොහොම අභිමානයෙන්, ඉතාම පිරිසිදුව මේ කටයුත්ත සිදු කරන බව අපිට පේනවා. ඉතින් මේ අවට පරිසරය බැලුවත්, මේ මණ්ඩපයේ බැලුවත්, මේ පැමිණි සම්භාවනීය හැමදෙනා දෙස බැලුවත්, මේ හැම දෙයක්ම බොහොම ක්‍රමානුකූලව, නිවැරදිව, ලස්සනට, ධර්මානුකූලව සකස් කරලා තිබෙනවා. එනිසා බොහොම ලස්සන, බොහොම අභිමානවත් ආකාරයට මේ ආයතනයේ ඒ 75 වෙනි වසර සිහිපත් කරන්ටයි දැන් මේ සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේ මූලිකම අරමුණ තමයි මේ වගේ වටිනා ආයතනයක් අපේ රටට, සමස්ත ලෝකයටම දායාද කළ මේ නිර්මාතෘ වෛද්‍යාචාර්ය MD ලිවේරිස් අමරතුංග මැතිතුමන් සිහිපත් කරලා ඒ මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම DL කුරුප්පු, ඒ ආදරණීය මාතාව, ඒ මෞතුමිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම මිය පරලෝගිය ඒ වෛද්‍ය DB කුරුප්පු, ඒ තමන්ගේ මාමට පුණ්‍යානුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආයතනයේ අධිපති අපේ මහාචාර්ය සුමනරත්න අමරතුංග මැතිතුමන්ගේ, ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අපේ රකේෂ් මාලා අමරතුංග මැතිණියගේ ඒ ආදර

ියන් දෙපලක් ඉන්නවා සුමනා ගුණරත්න මහත්මිය චන්ද්‍රා ගලබඩාරච්චි මහත්මිය ඒ දෙපල සිහිපත් කරනවා එවගේම ඒ මිය පරලෝගිය සහෝදරියන් වගේම මස්සිනාවරු ඥාතීන් සේවක සේවිකාදීන් අතහිත දුන්න හැම දෙනාම සිහිපත් කරලා ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා එනිසා මේ පින්කම ඉතාමත්ම වටිනා පින්කමක් මේවා අපි කළ යුතු දේවල් මේවා කරන්න අපි බැඳිලා ඉන්නවා එනිසා අපේ යුතුකම අපේ වගකීම කෘතගුණ සැලකීම තමයි අද මේ පින්කමෙහි මූලික අරමුණ ඉතින් අපේ සුමනරත්න අමරතුංග මහත්මයා එවැගේම රකේෂ් මාලා අමරතුංග මහත්මිය එවගේම බෑනුණු වං බානුක කරුණාරත්න මහත්මයා එවගේම සහෝදර සහෝදරයන් එවගේම මේ මුණුබුරු මිනිබිරියෝ එවගේම ඥාතීන් අතහිත දෙන සුබපතන හැම දෙනාම අද මේ අවස්ථාවේදී එකට එකතු වෙලා මේ පින්කම ලස්සන කරගන්නට මේ තුලින් තමන්ට තමන්ගේ ආයතනයට ප්‍රදේශයට රටට ඒ ආශිර්වාදය සලස ගන්නටයි මේ පින්කම සිද්ධ කරන්නේ ඉතින් දැන් බලාපොරොත්තු වෙන්නේ පරිත්‍රාණ ධර්මීය දේශනා කරන්න. ඉතින් පිරිත කියලා කියන්නේ අපේ බෞද්ධයන්ගේ සිංහලයන්ගේ සාන්ති කර්මය. අවුරුදු 2000 ගණනක් තිස්සේ අපේ රටට සමස්ත ලෝකයටම ඒ ආශිර්වාදය අපිට ලැබුණා. අපේ මුතුන් මිත්තෝ රාජරාජ්‍ය මහා මාත්‍ය හැම කෙනෙක්ම මේ සඳහා කැප වෙලා පරිත්‍රාණ ධර්ම දේශනා කරවගෙන නොඑක් විපත් කරදර බාධක ලෙඩ දුක් ඇති වෙච්ච හැම අවස්ථාවකදීම ඒ පිරිත් ධර්මයේ දේශනා කරවාගෙන ඒ ආශිර්වාදය සලසගත්තා. ඒ ආශිර්වාදය අපිට ලැබුණා. ඒ නිසා පිරිත් කියලා කියන්නේ අපේ සාන්ති කර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච වචන අපි මේ පිරිත් ධර්මයේ හැටියට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් තුල උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච වචන. ඒ වගේම සාරා සංකේය කල්පලක්ෂයක් තුල කවදාවක්වත් බොරුවක් නොකිය වෙච්ච කටකින්. ඒ වගේම කුළුණු බර හදවතකින් නිර්මල හදවතකින් පිට වෙච්ච වචන. ඒ වචන වලට පුදුමාකාර බලයක් තියෙනවා. පුදුමාකාර ශක්තියක් තිබෙනවා. ඉතින් මේ එළිවෙන තුරුම ඒ සත්‍ය වචන දේශනා කරලා ඒ සත්‍ය බලයෙන් ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් ඔබටත් ඔබේ ආයතනයටත් රටටත් සිතක් සාන්තියක් වේවායි සත්‍ය ක්‍රියාවක් තමයි මේ සිද්ධ කරන්නේ. පිරිත කියලා කියන්නේ සත්‍ය වචනයක්. ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා මේ සත්‍ය වචනේ බලයෙන් ඔබට රටට හැමදෙනාටම සිතක් සාන්තියක් වේවායි අප විසින් ඉතසිතින් ආශිර්වාද කරනවා. ඉතින් මේ මහා සංඝරත්නය ඉතාම ලිංගතුව බොහොම ආදරයෙන් ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා. එනිසා බුදුහාමුදුරුව දජග්ග සූත්‍රය වදාලා ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංගංච භික්ඛවෝ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහිස්සති ඉති කියලා. යම්කිසි කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ ධර්මරත්නයේ දහම් ගුණ සංඝරත්නයේ සංඝ ගුණ අනුස්මරණය කරනවා නම් සජ්ජායනා කරනවා නම් ඒ අයට කවදාවත් ලොඹු දැහැගැන්වීමක් එවැගේම බියක් එවැගේම තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මහා සංඝරත්නය විපත්ති පටිභාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසාය සබ්බ භය විනාසාය සබ්බ රෝග විනාසාය කියලා ඒ අපිට තිබෙන දුක් දොම්නස් ඒ වගේම බිය ඒ වගේම රෝගාබාධ මේ සියල්ලම දුරු වේවා කියන ඒ ආශිර්වාදය තමයි අද දවසේදී මේ සිද්ධ කරන්නේ. ඒ නිසා මා දීර්ඝ වශයෙන් කරුණු කාරණා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද දවසේදී මේ මහා සංඝරත්නය ඒ පරිත්‍රාණ ධර්මයේ දේශනා කරනවා. බුදුහාමුදුරුව පවා තමන්ට රෝගාබාධ වැළඳිච්ච අවස්ථාවල මේ පිරිත් ධර්මයේ දේශනා කරවගත්ත චුන්ද හාමුදුරුව ඒ බුද්ධංග ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවන්ට
ආශිර්වාද කළා. බුදුහාමුදුරුව මහමුගලන් මහා කාශ්‍යප වගේ මහරහතන් වහන්සේලා ලෙඩ ඇඳිට වැඩිච්ච අවස්ථාවේ බුදුහාමුදුරුව

0: මේ පිරිත් ධර්මයේ දේශනා කළා ඒ ආශිර්වාදයේ සැලසුවා. ඒ වගේම රතන සූත්‍රයේ කන්ද පරිත්ත, ඒ වගේම කරණීය මෙත්ත මේ හැම සූත්‍රයක්ම දිහා බැලුවයින් පස්සේ දෙවියන්ගෙන්, ඒ වගේම නොඑක් විදිහ අමනුෂ්‍යයන්ගෙන් නොඑක් කරදර ඇති වෙච්ච අවස්ථාවල මේ පිරිත් ධර්මයේ දේශනා කළා. කරණීය මෙත්ත සූත්‍රයේ ඉබඳු අවස්ථාවක්, රතන සූත්‍රයේ තුම්බිය ඇති වෙච්ච අවස්ථාවේදී ඒ සූත්‍රයේ දේශනා කරලා ඒ රෝග බිය, අමනුෂ්‍ය බිය, ඒ බිය නැති කරගන්නට කටයුතු කළා. ඒ වගේම අපි දන්නවා එක අවස්ථාවක සැවැත් නුවර හාමුදුරු නමක් අපවත් වුණා සර්පය දෂ්ට කරලා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා කන්ද පරිත්‍රය. කන්ද පිරිත, ඒ පිරිත් දේශනා කිරීමෙන් සර්පයෙකුට, සර්පයන්ගෙන් සතර අහිරාජ කුලයන්ට මිත් වඩන්න කියලා දේශනා කළා. ඒ මෛත්‍රී බලයෙන් ඒ සර්පයන්ගෙන් වෙන හානි නැති වෙනවයි කියලා. මේ වගේ හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරපු මේ උතුම් ධර්මයේ තුලින් ඒ ආශිර්වාදේ ලැබුවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ ආශිර්වාදේ ඔබේ ආයතනයටත්, ඔබටත්, මේ ආයතනයේ සේවය කරන හැම දෙනාටමත් ලබා දෙන්නටයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන් සියල්ලම සූදානම් වෙලා තිබෙනවා. ඉතින් මෙතන අපි හැම කෙනෙක්ම සිහිපත් කරගන්න ඕන මේ පිරිත් ධර්මයේ දේශනා කරන්නේ මේ ගොඩනැගිලි වලට නෙමෙයි. එහෙම නැත්නම් මේ යంత్ర සූත්‍ර වලටත් නෙමෙයි. මේ පිරිත් ධර්මයේ දේශනා කරන්නේ ඔබට, මේ පැමිණි පුංචි දරුවන් ඉඳලා වැඩිහිටියා දක්වා හැම කෙනෙකුටමයි. ඒ නිසා මේ පිරිත් ධර්මයේ දේශනා කරන අවස්ථාවේදී ඔබ හැමදෙනාම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට එකතු වෙන්න. මේ පිරිත් ධර්මයේ දේශනා කරන වෙලාවේ එක එක්කෙනා නැගිට නැගිට යන්න, තව කෙනෙක් දුරකථන නාද කරන්න, තව එක්කෙනෙක් වෙන වෙන වැඩ කරන්න, අනිත් එක්කෙනත් එක්ක කතා කරන්න, ඒව කරන්නේ නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරන්න. සද්දා මූලිකා සබ්බේපි කුසලා ධම්මා, හැම පින්කමකින්ම උසස් ප්‍රතිඵල නිලා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රද්ධාව තුළින්. ඒ නිසා මේ පිරිත් ධර්මයේ දේශනා කරන්නේ මට. ඒ නිසා මම මේ පිරිත් ධර්මයේ බොහෝම ශ්‍රද්ධාවෙන් අහන්න ඕනයි කියන ඒ හැඟීම ඇති කරගෙන මේ පිරිත් ධර්මය ශ්‍රවණය කරන්න කියන පණිවිඩයත් අපි මේ අවස්ථාවේදී හැම දිනාටම ඉතාමත්ම කාරුණිකව සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් දැන් කාල වේලාව ඉක්ම යන නිසා මගේ අනුශාසනය මෙතකින් අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ කිරිවත්තුඩුව කිරිබිරාජ මේ ආයතනයේහි 75 වෙනි සමරුම සිදු කරන මේ අවස්ථාවේදී අද හැම දිනම එකතු වෙලා ඉතාම ලස්සනට දැන් මේ පින්කම සිද්ධ කරනවා. ඉතින් මේ පින්කම සිද්ධ කරලා ඔබ හැම දිනම අත්පත් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරනවා. මේ වටිනා රටක් පිළිගත්ත මේ ආයතනයට අධිග්‍රහිත, ඒ වගේම මේ ආයතනයේ නියමුවාණන් වන සුමන රත්න අමරතුංග මහත්මයා, රකේෂ් මාලා අමරතුංග මැතිනිය ප්‍රමුඛ, මේ හැමදෙනාව ආරක්ෂා කරන ඔබේ ඉෂ්ට දේවතාවරු පින් අනුමෝදන් වේවා. ලෝකපාලක සාසන ආරක්ෂක ශ්‍රී විෂ්ණු, කතරගම සමන් විභීෂණ, ගම්භාර නාත පත්තිනි, දේවදේවී සමූහයා සතුටින් පින් අනුමෝදන් වේවා. දෙවියෝ චිරාත් කාලයක් අපිව මේ ආයතනය හොඳින් ආරක්ෂා කරගනිත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙලා පතන පතන බෝධි වලින් නිවන් දකිත්වායි සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ ආයතනය මීට වසර 75කට කලින් ඉතාමත්ම පුංචියට ආරම්භ කළේ වෛද්‍යාචාර්ය M.D. ලිවේරිස් අමරතුංග මැතිතුමා. එතුමා සුබ මොහොතින් පිරිසුදු සිතින් ආරම්භ කරපු මේ ආයතනය අද මුළු රට පුරාම, ලෝකය පුරාම ඉතාමත්ම කීර්තිමත් ආයතනයක් හැටියට පවතිනවා. මෙහි ගුණ සුවඳ අද මුළු රට පුරාම විහිදෙනවා. ඉතින් මේ වගේ උතුම් ආයතනයක් ආරම්භ කරපු, ඒ තුළින් මේ විශාල පිරිසකට ජීවනෝපාය සලසපු, ඒ වගේම රෝගීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ සුවපත් කරගන්න ජීවිත ආලෝකමත් කරගන්න මඟ පෙන්වපු වෛද්‍යාචාර්ය M.D. ලිවේරිස් අමරතුංග මැතිතුමා, D.L. කුරුප්පු මෞතුමිය, වෛද්‍ය D.B. කුරුප්ප මහත්මයා, ඒ වගේම පත්මිනී අමරතුංග මැතිනිය, සුමනා ගුණරත්න, චන්ද්‍රා ගල්බඩාරච්චි මැතිනිය, ආදී කොට ඇති ඒ සහෝදර සහෝදරයන් මස්සිනාවරු මිය පල්රෝගිය හැම දෙනාම එවගේ මේ ආයතනයේ සේවය කරන ඔබ හැම දෙනාගේම නමින් මිය පරලෝගිය මව්පිය වැඩිහිටි හැම දෙනාම පින් අනුමෝදන් වේවා සැපෙන් සැපතටපත් වේවා සංසාරගත කිසියම් දෝෂයකින් දුක් ඇති තැනක ඇත්නම් දුකෙන් මිදේවා සසර දුක්්‍යවා කිලවර අමා මහ නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරමි. එවගේම දැන් අවසාන වශයෙන් අද දවසේ අපි සිද්ධ කරන්නා වූ මේ මහානුභාව සම්පන්න පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනන්ත ගුණ බලයෙන් අපේ ක්‍රිමි රාජ ආයතනයේ අධිපති දේශමාන්‍ය වෛද්‍ය ආචාර්ය මහාචාර්ය අපේ සුමන රත්න අමරතුංග මැතිතුමන්ට ඒ වගේම රකේෂ් මාලා අමරතුංග මැතිනියට ඒ වගේම කරුණාරත්න ඒ බෑනණුවන්ට ඒ වගේ මුණුබුරු මිනිබිරියන්ට මේ සහෝදර සහෝදරයන්ට ආයතනයේ සේවය කරන ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආරක්ෂා රැකවරණයෙන් මෙලවත් පරලොවත් සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම වේවායි මහා සංඝරත්නයේ ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. තවත් සතවර්ෂ ගණනාවක් මේ ක්‍රිමි රාජ ආයතනය මේ රටේ ඉතාමත්ම කීර්ති ආයතනයක් හැටියට පවත්වගෙන යන්නට මේ උතුම් පරිත්‍රාණ ධර්මය ආශිර්වාදයක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ තුලින් ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. කෙළවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාළ ජාත්‍යාදී සසර දුකින් මිදී ලබන අග්‍රාමෘත මහ නිර්වාණ සම්පත්තියම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා.
1: සාදු සාදු සාදු. අනුශාසනාව ස්ථසිත කළ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පළ කරනවා. සෙත්පිරිතේ අනුභවයෙන් සියලු ලෝවැසියන් සුඛී සුවපත් භාවයට පත්වේවා. ඒ පරමාර්ථයම ඒ තේමාවම ප්‍රිමි රාජ ඖෂධ නිෂ්පාදන ආයතනය සතුව පවතිනවා. සමස්ත ලෝකවාසීන් සුවපත් වේවා. ඒ ප්‍රාර්ථනාව පෙරදරිවයි ක්‍රිමි රාජ නිෂ්පාදන මේ ආයතනය තුල නිෂ්පාදනය කරනු ලබන්නේ. ආයතනය ගොඩනගන්නට වසර 75ක් මුළුල්ලේ කැපවුණු සියලුම දෙනා සිහිපත් කරමින් ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් එළඹෙන ඔක්තෝබර් 17 වනදා විශේෂ කාර්යවයක් සිදු වෙනවා. පූජනීය මහා සංඝරත්නය 75 නමක් විශේෂ පැවැත්වෙන මහා සාංගික දක්ෂිනාව සිදු කරන්න සෞදානම්. ඒ වගේම 17 වනදා දිනේ අපට දුක් දෙන ලෙඩ දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමන රත්න අමරතුංග මහතාගේ කෘතිය, ඒ වගේම හෙළහෙද වංශයේ සුමන රත්නය විමලසිරි අගලකඩ මහතා විසින් රචිත චරිතාපදාන ග්‍රන්ථය දොරට වැඩීම එදිනම සිදු කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි 75 වසරක් මේ දෙවන්ත සම්මානය ගොඩනැගුවේ මේ ආයතනයේට ගෞරවනීය මෙහෙවර ඉටු කරන සේවක කාර්ය මණ්ඩලය ඔවුන් අගය කිරීම වෙනුවෙනොත් 17 වනදා දිනේ විශේෂ වැඩ කටයුත්තක් සිදු වෙනවා. එමනම් ආයතනයටත් සමස්ත ලෝකවාසීන්ටත් සිත ශාන්තිය උදා වේවා සුඛී සුවපත් භාවය ඔවුනට හිමි වේවා යන ප්‍රාර්ථනෙන් අපි සාදු නාද එකතු කරමින් සියලු දෙනා පංචශීලයේ පිහිටවීම සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. පන්ඩිපිටිය පියසඳ විහාරාධිපති මාළඹේ පිරිමි විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති විචිත්‍රභානක ශාස්ත්‍රපති පූජ්‍ය තිරිපැහැ ධම්මරුචි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුර අපි සියලු දෙනා නමස්කාරය කියමු. පන්සිල් සමාදන් වීම සඳහා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.

Sangham saranam gacchami.

0: සාදු සාදු සාදු. දැන් අපි පිරිත් පින්කමට පෙර ආතුව ආරාධනා ගතා දේශනාව ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන් හොරණ දම්සසිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පඬිතු විචිත්‍ර භානක ගොඩවෙල ඥානචීව ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු.
1: චාරිත්‍රානුකූලව පිරිත් දේශනාවට ආරාධනා කිරීම වශයෙන් හැමදිනාම මේ ගාථාවන් මා කීවාට පසු කියවන්නේ

බොහොමකින් අපේ ස්වාමින් වහන්සේට දැන් ඔබ දේවාරාධනාව සහ පිරිත් පේ කිරීම වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. හොරණ නාගලකන්ද සම්බුද්ධාලෝක විහාරය හේවිස්ස ශ්‍රී ලංකාරාම උභය විහාරාධිපති විචිත්‍ර භානක හේවිස්සේ සීවලි අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට, ඒ වගේම මාකුඹුර පුරාණ විහාරාධිකාරී ශාසන කීර්ති ශ්‍රී මధుරබහණි පූජ්‍ය බොරළුගොඩ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරනි. සාදු සාදු සාදු.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග, ඇතුළත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

එට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: तजक सूत्र देशनाव देश ज्ञानन वहंसे गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घने कुबुरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසන්දිදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

කිසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතුවන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්‍යයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සැලසෙන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලකඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 21යි.
1: සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක